ජීවිතයට දොම්නස ගෙනෙන ඕනෑම කරදරයකදී ලොව ඇති සියලු දුකින් මිදුණු සම්බුදු වීරයාණන් වහන්සේ සිහිපත් කොට ඔබ සුවපත් කරවන උත්තම සූර්ය පරිත්‍රාණය.

පස්පවින් වැලකී පිරිසිදු වී උදේ සවස පුදුන් වැඳීමෙන් පසුව මෙම උතුම් රත්නමාලා ගාථා ශ්‍රවණය කිරීමෙන් සත්‍යයනා කිරීමෙන් ඔබේ නිවසට කර්මාන්ත ශාලාවට ආරක්ෂාව සැලසේ. සම්පත් උදාවේ නවග්‍රහ අපලවලින් ඇතිවන මාරක රෝගයන්ද අමනුෂ්‍යාදී උපත්‍රවයන්ද ඉවත් වී මෙලොව ජීවිතය නිරෝගීව වාසනාවන්තව ගත කිරීමට ඉඩ සැලසේ.

රජා උදාවන විට ඇස් ඇති එකම රජු ලෙස පතුරුවා රන් රැස මහ පොළව බබළුවයි. ඒ මහ පොළව බබළුවන සූර්ය මණ්ඩලය මම වඳින්නෙමි. නුඹ විසින් සුරකින අපේ මේ දවස සුවසේ වාසය කරමු. මේ මහා බල ඇති මෝර පිරිතයි.

0: මේ පින් බරෝදසන ඔබේ සිත් අවදි කරන්නේ.
1: නොවිනස් අධිවේගයක් සුපිරිම සබඳියාවක් SLT Mobitel Fiber within then unlimited package රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනසක් විඳින්න SLT Mobitel Fiber කොන්දේසි අදාළ වේ.
2: මමත් ඔයාලා වගේමයි. මට මං කවුද කියන එක ප්‍රශ්නයක් වුණේ නැහැ. මට ඕනේ දුර යන්න.
3: ලෝකෙට මාළෝකයක් වුණු ආලෝකා. අපි හැමෝටම ඕනේ මේ වගේ ධෛර්යයක් ශක්තියක් නේද? මේ වගේ ආලෝකයක් නේද?
4: සතිය දවස්වල උදේ 6ට Net FM Alpha Studio හලා දවසම ආලෝකමත් කරගමු.
5: Net FM Alpha Studio with Kasani and Lehansa.
0: මේ පින් බර උදැසන ඔබේ සිත් අවදි කරන්නේ.
1: නොවිනස් අධිවේගයක් සුපිරිම සබඳියාවක් SLT Mobitel Fiber within then unlimited package රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනසක් විඳින්න SLT Mobitel Fiber කොන්දේසි අදාළ වේ.
0: කවදත් අලුත්

0: සිත් නිවන සර්වාගමික දහම් සඳල්ල. කිතු දහමින් ඔබේ දිවියට.
1: මගේ ආදරණීය දරුවෙනි. ඔන්න අද දවසේ මම ඔබ වෙතට රැගෙන එන සුභාරංචිය මෙයයි. උන්වහන්සේව ඔබ අනුගමනය කරන්නේ නම් there is nothing to hide. There is nothing to chase. There is nothing to prove. ඔබ ලොකු ඇදහිල්ලක ඉන්නවා නම් ඔබට ඔබේ ජීවිතේ හංගන්න දෙයක් නැහැ. ඔබට ජීවිතේ හංගන්න දෙයක් නැති වෙනකොට ඔබට ජීවිතේ හඹා යන්න දෙයක් නැහැ. ජීවිතේ හඹා යන්නට දෙයක් නැති වෙනකොට, හංගන්නට දෙයක්, සංගවන්නට දෙයක් නැති වෙනකොට ඔබට ජීවිතේ ඔප්පු කරන්න දෙයක් නැහැ. මෙහෙම ජීවිතයක් සිද්ධ වෙනකොට ඒ ජීවිතේ නිදහස්. ජේසු කියනවා ඔබට මාව අනුගමනය කරන්න ඕනේ නම් ඔබ නිදහස් වෙන්න ඕන. තමකම නහනවා කියන්නේ ඒ නිදහසයි. Nothing to hide, nothing to chase, nothing to prove. සංගවන්නට කිසිවක් නැහැ. හඹා යන්නට කිසිවක් ඇත්තේම නැහැ. ඔප්පු කරන්නට මුකුත්ම නැහැ. ඔබ ඔබ ලෙස සම්විධානන් වහන්සේට ඉඩ දෙනවා ඔබෙන් පිරෙන්න. එකී පිරීම, එකී භාග්‍යවන්ත පිරීම ඔබට ලැබේවායයි සම්විධානන් වහන්සේ ඔබට ආරාධනා කරනවා. ඒ භාග්‍යවන්ත අත්දැකීමට ඇතුළු වෙන්න අපි උන්වහන්සේගෙන් පිරෙමු. ආමෙන්.
0: ඒ ෆ්‍රැන්සිස්කානෝ නිකායක වජිර සිල්වා පියතුමන්. ස්ලාම් දහමෙන් ඔබේ දිවියට.
2: මා ආදරණීය සහෝදර සහෝදරියනි, දෙමව්පියනි, අපි සෑම කෙනෙක්ම බලාපොරොත්තු වෙනවා සමාජය වෙනස් විය යුතුයි, සමාජය වෙනස් විය යුතුයි කියලා. නමුත් සහෝදරවරුනි, සමාජයේ වෙනස කියන්නේ සමාජයේ ජීවත් වෙන සෑම කෙනෙක්ම උන් වෙනස් වීම. ශුද්ධ කුර්ආනයේ අල්ලා දෙවියන් වහන්සේ පැවසුවා, ඉන්නල්ලාහ ලා යුගයිරු මා බි කවුමින් හත්තා යුගයිරු මා බි අන්ෆුසීන්. නිශ්චය වශයෙන්ම අල්ලා දෙවියන් එක් සමාජයක් වෙනස් කරන්නේ නෑ ඒ සමාජයේ සිටින සෑම කෙනෙක්ම ඔවුනොවුන් වෙනස් වෙන තාක්කල්. මට කියන්නට බෑ අරයා මේක කරනවා, අරයා අර නරක වැඩේ කරනවා, අර පව කරනවා කියලා. නමුත් මම කරන්නේ හරිදේද, මම පව කරනවද නැද්ද කියන එක මම තේරුම් අරගෙන පවක් කරනවා නම් ඒ පවින් දුරස් විය යුතුයි. අපරාධයක් කරනවා නම් ඒ අපරාධයෙන් දුරස් විය යුතුයි. යහපත් දේ කරනවා නම් ඒ යහපත් දේ මමත් කරගෙන අනිත් අයටත් කියලා දෙන්නට ඕන මේ යහපත් දේ කරන්න කියලා. එනිසා ඔවුනොවුන් වෙනස් වෙනකොට සමාජය වෙනස් වෙනවා, පවුල වෙනස් වෙනවා, නගරය වෙනස් වෙනවා, රට වෙනස් වෙනවා. මේ ආකාරයට සෑම කෙනෙක්ම වෙනස් වුණොත්, රට වෙනස් වුණොත්, රට දියුණුවෙන්, සංවර්ධනයේ, ජයග්‍රහණින් ඉහළම වැජඹෙන රටක් බවට පත් වෙනවා. එවැනි රටක් කර ගැනීමට අපිට හැකියාව ලැබෙනවා. අපගේ පවුල දියුණු වෙනවා, අපගේ සමාජය දියුණු වෙනවා. එනිසා අපි සෑම කෙනෙක්ම අනිත් අය දිහා යහපත් දේ බලමු, අපි වෙනස් වෙමු. එනිසා ඒට අල්ලා දෙවියන් වහන්සේ අපිට වාසනාව ලබා දෙනු මැනව.
0: ඒ මෞලවි ෆරුද් ෆාරුක් ඉහ්සානිතුමන් ධර්මෙන් ඔබේ දිවියට.

0: හැමදාකම මේ විදිහට අපි සර්ප්‍රයිස් දෙනවනේ ලෙහන් සම්. එතකොට විවිධ දක්ෂතා තියෙන අපේ රටේ දරුවෝ තමයි මේ විදිහට ඇල්ෆා ස්ටුඩියෝ එකට ඇවිල්ලා එයාගේ දක්ෂතා පෙන්වන්නේ.
1: අපි දැන් පොඩි හින්ට් එකක් දුන්නොත් අද අපි කෙලිම ස්පෝටි වයිබ් එකකින් තමයි අපේ ඇල්ෆා ස්ටුඩියෝ එක පටන් ගන්නෙ.
0: යේ දැන් මෙහෙමයි මේ දවස්වල බිග් මැච් ගැන කතා කරනවා. මීට්ස් තියෙනව නේද? ඒ අතරේ දැන් ස්පෝට් කියලා කිව්වහම ටිකක් ඒ කාලේ නම් ඕකර පිරිමි පාර්ශවයට විතරක් වගේ එකක් තිබුණානේ. එහෙම නෑ දැන් ඒ වගේම ජව සම්පන්න හරිම ශක්තිමත් හැඩකාර ගැහැණු ළමයි ඉන්නවනේ. කොහොමද අපි ක්‍රිකට් ටීම් එක කාන්තා ක්‍රිකට් ටීම් එක දක්ෂතා දක්වන දරුවෝ අපිත් එක්ක සම්බන්ධ වෙනවනේ FM Alpha Studio එකෙන්. ඒ දක්ෂතා රටට ලෝකෙට අරගෙන යන්න අද කවුද ලෙහන්ස් අපිත් එක්ක ඉන්නේ?
1: අද අපිත් එක්ක එකතු වෙලා ඉන්නේ කොළඹ ශාන්ත පාවුළු බාලිකා විද්‍යාලයේ හෑන්ඩ්බෝල් ටීම් එක. කට්ටියගේ නම් වෙන් වෙන්ව කිව්වොත් ලෙව්මිනි දිනත්ම, සිහලි ඕෂදා, තරණි මන්දාකිණි, ඒ ටිකත් එක්ක එයාලව ආදරෙන් ගයිඩ් කරන එයාලගේ හෑන්ඩ්බෝල් බාර ආචාරිණි අජන්තාද සොයිසා ටීචර් අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා.
0: කම් ඔන්! හොඳයි. දැන් මම දැකලා තියෙනවා ඔය උදේට කටි එක්සර්සයිස් කරනවා නේ. ඒක හොඳයි. සමහරු නම් එහෙම කිව්වහම මූණු බලනවා. අපි එක්සර්සයිස් කරනවද හෙට කරනවා කියලා හිතනවා. ඔන්න එයාදත් ඉඳලා හෙටම කරනවා. හෙට උදේ නැගිටිනවා එහෙම කියලා හිතනවා. ඉතින් අපි යමු ටීම් එක පැත්තට. මුලින්ම ගයිඩ් කරන ටීචර්ත් එක්ක අපි කතා කරමු.
1: අනිවාර්යයෙන්ම.
0: ටීචර් ගුඩ් මෝර්නින්.
2: ගුඩ් මෝර්නින්.
0: හන්නේ මේ ටීචර් හරි ලස්සනයි හොඳේ. මේ දැකගම මට වාව් කියලා කියවුනා. ස්පෝර්ට්ස් කරනවද කියලා හිතනවා දැක්කහම. කළු වෙනවත් නැහැ නේ.
2: කළු වෙන්නේ නැහැ. මොකද චූටි කාලේ ඉඳන් ඇත්තට මගේ සබ්ජෙක්ට් එක තිබ්බේ ඩාන්සින් ඇන් මියුසික්. මම ප්‍රාථමික අංශ ගුරුවරියක් වෙනවා අහඹු ලෙස. ඒ අනුව තමයි මම මේ ක්‍රීඩාව තෝරගන්නේ. මං ඇත්තටම බෑන්ඩ් එක ඔයගේ ගොඩක් දේවල් නියෝජනය කරපු ගුරු මහත්මයා. කළු වෙන්නේ නැහැ. ළමයි එක්ක ඉන්නේ චූටි ඇත් එක්ක.
0: ඔව් අනේ හරි හුරතල් හොඳේ. ඒ වගේම අර කිව්වා වගේ මම එක පාට දෙකේ ඩාන්සින් මට හිතුණා අනේ මේ වැරදිලාද කොහෙද ස්පෝර්ට් ටීචර් කෙනෙක් වෙලා තියෙන්නේ ඩාන්සින් ටීචර් කෙනෙක් වෙන්න තිබ්බ කෙනෙක් එහෙම වෙලානේ කියලා හිතෙනවා. ඉතින් ටීචර් හරි ලස්සනට මේ ටීම් එක ගයිඩ් කරනවා. හරි ලස්සනට අද ඇවිත් ඉන්නවා. ඒක පේනවා දැක්කම. අපි පොඩ්ඩක් කැප්ටන්ගේ පැත්තට යමු මුලින්ම. කැප්ටන් ඉන්නවා අපිත් එක්ක කතා කරන්න. නම කියන ලෙහන්ස් ආපහු.
1: තරණි මන්දාකිණි. ලස්සන නමක්.
0: තරණි මන්දාකිණි. ගුඩ් මෝර්නින්.
3: ගුඩ් මෝර්නින් අක්කේ.
0: ඉතින් කොහොමද කියලා කියන්නකෝ, ඇයි ඔයා ස්පෝර්ට්ස් කරන්න කියලා මට මුලින්ම දැනගන්න ඕනේ.
3: ස්පෝර්ට්ස් කරන්න මගේ හොබි එකක් විදිහටම.
0: දැන් හෑන්ඩ්බෝල් කියලා කිව්වහම ටිකක් ගොඩක් ඉස්කෝලවලට, ටිකක් නෙමෙයි ලෙහන්ස, ගොඩක් ඉස්කෝලවලට මේක අලුත් ක්‍රීඩාවක්. අලුත් කියලා කියන්නේ ගොඩක් ඉස්කෝලවල නැහැ ඇත්තටම. අපි ටීචර්කෙන් වැඩිදුර විස්තර දැනගමු ඉස්සරහදී. තරිණි මන්දා කෙනෙක් කියන්නකෝ, හෑන්ඩ්බෝල් කරලා ඔයාට මොනවද ජීවිතයට ලැබුණේ?
3: ගොඩක් දේවල් හම්බුණාක්කේ. මං කොහොමද කැප්ටන්සි එකක් කරන්නේ, ඒ වගේ ගොඩක් දේවල් මගේ ලයිෆ් එකට හම්බුණා.
0: කැප්ටන් කෙනෙක් විදිහට ටීම් එක කොහොමද හැන්ඩල් කරන්නේ? ඔයා හරි සැරයිද? ඇත්තද ඔය කියන්නේ? අනිත් දෙන්නගෙන් පස්සේ ආවම හොඳේ කැප්ටන් සැරයිද කියලා. ලෙහන්සට මොනවද මේ මෙන්න මෙතන ඉන්න නංගිගෙන් අහන්න තියෙන්නේ?
1: මම මෙහෙම ප්‍රශ්නයක් අහන්නක. දැන් අපි හැමදාම අහන විදියට වඩා වෙනස් ප්‍රශ්නයක්. මං හිතන්නේ නංගිගේ නම ලෙව්මිනිනේ. ලෙව්මිනි නෙවෙයිද? සිහලි.
0: නම් ටික
1: පටලවගෙනනේ. හරි, සිහලි නංගි කියනකෝ බලන්න. දැන් කට්ටියත් එක්ක එක එක ටූර්නමන්ට්ස් වලට යනවානේ. එතකොට ඉතින් ඔය ටීම් වර්ක් කියන දේ අපි ඒ ගැන හරියට කතා වෙනවා. ඉතින් ඔය අතරේ අමතක නොවන සිදුවීමක් එහෙම වුන්නේ නැද්ද? අර අපි කියන්නේ මේක නම් ජීවිතේට අමතක වෙන්නේ නැහැ. මතකද මෙහෙම වුණා කියක අපි මතක් කරන්නේ? ඒ වගේ ලස්සන අත්දැකීමක් තියෙනවද? හැම අත්දැකීමක්ම ලස්සනයි. විශේෂම අත්දැකීමක්
3: මට ගොඩක්ම හයිලයිට් උනේ හෑන්ඩ්බෝල් වලින්. අපේ ගාලේ ටූර්නමන්ට් එකකට ගියා ඕලයිලන්. ඒ ටූර්නමන්ට් එක තමයි ගොඩක් මෙමරිස් එකතු වෙච්ච.
0: ඇයි එහෙම කියන්නේ?
3: මොකද ඒක මගේ ෆස්ට් ටයිම් හෑන්ඩ්බෝල් වලින් ගිය ඕලයිලන් ටූර්නමන්ට් එක ඒකයි.
0: දැන් මේ ශාන්ත පාවුළු, මිලාගිරියේ ශාන්ත පාවුළු බාලිකා විද්‍යාලේ මේ ස්කෝලේ කේක දේවල් වලට මාර ටැලන්ට් දරුවෝ ඉන්නවා. ඒ කියන්නේ ලෙහන්සා, මට මතකයි ඒ කාලේ මං අපේ ස්කෝලේ බෑන් තරඟ වලට යනවනේ. එතකොට මේ නේද ටීචර්,

0: අවුලු එකේ බෑන්ඩ් කියලා කිව්වා මොන් සෙන් පෝල්ස් එකේ බෑන්ඩ් එක කියලා කිව්වහම ඒකට වෙනම වයිබ් එකක් තියෙනවා නේද ටීෂර්.
1: අනේ ඇත්තටම කියනනම් අපේ බෑන්ඩ් එක කිව්වහම අපි හිටගත්තාම ගොඩක් අය බය වෙනවා. ඊළඟට තමයි අපිට තියෙන අපි ඉතිහාසය ගත්තාම බෑන්ඩ් එක කියන්නේ අපේ රජනේ එනකොට ලංකාවේ පිළිගත් එකම බෑන්ඩ් එක ශාන්ත පෞල් බාලිකා විද්‍යාලය. කොහේ ගියත් දිනනවා මොකද 1970 ඇඳලා රතුයි සුදුයි දැක්කාම අය නෑඟ කිලි පොලා යනවා. ඇත්තටම අපි බෑන්ඩ් එක ලංකාවේ ජනප්‍රිය බෑන්ඩ් එක.
0: ඉතින් මට ඒක තමයි මුලින්ම මේ ශාන්ත පවුල කියලා කිව්වම මතක් වුණේ. වගේ ගොඩාක් දක්ෂතා තියෙනවා, ගොඩක් ක්‍රීඩා තරඟවලින් ජයග්‍රහණ තියෙනවා, සමස්ත ලංකා ජාත්‍යන්තර මට්ටමේ ජයග්‍රහණ අපි කතා කරමු. ඉතින් ෆේස්බුක් ලයිව් එකට ඉක්මනටම එන්න. අපි ෆේස්බුක් ලයිව් එකෙන් FM ෆේස්බුක් ලයිව් එකෙන් මේ ලස්සන ටීචර් ඒ වගේම මේ දක්ෂ දරුවෝ පෙන්වන්න ලැස්සෙලා ඉන්නේ නේද ලෙහන්සා?
2: ඔව් ඔව්, ඉක්මනට එන්න හොඳේ මේ පැත්තට.
0: ඒ අතරේ ඔයා ගෙදර ඉඳලා අපි වහගෙන වැඩ කරන ගමන් අපි වහගෙන එහෙට මෙහෙට දුවන ගමන් ලෑස්ති වෙන ගමන් අපිව අහගෙන වැඩ ටික ලස්සනට කරගෙන යන්නකෝ.

0: FM Alpha Studio with Kosuni and Lehansa.
1: FM Anupaha, FM Anuhatarai Tashmaata, Net FM.
2: ප්‍රතික්ෂාව කැස්ස උන ඇඟපත වේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවණකල මදෝකා කැස්සට පැනිය සෙවණකල ආයුර්වේද නිෂ්පාදනය අපේ වෙදකම අපේ උරුමය 40 වසරක අභිමානය සෙවණකල ආයුර්වේද 0747213540
3: වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු කර නැති ඉහළ ගුණාත්මක භාවයෙන් යුතුව ඔබේ කැම වේල රසින් රස ගන්වන මාතර ෆ්‍රීලන් ඩෙවල් චිකන් රස සෝයා මීට්
2: ඉගෙනුමට හොඳ මාත්‍රවැල මාස්ටර් ගයිඩ් පෙරපාසලේ සිට 13 ශ්‍රේණිය දක්වා සියලු වැඩපොත් ඇතුළු නවතම ප්‍රකාශන ළඟම පොත්තලෙන් හෝ මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින් 0772013636
4: මාරාන්තික ඩෙංගු මතුරුවන්ගෙන් ආරක්ෂාවට පැංගිරි අඩංගු සිද්ධාලේප මොසවේ ස්ප්‍රේ 100%ක් ස්වාභාවිකයි සමට හිතකරයි සිද්ධාලේප මොසවේ ස්ප්‍රේ මතුරුවන් පළවාහරණ විශේෂඥයා
5: ඔයාගේ අම්මයි තාත්තයි වගේ.
6: කොහොමද වෙරිවිලා?
5: වෙරිවිලා විතර නෙවෙයි මේ ඇලිලා.
6: මම මේ කහදලා බලන්නකො. මං හදන්නා විජේ කිරි මාළු කරී.
4: වෙරි වෙන්නේ ඇලෙන නැතිව හැදෙන විජේ නූඩල් සමගින් වර්ණ කහ කෘතිම රසකාරක වලින් තොර විජේ කිරි මාළු තුන පහ මිශ්‍රණයේ දූ කිරි මාළු.
7: අත්තම් මේ දෙක නම් හොඳ සෑහෙනවනේ.
4: විජේ ප්‍රොඩක්ට්ස් අපේ රසය රටේ සැමට.
1: FM 95 FM 94.8 Net FM.
0: Net FM Alpha Studio with Kosuni and Lehansa.

0: FM Alpha Studio with Cosini and Lehansa.
1: නෙතෆම් ඇල්ෆා ස්ටුඩියෝ අපි නෙතෆම් ෆේස්බුක් ලයිව් එකෙන් ඇවිත් ඉන්නේ එන්න එන්න ඉක්මනටම එන්න අම්මෝ අද අපරාද කියලා හිතේ ෆේස්බුක් ලයිව් එකට ඇවිල්ලා මේ රටම දැනගන්න ඕනි ගුරුවරිය දැනගත්තේ නැතොත් දැකගත්තේ නැතොත් අයියෝ පසුතැවෙන්න වෙනවා එනිසා ඉක්මනටම එන්න ඒ වගේම මේ ටීම් එක මේ ටීම් එකත් කවුද කියලා දැනගන්න ඕන හෑන්ඩ්බෝල් ගොඩක් ඉස්කෝලවල නේ අපි ඒ ගැන තමයි ෆේස්බුක් ලයිව් එකෙන් කතා කර කර හිටියේ නේද ලෙහන්සා
2: ඔව් දැන් අපි කතා කළා ගොඩක් දේවල් නේද කසුණියකි ලයිව් එකේ විශේෂයෙන්ම මට කියන්න ඕනි කියලා හිතුණා දැන් මෙතන ඉන්න මේ නංගිලානේ මට වෙන්නේ එතකොට අනිවාර්යෙන් මේ නංගිලා ඉතින් අර අපි කියන්නේ අනාගතේ පැහැදිලිනේ අනාගතේදී දැන් අපේ ඇල්ෆා ස්ටුඩියෝ එකට එන ගොඩක් අය හැමෝම වගේ අනාගතයේ තරු තමයි. ඉතින් මෙයාලත් අපි අනිවාර්යෙන් අපිට බලා ගන්න පුළුවන් ක්‍රීඩා ශාස්ත්‍රයේ යාලා යන්න කැමති දේවල් වලින් අනිවාර්යෙන්ම ඉස්සරහට බලා ගන්න පුළුවන් නේද?
1: අපි මේ ටීචර්ගේ නම අපහු කියමුද ලෙහන්සා?
2: ඒ තමයි අපේ හෑන්ඩ්බෝල් භාරාචාරිණි අජන්තද සොයිසා ටීචර්.
1: ඕ සෙන්ට් පෝල්ස්. මිලාගිරිය ශාන්ත පාවුළු බාලිකා විද්‍යාලයේ.
3: ඔව්. මොකද මං එක ආදිශිෂ්‍යාවක්.
1: ආ.
3: මේ අභිමානී තියෙනවා මට.
1: අර ස්පෝර්ට්ස් උනාට කතා කරන්නේ කවියක් වගේ. ටීචර් කතා කර කර හිටියා Facebook live එකෙන් ගොඩක් විස්තර. මට ඒ ගැන ආයේ කියන්න ඕන රටටම ඇහෙන්න.
3: ඇත්තටම කියනවා නම් මම ගොඩක් සතුටු වෙනවා හෑන්ඩ්බෝල් මම ශාන්ති පාල් බාලිකා විද්‍යාලේ ප්‍රාථමික අංශ ප්‍රධාන වශයෙන් කටයුතු කරන ඒ අමතරව තමයි මම මේ ප්‍රාථමික ගුරුවරියක්. නමුත් මේ ක්‍රීඩාව තෝරගන්නේ ඇත්තටම ආසාවට මොන හරි දරුවන්ට දෙන්න ඕනේ. ඉතින් මේ ක්‍රීඩාව මේ ලෝකේ ඉන්ටර්නැෂනල් ගේම් එක. ඉතින් එතකොට මේ ක්‍රීඩාව පාසලට එන්නේ අපේ 2013 වසරේ පළවෙනිම පටන් ගත්ත පාසලක් මේක. ඉතින් එහෙම බැලුවාම මේ දරුවෝ ඇත්තටම එකතු වෙනවා. ඊළඟට සමස්තයක් වැස්තුත් විශාඛ විද්‍යාලය, ගෞතම විද්‍යාලය, ලින්සේ බාලිකා විද්‍යාලය, මොන්ටෝ ප්‍රින්ස් ඔෆ් වේල්ස් ඒ වගේ පාසල්වල මේ ක්‍රීඩාව තියෙනවා. ඉතින් මේ දරුවන්ගේ තියෙන කායික මානසික ඒකාග්‍රතාවය වර්ධනය කරගන්න පුළුවන් හොඳම ක්‍රීඩාවක් මේක. ඉතින් ඇත්තටම අපි මේ අවුරුද්දේ ඉතාමත් හොඳ තැනකට ආව හෑන්ඩ්බෝල් වලින් හේතු වුණේ අපේ පුහුණුකරු අපිට හම්බෙලා තියෙන්නේ අපේ ලංකාවේ නියෝජනය කරන හොඳ දක්ෂ ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරන ඉරොස් චතුරංග මහත්මයා. ඉතින් ඔහු ඇවිල්ලා මාස 3ක් ඇතුළතම අපි ගාල්ල තරඟට යන්නේ. අපේ තියෙනවා මේක මේ බෝල් එක කප් එක ඒ නිසා අපි තුන්වෙනි ස්ථානය ගන්නවා මාස 3යි. ඉතින් ඇත්තටම මේ දිනයන් පුදුම දක්ෂතාවයක් තියෙනවා. ඊට පස්සේ ශ්‍රී ලංකා කාන්තා ඉතිහාසයේ පාසල් ඉතිහාසයේ තිබ ලොකුම බිච් මැක්ටෙක් කරන්නේ අපි දේබාලිකා විද්‍යාලය. ඉතින් එතකොට ඒක ඉතිහාසෙට මෙක්කෙනවා. හේතුව මේ වගේ ක්‍රීඩාවක් කවදාකවත් බිග් මැච් එකක් කොහෙවත් තිබෙන ක්‍රිකට් තියෙනවා. නමුත් හෑන්ඩ්බෝල් නෑ. ඉතින් හැමෝටම පුදුමනවා මේ හෑන්ඩ්බෝල් එහෙම ප්‍රශ්නයක් ආවා. මේ වගේ කරන්නේ කොහොමද එහෙම කියලා. ඇත්තටම කෝච් ඒක ලස්සනට මෙහෙව්වා, ලස්සනට කරා. ඉතින් ඒ අනුව අපි දේබාලිකා විද්‍යාලයත් එක්ක තනගවදීන සුගදා ස්ටේඩියම් එකේ අප්‍රේල් 5 වෙනිදා අපි ජයග්‍රහණය කරනවා. ඉතින් ඒක එසේ මෙසේ ජයග්‍රහණයක් නෙවෙයි. අපි මැච් 3ම ගහනවා. ඒ කියන්නේ දක්ෂතම ක්‍රීඩිකා වශයෙන් ලියුමිනිපත් වෙනවා ගෝල් 40ක් ගහලා. ඉතින් ඒ වගේම අන්ඩර් 14 කැප්ටන් ඉන්නවා සෙහලි, අන්ඩර් 16 කැප්ටන් තනි මන්දාකිනි.
1: අද ඒ තුන් දෙනාම මේ ඉන්නවා ඇල්ෆා ස්ටුඩියෝ
3: එකේ. ඉතින් ඒ නිසා ඇත්තම කියනවා නම් පාසලේ ඉදිරි ක්‍රීඩාව ගැන පාසල අපි පියාසල ක්‍රීඩාවට නැටු නර්තනය හැම පැත්තරම දක්ෂ පාසලක්. එතකොට මේගොල්ලගේ අනාගතය ගැන පොඩ්ඩක්වත් බය වෙන දෙයක් මේක පිටරට ගියත් හෑන්ඩ්බෝල් ඉස්සරහට එනවා. ඉතින් ඒක අපිට ආරාධනා ලැබිලා තියෙනවා. මාලදිවයින තායිලන්තය ඉතින්
1: ඉස්සරහට
3: යන්න ඉන්නවා. ඉතින් ඒ නිසා ඉදිරි තරඟවලටත් අපි සහභාගී වෙනවා. මම හිතන්නේ මේකේ නියමුව ඉරොස් චතුරංගේ වගේ මගේ ආදරණීය ආදරේ මතක් කරන මගේ පාසලේ විදුහල්පතිනිය නයමි බුද්ධිකා දසනායක මැතිනිය. මොකද එතුමිය මේ දීපු මෙහෙවර මේ අවස්ථාව මට කොයි වෙලාවකත් අමතක වෙන්නේ. දිවාරෑ නොබලා වෙහෙසලා වැඩ කරනවා අපි. ඊට පස්සේ මම උදේ 6ටම රෑට යන්නේ දරුවොත් එක්ක ඉන්නවා.
1: මට කියන්න ඕනේ
3: මම උදේ ආවම මම රෑට යන්නේ. ඒකට සාක්ෂි තමයි මගේ නිවේදිකාව.
1: හැලහන්සා.
3: ඉතින් ඒ නිසා මම හැමදාම ඉස්කෝලේ යනවා. මම නිවාඩු අරගන්නේ. මම නිවාඩුවක් ගත්තොත් හදිස්සියේ මම ඉස්කෝලෙන් දැන් 12 මාට යනවා කියන්නකෝ. එතකොට වෙන්නේ මේ ඇයි යන්නේ කියලා අහනවා. හදිස්සියේ ෂෝට් ලිව් කියනවා කියන්නෙත් නෑ. ඉතින් එතකොට ඇත්තටම ගුරුවරු කැප වෙන්න ඕනේ. නවක ගුරුවරයන්ට මං කියනවා මේ පාසලේ ඉගැන්වීම පමණක් නෙවෙයි ක්‍රීඩාවට එන්න ඕනේ. මේ දේවල් කරගෙන යන්න ඕනේ. ඉස්සරහා කියන එක පැහැදිලිව තියෙන්නේ ගුරුවරයෙක්ගේ හා පුහුණුකරුවෙක්ගේ කැපවීම මත.
2: ඔව්. ඉතින් ගුරු ඒක දැන් බලන්න ලෙහන්සා ටීචර් කතා කරනකොට ටීචර්ගේ ඇස් දෙක බලන්නකෝ නේද? ටීචර්ගේ ඇස් දෙක බලන්න එන්නකෝ net fm facebook live එකට. ඒ අවංක හැඟීම, ඒ ආදරය, ඒ කැපවීම, මහන්සිය මේ හැම දෙයක්ම ටීචර්ගේ ඇස් දෙකේ තියෙනවා. ඉතින් මේ වගේ ගුරුවරු තමයි අපිට ඕන කරන්නේ. මේ වගේ ගුරුවරු ඕනතරම් ඉන්නවා ලෙහන්සා. හැබැයි අපි කවුද කියලා දන්නේ නැහැ. දන්නේ මේ වගේ ටික දෙනයි නේද? ඉතින් ඒ නිසා ඒක අපි හඳුන්වලා දෙන්න ඕන. මේ රටට මේ ගුරුවරු නිසා තමයි මෙච්චර දක්ෂ ටීම් එකක් විදිහට ඉස්සරහට යන්නේ. ඉතින් ඒ නිසා ඒ ගැන අපි බොහෝම අභිමානයෙන් තමයි මේ වෙලාවේ කතා කරන්නේ. ඊළඟ එක තමයි ලෙහන්සා, දැන් හෑන්ඩ්බෝල් කියලා කිව්වහම අර ටීචර් කිව්වා වගේ කවුරුත් වැඩිය දන්නේ නැහැනේ. දන්නේ නැහැ කියලා කියන්නේ මේම මෙහිකෙන් ගොඩක් ඉස්සරහට යන්න පුළුවන්ද කියලා හිතන්නේ. මේක ජාත්‍යන්තර ක්‍රීඩාවක්. ඉතින් අපි අම්මල තාත්තලට මේ දේවලුත් ඇල්ෆා ස්ටුඩියෝ එකෙන් දැනුවත් කරනවා. සමහර වෙලාවට අපිට මගහැරෙන දේවල් නේද ටීචර්? මේ වෙලාවේ අපිත් එක්ක ඉන්නවා කෝච් නේද?
3: ඔව් කෝච් ආශිර්ෂ් චතුරංග මහත්මයා. ඔව්
2: මේ ඉරෝෂ් මහත්මයා ගැන ගොඩක් විස්තර ටීචර් දැන් කිව්වා. දැන් ඉතින් ඔබට තමයි කතා කරන්න තියෙන්නේ. අපි හෑන්ඩ්බෝල් ගැන කතා කර කර හිටියේ ජාත්‍යන්තර ක්‍රීඩාවක් කියලා. ටීම් එක ගැන මොකද හිතෙන්නේ?
4: සුබ දැසනක් හෑන්ඩ්බෝල් ටීම් එක කියන්නේ අපේ සෙම්පෝස් එක, ඒ කියන්නේ ශාන්ත පාවුල් බාලිකා විද්‍යාලයේ ටීම් එක. ඇත්තට මාස 8ක් වගේ වෙන්නේ මේ පුහුණුවීම් කළා. එතකොට අපිට ඒ කියන්නේ දැන් ඉන්න ටීම් එක ගොඩක් ස්ට්‍රොง. ඇත්තටම ඒ කියන්නේ අවුරුදු 10න් පහ ටීම් එකක් තමයි ඉන්නේ. ඒගොල්ලන් පළවෙනි අවුරුද්ද සෙල්ලම් කරේ අවුරුදු 15න් පහල වගේ ඉන්නවට තමයි පළවෙනි අවුරුද්ද අවුරුදු 10න් පහල සෙල්ලම් කරේ. තව අවුරුද්දක් එහෙමම ඉතුරු වෙලා තියෙනවා මේගොල්ලන්. ඒ කියන්නේ ඊට අමතරව අපේ මේ සිහෙලි කියලා ක්‍රීඩකයා තව අවුරුදු, ඒ කියන්නේ 14
2: සිහෙලි මෙයා නේද?
4: ඔව් අවුරුදු 14යි වයස. එතකොට ඒ අවුරුදු 14 කියන්නේ යාට තව අවුරුද්දක්, මේ අවුරුද්දේ තව අවුරුද්දක් අවුරුදු 10න් පහල සෙල්ලම් කරන්න පුළුවන්. එතකොට ඉතින් අපේ කණ්ඩායමේ ඇත්තටම ජාතික තලයට යන්න පුළුවන් ක්‍රීඩකයන් මං හිතන්නේ 3-4 අනිවාර්යෙන් ඉන්නවා. ඒ කියන්නේ දැන්ට මේ පාසල් මට්ටමේ ජාතික තලයේ නෙමේ ශ්‍රී ලංකා නැෂනල් ටීම් එක නියෝජනය කරන්න පුළුවන් ක්‍රීඩකයන් 3-4 අපි සතුවේ ඉන්නවා.
2: හරි ලෙහන්සා, අහන්න අද ප්‍රශ්න ටික ඔක්කොම විසඳගමු.
5: ඒක තමයි මම අපේ නංගි කෙනෙක්ගෙන් කාගෙන් හරි අහන්නම්. දැන් අපිට හැමදාම දිනන්නම බෑනේ, අපිට පරදින්න වෙන අවස්ථා තියෙනවා. එතකොට අපි කොහොමද, ඔයාලා කොහොමද ඒකට මුහුණ දෙන්නේ ටීම් එකක් වශයෙන්? අපි අර කොච්චර කිව්වත් ප්‍රැක්ටිකලි අපිට දුක හිතෙනවා, අපි කඩන් වැටෙනවා අපිට බැරි වුණාම. එතකොට ටීම් එකක් වශයෙන් ඔයාලා එකට එකතු වෙලා එක එක්කෙනාගේ හිත හදාගෙන කොහොමද ඒක දරාගන්නේ? කවුරු හරි කමක් නැහැ උත්තර දෙන්න.
2: සිහෙලි කියයි වගේ නේද? සිහෙලිගේ මූණෙන් මට පේනවා, කන් දෙකෙන් එහෙම පේනවා කියයි වගේ. හරි සිහෙලි කියන්නකෝ.
6: අපි ඒ කියන්නේ දැන් ජය පරාජය දෙකම අපි විඳදරා ගන්න පුරුදු වෙන්න ඕනේ. ඒක පරාදුණත් දින්නත් අපි ටීම් එකක් වශයෙන් එකටම මේ ගමන යනවා.
2: ඒක දිනනවද පරදිනවද නෑ, ඒක තමයි අර මේ ස්පෝර්ට් වල තියෙන විශේෂත්වය නේද කෝච්? අර දිනන්න තමයි ප්‍රැක්ටිස් කරන්නේ. හැබැයි ඒක මේ අපි පරදින්න පුරුදු කරන එකත් මං හිතන්නේ ස්පෝර්ට් වල තියෙන ලොකු දෙයක්.
4: ඒක හරි. ඒ කියන්නේ පාසල් මට්ටමේ ක්‍රීඩිකාවන්ට ගොඩක් අත්දැකීම් අඩු නිසා, ඒ කියන්නේ හෑන්ඩ්බෝල් ක්‍රීඩාවේ ගොඩක් තරග මට්ටම් අඩුයි. හැබැයි මේ කියන්නේ මේක ඇවිල්ලා යුරෝපියන් ගේම් එකක්, මේ ශෙනගන් කලාපේ ගොඩක්ම ෆේමස් ඩෙන්මාර්ක් වලින් ආරම්භ වෙලා මේගොල්ලන්ට ඇත්තටම ගොඩක් ලොකු ඔපචුනිටීස් උත් තියෙනවා හෑන්ඩ්බෝල් ක්‍රීඩාව ක්‍රීඩා කරනවා කියන්නේ. මේගොල්ලන්ගේ ඒ කියන්නේ අපිට පරාද වෙනවා කියන එක, ඒ කියන්නේ හැම ක්‍රීඩාවකටම පොදු විදිහුම් බරදුම ක්‍රීඩාවල් දෙකෙන්ම බාර ගන්න, ක්‍රීඩාව සෑම ක්‍රීඩාවකම බාර ගන්න පුළුවන් වෙන්නේ. හැබැයි ඒ වගේම අනිත් ටීම් එකට, ඒ කියන්නේ පරදින අනිත් ටීම් එක වෙනුවෙන් මේගොල්ලන් බිග් මැච් එකේදීත් ගොඩක් කතා කරා. ටීම්ස් දෙකම ගොඩක් සහයෝගින් දේවි බාලිකා කොළඹ දේවි බාලිකා විද්‍යාලය විශේෂ මතක් කරන්න ඕනේ. ගොඩක් ටීම්ස් දෙකම මේ මාරෙදිර, ඒ කියන්නේ ෆ්‍රෙන්ඩ්ෂිප් එක එතනදී ලොකෝට ගොඩ නැගුණා ඇත්තටම.
2: හරි එහෙනම් අපි ගොඩක් වෙලා කතා කරා FM 95.8. හැබැයි අපි නැත FM Facebook Live එකේ ඉන්නව හොඳේ. ඒ නිසා මගේ හැරව ගන්න එපා. අහගෙන ඉන්න, බලාගෙන ඉන්න. උදේ 6:45 වෙනකම්.

0: ZFM Alpha Studio with Cosmi and Lehansa.
1: FM Anupaha, FM Anuhatarai Dashmaata, Net FM.
2: ඉගෙනුමට හොඳ මාත්‍රල මාස්ටර් ගයිඩ් පෙරපාසලේ සිට 13 ශ්‍රේණිය දක්වා සියලු වැඩ පොත් ඇතුළු නවතම ප්‍රකාශන ළඟම පොත්වලින් හෝ මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින් 0772013336
3: වාර්තා පිට වාර්තා තිබෙන කෝටි 8 NLB දනඩි තහනේ ලොතරැයියෙන් රුපියල් කෝටි 13.97 ඉක්ම වූ දැවැන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහත්තන සම්පත තනනි දහනේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
4: එදා ආජි හදපු කොස්සට කළු පොල් රස දැන් අම්මගෙන් දුවටත් මාතර ෆ්‍රීලන් කොස්සට කළු පොල් රස සොයා මීට් වර්ණකාරකත් නැ රසකාරකත් නැ
5: තැඹිලි තෙල් කුකුම් පොත සුදු හඳුන් වෙනිවැල් අරෝද සහ වදමල් අඩංගු පාරම්පරික ආයුර්වේද වට්ටෝරුවක් අනුසාරයෙන් සිද්ධාලේප කැකුළු බේබි සබන් බිරිඳ සමට හෙළ ඔසු රැකවරණය
6: දැන් හැමෝම ගන්න හැමෝම දන්න KD Rice Leader 125 petrol bike. EFI තාක්ෂණය නිසා petrol සුවඳටත් දුවනවා. රුපියල් ලක්ෂයක discount එකක්. Helmet jacket free. KD Rice Leader 125 bike. KD Rice Motor Company Private Limited වෙතින්ම පමණයි. 077-406-4397.
7: කොත්තුවත් ගණන් දාපු geopolitics.
8: මම මොකටද මේ ආචී ගැන නුවාගෙන එකේ කතා අහන්න කියලා සටන් විරාම දික් කරනවා කියලා පොඩි තීරණයකට ඇවිල්ලා.
9: යුද්ධ මත හැංගුණ economics.
10: ඉරානයේ නැවකට කීයටවත් ඉරානයේ වරායකට යන්න බෑ කියලා දැන දැනම ඉරානයේ කොඩිය ගහපු නැව. ඉරානයේ වර.
11: හඳ වටේ රවුම් ගහපු stories.
12: ක්‍රිස්ටිනා කෝටින් අහනවා එතන හිටපු එකම කාන්දා නියෝජකින් අහනවා ඔරයන් කැප්සියුල් එකේ ඉඳන් අපේ පෘථුවිය දකිද්දි උගන්ට මොනවද හිතුනේ?
11: සිලිකන් නිම්නයේ top secrets.
10: මේ අලුත් Apple CEO-ට LinkedIn account එකක් නැහැ. හිතාගන්න පුළුවන්.
9: ඔය ඕන එකකින් අප්ඩේට් වෙන්න.
11: සතියේ දවස්වල උදේ 7 ඉඳන් 10 වෙනකන් Algo Town-ට tune වෙන්න. Tune වෙන්න.
13: Brought to you by
14: අඩුම මිලට අලුත් තැනක් කසාගල ග්‍රේන් සුපර් මාතලේ කඩුවෙල අතරගිරිය. කසාගල ග්‍රේන් සුපර් කසාගල සමූහ ව්‍යාපාරයේ වෙතින්.
15: Prime Residences වෙතින් ඔබ වෙතට ගෙන එන කොළඹ නවයේහි ඉදවන The Prime Colombo. අදම කතා කරන්න. 0710-777-333
16: සදාහරිත විවසායක සීනේට අත්වලක් සදාකාලික ආයෝජනයක්
17: ප්‍රයත්නයි කරන්න ගන්න විජය ආප පිටි
18: ඔබේ ආදරණීය වැඩිහිටියෙකු සමග vision care hearing solutions ශාකාවකට පැමිණ ඔබත් hearing angel කෙනෙක් වන්න EV bike එකක් දිනා ගන්න අමතන්න 0777-7676-10 vision care hearing solutions
19: FM Algo Town
0: Net FM Alpha Studio with Cosmi and Lehansa

0: ඉතින් අපිත් එක්ක පරක් වෙලා ආහාර එකතුනේ අපේ මේ හෑන්ඩ්බෝල් ටීම් එකේ අපි කියන්නේ අර හෑන්ඩ්බෝල් ටීම් එක මෙච්චර ලොකු achievements ගන්න හේතුව ඒ තමයි මිලියාගිරි ශාන්තපාලු බාලිකා විද්‍යාලයේ ආදරණීය කෝච් හෑන්ඩ්බෝල් කෝච් ඉරෝෂ් චතුරංග සර්.
1: ඔව් ඉරෝෂ් චතුරංග සර් ගැන ටීෂ ගොඩක් වෙලා කිව්වා. ටී සර් හින්ද තමයි කෝච් හින්ද තමයි මෙච්චර ශක්තිමත් ටීම් එකක් ඉන්නේ කියලා. ඉතින් කෝච් අපි Facebook live එකේදී නම් ගොඩක් දේවල් කතා කරා. කියන්නකෝ මොනවාද ඒ දේවල් ඔක්කොම එකතු කළා මම කැමති ඉක්මනටම දෙයක් කියනවා නම් රටටම ඇහෙන්න.
2: ඔව් ඇත්තටම ඒ කියන්නේ මේ අවස්ථාව මුලින්ම අපිට ලබා දුන්නාට බොහොම ස්තුතියි. මට ඇත්තටම මේක ස්තුති කරන්න බැරි වුණා. දැන් මම පරක්කු වෙලා ඉතින් මේ වගේ දක්ෂයන්ට තැනක් හදලා දෙනවට බෙහෙවින් ස්තුතියි. අපිට ඒ කියන්නේ මේ ක්‍රීඩාව නගා සිටවන්න සහ මේ ක්‍රීඩාව රට ඇතුළ ප්‍රචලිත කරන්න මේක ලොකු පිටුවහලක් වෙයි. මොකද මම ජාතික සංගමයේ සමගත් සම්බන්ධ නිසා සහ ජාතික කණ්ඩායමේ සහාය පුහුණුකරු නිසා මට ඒ වගේ මම පාසල් අර ස්කූල් ඩිවලප්මන්ට් ඔෆිසර් කියන්නේ එතකොට ඒ තනතුරත් ශ්‍රී ලංකා මේ ජාතික සංගමයේ දරනවා. ඉතින් මට අපිට يعني මුළු රටක් විදියට මේ ලැබෙච්ච අවස්ථාව අපේ ක්‍රීඩකයන්ට විතරක් නෙමෙයි මුළු රටටම මේ ලොකු අවස්ථාවක් මේ ක්‍රීඩාව ගැන දැනගන්න. ඉතින් මේක මම හිතනවා මේකෙන් ඉක්මනට අපිට ඔලිම්පික් අඩුම ගානේ පළවෙනි වතාවට නියෝජනයක් කරන්න කණ්ඩායමක් විදියට නියෝජනය කරන්න හැකියාව ලැබෙයි කියලා.
1: සර් එක මේ කෝච් කිව්වනේ Facebook live එකෙන් මේක හරි ලේසි ඔලිම්පික් යන්න කියලා. මම හිතන්නේ ඒක හොඳ මේ අදහසක් වෙයි අහගෙන ඉන්න.
2: අනිවාර්යයෙන්. ඒ කියන්නේ විශේෂයෙන් කියන්න ඕනේ මම මගේ මේ ගේමේ ක්‍රිකට් ඒ කියන්නේ මම ක්‍රිකට් ජාතික කණ්ඩායම නියෝජනය කළා. මම කැප්ටන් උත් කළා يعني පාසල් මට්ටමේ. ඒ වගේම මම ජාතික කණ්ඩායම නියෝජනය කරා තුම්පින්ම ඉසව්වෙන්. හැබැයි මේ හැමදේම කරගෙන යනකොට මට හිතුණා හෑන්ඩ්බෝල් කියන ගේම් එක නොකරුවොත් මම රටට කරන අපරාධයක් කියලා. ඉතින් ඒ තරම් මේ ගේම් එකේ මගේ මම කොළඹ 24 විද්‍යාලය තමයි මේ කියන්නේ හෑන්ඩ්බෝල් වලට අත්පොත් තියාගෙන ඉන්නේ. එතකොට මට පුළුවන් විදියට මම ඉස්කෝලේ වෙනුවෙන් අපි ඒ දෙක කරලා ජාතික කණ්ඩායමට තේරුණා ඒ අවුරුද්දේ. එතකොට මට තිබ්බ ප්‍රශ්න ඒ කියන්නේ මම පාසල් කාලේ ඉඳන් දැක්කේ අපිට යන්න පාර තියෙන්නේ ඇත්තටම මේ හෑන්ඩ්බෝල් වලින් තමයි. මොකද ක්‍රිකට් ක්‍රීඩකයන් ගත්තොත් ගොඩාක් ප්‍රමාණයක් ඉන්නවා. ඒක නිසා මම කියන්නේ මේකේ මේ ගේම් එක අපිට ඒ කියන්නේ මොනවාද ක්‍රීඩා අමාත්‍යාංශයට පවා මම කියන්නේ කියන්නේ ඇත්තටම මේ ප්‍රෝග්‍රෑම් එක බලන ක්‍රීඩා අමාත්‍යාංශය හරි කවුරු නිලධාරියෙක් ඉන්නවනම් ඉතින් මේ ගේම් එකෙන් අපිට රටක් විදියට ඔලිම්පික් මෙඩලයක් ගන්න ලේසි ක්‍රීඩාවක්. ඒ කියන්නේ අපිට පාත් එක ලේසි ඔලිම්පික් මෙඩල් එකක් සහ ඔලිම්පික් ලෙවල් එකට අපි හිතමු අවුරුදු 14 මේ වගේ පොඩි ක්‍රීඩිකාවන් හදාගෙන ගියොත් දැන් ඉඳන්ම මේ අපිට ඒ මට්ටමට යන්න පුළුවන්.
1: එතකොට මේ ලොකු වයසක් නැහැනේ මේ 3 දෙනාටම
2: නේද? ඔව් තව අවුරුදු 5ක් විතර ඉස්කෝලේ වෙනුවෙන් සෙල්ලම් කරන්න පුළුවන්. ඉතින් එතකොට මේ ක්‍රීඩිකාවන් දැන් ඉඳන්ම අපි අඩිතාලම හදාගෙන ගියොත් අපිට ජාත්‍යන්තර මට්ටම කියන මුලින්ම දකුණු ආසියාව දින අපි දැන්ටත් දකුණු ආසියාවේ 3 වෙනි ස්ථානයේ කියන ස්ථානයේ රැඳිලා ඉන්නවා. මේ ඉතින් අපි හිතනවා අපිට මේ ඔලිම්පික් යන්න පුළුවන් වෙයි කියලා. මේ
1: ජයවේවා ජයවේවා. සිහෙලිගේ වයස ඉක්මනටම කියන්න යන කලින් සිහෙලි වයස කීයද?
3: වයස අවුරුදු 14යි.
1: අවුරුදු 14. එතකොට ඊළඟට ඉන්නේ කවුද? මේ විදෙලිනේ ලෙවුනි නමුත්
4: හද
1: ලෙවුමිනේගේ වයස
3: අවුරුදු
1: 15. ඊළඟට කැප්ටන්ගේ වයස?
3: මට අවුරුදු 15.
1: මේ සෙන්ට් පෝල්ස් මිලාගිරිය සෙන්ට් පෝල්ස් හෑන්ඩ්බෝල් ටීම් එක තමයි අද අපිත් එක්ක එකතු වෙන්නේ නැත ෆෙමල්ෆා ස්ටුඩියෝ එකේ. මම හිතනවා මේක රටටම ලොකු පණිවිඩයක් අරගෙන ආවා. හැම ස්කූල් එකකටම හැම අම්මලා තාත්තලා අහගෙන ඉන්නවා නම් ඒ හැමෝටම නැත ෆෙම් Facebook live එකට එන්න. එතකොට මේ ටීම් එක කවුද, කෝච් කවුද, මේ ටීචර් කවුද කියලා බලා ගන්න පුළුවන්. ටීචර් තව මාස දෙකකින් විශ්‍රාම යනවා. අපි ටීචර්ට ආදරෙන් සමුදෙනවා. ආපහු දවසක අපි ටීචර්ව ටීචර් එක කතා කරමු. ලෙහන්ස අපිත් එක්ක එකතුනේ කවුද කියලා නම් ටික ඉක්මනටම කියාගෙන යමු.
0: මිලියාගිරිය ශාන්තපාලු බාලිකා විද්‍යාලයේ සිහෙලි ඖෂධ ලෙවමිනි දිනෙත්ම පැරණි මන්දාකිණි කියන හෑන්ඩ්බෝල් ටීම් එකත් එක්ක ඒ ටීම් එකේ හෑන්ඩ්බෝල් බාලාචාරිණි අජන්ත අදසොයිසා මහත්මිය වගේම කෝච් ඉරෝෂ් චතුරංග කෝච් අපිත් එක්ක එකතු වුණා.
1: බොහොම ස්තුතියි ඇල්ෆා ස්ටුඩියෝ එකට ආවට. ඉතින් ඇල්ෆා ස්ටුඩියෝ එකෙන් ඔන්න කෝච් කිව්වා වගේ මේක ලොකු චාන්ස් එකක් වුණා හැමෝටම මේ ගැන කියන්න. ටීචර් thank you so much. අපි හම්බ වෙමු, ජය වේවා. මේ ගැම්මෙම වැඩ ටික අරගෙන යන්න. ඔයාලට හොඳම මෝර්නින් වයිබ් එක අපි හැමදාම අරගෙන එනවා. මම කස්සුනි.
0: මම ලෙහන්සා.

0: Net News. Net News. ඔබ වෙත ගෙන එන්නේ. දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
1: දන්නවද දඹදෙව වන්දනාවට හොඳ ආයතනයක්?
2: ඔව් මන් දන්නවා. Travel Net.
1: අවබෝධයෙන් සීලු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. ට්‍රැවල් නෙත් අමතන්න 0112-863-363 0776-716-3672.
0: Net News.
3: ආයුබෝවන්. රටම අවදි කරන අලුත් දවසේ පුවත් පෙළ ගැස්ම නෙට් නිවුස් උදෑසන 6:45 සමගින් මම මනෝජ් උදටියාවල. ප්‍රවෘත්ති සංස්කරණය සමන්ත කුමාර. ප්‍රථමයෙන් ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල.
0: නෙට් නිවුස් සිරස්තල.
3: තලපති විජේ මැතිවරණයේ ජයගත්තත් මහා ඇමති පුටුව අභියෝගයක. විජේගේ ජය නිසා යාපනයේ සැමරුම්. පුරබැදීමකින් පසු වැලිකඩ රැඳවියෙකුත් මරුට. මාස ගණනාවකට පසු එක්නැලිගොඩ පැහැරයාමේ නඩු විභාගය යළි ඇරඹේ. ක්‍රීඩකයන් සමග ගැවසෙන පෙම්වතියන් නිසා IPL බලධාරීන් නවතීරණයකට
0: සැරසෙයි.
3: තමිල්නාඩු ප්‍රාන්ත සභාවේ මැතිවරණ ප්‍රතිඵලානුව ප්‍රකට නළු තලපති විජේගේ වෙට්‍රි කසාගම් හෙවත් TVK පක්ෂය ජයග්‍රහණය කළද එම පක්ෂයට ප්‍රාන්ත සභාවේ බහුතර මන්ත්‍රියාසන සංඛ්‍යාවක් දිනා ගැනීමට නොහැකි වී තිබෙනවා. අවසන් ප්‍රතිඵලවලට අනුව තලපති විජේගේ පක්ෂයට දිනා ගැනීමට හැකි වී තිබෙන්නේ ප්‍රාන්ත සභාවේ මන්ත්‍රියාසන 234-108 පමණයි. එම සභාවේ බහුතර බලය ලබා ගැනීමට නම් ජයගතව තිබූ ආසන සංඛ්‍යාව 118. ඒ අනුව TVK පක්ෂයේ ජයගෙන තිබෙන්නේ අවශ්‍ය ආසන සංඛ්‍යාවට වඩා ආසන 10ක් අඩුවෙන්. මේ හේතුවෙන් තමිල්නාඩු ප්‍රාන්ත සභාවේ බහුතර බලය ලබා ගැනීමට වෙනත් පක්ෂවල සහාය ලබා ගැනීමට TVK පක්ෂයට සිදුවනු ඇති. මැතිවරණ ප්‍රතිඵලානුව හිටපු මහ ඇමති MK ස්ටාලින්ගේ DMK පක්ෂය දෙවන ස්ථානයට පත්ව ඇති අතර ADMK පක්ෂය තුන්වන ස්ථානයට පත්ව තිබෙනවා. මේ අතර ඉන්දියාවේ තවත් ප්‍රාන්ත කිහිපයක මැතිවරණ ප්‍රතිඵලද ඊයේ නිකුත් කෙරුණා. ඒ අතරින් බටහිර බෙංගාල සහ ඇසෑම් ප්‍රාන්තවලින් විශිෂ්ට ජයක්කත් කර ගැනීමට ඉන්දියා ග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂය සමත් වී තිබෙනවා. මේ අතර තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයෙන් තලපති විජේගේ TVK පක්ෂය ලබාගත් ජයග්‍රහණය තමිල්නාඩු LTT හිතවාදී දේශපාලනයේ පරාජයක් බව සමාජ ක්‍රියාකාරක අරුන් සිද්ධාර්ථන් පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ කච්චති උදූපත සම්බන්ධයෙන් තලපති විජේ ආන්දෝලනාත්මක අදහස් ඉදිරිපත් කළද ඔහු ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් බෙදුම්වාදී අදහස් ඉදිරිපත් නොකළ බවයි. තමිල්නාඩු දේශපාලන බලපෙරළිය මෙරට දේශපාලනයට ඇති කළ හැකි බලපෑම සම්බන්ධයෙන් නෙට් නිවුස් සමග සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළා.
4: ගොඩක් හරියට අපි බලන විදියට අපිට විජේට වැඩිය සීමාන් කියල නාම් තමලර් කියල පක්ෂයක් තිබුණ අවුරුදු 16ක් තිස්සේ ඒගොල්ලෝ ප්‍රභාකරන්ව මූලික කරාගෙන LTT මතවාදය LTT ගැන තමයි සම්පූර්ණ ප්‍රචාරය තමිල්නාඩු අරගෙන ගියේ. මොකද මේ යාපනයේ LTT ඩයස්පෝරා පිටරට ඉඳගෙන ඒගොල්ලන්ට ෆන්ඩ් කරලා නාම් තමලර් කියන පක්ෂය. එතකොට අපි TVK විජය එනකොටම අපි දැක්කා දැන් තියෙන DMK දැන් පරාද වෙලා දැන් ආණ්ඩු කරපු ස්ටාලින්ලාගේ ආණ්ඩුවේ තිබිච්ච කරප්ෂන්ස් තමයි ගොඩක් ඒගොල්ලෝ පරාද වෙන්න හේතු වුණේ. නමුත් ඒගොල්ලෝ දෙවෙනි තැනකට තමයි ඇවිල්ලා තියෙන්නේ. ගොඩක් හරියට ඒගොල්ලෝ අන්ත පරාද වෙලා නැහැ. නමුත් ප්‍රභාකරන්ගේ ෆොටෝ ගාගෙන ලොකුවට කැන්වස් කරපු සීමාන්ලා පරාද වෙච්චගෙන අපිට සතුටු වෙන්න පුළුවන් කාරණාව තියෙනවා. ඒ පරාජයට හේතු වුණේ විජේගේ පක්ෂය ඉස්සරහට ආපු එකයි, විජේ දේශපාලනට ආපු එකයි.
3: ඒ සම්බන්ධයෙන් සමාජ ක්‍රියාකාරක අරුන් සිද්ධාර්ථන් වැඩිදුරටත් අදහස් දැක්වුවා.
4: දෙවනි එක ගොඩක් වෙයි පරාද වෙච්ච DMK තාවට මුන්නේට කලගම් කියන DMK අයගේ ප්‍රතිපත්තිය කියලා බැලුවොත් ඒගොල්ලෝ ගොඩක් මේ අම්බේත්කාර් පෙරියාර් කියන නායකයෝ තමයි ඒගොල්ලෝ ස්ටේජ් වල කියන සෝෂල් ජස්ටිස් කියන කන්සෙප්ට් එක සමාජ සාධාරණත්වය තමයි ඒගොල්ලන්ගේ මේ ප්‍රතිපත්තියක් හැටියට තිබුණේ. ඉතින් ඒ වගේම විජය් ඔය අම්බේත්කාර්ලා පෙරියාර්ලාගේ ප්‍රතිපත්තිය තමන්ගේ දේශපාලන කැන්වස් වල කියන ඡන්දය චන්දවලට ඉස්සල්ල එයා කරපු මීටිංස් වල එයාත් ඒක ගත්තා. අනික විජය ගොඩක් හරියට මේ ලංකාවේ ප්‍රශ්න සම්බන්ධව ගොඩක්ම මේ බෙදුම්වාදී වස්තවාද වලට අනුබල දෙන විදියට කතාවක් කතා කරේ නැහැ. කච්චදීව ගැන එයාගේ ප්‍රකාශය බොහෝ විට ඒ ඡන්ද බලාපොරොත්තුවෙන් කරපු ප්‍රකාශයක් ඇටියට අපිට ගන්න පුළුවන්. ඒක හරි අර අර දැන් මම කියපු සීමා නොයි නාම් තම්ලර් කියන පක්ෂයේ එක්කෙනා කිව්වේ අපි ඇවිල්ලා ගාලා ගන්නවා වගේ කතාවක් තමයි කිව්වේ. ඔය තමිල්නාඩු හැම දේශපාලන ස්ටේජ් වලත් මේ කච්චදුව ප්‍රශ්නේ ඒගොල්ලෝ ඡන්ද කාලය එනකොට ගන්නවා ඉස්සරහට. නමුත් ඒකේම ඒගොල්ලෝ කියන විදිහට ගන්න පුළුවන් දෙයක් නෙමේ. විජයි තැනට දිනලා ආපු එක නම් මතවාදව අපි බලනවා. අර කොටි මතවාදය තමිල්නාඩුවේ දැන් ගයිල්ලා යන බව අපිට පේනවා. ඒකින්ද අපි විජය දිනපු එක ගොඩක් කරියට උතුරු නැගෙනහිර දේශපාලනට බාධාවක් නෑ, හොඳයි කියලා තමයි මට කියන්න තියෙන්නේ.
3: තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයෙන් තලපති විජය ලැබූ ජයග්‍රහණය යාපනය ඇතුළු උතුරු පළාතේ ස්ථාන කිහිපයකදී සමරා තිබෙනවා. ඒ පිළිබඳ තොරතුරු නෙක් නිවුස් වාර්තාකරු මාධව කුලසූරියගෙන්.
5: තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයේ ප්‍රතිඵලය අනුව විජය ජයග්‍රහණය කිරීමත් සමග උතුරු පළාතේ වෙසෙන දමිළ ජනතාවද විජයට සහයෝගය දක්වමින් ඔහුගේ ජයග්‍රහණය සමරණාකාරයක් දැක් ගැනීමට පුළුවන්කම ලැබුණා. යාපනය වවුනියාව මුල ඇති උත්සාහ මන්නාරම දිස්ත්‍රික්කයන්නේ ඇතැම් තරුණ සංවිධාන විසින් විජයගේ ජයග්‍රහණය සමරමින් රතිඥා දල්වා ප්‍රස්තුත වන ආකාරයට දැක් ගැනීමට හැකියාව ලැබුණා. එලෙසම විජයගේ ජයග්‍රහණය සමරමින් ඇතැම් නිවෙස්වල විවිධ දේව පූජාවන් සිදුකොට තිබෙන ආකාරයද දැක් ගැනීමට පුළුවන්කම ලැබුණා. විජයගේ ජයග්‍රහණය වෙනුවෙන් උතුරු පළාතේ ජනතාව පෝස්ටර් ප්‍රදර්ශනය කරමින් පසුගිය සමයේ කටයුතු කරන ආකාරයද දැක් ගැනීමට හැකියාව ලැබුණා. නෙට් නිවුස් වෙනුවෙන් මාධව කුලතුරිය වවුනියාව නගරයේ සිට.
3: වැලිකඩ බන්ධනාගාරයේ සිරදඬුවම් ලැබමින් සිටි රැඳවියකු හදිසියේ රෝහල්ගත කිරීමෙන් පසු මියගොස් ඇතැයි වාර්තා වනවා. එලෙස මියගොස් ඇත්තේ මද්‍රව්‍ය චෝදනාවකට අදාළව බන්ධනාගාරගතව සිටි සිරකරුවෙක් බවයි බන්ධනාගාර ආරංචි මාර්ග පැවසුවේ. එම සිරකරුවා පෙරේදා දිනේ වැලිකඩ බන්ධනාගාරයේ අභ්‍යන්තර එලිමහන් ක්‍රීඩාංගණය වෙත රැගෙන ගොස් තිබුණා. ඒ එම ක්‍රීඩාංගණය සුද්ධ පවිත්‍ර කර ගැනීම සඳහායි. එම අවස්ථාවේ අදාළ සිරකරුවා බන්ධනාගාර නිලධාරීන්ගෙන් මිදී පලා ගොස් තිබෙනවා. පලාගිය සිරකරු ලුහුබැඳ ගිය බන්ධනාගාර නිලධාරීන් මහත් පරිශ්‍රමයක් දරා ඔහු අල්ලාගෙන ඇත්තේ බොරල්ල ප්‍රදේශයේදී. එහිදී රැඳවියා සහ නිලධාරීන් අතර පොරබැදීමක් සිදු ඇති බවද වාර්තා වනවා. එම රැඳවියා නැවත වැලිකඩ බන්ධනාගාරයට රැගෙන යාමින් පසු පෙරේදා රාත්‍රී කාලයේදී ඔහු පපුවර දෙන බව පවසා ඇති අතර ඒ අනුව එම සිරකරුවා වැලිකඩ බන්ධනාගාර රෝහලට ඇතුළත් කිරීමට බන්ධනාගාර බලධාරීන් පියවරගෙන තිබෙනවා. එම රෝහලේදී අදාළ සිරකරුවා මියගොස් ඇති බවයි බන්ධනාගාර ආරංචි මාර්ග පැවසුවේ. එලෙස මියගොස් ඇත්තේ බොරැල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 40ක පමණ පුද්ගලයෙක්. මාස තුනක සිරදඬුවමක් නියම වී සිටි ඔහුගේ සිරදඬුවම මෙම මස 30වනදායින් අවසන් වීමට නියමිතව තිබුණු බවද බන්ධනාගාර ආරංචි මාර්ග පැවසුවා. මෙම සිද්ධිය සම්බන්ධයෙන් බොරැල්ල පොලිසිය විමර්ශන සිදු කරන අතර බන්ධනාගාර දෙපාර්තමේන්තුව මගින්ද විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. මෙම සිද්ධිය වාර්තා වන්නේ පසුගිය අප්‍රේල් 27 වනදා මැගසින් බන්ධනාගාරය තුළදී බන්ධනාගාර නියාමකවරයෙක් සමග ඇති වූ පොරබැදීමකින් රැඳවියෙක් මිය යාමේ සිදුවීමක්ද වාර්තා වූ පසුබිමකයි. දීර්ඝ කාලයක් අඩපණව පැවති මාධ්‍යවේදී ප්‍රගීත් එත්නැලිගොඩ මහතා පැහැරගෙන ගොස් සතුරුදන් කිරීම සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් ගොනු කර ඇති නඩුවේ විභාගය යළි ආරම්භ කිරීමට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල තීරණය කර තිබෙනවා. මෙම නඩුව මීට පෙර විභාග කරන ලද්දේ නාමල් බලල්ලේ මහේන් වීරමන් සහ සුජීව නිශ්ශංක යන ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ. එහෙත් නාමල් බලල්ලේ විනිසුරුවරයා විනය පරීක්ෂණයක් හේතුවෙන් වැඩතහනමට ලක්වීම නිසාත් මහේන් වීරමන් විනිසුරුවරයා විශ්‍රාම යාම නිසාත් මෙම නඩු විභාගය මාස ගණනාවක් අඩාල වී තිබුණා. මේ හේතුවෙන් මෙම නඩුව විභාග කිරීම සඳහා අගවිනිසුරු ප්‍රීතිපත්මන් සූරසේන මහතා විසින් නව ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් නම් කර තිබෙනවා. ඒ අනුව අගවිනිසුරුවරයා විසින් පත්කරනු ලැබූ නයනා සෙනවිරත්න, නලින් හේවාවසම් සහ ලක්මාලි හේවාවසම් යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත නව ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම නඩුව ඊයේ දිනේදී කැඳවනු ලැබුවා. මෙම නඩුව මීට පෙර කොළඹ අලුත් කඩේ අධිකරණ සංකීර්ණයේ විභාගයට ගැනුණද එය ඊයේ දිනේ විභාගයට ගැනුණේ කොළඹ විජයරාම මාවතේ පිහිටි හිටපු අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා අමාත්‍ය දුරේ දරූ සමයේ ඔහු පදිංචිව සිටි නිල නිවසේ ස්ථාපිත කර තිබෙන අධිකරණයක වීම විශේෂත්වයක්. නඩුව කැඳ වූ අවස්ථාවේදී එම නඩුව යලි බැයිම සාටමන දා සිට සතිපතා විභාගයට ගැනීමට නියම කළ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල සාක්ෂිකරුවන් දෙදෙනෙකුට මීළඟ දින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා සිතාසී නිකුත් කරන ලෙසත් නියෝග කළා. 2010 වසරේ ජනවාරි මස 24 වනදා සිට 27 දක්වා කාල සීමාව තුළ මාධ්‍යවේදී ප්‍රගීත් එක්නලිගොඩ මහතා පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම සම්බන්ධයෙන් ඉකුත් යහපාලන රජයේ සමයේ නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනු කර තිබුණා. එහි විත්තිකරුවන් ලෙස ශ්‍රී ලංකා යුද හමුදාවේ ගිරිතලේ යුද හමුදා කඳවුරේ අනදර නිලධාරීවරයා වශයෙන් කටයුතු කළ කර්නල් ශම්මි අර්ජුන කුමාරරත්න ඇතුළු යුද හමුදා බුද්ධ්‍යංශ සමාජිකයින් 9 දෙනෙකු නම් කර තිබෙනවා. ඔවුන් මේ වන විට අධිකරණය මගින් අපමත උදාහර තිබෙනවා. ඉන්දිය ප්‍රීමියර් ලීග් තරගාවලිය අතරතුර ක්‍රීඩකයින්ගේ සහකාරියන් සහ පෙම්වතියන් එම ක්‍රීඩකයින් සමග නිතර රැඳී සිටීම සම්බන්ධයෙන් ඉන්දිය ක්‍රිකට් පාලක මණ්ඩලය දැඩි අවධානය යොමු කර තිබෙනවා. මේ හේතුවෙන් ඉදිරියේදී නව නීතිමාලාවක් හඳුන්වා දීමටද ඔවුන් සූදානම් වන බවයි වාර්තා වන්නේ. දැනට පැවැත්වෙන 2026 IPL තරඟවාරය අතරතුර ප්‍රබල ක්‍රීඩකයින් කිහිප දෙනෙකුම ඔවුන්ගේ පෙම්වතයන් සමග කණ්ඩායම් බස් රථවල ගමන් කිරීම සහ කණ්ඩායම් නවාතැන් ගන්නා හෝටල්වලම රඳවා ගැනීම සම්බන්ධයෙන් පුවත් වාර්තා වී තිබෙනවා. හාර්දික් පාණ්ඩ්‍යා, යසස්වී ජයිස්වාල්, ඉෂන් ක්‍රිෂන් සහ අර්ෂදීප් සිං වැනි ක්‍රීඩකයින් මෙලෙස සිය සහකාරියන් සමග නිතර දක්නට ලැබෙන බවයි ඉන්දිය මාධ්‍ය වාර්තා කර තිබුණේ. IPL බලධාරීන් පවසන්නේ මෙම පෙම්වතියන්ගේ සංස්කෘතිය තරගාවලියේ විනයට සහ ප්‍රතිරූපයට ගැටලුවක් විය හැකි බවයි. සහකාරියන් රැගෙන යාම නිසා කණ්ඩායම් ගමන් වාර ප්‍රමාද වීම සහ හෝටල් පහසුකම් කළමනාකරණය අපහසු වීම ඇතැම් සහකාරියන් සමාජ මාධ්‍ය ජාලවල ප්‍රබල බලපෑමක් ඇති අයවීම සහ ඔවුන් මීට පෙර ඔට්ටු ඇල්ලීමේ වෙබ් අඩවි ප්‍රවර්ධනය කර තිබීම වැනි කරුණු හේතුවෙන් ඉන්දිය ක්‍රිකට් පාලක මණ්ඩලය මේ සම්බන්ධයෙන් දැඩි අවධානය යොමු කර තිබෙනවා. මීට පෙර අවස්ථාවල ක්‍රීඩකයින් සහ සහකාරියන් අතර ඇති වූ ආරවුල් පොලිසිය දක්වා දුරදිග යාම නිසා IPL ලීගයේ කීර්තිනාමයට හානිවීමද මේ සම්බන්ධයෙන් යම් නීතිමාලාවක් ගෙනීම සඳහා අවධානය යොමු කිරීමට බලපා ඇති බව ඉන්දිය මාධ්‍ය වාර්තාවල දැක්වෙනවා. IPL ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු ප්‍රකාශ කර ඇත්තේ මෙම තත්ත්වය පාලනය නොකළහොත් එය බරපතල ගැටලුවක් විය හැකි බවයි. විශේෂයෙන්ම හෝටල් තුළ ක්‍රීඩකයින් සමග මොවුන් රැඳී සිටීම පිළිබඳව ඉදිරියේදී දැඩි සීමාවන් පැනවීමට බොහෝ දුරට ඉඩ පවතින බව ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇති බවද ඉන්දිය මාධ්‍ය වාර්තාවල සඳහන්. නෙට් නිවුස් නිමාව දවස මැද වාර්තාකරණය 10:12ට. එතෙක් පැයෙන් පැය මේ පැයේ රටතොට බලාපොරොත්තු වන්න. වැඩි තොරතුරු සඳහා පිවිසෙන්න netnews.lk අපගේ වෙබ් අඩවියට.
0: නෙට් නිවුස් ඔබ වෙත ගෙනාවේ. දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප. බුද්ධගයාවේදී ඔබේ දෝතින් සකස් කරන කිරියාහාර පින්කම් සහ දානශීල භාවනා පුරන්නට සුදුසුම තැන ට්‍රැවල්නෙත්. පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. අමතන්න 0112-863-363 0776-716-3872. FM Algo Town
6: brought to you by Adumu Milata Alutana Kassagala Grain Super Matale Kaduvela Tarugiriya Kassagala Grain Super Kassagala Samuha Vyapariya Vetin
7: Melwa Box Bar wala nama ganakama mimma gahala tiyena nisa vishwasen ganna puluwa rawattannat ba
8: Melwa eka Lankara eka
9: Lankamba BYD pradarshana garayata pivisa rajya sevaka obe BYD wahanaya adama wen karawa ganna වැඩි විස්තර සඳහා 0112-125-125 මතන්න.
10: හැම දෙයක්ම හොඳම ක්වලිටි එකෙන් ගන්න කීල්ස් නිෂ්පාදන තියෙනවා. ෂොපින් කරන්න ගිහිල්ලා අඩු වැඩි ගණන් හදපු කාලේ දැන් ඉවරයි.
11: කීල්ස් එකෙන් කාට් එකට දැක්කා, ගත්තා. ඔබට ඕනම දේ අඩු මිලට හොඳම තත්ත්වයෙන් කීල්ස් නිෂ්පාදන වෙතින්.
12: ප්‍රයිම් රෙසිඩෙන්සිස් වෙතින් ඔබ වෙතට ගෙන එන කොළඹ නවයේ ඉදිවන ද ප්‍රයිම් කොළඹ.
13: සදා හරිත විවසායක සීනියට අත්වලක් සදාකාලික ආයෝජනයක්. හැපිලි කියන්නකෝ ඔයාලගේ කෑෂ්බැක් කතාව.
14: මිලියන 2000ක් දක්වා කෑෂ්බැක් ලබා ගන්න ඔබේ ස්විස්ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 0.76787 WhatsApp කරන්න.
15: කවදත් හොඳම තුන පහ කියන්නේ විජය තුන පහම තමයි.
16: ලීසින් පොලි අඩු කාලේ ඇයි තාමත් වාහනයක් ගන්නෙ නැත්තේ? LB ලීසින් වෙතින් ලියාපදිංචි කළ නොකළ ඕනෑම වාහනයකට වැඩිම ලීසින් මුදල අඩුම පොලියට. දැන් මාම තන්න 0112200.
17: ඔබේ ආදරණීය වැඩිහිටියෙකු සමග Vision Care Hearing Solutions ශාඛාවකට පැමිණ ඔබත් hearing angel කෙනෙක් වන්න. EV bike එකක් දිනා ගන්න. අමතන්න 0777-7676-10. Vision Care Hearing Solutions.
18: Good morning. දැන් වෙලාව 07:00.

0: குட் மார்னிங் விலாவுது ஹத்தாய் வினாடி பஹாய் குட் மார்னிங் நோவா குட் மார்னிங் ஆச்சி
1: போன்ஜியா
2: குட் மார்னிங்
0: போன்ஜியா
1: போன்ஜியா
0: போன்ஜியா கேன் மார்
1: தன்னே நேது
0: நேனி
1: தங்க இஸ்ல்ல கேவோ சிந்து மொன்ன தாளட்ட தாயிதி
0: ஆ தன்னே
1: தன்னே தங்க சிந்துயம கீனோனே மே மொக்கத் தாள கீ
2: கபிரிஞ்ஞா
0: கபிரிஞ்ஞா ஆ
1: நீ வந்தா
2: ஏகனே நமத்தி
1: ஏகனே தங்க கபிரிஞ்ஞா அபிட கோஹெந்த ஆவி
0: கபிரிஞ்ஞா ஆவே கோஹெந்த
1: පෘතුගීසිංගෙන් තමයි කපරිඥාව. ඉතිං මේ මට සිින්දු යනකොට තේරුණේ බෝංජියා කියලා කියන්නේ පෘතුගීසි භාෂාවෙන් සුබ උදෑසනක් කියන එක. හරිද? මේ ඒක විශේෂයෙන් කියන්න හේතුව මොකක් දන්නවද?
0: මොකද?
1: අද පෘතුගීසි භාෂා දිනය. වැඩේ තියෙන්නේ අවුරුදු 150ක් විතර මේ මිනිස්සු මෙහෙ අල්ලන් හිටිය 1505 ඉඳන් 1658 වෙනකන් පෘතුගීසි පාලනය කරන්නේ ලොරෙන්සෝ අල්මේදා කොළොම්තොටට නෙමෙයි ගාලුතොටට යහපත් නායකයා ඒ පැත්තේ ඉන්න මිනිස්සුවත් මේ කතන්දරය
2: දන්නේ.
1: කොහරි මේ දැමට සින්දු යනකොට මතක්ුනේ මේ අද පෘතුගීසි භාෂා දිනය. හැබැයි පෘතුගීසි භාෂාවෙන් ආපු කෑලි කෑලි අපේ තියෙන අල්මාරි පෙට්ට
0: ගන්න. ඔව් ගොඩක් තියෙනවානේ.
1: එයා මේවා ගොඩක් දේවල් තියෙනවා. හැබැයි ලංකාවේ මිනිස්සු අඩුවෙන්ම දන්න භාෂාවක් තමයි පෘතුගීසි භාෂාව. ඉතින් ඒ වුණාට ඒගොල්ලෝ අවුරුදු 150ක් අපිව පාලනය කරා.
2: පාලනය කරලා තියෙනවානේ. පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි,
1: වෙන්දේසි.
2: වෙන්දේසි. ඔය අතර මේ අපිට තියෙන ලොකු බයක් නෙනවා මේ ඉන්දියාවත් අපිව පාලනය කරයි කියලා.
1: දැන් ඊයේ තිබ්බනේ ඉන්දියාවේ ප්‍රාන්ත මැතිවරණේ.
2: අන්න උතන්ට තමයි දැන් අපි එන්නේ
1: මේ වාන්දර. ඉන්දියාවේ මේ ප්‍රාන්ත මැතිවරණේ කිව්වම දැන් මේ පෘතුගීසි ගැන කතා කරානේ. පෘතුගීසි අපිව පාලනය කරේ ගෝවේ ඉඳලා. ගෝවේ ප්‍රාන්තෙත් මහ මැතිවරණේ තිබ්බා.
2: ඔව්. ඉතින් ප්‍රාන්ත මැතිවරණ ටික මේ ටික යනවා. වැඩි අවධානයක් හැමදාම වගේ අපි බලාගෙන ඉන්නේ තමිල්නාඩුව දිහා. තමිල්නාඩුවේ පාලන බලය කොහොම බෙදෙයිද, කාට හම්බෙයිද ඔය කියන දේවල් දිහා අපි පොඩ්ඩක් කල්පනාවෙන් බලාගෙන ඉන්නවා. ඔය මේ 20 ශතවර්ෂයේ විතර සාරා නොවා මේ ද්‍රාවිඩියන්ස්ලා ඉන්දියාවේ දේශපාලනේ ඉස්සරහට ආවා. මේ ද්‍රාවිඩියන් කියන අයිඩියොලොජිය නැත්නම් මේ මතවාදය ඉන්දියානු සමාජයේ සෑහෙන කතාබහට සහ සෑහෙන ලොකු බලපෑම් ඇති කරන්න පටන් ගත්තා. මොකක්ද දන්නවද මේ ද්‍රාවිඩියන්ස්ලා කියලා කියන්නේ? මේක මොනවද දන්නවද කරේ? ඔය අපි දන්නවනේ මේ දමිළ සමාජයේ නැත්නම් Hindu සමාජයේ ලොකුවට මේ කුලවාදය කියන කාරණාව ටිකක් ගන්නවනේ. එතකොට ඔය බ්‍රාහ්මීය කට්ටිය බ්‍රාහ්මණයන් තමයි උසස්ම. ඊට පස්සේ ඉන්නවා ශාස්ත්‍රීයන්, වෛශ්‍යයන්, ඊට පස්සේ ශූද්‍රයන්. ওই විදිහට මේ කුලය අනුව තමයි ඉන්දියාවේ ගොඩාක් මිනිස්සුන්ට ගොඩාක් දේවල් වල වරප්‍රසාද හම්බ වුනේ. කුලයෙන් ඉහළ කට්ටියට තමයි ඔක්කොම හම්බ වුනේ. ඉතින් ඔන්න ওই දේවල් වලට එරහිව මේ ද්‍රාවිඩියානු නැත්තම් අපි කියනවා මේ දලිත් කට්ටිය නැගිටින්න පටන් ගන්නවා. ඒගොල්ලෝ තමන්ගේ දේශපාලන අයිතීන්, සම අයිතිවාසිකම්, ඊට පස්සේ සමාජ සාධාරණත්වය, තමන්ට පිළිගැනීම මෙන්න මේ දේවල් ඉල්ලලා දේශපාලනේ කරටකර සටන් කරන්න පටන් ගන්නවා.
0: හරි.
2: ඉතින් මේ ওই දේවල් වෙනස් වෙලා 1967 දී විතර ඔන්න ඔය ද්‍රාවිඩියානුවන්ට දකුණු ඉන්දියාවේ දේශපාලන බලය යනවා.
0: හරි.
2: එතන ඉඳන් 2026 වෙනකන් නොව අවුරුදු 60ක් දශක 6ක් පුරාවට ඔය දකුණු ඉන්දියාවේ පාලන බලය අර මේ පැත්තෙන් ඒ පැත්තට, ඒ පැත්තෙන් මේ පැත්තට අරගෙන යන්නේ මේ ද්‍රාවිඩියානු කට්ටිය තමයි. ඉතින් පක්ෂ දෙකක්
0: තිබ්බනේ.
2: AIADMK පක්ෂය සහ අනිත් පැත්තෙන් DMK පක්ෂය. ඔය MGR, එතකොට ජයලලිතා, ජයරාම්, මේගොල්ලෝ කට්ටිය ඔක්කොම
1: හිටියේ ඔක්කොම නළලිය තමයි.
2: ඔව්, AIADMK පක්ෂය. ඊට පස්සේ ඔය කරුණානිදි, අන්න එයා හිටියේ DMK පක්ෂේ. ඔය කට්ටිය තමයි දෙපැත්තට මාරු වෙවි දකුණු ඉන්දියාවේ පාලනය අරගෙන ගියේ. ඔන්න ඒ පාලනය අවුරුදු 60කට පස්සේ ඊයේ දෙදරලා යනවා. ඒ නළුව ගැන අපි කවුරුත් දන්නවා. අපි කියන යාට තලපති විජය කියලා. නැත්නම් ඇත්ත නම තමයි ජෝසප් විජය කියලා කියන්නේ. ඉතින් TVK පක්ෂයාගේ අලුත් පක්ෂයක්, බ්‍රෑන්ඩ් නිව් පක්ෂයක් අරගෙන ඇවිල්ලා කොහොම හරි තමිල්නාඩු ප්‍රාන්ත සභාවේ සමස්ත ආසන 234 107ක් එයාගේ කරගන්න එයා සමත් වෙනවා. සාමාන්‍යයෙන් මැජොරිටි ගන්න 118ක් ඕනේ. හැබැයි එච්චර යන්න වෙන්නේ නැහැ. කොහොම හරි 107කින් වැඩි නැවතිලා අර මෙච්චර සාම්ප්‍රදායිකව අපි කියනවා ඒගොල්ලන්ට මේ ඩුවපොලි එකක් කියලා. නැත්තම් බයිපෝල කියලා. ඔන්න ඔය බයිපෝල පක්ෂ දෙකට පයින් ගහලා තමිල්නාඩුවෙන් එළියට දාලා මෙයා කවුද මේ ජෝසප් විජේ.
0: විජේ.
2: ෆිල්ම් එකෙන් බල්ල දෙනවනේ. ගුරුත්වාකර්ෂණයේ ශුන්‍ය වෙන්න ගහන්න. අන්නේ කොල්ල. ඔන්න දැන් කොල්ලෙක් කිව්වට ඔව් කොල්ලෙක් කිව්වයි. කියමු කියමු.

0: කොල්ලෙක්
1: කියමු.
2: පොඩි කොලුලුක් එකක් තියෙනවා නේද?
1: පොඩි කොලුලුක් එකක් තියෙනවා මොනවා නා. තාම කොල්ලා තමයි ෆිල්ම් වල.
0: කොල්ලා.
1: ඉතින් ඔන්න යා බොහෝ විට නෙමෙයි කොහොමත් එහෙම තමයි වෙන්නේ. හැබැයි නිල වශයෙන් පත්තරකම් අපිට කියන්න බෑනේ. ඉතින් තමිල්නාඩුවේ මීළඟ මහ ඇමතිවරයා නැත්නම් CM අපි කියන්නේ මේ චීෆ් මිනිස්ටර් කියලා.
0: චීෆ්
1: මිනිස්ටර් විදියට පත් වෙන්න නියමිතයි. ඉතින් ඉන්දියාවේ ඔය දකුණු ඉන්දියානු ෆිල්ම් බල්ලා තියෙනවා. ඔයා දන්නවා ඉන්දියාවට ඉන්න ලොකුම හතුරු ඉන්න දෙන්නයි. එකක් තමයි ඔය දේශපාලඥයෝ, අනිත් කට්ටිය තමයි ඉන්දියාවේ පොලිසිය.
0: හරිද?
1: ඔය දෙකේම හොඳ නම නැත්නම් හොඳ පොලිස් නිලධාරියාගේ චරිත නිරූපණය කරපු කෙනා තමයි මේ ජෝසප් විජේ කියලා කියන්නේ. ඉතින් අපි බලමු ඒ විදිහටම හොඳ දේශපාලඥයාගේ චරිතය එයාට රගදක්වන්න පුළුවන් වේද කියලා. ෆිල්ම් වල තලන් බොහොම පහසුවෙන් දෙක තුනක් එහෙට මෙහෙට වනලා දකුණු ඉන්දියාව බලාපොරොත්තු වෙන ඔය දූෂණයෙන් තොර සමාජය බිහි කරන්න පුළුවන් වේද කියලා. මොකද එයාව අරගෙන ඉන්න මේ නිසාම තමයි ලොකු තරුණ ආකර්ෂණයක් ලැබෙනවා තමිල්නාඩුවේ. මේ විශේෂයෙන්ම මේ ඉන්න පක්ෂ දෙකම සෑහෙන ස්පොයි ගන්න දෙයක් නැහැ. ඒකෙන් අපි මේ අලුත් චරිත ගේනවා. ෆිල්ම් වල වගේ ප්‍රශ්න විසඳලා දෙයි
2: කියලා කට්ටිය
1: බලාපොරොත්තු වෙනවා. දැන් මේකේ තව පැත්තකුත් තියෙනවානේ. ඒ තමයි ලංකාවේ අපි ටිකක් ජයලලිතා ජයරාම්ලගේ කාලේ, කරුණානිධිලගේ කාලේ හරි බය වුණානේ. අර කට්ටියන් නැගිටී කියලා මේගොල්ලෝ බලයට එනවද මේ පැත්තෙන්? කවුද නැගිටින්නේ? කොටි නැගිටින්න
0: පුළුවන්.
1: හරිද? දැන් ඊට පස්සේ මෙයා අපේ ජෝසප් විජේ එයා බලයට එන්නේ අදිත් අපේ කට්ටිය බය වුණා. එයා ලංකාව ලෝක සිතියමෙන් මකලා දාන්න හදනවා කියලා. හැබැයි ඉතින් එයා බලයට එනවා. දැන් ඔය ජයලලිතා ජයරාම්ලා ඊට පස්සේ
2: කරුණානිධිලා
1: ඒගොල්ලොත් බලයට ආවා. එහෙම අපිව කාටත් ලෝක සිතියමෙන් මකලා දාන්න බැරුව ගියා.
2: නෑ ඉතින් මෙහෙමයි කොයි රටෙත් චන්දෙට ඉස්සෙල්ලා කියන කතායි චන්දෙන් පස්සේ කරන වැඩයි දෙකක්.
1: ඉතින්
2: ඒක ට්‍රම්ප් සම්බන්ධයෙන්ුත් එහෙමයි, තලපතා සම්බන්ධයෙන්ුත් එහෙමයි, කෙලවල්ලා ඌවල්ලා සම්බන්ධයෙන්ුත් එලෙසම තමයි.
1: තමිල්නාඩුවෙන් ටිකක් පහලට ආවත් ඉතින් ඒ වගේ කියලා අපිට
2: හිතෙන්න සමහරවිට මේ ප්‍රාන්ත මැතිවරණ තාම පහයිනේ තිබ්බේ. දැන් තලපති විජේ මේ ජයග්‍රහණය කිරීම සාම්ප්‍රදායික දේශපාලන පක්ෂ තමිල්නාඩුවේ සෑහෙන කාලයකට පස්සේ පරාජය වීම අලුත් කාරණයක් වගේම ඉන්දිය දේශපාලන ඉන්දිය මොකද මේ ඉන්දිය ප්‍රාන්ත විතරක් නෙමේ මේ මධ්‍යම රජයෙන් පාලනය වෙන යූනියනුත් තියෙනවා. දැන් උදාහරණයක් ඇටට දිල්ලිය පාලනය වෙන්නේ එහෙම. එතකොට ජම්මු කාශ්මීරයේ කාලයක් ප්‍රාන්තයක් හැටියට තිබ්බ. ඊට පස්සේ ලඩකා එකත් එක්ක සම්බන්ධ වෙලා ඒගොල්ලෝ ආයේ මධ්‍යම රජය යටතේ තමයි පාලනය වෙන්නේ. ප්‍රාන්ත කියන්නේ ස්වාධීනව ඒගොල්ලන්ට පොලිස් බලතල පවා තියෙන කారణ. තමිල්නාඩුවේ ගත්තත් පොණ්ඩිචෙරි කියලා වෙනම ප්‍රංශ කොලනියක් තියෙනවානේ. මේක කේරළේ තැන් තුනක තියෙනවා. මේ ඔන්න ප්‍රංශයට යන්න වීසා ගන්න බැරි නම් මේ හරිම ලස්සන තැනක්. කෙලින්ම ආයේ ප්‍රංශ කපාපු වලුව. මම ගිය වෙලාවේ රවටුණා ඇත්තටම. නිින්ද ගිහිල්ලා ඇරෙනකොට හිටියේ පොණ්ඩිචෙරි වල. ප්‍රංශයට ආවද කියලා. ඒ කියන්නේ මම හිතුවට වැඩිය ප්‍රංශය එක. කෑමද බීමද මිනිසුන්ගේ මූණවරද හරිම ලස්සන එකක්. වැඩි දුරක් නැහැ තමිල්නාඩුවේ තියෙන්නේ. ඔන්න මං හිතන්නේ අපි ට්‍රැවල් කරනවා නම් යන්න ඕනේ තැනක්. ඉතින් කොහොම හරි ඊට වැඩිය මේ ඉන්දිය දේශපාලන ප්‍රාන්ත මැතිවරණේ තව විප්ලවීය කාරණා දෙකක් සිද්ධ වුණා. එකක් තමයි කේරළයේ තිබුණේ වාමවාදී දේශපාලනයක්. කේරළය ඉන්දියාවේ තියෙන සාක්ෂරතාවය සහ අධ්‍යාපනයේ ඉහළම ඉන්න ප්‍රාන්තය සහ සෞඛ්‍ය තත්ත්වය ඇතුළු සියලුම දේවල් මේ විශිෂ්ට මට්ටමේ තියෙන ප්‍රාන්තය. ඒකට හේතු වුණේ ප්‍රධාන වශයෙන්ම කොමියුනිස්ට් පාලනය, කොමියුනිස්ට් පක්ෂය විසින්. කොමියුනිස්ට් පක්ෂයක් විසින් තමයි කේරළේ පාලනය කරේ. ඉතින් ඒකත් වෙනස් වෙලා තියෙන අවුරුදු මං හිතන්නේ 30 ගානකට විතර පස්සේ. හැබැයි කේරළයේ සියලුම දේවල් දිනාගත්තේ ඒ ක්‍රමවේදයේ යටතේ, විශේෂයෙන් මලයාලම් සිනමාව. ඔවුන් ඒ හිටපු පාලන තන්ත්‍රයේ මලයාලම් සිනමාව ගෙනාවා හොලිවුඩ් බොලිවුඩ් සිනමාව මට්ටමටම. ඉන්දියාවේ දැන් ජනප්‍රියම සිනමා ධාරාව හින්දි වලට වඩා මලයාලම් වෙලා තියෙන. මලයාලම් ෆිල්ම් තමයි දැන් ඉන්දියෙන්
1: හදන්නේ.
2: අපි දැක්කට ධර්ම යුද්ධේ වගේ
0: ෆිල්ම්
2: මේ. ඉතින් ඒකෙන් දා දැන් ඊළඟට අනිත් පැත්තට කේරළයේ කනපිට ගහයිද. දැන් කේරළය කියන්නේ ලංකාවේම කපාව පළුවක් වගේ. මේ අපේ මූණවල්, අපේ කෑම බීම, ඇඹුල් තියල්, කිරිබත්, නිදියාප්පන් ඔක්කොම එහෙ තියෙනවා. ඉතින් ඒක වෙනස් වේද? ඊළඟට බටහිර බෙංගාලේ, වෙස් බෙංගල් BJP එක දින්න. දැන් අපි දන්නවා ජෝතිබාසු තමයි ඉන්දියාවේ වැඩිම කාලයක් මහ ඇමතිවරයා හැටියට හිටපු කෙනා. විශිෂ්ට මහ ඇමතිවරයෙක් හැටියට මං හිතන අවුරුදු 20 ගානක් හිටියා. ඊට පස්සේ තව කෙනෙක් ඊට වැඩි ඉඳලා තිනා මට යාගේ නම නම් මතක් වෙන්නේ නැහැ මේ වෙලාවේ. ඉතින් බටහිර බෙන්ගහලයක් කන පිට ගැහුවා.
1: ඔව්. ඉතින් ওই විදිහට මේ අපි කියන්නේ මේ කලාපීය දේශපාලනේ අර සිටියම් වෙනස් වෙනවා. අපි ගුවන් නේපාලයට රැපර් කෙනෙක් ආවා. ඊට පස්සේ බංග්ලාදේශෙ හිටපු අගමැතිතුමිය තාමත් ආගියතක් නේ.
3: ආගියතක් නේ.
1: ලංකාවෙත් පොඩි පොඩි ඉතින් එහෙම එහෙවීම් සිද්ධ වුණා. ඉතින් ওই විදිහට මේ දේශපාලන සිටියම් මලුත් වෙද්දි වර්ග කිලෝමීටර් 130,000ක්. හරිද? ජනගහනයෙන් මිලියන 72ක මිනිසුන්ගේ මහා ඇමතිවරයා විදිහට ඔන්න ජෝසප් විජේ පත් වෙන්න නියමිතයි.
2: ලංකාව වගේ හතර ගුණයක් නේ.
1: ඔව්. හතර ගුණයක්. විශාලත්වය ගත්තට පස්සේ 130,000ක් කියන්නේ ලංකාව වගේ දෙගුණයක්. එතකොට ජනගහනය ගත්තට පස්සේ ලංකාව වගේ තුන් ගුණයක් විතර වෙනවා. ඉතින් ඒ ඔක්කොගෙම මහා ඇමතිවරයා විදිහට තමයි ජෝසප් විජේ පත් වෙන්නේ. අපි බලමු එයා කොහොමද හොරු අල්ලන්නේ, ෆිල්ම් වල විදිහට හොරු අල්ලයිද කියලා.
2: ඉතින් මට මතක් වෙන්නේ අර ඔහු පහුගිය දවස්වල මේ එහෙම මැතිවරණ ප්‍රචාරකට අර බස් එක නැගලා බයිසිකලයක් පැද
1: දක්ෂ නළුවෙක් ඒ වගේම දක්ෂ ගායකයෙක් මේ ගාලේ

0: උදේ 7යි විනාඩි 29යි අල්ගොටවම වෙලාව.
1: දැන් සාරවට කච්චති ඕනේද? එපාද?
0: කච්චති මට එපානේ.
1: ඔහට එපානේ.
0: ඕන තරම් කට්ටි ඉන්නවනේ දැන්.
1: ජේට ඕනේ කියලා
0: කිව්වේ. ඒක නම් මං එපා කිව්වේ.
1: එහෙම ඕනේ කිව්වට අපි දෙන්නේ නැහැ. හරිද? හැබැයි ඔයා යාපනයේ නම් ඉන්නේ. ඔයා වවුනියාවේ නම් ඉන්නේ. ඔයා කිලිනොච්චේ නම් ඉන්නේ.
0: ඕකේ.
1: ඔයා අනුරාධපුරේ නම් ඉන්නේ. ඊට පස්සේ පොළොන්නරුවේ නම්. ත්‍රිකුණාමලේ නම්. ඊට පස්සේ පහළට පහළට මම මේනවා ඈ. ඊට පස්සේ ඔයා නිකන් බදුල්ලේ නම්. දබුල්ලේ නම්. බණ්ඩාරවිල නම්. ඊට පස්සේ ඔයා ඉන්නේ ගාල්ලේ නම්. ඊට පස්සේ ඔයා ඉන්නේ කළුතර නම්. ඊට පස්සේ ඔයා ඉන්නේ නුවර නම්. කෑගල්ලේ නම්. ඊට පස්සේ කුරුණෑගල නම්.
0: තව යනවද ලිස්ට්
1: එක? මහරගම නම්, මාලබේ නම්, මාතරේ නම්, ගල්කිස්සේ නම්. මේ මීගමුවේ නම්.
0: බම්බල පිටියේ නම්.
1: තව තියෙනවෑ. තව ගොඩාක් තියෙනවා කියන්නේ නැහැ.
0: හරි.
1: විෂන් කියා හෙයර් ඉන් සොලියුෂන් ශාකාවන්
2: තියෙනවා.
1: ලංකාපුරාම තියෙනවා. ආට වාගේ ගිහිල්ලා කන් දෙක පරීක්ෂා කරගන්න පුළුවන්. මොකද සෑහෙන එක වටිනවා. ඔය වයසත් එක්ක සහ විවිධ මේ රෝගාබාධ තත්ත්වයන් නිසා වගේම සමහර විට අපේ මේ නුවන් නරක පුරුදු නිසා අපි ඔය කනත් එක්ක සෑහෙන ගනුදෙනු කරනවානේ. ඒ කියන්නේ තියෙන මොකක් හරි එකක් කන ඇතුළට දාගන්නනේ බලන්නේ. යතුරු දානවා.
2: මොනවද ටූත්පික් දානවා.
1: ඔව්. ඒ කියන්නේ හැම එකම පුළුවන් තරම් කන ඇතුළටම තමයි බලන්නේ මොන හරි වෙනවද කියලා වෙනසක්. ඉතින් ඔන්න ඔය කාරණා නිසා අපේ කන නැත්නම් අපේ ශ්‍රවණ තත්ත්වයන් සෑහෙන දුර්වල වෙනවා. ඒ වගේම තමයි අපිට වයසත් එක්ක දුර්වලතා ඇති වෙනවා ශ්‍රවණ තත්ත්වයන් වල. ඔය ඩෙසිබල් ලගේ ටික අඩු වෙලා යනවා. ඉතින් ඒක නිසා තමයි අපි ඔයාලට මතක් කරන්නේ අර ඔයා ගිහිල්ලා මේ ඔයාගේ බ්ලඩ් රිපෝර්ට් අරගෙන නේ. ඊට පස්සේ සීනි මට්ටම. ඊට පස්සේ ඔය අපි දන්නවා ප්‍රෙෂර් එක. ඊට පස්සේ අපි දන්නවා කොලෙස්ටරෝල්. ඊට පස්සේ අපි දන්නවා වකුගඩු වල ක්‍රියාකාරීත්වය. ඔය වගේ දේවල්
2: අක්මාව. මේ දවස්වල සෑහෙන්න අක්මාව චෙක් කරනවනේ
1: කට්ටිය.
2: ෆැට් ලීවර් ඇවිල්ලා තියෙනවානේ. දැන් මීට අවුරුදු 50කට විතර කලින් ෆැට් ලීවර් කියන එක එච්චරම
1: ලොකු එකක්
2: තිබුණේ නැහනේ. ඒක පේනවනේ අපි කනක ඇවිල්ලා කොහොමද කියලා.
1: අන්න. ඉතින් ඒ වගේ හරිනම් අපි අපේ කන් දෙකක් අපිට ඇහෙනවද හරියට කියන එකත් චෙක් කරගන්න ඕන. ඉතින් එහෙම චෙක් කරගන්න නම් ආයෙ වාට ලංකාවේ වෙන වෙන තැන් නැහැ, තියෙන එක තැනයි. ඒ තමයි විෂන් කෙයා හෙයර් ඉන් සොලියුෂන් කියලා කියන්නේ. ඉතින් අපි අර කියපු විදිහටම ලංකා පුරාම යාළගේ බ්‍රාන්චස් මේ වෙනකොට තියෙනවා. දැන් ඔන්න ගෙදර ඉන්න තරුණ කට්ටියට අපි මේ කියන්නේ හොඳට ඇහෙන කට්ටියට. ඇහෙනවා කියලා හිතන් ඉන්න. හරිද? ඒගොල්ලන්ට අපි කියන්නේ
0: පොඩි chance එකක් තියෙනවා.
1: ඔයාලට තියෙනවා chance එකක්. chance එක තමයි ඔයාලට පුළුවන් මේ හෙයර් ඉන් ඒන්ජල් කෙනෙක් වෙන්න. ඒ කියන්නේ වාගේ පවුල ඉන්නවා වෙන්න පුළුවන්. පවුල වෙන්න ඕනේ. අහල පහල ගෙවල් වල ඉන්නවා වෙන්න පුළුවන් වැඩි හිටියෝ. අම්මා වෙන්න පුළුවන් සමහරට, තාත්තා වෙන්න පුළුවන්, නැන්ද කෙනෙක්, මාමා කෙනෙක් වෙන්න පුළුවන්, පුංචි කෙනෙක් වෙන්න පුළුවන්. නේ අල්ලපු ගෙදර නැන්ද වෙන්න පුළුවන්, මාමා වෙන්න පුළුවන්, කිසි ප්‍රශ්නයක් නැහැ. අවුරුදු 50ට වැඩි නම් ඔන්නවට පුළුවන්කම තියෙනවා.
0: රයිට්.
1: එයාලව එක්කගෙන යන්න ඔයාට ළඟම තියෙන විෂන් කෙයා හියර් ඉන් ශාඛාවට. හරිද? හියර් ඉන් සොලියුෂන් ශාඛාවට අරගෙන යන්න තියෙන්නේ. එතනට ඔයා අරගෙන ගියාට පස්සේ ඔයා තමයි හියරින් ඒන්ජල් වෙන්නේ ඒගොල්ලන්ගේ. මොකද ඒගොල්ලන්ට නොමිලේම යාළගේ කන් දෙක පරීක්ෂා කරගන්න පුළුවන්, ටෙස්ට් කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. ලෝකයේ මේ වෙනකොට තියෙන අතිශය දියුණුව නවීනතම සම්මත ක්‍රමවේදයන් අනුව ඔයාට පුළුවන්කම තියෙනවා මේ ටෙස්ටින් ටික කරගන්න. ඉතින් එයාලගේ විතරක් නෙමෙයි, ඒ ගමන් ඔයාටත් පුළුවන් ඔයගේ කන පොඩ්ඩක් මේ ටෙස්ට් කරගන්න.
2: නෑ මොකද එයාලා හින්දා ඔයගේ කන් දෙක නිරන්තර පරීක්ෂාවට ලක් වෙනවා ඇති.
1: ලක් වෙනවා ඇති.
2: ඒක වෙනම කතාවක්. ඒකේ උනාට විද්‍යාත්මකව පරීක්ෂා කරලා බලන්න ඕනේ.
1: බලන්න ඕනේ. ඉතින් එහෙම ගියාට පස්සේ ඒගොල්ලන්ගේ බ්‍රාන්චස් වල මේ ලස්සන බෑක්ඩ්‍රොප් ටිකක් තියෙනවා. ඒ බෑක්ඩ්‍රොප් වල මේ ඔයාට ෆොටෝස් ගන්න පුළුවන්. ෆොටෝස් ගහලා ෆොටෝස් අප්ලෝඩ් කරන්න පුළුවන් Facebook එකට. නිකන් නෙමෙයි විෂන් කියා හෙයර් ඉන් සොලියුෂන් page එක
0: ටැග් කරලා
1: දාන්න පුළුවන්. ඉතින් ඔය අර ටෙස්ට් එක යන අතරේ වැඩි හිටියවන් අපේ ටෙස්ට් කරන අතරතුර අපේ අම්මලා තාත්තලා අපිට ওই වැඩේ කරගන්න පුළුවන්. පස්සේ ඒගොල්ලෝ එක්කත් ඒ වැඩේ ෆොටෝස් ටික ගහගන්න පුළුවන්. මහලු වෙලාව කෙන වැඩක් නෙමෙයි නෝක. ඉතින්
0: පළවෙනි දේ ගන්න කොහොමද අපි හරි ආසයිනේ.
1: ආසයිනේ කොහෙ ගියත් ඔය ෆොටෝ එකක් ගහනවනේ මතකයක් විදියට. ඉතින් පළවෙනි දේ තමයි කන් දෙක චෙක් කරගන්න එක. දෙවෙනි වැඩේ තමයි ওই ෆොටෝ ගහන එක. ඉතින් පළවෙනි දේ ඔයාගේ ආදරණීයයන් වැඩි හිටියන් එක්කගෙන යන්න. අවුරුදු 50ට වැඩියයි අපි මේ කියන්නේ. මොකද ඒගොල්ලන්ගේ ශ්‍රවණ තත්ත්වයන් වයසත් එක්ක සෑහෙන දුර්වල වෙනවා. ඒගොල්ලෝ දන්නේ නැහැ සමහර වෙලාවට. ඉතින් යන්න ළඟම තියෙන විෂන් කියා හියර් ඉන් සොලියුෂන් ශාඛාවට. එහෙම ගිහිල්ලා අර ෆොටෝස් අප්ලෝඩ් කරාට පස්සේ ඔන්න ඔයාටත් පුළුවන්කම තියෙනවා EV බයික් එකක් වාගේ කරගන්න. හැමෝම ගොඩ යන වැඩක් මේක. ඒකයි මම කිව්වේ හොඳට ආගෙන ඉන්න කියලා. ඉතින් යන්න කලින් ඔයාට නිකන් වැඩි විස්තර දැනගන්න ඕනේ කියලා හිතෙනවා නම් ඔයා කෝල් කරන්න මෙන්න මේ නම්බර් එකට. 0777-76-76-10 කියන නම්බෙකට කෝල් එකක් දීලා විෂන් කෙයා හෙයර් ඉන් සොලියුෂන් එකෙන් වැඩි විස්තර දැනගන්න පුළුවන්. එයාලගේ වෙබ්සයිට් එකක් තියෙනවා. ඒකට ගිහිල්ලත් ඔයාලට පුළුවන් මේ විස්තර දැනගන්න.
0: Right, okay. Vision Care Hearing Solutions ගැන මතක් කරනකොට ආචිය දැකලා තියෙනවද මේ දවස්වල අලුතෙන් හැදෙන ගෙවල්?
1: අලුතෙන් හැදෙන ගෙවල් දැකලා තියෙනවා.
0: ඒ දැකලා තියෙනවද? ඒකේ තියෙනවනේ අර අමුතු මේ modern concepts are western විදිහට.
1: ඔව්. ඒ කියන්නේ මේ කට්ටිය දැන් ටික ටික අල්පේච්ච
0: වෙනවනේ.
1: ඔව්. සරල වෙනවනේ. මිනිමල් වෙනවා කට්ටිය.
0: ඔව්. ඇත්තටම.
1: එහෙම වෙද්දී ඔය ලොකු කැටයම් වැඩ කරන්න යන්නේ නැහැ.
0: ඔව්. ඉස්සර තමයි අර තියෙන හොඳම ලීය දාලා හොඳම කැටයම දාලා
2: මේ කේවල් කේවල් ඇතුලේ දියාලිත් හදාගෙන ඕගොන්නු ඔක්කොම කැලෑවලුත් අමාගෙන.
0: ඔව්.
2: හරිම රටවනේ සාලෙකට ගියාම ඉස්සර නේද?
1: ඔව්. ඒ කියන්නේ අපි හැර හැමෝම ඉන්නවා සාලෙ.
0: ඔව්.
2: ඊළඟට පුටු සෙට් එකක් ගෙනල්ලා ඒක පොලිතින් කවරෙත් එහෙම දාගෙන
1: ඒක එහෙම වහලා
2: ඔව් ඉතින් අපි අපේ හැමෝම මුලින්ම මේ ගත්තොත් ශීතකරණයක් ගෙනාව මේක සාලෙනේ තිබ්බේ
1: තිබ්බේ ඔව්
2: නේද දැන් හැබැයි අපි ඒක ඒක දැන් නිසිතන
1: තියන්න
2: අපි පරිණාමය වෙලා තියෙනවා එහෙම තමයි ඉතින් ලංග ඕනම රටක මධ්‍යම පන්තිය ජීවුනනකොට පස්සේ තේරුම් ගන්නවා මේ ෆ්‍රිජ් එක කියන්නේ සාලෙ තියන්න ඕන එකක් නෙමෙයි ඒක කුස්සිය තියන්න ඕන එකක් කියලා අපි තේරුම් ගත්තා
1: ඉතින් තේරුම් ගත්තා ඉතින් ඒ වගේම තමයි මේ ඇලුමිනියම් භාවිතය අපි කියන්න ඕන මේ ඔය දොර ජනෙල් වලට
0: ඊට
1: පස්සේ උළු හවු වලට ඔය පැන්ට්‍රි කබඩ් වෙන්න පුළුවන් ස්ලයිඩින් ඩෝස් වෙන්න පුළුවන් දැන් ලී වෙනුවට තියෙන හොඳම ආදේශකය මිලෙන් අඩු වගේම තමයි මේ ඩියුරබිලිටි කල් පැවැත්ම කියන කාරණාව ගත්තට පස්සේ
2: සහැල්ලුව
1: කියන කාරණාව ගත්තට පස්සේ මොකද මේ මම දැක්කා මේ පාර රිසර්ච් පේප එකක් තියෙනවා මේ රුසියාවල රුසියාවේ 120කින් ඇලුමිනියම් භාවිතය වැඩි වෙලා මේ ඉදිකිරීම් වල
0: රයිට්
1: ඒ කියන්නේ තිබ්බ ප්‍රතිශතයේ තව 120කින් වැඩි වෙලා තියෙනවා
2: දැන් අපේ මැදිරිය බලන්නකො ඇලුමිනියම් දැන් මේ මයික් ආම්ස් වල ඉඳලා මේ
0: කම්පියුටර්
2: මවුන්ට්ස් වල ඉඳලා වෙන එකක් තියා අපි මේ ඒ කියන්නේ මම හිතන්නේ මේ මැදිරියේ අර තාක්ෂණික උපකරණ දැන් අපේ මේ කන්සෝල් එකත් මං හිතන්නේ ඇල්මිනියම් ආවරණයක් තියෙන්නේ.
1: ඔව්.
0: පිටිපස්සේ අපේ අර ලයිට් බෝඩ් එකත් ඇල්මිනියම්.
2: ඒක තමයි වැඩි හරියක් ඇල්මිනියම් තමයි තියෙන්නේ.
1: ඇල්මිනියම් තමයි තියෙන්නේ. ඉතින් ඒක නිසා තමයි අපි ඔයාලට මතක් කරන්නේ සොයිස්ටෙක් ඇල්මිනියම් එක ඔන්නවට පුළුවන්කම තියෙනවා. ආගේ අලුතෙන් මේ දිවන ගෙදර වෙන්න පුළුවන්, ව්‍යාපාරික ස්ථානය වෙන්න පුළුවන්. මේ දේවල් ශක්තිමත් වෙ ඉදි කරගන්න. හැබැයි මේ සොයිස්ටෙක් ඇල්මිනියම් අලුත් ඔන්න ඔයගලන්ට පොඩි concept එකක් අරගෙන ආවිල්ලා තියෙනවා.
0: ඔව් දැන් ඔයගොල්ලෝ කියයි ඇල්මිනියම් දාන්න ගියට අපිට සල්ලි නෑ ඔයාලට ඕව කරන්න
2: කියලා. ඔව් සල්ලි නැති හින්දා තමයි කියන්නේ ඇල්මිනියම් දාන්න
1: කියලා. හරි එහෙමත් වාට හිතනවා නිකන්.
0: එහෙමත් හිතනවා නේද?
1: වියදම් කරන්න නිකන්
0: කියලා හිතනවා නේද?
1: ඔව් වියදම් කරන්න නිකන් අවුල් අවුල් වගේ නං. එහෙම හිතනවා නම් බය වෙන්න එපා. මොකද දන්නවද? ඔයාට තියෙන්නේ ඔයාගේ ෆැබ්‍රිකේටර් ඉන්නවනේ. දැන් ඔය ඉදිකිරීම වලට උදව් වෙන. එයාට කියලා ඔයාට පුළුවන් කොටේෂන් එකක් ගන්න. මේ කොටේෂන් එක ගන්න ඕන සොයිස්ටෙක් ඇලුමිනියම් දාලා. හරිද? මෙන්න මේ දොරට. මෙන්න මේ ජනෙල්.
2: මල්ලි ජනෙල් දෙකයි මේ දොරවල් එකයි
1: පැන්ට්‍රි කබඩ් එකයි
2: ඊළඟට ෆෑන් ලයිට් එකයි
0: ඔය
2: ඔක්කොම ඇලුමිනියම් වලින් සොයිස්ටෙක් ඇලුමිනියම් වලින් කරන්න කීයක් ඇයිද මල්ලි?
1: කීයක් ඇයිද?
2: ඔයගොම දැන් හැබැයි ලිඛිතව ගන්න.
1: අන්න හරි. ඊට පස්සේ කොටේෂන් එකක් දෙනවා. ඔයාට තියෙන මේ කොටේෂන් එක මෙන්න මේ අපි කියන නම්බෙකට WhatsApp කරන්න. නම්බෙක තමයි 076යි.
2: ඔව් ඒව එයාට කියන්න යන්න ඕනේ.
1: එයාගෙන් කොටේෂන් එක ගන්න.
2: එයාගෙන් කොටේෂන් එක ගත්තා. හීන්සරේ මෙන්න මේ නම්බරයට WhatsApp කළා.
1: හරි.
2: එහෙම අයෝ හැම කෙනාටම කියන්න යන්න එපා.
1: කියන්න යන්න එපා. මේ අපි කියන හින්දා විශ්වාස කරලා මේකට දාන්නකෝ කොටේෂන් එක. 076යි 780යි 7000. එහෙම ගිවම ටිකක් අමාරුයි වගේ නම්. 076යි 780යි 7.3
0: 70.2
1: අන්න හරි එහෙමත් කියන්න පුළුවන් දැන් නිකන් වැඩි වගේ
0: තුන් විදිහකට කිව්වා අපි එක විදිහකට ආයි කියමු හරියට
1: 076යි 780යි 7.3 කියන නම්බරයකට ඔයාලට පුළුවන් WhatsApp කරන්න මේ කොටේෂන් එක ඒක WhatsApp කරාට පස්සේ එයාලා සොයිස්ටෙක් එක ඔයාගේ ප්‍රොජෙක්ට් එක රිවيو කරලා ඔයාගේ කෑෂ්බැක් අමවුන්ට් එක වගේම රෙෆරන්ස් ID එක තහවුරු කරගන්නවා සරලවම කියන්නේ මේ වැඩේ හරියට process එක සිද්ධ වුණාද කියන එක
2: ඔයාගේ
1: කොටේෂන් එක
2: ඇත්තටම ගියා කදනවද කියලා බලන්න
1: ඇත්තටම බාන්නේ මම බොරු කොටේෂන් දාන්නේ අපි හරි දක්ෂයි ඒකින්ද ඒක වෙරිෆයි කරගන්නවා ඊට පස්සේ තියෙන දැන් ඔයා ඉන්ස්ටොලේෂන් එක කරනවානේ සොයිස්ටෙක් ඇලුමිනියම් දාලා ඔයාගේ ඉදිකිරීමේ වැඩ කටයුතු ටික සම්පූර්ණ කරනවා ඒක සම්පූර්ණ කරාට පස්සේ ඔයාට තියෙන්නේ නේ කාර්ද සොයිස්ටෙක් ඇලුමිනියම් ලට දැනුම් දෙන්න වැඩේ ඉවරයි කියලා ඊට පස්සේ ඒගොල්ලෝ එනවා තැනට සයිට් එකට එනවා සයිට් එකට ඇවිල්ලා එතන පොඩ්ඩක් බලලා ඇත්තටම මේ සොයිස්ටෙක් දාලා තියෙන්නේ ඇත්තටම මෙතන බිල්ඩින්ග්ක් තියෙනවද කියලා ඒගොල්ලෝ බලලා ඒක වෙරිෆයි කරගෙන වාට රුපියල් මිලියන 2.5ක් දක්වා කෑෂ් බෑක් එකක් ලබා ගන්න පුළුවන් අවස්ථාවක් තියෙන එක මේ මොහොතේම වාගේ account එකට transfer කරනවා.
0: ජුනි 30 වෙනකන් විතරයි මේ chance එක තියෙන්නේ. තව මාස එකහමාරක් විතර තියෙනවා නේ.
1: තියෙනවා නේ. ඔව් අද මේයිනේ. හා මේ මාසෙනේ.
0: ඔව්. මේ මාසේ අද තමයි පස්වෙනිදා.
1: අද තමයි පස්වෙනිදා. අපි ඊයේ පස්වෙනිදා
0: කරානේ. අපි ඊයේ පස්වෙනිදා කරානේ. අද තමයි පස්වෙනිදා. ජුනි 30 වෙනකන් ගොලන්ට මේ chance එක තියෙනවා.
2: තියෙනවා. ඒකින්ද ඔය කවදා හරි පස්වෙන ද්‍රව්‍ය දාන්න නැතුව ඇල්මිනියම් වගේ සදාකාලික ලෝහයක් දාන්න.
1: දාන්න. ඉතින් ඒ වගේම තමයි මතක් කරන්න ඕනේ දැන් ওই වගේ දේවල් හිත හිත ඉද්දි ගෙදට දාන්න ඇලුමිනියම්ද මොනාද ඔය හිත හිත ඉද්දි ඔක්කොටම කලින් වාට නිකන් වාගෙම කියලා ගෙයක් තියෙන්න බෑ. දැන් සාමාන්‍යයෙන් කෙනෙක්ට නිකන් ඉඩමක් නැත්තම් නැත්තම් තමන්ගේ කියලා ගෙයක් හදන එක ටිකක් අපහසු වැඩක් නං. ඊළඟට ඔයා හිතන දේ තමයි ටවුන් එකෙන්ම නගරෙෙන්ම ඔයාටම කියලා අපි කියන්නේ මේ අපාර්ට්මන්ට් එකක් කොහොමද හොයාගන්නේ කියන එක. ඉතින් එහෙම බලාපොරොත්තු වෙන කෙනෙක්ට ඔන්න ප්‍රයිම් රෙසිඩෙන්සිස් ලගේ අලුත්ම අපාර්ට්මන්ට් ප්‍රොජෙක්ට් එක මේ වෙනකොට කොලම්බෝ 9 වල යනවා. වැඩේ සිද්ධ වෙමින් යන්නේ වැඩේ යටින් යනවා හිමින් සැරේ.
0: හදන ගමන් තියෙන්නේ.
1: ඔව් ඔයාට තියෙන්නේ කෝල් එකක් දෙන්න. කෝල් එක දෙන්න තියෙන නම්බර් එක අපි මතක් කරමු සාර.
0: 0.71.777.333.
1: හරි ආයෙ පාරක් කියමු.
0: ආයි පාරක් යනවා. ඔයා වගේ මේ නම්බර්ස් මේ කොහොම පුරුදු නෑ අපිට. ඒ නාලාජි 0.71.777.333 කෝල් එකක් දීලා ඔයගොල්ලන්ට අපාර්ට්මන්ට් එක ගැන විස්තර අහගන්නත් පුළුවන්. එහෙම නැත්නම් අපාර්ට්මන්ට් එකක් රිසර්ව් කරගන්නත් පුළුවන්. මොකද හදන ගමන් වුණාට ඇචි මේකට අටක් ගාලා යනවා. ඒ කියන්නේ ඉවරුණ ගමන් කට්ටිය පදිංචියට එන්න තමයි මේක රෙඩි කරන්නේ.
1: රිසර්වේෂන් දැන් පටන් ගන්න
0: තියෙන්නේ. ඔව් රිසර්වේෂන් පටන් ගන්න තියෙන්නේ. මිලියන 45 ඉඳන් ඉහළට ඔයාට අපාර්ට්මන්ට්ස් වෙන් කරගන්න පුළුවන්. ඔගොල්ලෝ හිතයි මිලියන 45ක් කියන්නේ අපිට කිට්ටු කරන්නවත් බැරි ගාණක් කියලා.
1: හැබැයි
0: එහෙම නැහැ. ඉන්ස්ටෝල්මන්ට්ස් වලින් ගෙවන්න ඒගොල්ලෝ ඔප්ෂන්ස් හදලා දීලා තියෙනවා. ඒ කියන්නේ වාරික වශයෙන් ගෙවන්න.
1: ඒකේ බැංක් ලෝන් එකකට ඔයාට යන්න පුළුවන්.
0: යන්න පුළුවන්. ඒ නිසා මිලියන 45ක් කියලා වොරි වෙන්න නැතුව දැම්ම ගිහිලා ප්‍රයිම් කලම්බෝ 9 වලින් අපාර්ට්මන්ට් එකක් ඔයාගෙම කරගන්න. ඊට පස්සේ අපාර්ට්මන්ට් එකට සල්ලි හොයන්න යද්දි ඔළුවේ කැක්කුමක් එහෙම ආවොත් අපි මොනවද ඇචි ගන්න ඕනේ?
1: අන්න ඒ වෙලාවට තමයි වාගාව මෙල් ඩෝල් තියෙන්න ඕන. දැන් ඔය ඉතින් ඔය කේක ඇලුමිනියම් හොය හොය සොයිස් ටික ඇලුමිනියම් හොය හොය ගිහිල්ලා ඒවෙන් වැඩ කරගෙන ගෙවල් හදාගෙන ප්ලෑන් හදාගෙන අලුතෙන් අපාර්ට්මන්ට් එහෙම ගන්න යද්දි ඔයාලට පොඩි ඉතින් ඔළුවේ කැක්කුමක් එන්න පුළුවන්. ඒක සාමාන්‍යයි.
0: ස්ට්‍රෙස් එකට ඔළුවේ කැක්කුමක් එන්න පුළුවන්.
1: ඔව් එහෙමයි කියලා වාගාව කරගෙන යන වැඩ ටික පස්සට දාන්න බෑනේ. කල් දාන්නත් බෑනේ. ඉතින් ඒක නිසා තමයි අපි ඔයාලට මතක් කරන්නේ අනිවාර්යෙන්ම මෙල් ඩෝල් කාඩ් එකක් ඔයාලා ළඟ තියාගන්න. මෙල් ඩෝල් කියලා කියන්නේ පැරසිටමෝල් විශේෂයක්. ඔයාගේ ඔළුවේ කැක්කුම් වලට ඔයාලට ඉක්මන් සහනය අරගෙන දෙයි.

0: වේලාව ඔබ වෙතගෙන එන්නේ.
1: රපුන්සල් වගේ මන්නං ඉන්න මාව බේරගන්න කවුරුත් එනකම්.
2: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. කමර්ෂල් ක්‍රෙඩිට්.
3: දැන් වෙලාව උදේ 7:45.
4: අලුත් තැනක් අඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් වෙතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් භාණ්ඩ රැසක් උපත් අද මේ විත් වෙනස වටහාගන්න ශාකා මාදලේ කඩුවෙලා අතුරුගිරිය නාරම්මල ගණේ මුල කම්පොල කසාගල ග්‍රීන් සුපර් කසාගල සමූහ ව්‍යාපාරයේ වෙතින්
5: නොවිනස් අධිවේගයක් සුපිරිම සබඳියාවක් SLT මොබිටෙල් 5 වෙතින් දැන් unlimited package රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනස අත්විඳින්න SLT මොබිටෙල් 5 කොන්දේසි අදාළ වේ.
6: විශ්වාසයෙන් ඔබගේ ප්‍රතිලාභ වැඩි කරගන්න CBC Finance සමග මාස 37ක ජේෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පතු සඳහා වාර්ෂික පොලිය 13%ක් CBC Finance අදම මතන්න 0.768700 මහ බැංකුව විසින් බලපත්‍රලත් commercial බැංකුවට පූර්ණ අනුබද්ධ pitch A ස්ථාවර ශ්‍රේණිගත කිරීමක් සහිත සමාගමකි.
7: Excite ගන්න ලක්කක charge කරගන්න Excite බැටරියක් මිලදීගෙන warranty එක activate කර සෑම සතියකම අඟල් 55 LED TV එකක් දිනා ගන්න.
8: ඉගෙනුමට හොඳ මාත්‍රවල මාස්ටර් ගයිඩ් පෙරපාසලේ සිට 13 ශ්‍රේණිය දක්වා සියලු වැඩපොත් ඇතුළු නවතම ප්‍රකාශන ළඟම පොත්තලෙන් හෝ මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින් 0672013636
9: කොළඹ මැද බේස්ලයින් පාරට ඉතා ළඟින් අපාර්ට්මන්ට් එකක් දැන් ඔබට ප්‍රයිම් රෙසිඩෙන්සිස් වෙතින් ඔබ වෙතට ගෙන එන කොළඹ නවයේහි ඉදිවන ද ප්‍රයිම් කොළඹෝ පාසල් රෝහල් සහ දෛනික අවශ්‍යතා සියල්ලටම විනාඩි කිහිපයයි රුපියල් මිලියන 45 සිට ඉහළට ආඩම්බරයෙන් කොළඹ ජීවත් වෙන්න අදම කතා කරන්න 0.710 777 333
10: ප්‍රයිම් කොළඹෝ
5: නොවිනස් අධිවේගයක් සුපිරිම සබඳියාවක් SLT මොබිටෙල් 5 වෙතින් දැන් unlimited package රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනස අත්විඳින්න SLT මොබිටෙල් 5 කොන්දේසි අදාළ වේ.
11: ලීසින්ග් පොලිය අඩු කාලේ ඇයි තාමත් වාහනයක් ගන්නෙ නැත්තේ? LB ලීසින්ග් වෙතින් ලියාපදිංචි කළ නොකළ ඕනෑම වාහනයකට වැඩිම ලීසින්ග් මුදල අඩුම පොලියට. දැන් මාම තන්න 0.112 200 200.
12: BYD වාහනයක් දැන් රාජ්‍ය සේවක ඔබටත් මාසයකට රුපියල් 68,587ක වාරිකයක් සමග විශේෂ මිලකට සැනසිල්ලේ ගමන යන්න. ළඟම BYD ප්‍රදර්ශනාගාරයට පිවිස රාජ්‍ය සේවක ඔබේ BYD වාහනය අදම වෙන් කරවා ගන්න. වැඩි විස්තර සඳහා 0.112 125 125 මතන්න. BYD කරුසරු සේවයට පැසසීමක් ජීවිතයට සැනසීමක් කොන්දේසි සහිතයි.
13: සහෙලි, හැපිලි කියන්නකෝ ඔයාලගේ කෑෂ්බැක් කතාව.
14: ෂනාලි, ලී වගේද ස්විස්ටෙක් ඇලුමිනියම් ආකිටෙක් වගේම ෆැබ්‍රිකේටත් හයිලි රෙකමන් කරා.
13: ලව්ලි, ඊට පස්සේ සහෙලි
14: ෆැබ්‍රිකේටගේ කොටේෂන් එක ස්විස්ටෙක් එකට වට්ස්ඇප් කරා. කෑෂ්බැක් එක වගේම අවුරුදු 30ක වොරන්ටියත් ලැබුණා. ලයිෆ් ටයිම් ආෆ්ටර් සේල් සර්විස් එකක් දෙනවනේ.
15: මිලියන 2,000,000 දක්වා කෑෂ්බැක් ලබා ගන්න ඔබේ ස්විස්ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 0.76 780 7000 වට්ස්ඇප් කරන්න.
16: කවදා හොඳම තුන පහ කියන්නේ විජය තුන පහම තමයි.
17: FM 95.8 Net FM Divaina Pura.
12: BYD වාහනයක් දැන් රාජ්‍ය සේවක ඔබටත් මාසයකට රුපියල් 68,587ක වාරිකයක් සමග විශේෂ මිලකට සැනසිල්ලේ ගමන යන්න. ළඟම BYD ප්‍රදර්ශනාගාරයට පිවිස රාජ්‍ය සේවක ඔබේ BYD වාහනය අදම වෙන් කරවා ගන්න. වැඩි විස්තර සඳහා 0.112 125 125 මතන්න. BYD කරුසරු සේවයට පැසසීමක් ජීවිතයට සැනසීමක් කොන්දේසි සහිතයි.
18: ලෙස කලරම් ලොව වැජබෙනා
19: සිත් පැදගනි කල් පවති අවලක්ෂණ නොවී
18: ඔයත් වාලෙට වශී වෙන්න ෆිනිෂිං වහලක් නම් කලරම් තමයි.
5: නොවිනස් අධිවේගයක් සුපිරිම සබඳියාවක් SLT මොබිටෙල් 5 වෙතින් දැන් unlimited package රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනස අත්විඳින්න SLT මොබිටෙල් 5 කොන්දේසි අදාළ වේ.
6: විශ්වාසයෙන් ඔබගේ ප්‍රතිලාභ වැඩි කරගන්න. CBC ෆයිනෑන්ස් සමග මාස 37ක ජේෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පතු සඳහා වාර්ෂික පොලිය 13%ක්. CBC ෆයිනෑන්ස් අදමම තන්න 0768700. මහ බැංකුව විසින් බලපත්‍ර ලත් කමර්ෂල් බැංකුවට පූර්ණ අනුබද්ධ පිච් ඒ ස්ථාවර ශ්‍රේණිගත කිරීමක් සහිත සමාගමකි.
10: මෙල්වා බොක්ස් බාරවල නම ගණකම මිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන්. රවට්ටන්නත් බෑ.
20: මෙල්වා එක ලංකාවේ එක. අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා අඩුම මිලටත් වඩා අඩුවෙන් සුදු කැකුළු කිලෝව රුපියල් 199යි සුදු සීනි කිලෝව රුපියල් 209යි මුංගිට කිලෝව රුපියල් 875යි රතු පරිප්පු කිලෝව රුපියල් 279යි ලොකු ලූණු කිලෝව රුපියල් 149යි රතු ලූණු කිලෝව රුපියල් 320යි අර්ථාපල් කිලෝව රුපියල් 259යි ලංකා සතුස ජාතියේ මිල තීරක.
13: හැපිලි කියන්නකො ඔයාලගේ කෑෂ්බෑක් කතාව.
21: මිලියන 2000ක් දක්වා කෑෂ්බෑක් ලබා ගන්න ඔබේ ස්විස්ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 0.76780718 WhatsApp කරන්න.
22: නොයිනස් අධිවේගයක් සුපිරිම සබඳියාවක්. SLT Mobitel 5 within then unlimited package රසක්. 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකව රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනසක් විඳින්න SLT Mobitel 5 කොන්දේසි අදාළ වේ.
23: දැන් හැමෝම ගන්න හැමෝම දන්න KD Rice Leader 125 petrol bike. EFI තාක්ෂණය නිසා petrol සුවඳටත් දුවනවා. රුපියල් ලක්ෂයක discount එකක්. Helmet jacket free. KD Rice Leader 125 bike. KD Rice Motor Company Private Limited වෙතින්ම පමණයි. 0.77 406 43 97.
24: Meltol. හිස රතය, උණ, සෙම් ප්‍රතිශාව, ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය. Meltol. Paracetamol විශේෂයකි.
25: හැම දෙයක්ම හොඳම quality එකෙන් ගන්න Kiehl's නිෂ්පාදන තියෙනවා. Shopping කරන්න ගිහින් ලඩ වැඩි ගණන් හදපු කාලේ දැන් ඉවරයි.
26: Kiehl's එකෙන් කාඩ් එකට දැක්කා ගත්තා. ඔබට ඕනම දේ අඩු මිලට හොඳම තත්ත්වයෙන් Kiehl's නිෂ්පාදන වෙතින්.
27: FM 95 FM 94.8 Net FM Net FM Algo 2.

0: උදේ 7 විනාඩි 52 ඇල්ගොටවමේ වෙලාව අජේ නුවා පැන්න නේද?
1: ඔයා ඒ වචනේ හරි අර්ථයෙන්ම කිව්වා.
0: කිව්වා නේද?
1: එකපාර පැන්න.
0: එකපාර පැන්න.
1: දන්නේ නැහැ කොහෙ ගියාද කියලා.
0: දැන් කොයි වෙලාවෙ හරි එයි මේ පැතට.
1: කොයි වෙලාවෙ හරි එයි. මේ දැන් ලීසින් එකක්. ලීසින් එකක් කියලා කියන්නේ ගොඩක් වෙලාවට අපේ ජීවිතේ අපිට ඔය තියනවානේ හීන. සමහර විට ගෙදරක් වෙන්න පුළුවන්. නැත්නම් රෝද හතරක් වෙන්න පුළුවන්. කොලෙක්ට නම් පළවෙනි හීනේ
0: රෝද
1: දෙකක්. ඉතින් මේ ඕනතනකදී අපිට ලීසින් සෑහෙන්න ප්‍රයෝජනවත් වෙනවා. ලීසින් කරලා රටවල් විකුණලා තියෙනවා. හරිද? ඔයා දන්නවද? එහෙම වෙලා තියෙනවා ලෝකේ. හරිද? ඉතින් ඔය ඔය ඇලස්කාව දන්නව නේද මේ සාරා? ඇලස්කාව ඉස්සර අයිති වෙලා තිබිලා තියෙන්නේ මේ රුසියාවට.
0: එහෙමද?
1: ආ ඊට පස්සේ ඒගොල්ලෝ ඒක බොහොම අපි කියන කුණු කොල්ලට විකුණලා තියෙනවා ඇමරිකාවට.
0: රයිට්.
1: ඊට පස්සේ දැන් තමයි ඉතින් ඔවයි අවුල දැනෙන්නේ. ඒනට ඉතින් විකුණලා ඉවරනේ.
0: විකුණලා ඉවරයි
1: කරේ. එහෙම ඉඩම් තියෙනවා අපේ ওই ගොඩාක් අයගේ පවුල්වල ඒ කාලේ ඉන්න සීයලා මුත්තලා කට්ටිය මේ අපි කියන්නේ කුණු කොල්ලට විකුණලා
0: තියෙනවා.
1: දැන් බයිනවා. සීයලව මතක් කරනවා. සමහර අය ආච්චිලව මතක් කරනවා. එහෙම වෙනවා. ඉතින් කොහොම හරි මේ ලීසින් එකක් කියලා කියන්නේ අපේ ජීවිතේ අපිට තියෙන ඔය හීන වලට යන්න ලොකු උදව්වක්. ඉතින් එහෙම මේ ලීසින් එකක් දාද්දී හරිතනක් හොයාගන්න ඕන. එහෙම නැත්තම් සෑහෙන ප්‍රශ්න ගොඩකට මූණ දෙන්න වෙනවා. ඉතින් ඒක නිසා තමයි අපි වාට LB Finance ගැන මතක් කරන්නේ. LB Finance එක එකතු වෙලා වාට දැන් ලීස් එකක් දාගන්න පුළුවන් හැකියාව තියෙනවා. මේ වැඩිම ලීසින් මුදලක් සමග අඩුම මාසික වාරිකේ. ඔයා ගන්නව නම් ගන්න බලාපොරොත්තු වෙනව නම් එකම එක තැනයි. ඒ තමයි LB Finance කියලා කියන්නේ. ඒ වගේම තමයි ඔයාට LC ඕපන් කරන්න පුළුවන් හැකියාව තියෙනවා. ඊට පස්සේ ඔයාටම වෙන් වුණු සබ්දතා නිලධාරියෙක් දෙනවා. ඒ කියන්නේ ඔයා වෙනුවෙන්ම වෙන් වෙච්ච ඔෆිසර් කෙනෙක් ඉන්නවා. ආයෙත් එහෙමේ දුහන්න ඕනේ නැහැ. ඔයා එක කෙලින්ම කෝඩිනේට් කරනවා වැඩේ සිද්ධ වෙන විදිය.
0: විදිහට
1: yes. සාමාන්‍යයෙන් LC එකක් වගේ ඕපන් කරා නම් ඒ ඔක්කොම A to Z එයා බලා ගන්නවා. ඒ වගේම තමයි නිවසට පැමිණිලා කෙලින්ම ගෙදරටම ඇවිල්ලා සේවාව ඔයාට ලබලා දෙනවා.
0: ඩෝ ස්ටෙප් එකට ඇවිල්ලා කරලා
1: දෙනවා. ඩෝ ස්ටෙප් හරියන්න දොරකොඩටම එනවා.
0: දොරකොඩටම එනවා.
1: ඊට පස්සේ ලීසින් අනුමැතිය. ඔන්නෝකටනේ ගොඩක් මේ දවස් කට්ටිය බලාගෙන ඉන්න සිද්ධ වෙන්නේ. එහෙම ඕනේ නැහැ. වට දවසක් ඇතුළත මේ දේවල් හම්බ වෙනවා. ඊට පස්සේ වට වාහන හුවමාරු පහසුකම්ත් තියෙනවා.
0: රයිට්.
1: වාගාවණියම් පරණ වාහනයක් තියෙනවා නම් ඒක හුවමාරු කරගෙන පොඩි ලීස් එකකට ගිහිල්ලා අලුත් වාහනයකට යන්න බලන් හැකියාවක් තියෙනවා.
0: රයිට්.
1: ඉතින් දිවෙනපුරා විහිදුණු ශාඛා ජාලයත් එක්ක ඒ වගේම තමයි LB SIM app එකත් එක්ක වට ලෝකේ ඕනම තැනක ඉඳලත් මේ විදිහට ලීස් එකක් ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ලීස් එකක් හැන්ඩල් කරන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් මේ සියලු පහසුකම් එක්ක තමයි LB ලීසින් එන්නේ. ඒක නිසා තමයි LB Finance එක එකතු වෙලා ඔයාගේ හීනවලට යන්න ලීස් එකක් දාන්න කියලා අපි මතක් කරන්නේ. මොකද ලීසින් එකක් දාද්දී විශ්වාසනීයත්වය කියන කාරණාව සෑහෙන්න වැදගත් නිසා.
0: හරි. අචි දැකලා තියෙනවද කට්ටිය ඔහොම නිකන් සාමාන්‍ය විදියට 9 to 5 job එකක් කර කර ඉඳලා එක සැරේට නිකන් දිගුණු වෙන කට්ටිය දැකලා තියෙනවද?
1: නිකන්
0: හිතා ගන්න බෑ අපිට මොකද්ද උනේ කියලා. අර අපි අහන්නේ මොකද්ද ආගේ සීක්‍රට් එක කියලා.
1: බලන්නදී සත්මහල් ප්‍රාසාද හදන ඉන්න
0: විතර. ඔව් ඊට පස්සේ වාහනද නේද ඔක්කොම. ඉතින් සීක්‍රට් එක ඇහුවාම සීක්‍රට් එක කියන්නේ ඒගොල්ලන්ට හොඳ ඉන්වෙස්ට්මන්ට් ප්ලෑන් එකක් තිබිලා ඒගොල්ලෝ තරුණ කාලේ ඉඳන් පොඩ පොඩ පොඩ පොඩ සේව් කරලා ආයෝජනය කරලා ඒගොල්ලෝ එක්තරා වයසකට ආවහම තමයි ඒකේ ප්‍රතිඵල භුක්ති විඳින්නේ.
1: ඔව් ඒ කියන්නේ මේ ජීවිතේ අර අපි කියන්නේ ලොง ටර්ම් ප්ලෑන්ස් තියෙන්න ඕන.
0: ඔව්
1: ඒ ලොง ටර්ම් ප්ලෑන්ස් එක අපිට පුළුවන් එක්ස්ට්‍රා ඉන්කම් එකක් හදාගන්න.
0: yes
1: අන්න ඒ කියන්නේ අපි දැන් ඔයගේ වගේ ඔය අට පහ වැඩ කරලා ඒ ලැබෙන පඩිය විතරක් නැත්නම් සැලරි එක විතරක් අපිට අපේ හීන වලට යන්න මදි නම් තව තව ආයෝජන අවස්ථා අපි try කරලා බලන්න
0: ඕන.
1: ඉතින් එහෙම ආයෝජන අවස්ථාවක් තමයි සදාහරිත ප්ලාන්ටේෂන් කියලා කියන්නේ. සදාහරිත ප්ලාන්ටේෂන් එක එකතු වෙලා දැන් වට පුළුවන්කම තියෙනවා මැඩගස්කර් වල වැනිලා වගාවක කොටස් කරුවෙක් වෙන්න.
0: ඒ
1: කියන්නේ සදාහරිත ප්ලාන්ටේෂන් එකේ ට්‍රේඩ් පාර්ට්නර් කෙනෙක් වෙන්න. යාළගේ හවුල් කරුවෙක් වෙන්න වට පුළුවන්කම තියෙනවා.
0: හරි.
1: අපි කියන්නේ මාසෙටම රුපියල් 6000යි ඕනේ. මාසෙකට රුපියල් 6000 ගානේ එක දිගට මාස 60ක් අවුරුදු 5ක් ඔයාලට තියෙන්නේ තැන්පත් කරන්නේ මුදල සදාහරිත ගාව. එතකොට 360000ක මුදලක් එකතු වෙනවා. මේ 360000ක මුදල තමයි ඒගොල්ලෝ අරගෙන ගිහිල්ලා මැඩගස්කර්වල තියෙන යාළගේ වැනිලා වගාවන් වල ආයෝජනය කරන්නේ. ඒක ආයෝජනය කරාට පස්සේ ඒක තමයි ඩබල් වෙලා රීඉන්වෙස්ට් වෙලා දැන් ඔය වැනිලා ටික ගිහිල්ලා ලෝකයේ වර්ධ පොළවල් වල අලවි වෙලා නේ ඒවා විකිණලා ඒ ලැබෙන ප්‍රතිලාභ තමයි ඔයාට ඔයාගේ ආයෝජනය වෙනුවෙන් ලැබෙන්නේ. සමහර විට ඔයා දාපු ආයෝජනයේ 360000ක් නම් ඔයාට ලක්ෂ 15ක් 20ක් විතර හොයන්න පුළුවන් හැකියාව තියෙනවා. ටිකක් ලොง ටර්ම් ප්‍රොසෙස් එකක්. අන්න ඒකයි දර සාර කිව්වා වගේම ටික කාලයක් බලාගෙන ඉන්න වෙනවා. හැබැයි ඉවසීමේ තරමනම ඔයාට ප්‍රතිලාභ තියෙන තැනක් තමයි සදාහරිත ප්ලාන්ටේෂන් කියන අවුරුදු 23ක විශ්වාසයත් එක්ක තමයි සදාහරිත වාගාවට එන්නේ.
0: රයිට්. අමාරුවෙන් හම්බ කරන සල්ලි මේ විදිහට ඉන්වෙස්ට් කරලා හරි ඔයාට පහ වැඩ කරලා හරි අපි ඒක ක්‍රමානුකූලව වියදම් කරන්න ඕනේ නේද?
1: ක්‍රමානුකූලව කරන්න පුළුවන්. බොහොම කල්පනාවෙන් තමයි වේදන්
0: කරන්නේ. කල්පනාවෙන් කියන්නේ ගෙදරට බඩු ගෙනාවත් රුපියල් 100ට ගන්න තියෙනවා නම් අපි 150ක් දීලා අරගෙන එන්නේ නැහැ නේ
1: ආච්චි. අරගෙන එන්නේ
0: නැහැ. Yes. ඒකේ හින්දා තමයි අපි හැමතිස්සෙම කියන්නේ කීල්ස් එකට යන්න කියලා. මම දැන් කීල්ස් එකේ ඇඳක් දාගෙන නවතිනවා. මොකද මං ඊයේත් කීල්ස් එකට ගියා.
1: ඒ තරමට කීල්ස් එකට වා සෑහෙන යාව ජීව සමාජික ආවක්
0: කියලා. බැඳිලා ඉන්නේ ඇඩික්ට් වෙලා ඉන්නේ අර දවසට සැරයක් ගියේ නැත්තම් මොකද්ද මොකද්ද ආගේ.
1: ඕක නිකන් ප්ලැටිනම් මේ සබ්ස්ක්‍රිප්ෂන් එකක් තියෙනවද
0: මොකක්ද? එහෙම ඒගොල්ලෝ එකක් සිස්ටම් එකක් හැදුවොත් මට තමයි මුලින්ම හම්බෙන්නේ. ඊට පස්සේ තමයි අපේ සචිනිට හම්බෙන්නේ.
1: ආ ඒගොල්ලෝ ඔක්කොම කීල්ස් යන කට්ටිය තමයි. අපිත් එහෙම තමයි. මොකද මේ වෙනකොට කීල්ස් එකට ගියාට පස්සේ කීල්ස් ප්‍රොඩක්ට්ස් ඔයාලට මිලදී ගන්න පුළුවන් හැකියාව තියෙනවා.
0: Yes.
1: හරිද? කෙලින්ම කීල්ස් කියන බ්‍රෑන්ඩ් නේම් එකෙන් ඔයාලට ප්‍රොඩක්ට්ස් රේන්ජ් එකක් තියෙනවා 360ක විතර.
0: 360කට
1: 360 plus කියලා කියන්නේ 360කට වැඩි නිෂ්පාදන ප්‍රමාණයක් කීල්ස් කියලා නමින් එනවා.
0: Right.
1: ඉතින් ඔයා කිව්වා වගේම සාරා අර අපි කියනවානේ 100ට ගන්න දෙයක් තියෙනවා 150ට ගන්න නැහැනේ. ඒ වගේම තමයි 90ට වගේ රුපියල් 90ට වගේ තියෙනවා නන්ද දෙයක්. අපි 100ට ගන්න යන්නේ නැහැ. මොකද අපි අර බල්ක් එකක් buy කරද්දි ලොකු ප්‍රමාණයක් මේ මිලදී ගනිද්දි ඒ 100ට 10 price gap එක අපිට සෑහෙන්න වටිනවා. ඉතින් කීල්ස් නිෂ්පාදනය ඉන්නේ මේ හැම බ්‍රෑන්ඩ් එකක්ම, ඒ කියන්නේ කීල්ස් වලට අයිති බිස්කට් වෙන්න පුළුවන්, කුළුබඩු වෙන්න පුළුවන්, තේකොළ වෙන්න පුළුවන් මේ ඕනම නිෂ්පාදනයක් 100ට 10ක price gap එකක් එක්කනේ. ඒ කියන්නේ වෙළඳ පොලේ ඒ සහ සමාන අනිත් භාණ්ඩ වලට වඩා 100ට 10ක් මිලෙන් අඩුයි. ඉතින් ඒක නිසා ඔයාලට ළඟම තියෙන කීල් ශාඛාවට ගිහිල්ලා මේ දේවල් buy කරන්න කියලා අපි මතක් කරනවා. buy කළ අපිට මිලදී අරගෙන ඉවර වෙලා කියන්න ඔයාගේ experience එක කොහොමද කියලා.
0: කොහොමද කියලා. ඒත් එක්කම කීල්ස් එකට BYD එක කියන්න තියෙනවා නම් මරු නේද ඇති.
1: ඔව්. ඉතින් එහෙම යන්න ඕන නම් ඔයාලට බලාගෙන ඉන්න ඕනේ. දැන් ඔයාලට waiting list වල ඉන්න ඕනේ. polling වල ඉන්න ඕනේ. ඔයාලට ළඟම තියෙන BYD ශාඛාවට යන්න තමයි තියෙන්නේ.
0: ඔව් BYD ශාඛාව ලංකාව වටේම තියෙනවා.
1: තියෙනවා ප්‍රදර්ශනාගාර ලංකාව පුරාම තියෙනවා. ඔයාලට වැඩි විස්තර දැනගන්න ඕන නම් කතා කරන්න 01112125125 කියන නම්බරයකට 01112125125 කියන නම්බරයකට ගිහිල්ලා test drive එකක් ගිහිල්ලාම ඔයාලට පුළුවන් ඔයාගේ BYD එක ඔයාගේ කරගන්න.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ. Hey yo, yame na hamatana anytime fit when a flavor delikiri padamak. Will I make gana danuwa? Wasakala kiri fun එක piri elakiri kiri.
1: උදෑසන විනාඩි 2යි දැන්.

0: රටතොට ඔබ වෙතගෙන එන්නේ
1: මෙඩෝලි සෑම මොහොතක්ම රසවත් කරයි.
2: මේ පැයි රටතොට පැයෙන් පැය අලුත් වන අලුත් පැයි විමසුම.
3: අයිබෝන් මේ පැයේ රටතොට සමගින් මම කස්සුනේ. අගමන විගමන නීති රීති උල්ලංඝනය කරමින් මෙරට රැඳී සිටි චීන ජාතිකයන් 37 දෙනෙකු මෙරටින් පිටුවහල් කර තිබෙනවා. එලෙස මෙරටින් පිටුවහල් කර ඇත්තේ නීති විරෝධී කටයුතුවල නිරත වී සිටියේදී මෙරට ආරක්ෂකාංශ මගින් අත්අඩංගුවටගෙන වැලිසර රැඳවුම් මධ්‍යස්ථානයේ රඳවා තබා සිටි චීන ජාතිකයින් පිරිසක්. චීන ජාතික කාන්තාවන් 6 දෙනෙකුද එම සැකකරුවන් අතරට අයත්. ඔවුන් මෙරටින් රැගෙන යාම සඳහා චීන ආරක්ෂක නිලධාරි නිකොලස් දෙනෙකුද කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණ සිට බවයි නිවුස් වාර්තාකරු පැවසුවේ. චයිනා ඊස්ටර්න් ගුවන් සේවයේ ගුවන් යානයකින් මෙම පිරිස ඒ රාත්‍රියේ කටුනායක ගුවන්තොටුපළෙන් චීනයේ කුංමිං නුවර බලා රැගෙන ගොස් ඇති බවද නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කළා. මෙලග නෙත් නිවුස් පෙරවරු 9ට.
2: නෙත් නිවුස් මේ පැය රටතොට.

0: උදේ 8යි විනාඩි 8යි අල්ගුටාව මේ වෙලාව අලුත් පැයට තමයි ආවේ. අලුත් පැය වැඩ ටික පටන් ගන්න තමයි හදන්නේ. නුවත් ආවා අලුත් පැය.
1: නුවා විවාගෙන ආවා.
0: හොයාගෙන ආවා අපි නුවා.
1: මේ දැන් අපි අද කතා කරේ ඉන්දියාව ගැනනේ. අද දවසේ මාතෘකාව තමයි ඉන්දියාව.
0: ඉන්දියාව.
1: ඉන්දියාවේ තියෙන මේ ප්‍රාන්ත මැතිවරණ ටික. දැන් මේ පත් වෙන ප්‍රාන්ත මහමැතිවරුන් එක්ක අපිට කොහොමද ඉස්සරහට ගනුදෙනු කරන්න සිද්ධ වෙන්නේ කියන එක. ඔව් ඒ කියන්නේ අපිට ක්ලෝස්ලි මොනිටර් කරන්න වෙනවා
0: කට්ටිය.
1: බොහොම සමීපව නිරීක්ෂණය කරන්න වෙනවා. දැන් ওই විදිහට මේ ඉන්දියාවේ දේශපාලනය එහෙ මෙහෙ වෙද්දී එහෙ මෙහෙ ලොකුවට වෙන්න හැබැයි අපි දන්නවා ওই ප්‍රාන්ත වශයෙන් ගත්තට පස්සේ ලොකු නිකන් බල පෙරලීන් සිද්ධ වෙනවානේ. සමහර අයගේ බල කණු වැටිලා අලුත් බල කණු හිටවල ඔය වගේ දේවල් වෙනවා. වෙද්දී මේ නව ශ්‍රීලන්තයේ පැත්තෙන්
0: මේ
1: සහ නව ශ්‍රීලන්තයේ විතරක් නෙමෙයි මේ යුරෝපයේ පැත්තෙත් මේ දේ පහුගිය දවස්වල සිද්ධ වුණා. ලොකු ඉන්දියානු විරෝධයක් ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ මේ ඉන්දියානු ජාතිකයින් අපිට ලොකු හිසරදයක්.
2: ඔව්. සමහරවට පුංචි අත්දැකීමක් කියන්නද?
1: කියන්නවා.
2: මේ දැන් හරියටම ගිය අවුරුද්ද මේ කාලේ නේද? ඔව්. මේ කාලේ වගේ මේ මම ඊශ්‍රායලයේ කියන්නේ මේ ආසියානු සාවේ අග්නිදිග ආසියාවේ මාධ්‍යවේදීන් සහ දේශපාලඥයෝ පිරිසක් සමග. එතකොට මේ නව ශ්‍රීලන්තයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් කියන්නේ අපි දෙන්න තමයි එකටම හිටියේ. සයිමන් කියලා.
1: මේ
2: ඉතින් ඔහු කියපු හරි අපූරු කතාවක් තියෙනවා ඇති. ඔහු මට කිව්වා මේ දැන් ඔහු සංක්‍රමණිකයෝ පිළිබඳව නව ශ්‍රීලන්තයේ පාර්ලිමේන්තුවේ සෑහෙන්න කතා කරපු කෙනෙක් කාලෙකට කලින්. يعني මාව හම්බෙන්න කලින් ඒ ටික කාල අවුරුදු කීපයකට කලින් සංක්‍රමණිකයෝ වෙනුවෙන් ඔහු පෙනී ඉඳලා තියෙනවා. හැබැයි ඔහු කිව්වා දැන් මන් තරම් නව ශ්‍රීලන්තයේට ආසියානු සංක්‍රමණිකයෝ එන එකට විරුද්ධ මිනිස්සෙක් මං හිතන්නේ පාර්ලිමේන්තුවේ නැතුව ඇති කියලා. ඒ කිව්වේ මොකක්ද දන්නවද? ඔහු කිව්වා නුවන් ඔයාලා බෝට්ටු වල නැගලා කවලාවත් බංගලදේශයට යන්නේ නැහැ නේද කියලා. අඩුම ගානේ ඕගොල්ලන්ගේ කිට්ටුව තියෙන මාලදිව හිනටවත් යන්නේ
0: නැහැ.
2: බෝට්ටු නැගලා ඕගොල්ලෝ එන්න හදන්නේ ඕස්ට්‍රේලියාවට සහ නව ශ්‍රීලන්තේ වගේ රටවල් වලට. නැත්නම් යුරෝපයේ තියෙන රටවල් වලටත් යන්න
1: හදනවා.
2: ඇයි ඒ? ඒ මොකද අපි මහන්සි වෙලා මේ අපි මේ රටවල් ගෙනල්ලා තියෙනවනේ තැනකට. මං හැබැයි ඉතින් එතකොට කිව්වා දැන් ඕගොල්ලෝ ඇබුජනිස්ලාට එහෙම කරපු දේවල් හරිද කියලා. මේ ඉඳන් කව නෑ නෑ ඒක හරියේ ඒවා ඉතින් ඊට පස්සේ අපි වැරදි පිළි අරගෙන උසාවියෙන් තීන්දුව දීලා එහෙම කතන්දරයකුත් යනවා. හැබැයි දැන් යම් කිසි මට්ටමකට ගෙනල්ලා තියෙනවනේ මේ රටවල්. ඉතින් අපි ගෙනාවෙන් පස්සේ අපි මහන්සි වෙලා මේ රටවල් ගොඩ දැම්මෙන් පස්සේ ඕගොල්ලෝ ඇවිල්ලා ඒ ගහවල්වල ගෙඩි

0: වැඩේ තමයි කරන්න කියලා කිව්වා. ඉතින් අනිත් එක නවසීලන්ත ජාතිකය කියන්නේ හරීම මේ නිෂ්කලංකේ. මේ අපේ ගෙවල් දොරවල් ගත්තත් බොහොම දුරින් දුරින් තියෙන නිෂ්කලංකව ජීවිතයක් ගත කරන්න කැමති කට්ටිය. ඉතින් මේ නිෂ්කලංක භාවය ආසියානු සංස්කෘතිය විසින් නැති කරලමින් ඉන්නවා කියලා කිව්වා. ඉතින් ඒක හින්දා දැන් අපි ප්‍රධාන නගරවලින් අපේ නවසීලන්ත ජාතිකයෝ අපේ රටේ ඈත ගම් දනව් වලට යනවලු මේ කරච්චලේ දාගන්න බැරුව. ඔන්න මේ මං මේ කිව්වේ මගේ අත්දැකීමක්. ඉතින් ඔහුත් නම් කිව්වා දැන් නවසීලන්ත සුවදේශිකයෝ විසින් සුවදේශිකයෝ කියන්නේ අර අවුරුදු 10 ගණක් හිටපු සුවදේශිකයෝ සහ ඊට පස්සේ යුරෝපෙන් ගිහිල්ලා පදිංච වෙච්ච කට්ටියක් දැන් සුවදේශිකයෝනේ. ඒගොල්ලෝ දැන් ලොකු විරෝධයක් ආසියානු සංක්‍රමණිකයන්ට මේ දක්වනවා කියලා. හැබැයි මං ඇහුවා දැන් ඕගොල්ලන්ගේ පාරවල් අතු ගන්න එක, ඕගොල්ලන්ගේ නගර සභාවල කුණු වදින එක, ඕගොල්ලන්ගේ ඒ සනීප ජීවිතය නඩත්තු කරන එක, ඕගොල්ලන්ගේ සුපර් මාකට් වල කැෂියර් කමේ ඉඳලා බඩු පැක් කරන එක දක්වා කාරණේ, ඕගොල්ලන්ගේ ඩ්‍රයිවර්ස්ලා මේ ඔක්කොම අපිනේ කරන්නේ. දැන් ඕගොල්ලෝ ඒවා කරන්න ලෑස්තිද අපි එළවලා කියලා. එතකොට ඉඳන් කිව්වා ඒක තමයි මල්ලි ප්‍රශ්නේ.
1: ඉතින් ඔන්න ඔය ප්‍රශ්න නිසා තමයි මේ වෙනකොට ඔය ප්‍රශ්නය සෑහෙන ලොකුවට යුරෝප රටවල් වලට වගේම අපි දන්නවා මේ වෙනකොට නවසීලන්තයටත් බලපාලා තියෙනවා. ඉතින් ඔය මෑතකදී පහුගිය 2025 අවුරුද්දෙත් ඔය වගේම දෙයක් සිද්ධ වුණා. මේ මෑතකදීත් මේ ඉන්දියානු ජාතිකයන් එකතු වෙලා ඔයාලගේ විවිධ ආගමික පෙළපාලි එහෙම තියෙනවනේ මාරවල ඉන්දියාය වගේ යනවා. ඉතින් නවසීලන්තයේ කට්ටිය කියලා කියන්නේ අර අපේ නුවා කිව්වා වගේ ඔක්කොම කේන් විලියම්සන් වගේ තමයි. හරිම නියුණු මිනිස්සු.
2: කේන් විලියම්සන්ට මම මාර ආසයි.
1: ආසයි නේ. හරි. එයාත් හරි නියුණු මිනිස්සෙන් මේ වගේ තමයි. එයාව බැලුවම නවසීලන්ත මිනිස්සු කොහොමද කියලා හිතාගන්න
2: පුළුවන්.
1: ඉතින් දැන් ඔන්න අර ඒගොල්ලන්ගේ අර ඕල් බ්ලැක්ස් ලගේ අර රග්බි ටීම් එකේ තියෙන හකා නර්තන එකම සෙට් එක. ඉතින් මේ දැන් ওই විදිහට පෙළපාලියක් ඉස්සරහට එද්දි ඉන්දියානු පෙළපාලියක් ඒගොල්ලන්ගේ ආගමික පෙළපාලියක් ඉස්සරහට එද්දි
2: රයිට්
1: මේ ඇන්ටි ඉන්දියන්ස්ලා හරිද
2: ඇන්ටි ඉන්දියන්
1: ඇන්ටි කිව්ව ඇන්ටි ඒ ඇන්ටි
0: නෙමෙයි ඒ යූ
1: ඔලිපටා මේ ඒ ආන්ටි නෙමෙයි ඒ එන් ටි අයි ඇන්ටි ඉන්දියන්ස්ලා
2: ඉන්දියන් විරෝධීන්
1: ඔන්න ඒ කියන්නේ නවසීලන්තේ ඉන්න ඉන්දියානු විරෝධීන් මේ පෙළපාලිය ඉස්සරහට ඇවිල්ලා හකා නර්තනය දක්වලා ඒගොල්ලන්ට අභියෝග කරලා තියෙනවා. This is New Zealand, not India.
2: Okay.
1: මේක මේ නවසීලන්තේ ඉන්දියාව නෙමෙයි කියලා. ඉතින් ඔන්න ඔය විදිහට සෑහෙන්න අපි කියන්නේ අර තැටිය රත් වෙලා තියෙනවා. හැබැයි ඉන්දියාව පැත්තෙන් නම් එස් ජයසංකර් මහත්තයා කියලා තියෙනවා විදේශ ඇමතිතුමා. අපි නෝව ගණන් ගන්න නැහැ කියලා. මොකද අපිට වෙන ප්ලෑන් එකක් තියෙනවා. අපේ අය ඔය හැමතැනම ඉන්නේ ඒකයි. ඒ ප්ලෑන් එක විදිහට වැඩ සිද්ධ වෙයි. ඕගොල්ලෝ පාරේ හකා නටනට ඉන්න කියලා.
0: නෑ ඉතින් මෙහෙමයි ලෝකෙ හැම සැරේම උනේ දැන් මේ ඔය නවසීලන්තයට අදාළ ඒ සුවදේශික ඇබොජනිස්ලා සහ ඒ ෆීජයින්ලන් වලින් ඇවිල්ලා ඒ මොංගෝලියානු ස්වරූපයේ තියෙන මේ ගෝත්‍රිකයෝ ඉන්නවනේ. ඉතින් ඒ සංස්කෘතිය යුරෝපය ගිහිල්ලා ඔය ඉන්දියානුව දැන් කරන වැඩේම තමයි ඒගොල්ලෝ කරේ. මේ ඒ රටවල් වලට ඒගොල්ලන්ගේ සංස්කෘතිය බෝ කරා. දැන් අර මේ ඕල් බ්ලැක්ස්ලා අඳින්නේ සහ හිතන්නකෝ අර මේ මේ කුරුළු පිහාටු ගහගත්ත අර මේ දැඩි ශරීර තියෙන කොට මිනිස්සු ඇඳපු විදිහට නෙමෙයිනේ දැන් නවසීලන්තේ ඒ සුවදේශිකයෝ අඳින්නේ. අඳින්නෙත් යුරෝපයේ ටයිකෝට් තමයි අඳින්නේ. ඉතින් අර වගේ මේ ලෝකේ හැම වෙලාවෙම වෙන්නේ එක සංස්කෘතියක් අනිත් සංස්කෘතිය කාලෙන් කාලට අර මූදු රැල්ලක් ඇවිල්ලා සුනාමි රැල්ලක් ඇවිල්ලා වහගන්නවා වගේ වහගන්නවා. ඉතින් අර මීට අවුරුදු 10 ගණක් ඔය නවසීලන්තේ සහ ඔය ඔය ප්‍රදේශයේ ඔස්ට්‍රේලියාව ඇතුළු ටැස්මේනියාව සහ ඔය ප්‍රදේශයේ ජීවත් වෙච්ච ජනතාව අග්නිදිග ආසියාවට එහා පැත්තේ ජීවත් වෙච්ච ජනතාව යුරෝපිය ගිහිල්ලා ඉවරලා ඒක යුරෝපියානු සංස්කෘතිය බවට පත් කරා. දැන් අපි නවසීලන්තේ ගිහම ඇබිජනිස්ලා සහ ඒවා මැවිලා පේන්නේ නැහනේ. අපිට දැන් පේන්නේ ෂේන් වෝන්ලාගේ කට්ටියව තමයි. ඉතින් ඊට පස්සේ දැන් ඒගොල්ලෝ නහයෙන් අඬනවා ආසියානුව ගිහිල්ලා දැන් ඒක ඒ කරන එක ගැන. ඉතින් ලෝකේ ඔය වගේ තමයි කාලෙන් කාලයට ඔය වගේ සංස්කෘතික අවකලනයන් සහ සංකලනයන් වෙනවා.
1: ඉතින් ඒ කාලෙ ඉඳගෙන ලෝකේ සිද්ධ වුණේ ඔය බලවතුන් විසින් දුබලයින් ගිල ගැනීම තමයි. අද වෙනකොට ඉතින් ඉන්දියාව ලෝක බලවතෙක්, ලෝකයේ තුන්වෙනි විශාලම ආර්ථිකය, ලෝකයේ සිවුවන විශාලම සන්නද්ධ හමුදාව, න්‍යෂ්ටික අපි තියෙන රටක්. ඉතින් ඉන්දියානුවන් ඉන්දියානුවන්ගේ විදිහට වැඩේ කරනවා. ඒක නිසා තමයි කියන්නේ අපි වුණත් ඔය විදේශ ප්‍රතිපත්ති එහෙම බොහොම කල්පනාවෙන් හසුරවන්න ඕනේ.
2: ඔය
0: රටවල්වල ඉන්න ඉන්දියානුයි චීනුයි තමන්ගේ රටවල් වලට ගියොත් සතියක් ඇතුළත මොකද ඔය රටවල් වලට එන්න කියලා ආයි මින්තෝට මුල්ල කුණු පන්දා
1: අන්න ඒක තමයි කතාව.
2: අන්න ඒක තමයි කතාව. දැන් න්ියුසීලන්ඩ් ගැන අපි කතා කරේ. න්ියුසීලන්ඩ් වල ගෙවල් නුවා දැකලා ඇති නේද?
0: ඒ ගෙවල් ලීවලින් හදන්නේ.
2: ඔව් ලීවලින් හදන්නේ. හරි ක්ලීන් ලුක් එකක් තියෙනවා. හැබැයි ඒවයි සුදු පාට වැඩි කියලා තේරලා තියෙනවා අද නුවා ඔයාට. ජනෙල් ඒගොල්ලන්ගේ ජනෙල් දොරවල් ලී නෙමෙයි නුවා. ඒවා ඉන්නේ ඇලුමිනියම් වලින්.
0: ඔව්
2: අර ස්ලයිඩින් ඩෝස් ස්ලයිඩින් වින්ඩෝස්.
0: ඔව් ඒ කියන්නේ ෆ්‍රෙන්ච් වින්ඩෝස් කියලා කියන්නේ
2: වට. අන්න හරි.
0: නවසීලන්තේ තිබ්බත් ෆ්‍රෙන්ච් තමයි වින්ඩෝස්.
2: අන්නේ කන්සෙප්ට් එක දැන් ලංකාවටත් ඇවිල්ලා තියෙනවා. ලංකාවෙත් ගොඩක් අලුතෙන් ඉදිවෙන ගෙවල් ඒ වගේම කම්පැනිස් වෙන බලා බිස්නස් වලට හදන ගොඩ නැගිලි වෙන බලා මේ ඔක්කොම ඒ වෙස්ටර්න් කන්සෙප්ට් එක කියන්නේ මිනිමල් කන්සෙප්ට් එක තමයි ෆලෝ කරන්නේ. මොකද ඇලුමිනියම් ගොඩක් පාවිච්චි කරන නිසා.
1: ඔව්. ඉතින් සාරා කිව්වා වගේම ඇත්තට මේ කතාව හරියි. ඒ කියන්නේ ඕස්ට්‍රේලියාව වල වගේම න්ියුසීලන්ඩ් වලත් මේ වෙනකොට ගෙවල් වල ගොඩක් වෙලාවට ඔය ජනෙල් දොරවල් උළු හව් ඔය පැන්ට්‍රි කබල්ස් ඔය ඔක්කොම ඇලුමිනියම් වලින් තමයි තියෙන්නේ.
2: ඔව්.
1: ඉතින් ලංකාවෙත් දැන් ඒ විදිහට මේ ට්‍රෙන්ඩ් එක ඇවිල්ලා තියෙනවා. මොකද එකක් මිලාඩුයි. ඊළඟ කාරණාව තමයි කල් පැවැත්ම, ඩියුරබිලිටි එක. ඒ වගේම තමයි සැහැල්ලුව. ආයෙ ලොකුවට එහෙම ලී කපාගෙන දගලන්න ඕනේ නැහැ. ඒ වගේම තමයි මේ පරිසර හානිය වැළකෙන එක. ඉතින් මේ හැම දෙම නිසා අපි ඔයාලට මතක් කරනවා සොයිස්ටෙක් ඇලුමිනියම් එක ඔයාගේ ගෙදර වෙන්න පුළුවන්, ඔයාගේ ව්‍යාපාරික ස්ථානයේ වෙන්න පුළුවන්, ඉදි කරන්න බලාපොරොත්තු වෙනවා නම් සොයිස්ටෙක් ඇලුමිනියම් දාන්න කියලා. දැන් ඔයාට සොයිස්ටෙක් ඇලුමිනියම් එක ඔන්න කැෂ් බෑක් එකක් ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ කියන්නේ ඔයා වියදම් කරපු මුදලෙන් සොයිස්ටෙක් ඇලුමිනියම් දාන්න සැලකිය යුතු ප්‍රතිශතයක් ආයෙ ඔයාට රිටර්න් එකක් විදියට හම්බ වෙනවා.
2: රයිට්.
1: කියන්නේ මේක ආයෙ අදාහ ගන්න බැරි විදිය චාන්ස් එකක්. හරිද? ඔයාට කරන්න තියෙන්නේ මෙන්න මෙච්චරයි. ඔයාට තියෙන්නේ දැන් ඔයාගේ ඉන්නවනේ ෆැබ්‍රිකේටර්, ඔයාගේ අලුත් ඉදි කිරීමක් තියෙනවා. ගොඩනැගිල්ලක් වෙන්න පුළුවන්, ඔයාගේ නිවස වෙන්න පුළුවන්.
2: රයිට්.
1: ඒකට ඕන කරන ඇලුමිනියම් ටික තියෙනවනේ. ඇලුමිනියම් ජනෙල් දොරවල් උළු හවු ටික වෙන්න පුළුවන්, ඔය පැන්ට්‍රි කබඩ් ටික වෙන්න පුළුවන්, ස්ලයිඩින් ඩෝස් වෙන්න පුළුවන්.
2: රයිට්.
1: ඒ ටික ෆැබ්‍රිකේටර්ට කියලා හරියට කොටේෂන් එකක් හදාගන්න. දොරවල් මෙච්චරයි ඇලුමිනියම්, ජනෙල් උළු හවු මෙච්චරයි, පැන්ට්‍රි කබඩ් මෙච්චරයි. ඊට පස්සේ කොටේෂන් එක තියෙනවනේ.
2: ඔව්.
1: ඒ කොටේෂන් එක ඔයාට තියෙන්නේ හිමින්සරේ ෆොටෝ එකක් ගහලා මෙන්න මේ නම්බර් එකට WhatsApp කරන්න.
2: රයිට්.
1: 076 780 7.3 076 780 7.3 කියන නම්බර් එකට ඔයාලා පම WhatsApp කරන්න. WhatsApp කරාට පස්සේ ඒගොල්ලෝ verify කරගන්නවා ඔයාගේ ID එක. ඊට පස්සේ reference ID එකක් දෙනවා. ඒ වගේම තමයි ඔයාගේ cashback amount එක.
2: ඔයා
1: වියදම් කරලා තියෙන මුදල අනුව ඔයාට කොච්චර ප්‍රමාණයක් දෙනවද කියලා. රුපියල් මිලියන 2.5ක් වෙනකන් maximum amount එකක් වෙනකන් ඔයාට පුළුවන්කම තියෙනවා cashback එකක් ලබා ගන්න. ඉතින් ඊට පස්සේ installation එක කරනවානේ. quotation එක හදලා ඔබ ලාච්චුවේ දාගෙන සාක්කුවේ දාගෙන ඉන්නේ
2: නැහැ.
1: ඔය බඩු ටික ගෙනල්ලා ඔයාගේ installation එක කරනවා. ඉදි කිරීමට ඒ ටික භාවිතා කරනවා. ඒ භාවිතා කරලා installation එක ඉවරුණාට පස්සේ තියෙන්නේ කෙලින්ම ඉන්ෆෝම් කරන්න, නැත්තම් දැනුවත් කරන්න වැඩේ ඉවරයි කියලා කාටද?
2: ස්විස්ටෙක් එකට.
1: ඊට පස්සේ එනවා ඒගොල්ලන්ගේ ටීම් එකක්, ටෙක්නිකල් ටීම් එකක් ඔයාගේ සයිට් එකට. ඇවිල්ලා එතන ඔයා භාවිතා කරලා තියෙන ඇලුමිනියම් ස්විස්ටෙක්ද, ඒවා නිවැරදි ප්‍රමිතියෙන් භාවිතා කරලා තියෙනවද, කොච්චර ප්‍රමාණයක් භාවිතා කරලා තියෙනවද, කොටේෂන් එකත් එක්ක ගැලපෙනවද, සමහර ඊට වඩා ගිහිල්ලාද, ඒ ඔක්කොම බලලා ඒගොල්ලෝට ඒ වෙලේම කැෂ් බැක් කරනවා. cash return එකක්
2: කරනවා.
1: අර ඔයා වියදම් කරපු මුදලෙන් සැලකිය යුතු ප්‍රමාණයක් ඒ විතරක් නෙමෙයි. ඔයාට ඔයාගේ ඇලුමිනියම් වලට ලයිෆ් ටයිම් වොරන්ටි එකකුත් හම්බ වෙනවා.
2: රයිට්. මේ chance එක ඔයාට තියෙන්නේ ජුනි 30 වෙනකන් විතරයි. ඒක නිසා අදම දැන් හිත හිත ඉන්න එපා. දැන් WhatsApp number එක මේ දැන් මේ quotation එක අදම ඉල්ලගෙන අදම WhatsApp කරන්න. ස්විස්ටෙක් ඇලුමිනියම් වලට දැන් අචි එහෙම හදාගන්න gedara උණුවට උණුවේ බත් එකක් හදි. බත් එක කම්ප්ලීට් වෙන්න මොනවාද ඕනේ?
1: මොනවාද ඕනේ? ඕවා දන්න ඉතින් ගෑල් ළමයි තමයි.
2: පපඩමක් නැත්තම් බත කම්ප්ලීට් නෑ නේද? අර ලන්ච් එක කම්ප්ලීට් නෑ නේද?
1: කියන්නේ අර පපඩම් අපි එක එක විදියට ගන්නවනේ.
2: ඔයාලට
1: මතකද ඒ කාලේ අපි අර පපඩම් මැදට බත් දාලා
2: බත් දාලා කනවා. මල් මල් පපඩම් කනවා.
1: අන්න
2: පාට පාට ඒවා. එක එක ಜಾති පපඩම්
1: කනවා. පපඩම් කියන්නේ සංස්කෘතියක්.
2: සංස්කෘතියක්. මේ පපඩම් සංස්කෘතියේ ඔයාට හරියටම සංස්කෘතිය අත්විඳින්න ඕන නම් ඔයා දාන්න ඕනේ විජය පපඩම්. මොකද නියම උඩු පිටි වලින් හදපු ස්වභාවික දේවල් වලින් නියම ප්‍රමිතියට හදපු පපඩම් තමයි විජය පපඩම් වල තියෙන. විජය කිව්වහම කොහමද අර ගෙදර කෙනෙක් වගේ නේද?
1: ඉතින්
2: ඇහිලාම අපිට.
1: ඔව් ඒ කියන්නේ අවුරුදු 30ක් පුරාවට. ඒ කියන්නේ දශක 3ක් පුරාවට ලංකාවේ කුළුබඩු ශේෂ්ත්‍රයේ ඉහළින්ම ඉන්න බ්‍රෑන්ඩ් එකක් තමයි විජේ ප්‍රොඩක්ට්ස් කියලා කියන්නේ. WP ලාන්ච්නේ අපි හැමෝම දන්නවා. ලංකාවේ විතරක් නෙමෙයි මේ මුහුදෙන් එහා සත් සමුදුරෙන් එහා සෑහෙන්න ප්‍රසිද්ධ බ්‍රෑන්ඩ් එකක් තමයි WP නැත්නම් විජේ ප්‍රොඩක්ට්ස් කියලා කියන්නේ. ඉතින් ඒ විජේ නිවසින්ම තමයි මේ විදිහට විජය නියම උදු පිටි පපඩම් අරගෙන ඉන්න. ඒ පපඩම් එක ඔගොල්ලෝ රහට කණ්ඩ කන වෙලාවට අපිව මතක් කරන්න.
2: වත් එකක් මේ පැත්තට එවන්න පපඩනුත් එක්ක.
1: ඔතාගෙන ඉන්න මේ පැත්තේ. පපඩම් නැතුව ඉන්න එපා.

0: Anu Paha FM Anu Hatarai Dashma Ata Net FM.
1: They are timing out of VC High then. Prime
2: Colombo. කොළඹ මැද බේස්ලයින් පාරට ඉතා ළඟින් අපාර්ට්මන්ට් එකක් දැන් ඔබට ප්‍රයිම් රෙසිඩෙන්සිස් වෙතින් ඔබ වෙතට ගෙන එන කොළඹ නවයේහි ඉදිවන ද ප්‍රයිම් කොළඹෝ පාසල් රෝහල් සහ දෛනික අවශ්‍යතා සියල්ලටම විනාඩි කිහිපයයි රුපියල් මිලියන 45 සිට ඉහළට ආඩම්බරයෙන් කොළඹ ජීවත් වෙන්න අදම කතා කරන්න 0710 777 333 ප්‍රයිම් කොළඹෝ
3: විශ්වාසයෙන් ඔබගේ ප්‍රතිලාභ වැඩි කරගන්න CBC Finance සමග මාස 37ක ජේෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පතු සඳහා වාර්ෂික පොලිය 13%ක් CBC Finance අදම අමතන්න 0767800700 මහ බැංකුව විසින් බලපත්‍ර ලත් කමර්ෂල් බැංකුවට පූර්ණ අනුබද්ධ Pitch A ස්ථාවර ශ්‍රේණිගත කිරීමක් සහිත සමාගමකි
4: BYD වාහනයක් දැන් රාජ්‍ය සේවක ඔබටත් මාසයකට රුපියල් 68,587ක වාරිකයක් සමග විශේෂ මිලකට සැනසිල්ලේ ගමන යන්න. ලංගම BYD ප්‍රදර්ශනාගාරයට පිවිස රාජ්‍ය සේවක ඔබේ BYD වාහනය අදම වෙන් කරවා ගන්න. වැඩි විස්තර සඳහා 0112 125 125 මතන්න. BYD කරුසරු සේවයට පැසසීමක් ජීවිතයට සැනසීමක් කොන්දේසි සහිතයි.
5: නොයිනස් අධිවේගයක් සුපිරිම සබඳියාවක් SLT Mobitel Fiber වෙතින් දැන් unlimited package රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනස අත්විඳින්න SLT Mobitel Fiber කොන්දේසි අදාළ වේ.
6: මිරිස් කුඩු ස්වල්පයයි තුන පහ කුඩු ස්වල්පයයි දාලා හොඳට මිශ්‍ර කරන්න.
7: ළමයි සෙල්ලම් කරන්න ගන්න දේව දැන් වෙළඳපළේ සුලභ වෙලා. ඒ නිසා අපි හැම වෙලාවකම පාවිච්චි කරන්නේ තත්වයෙන් රසයෙන් ගුණයෙන් සපිරි විජය නිෂ්පාදන විතරම
8: කෘතිම රසකාරක වර්ණක හා ලුණු වලින් තොර විජය තුන පහ ලොව ස්තරම්භ කොත්තමල්ලි සූදුරු උළුහාල් කුරුදු එනසල් ඇතුළු කුළු බඩු රාශියකින් නැවුම්ම නිපදවයි
7: මුළු තැන් ගෙටම විජය
8: විජය තුන පහ අපේ රසය රටේ සැමට
6: තාත්ති ඉස්කෝලේ ඩ්‍රාමා එකේ රපුන්සල් මම
9: ෂා එහෙනම් දිග කොණ්ඩෙකුත් ඕනෙවි
6: තාත්ති කුමාරයා කොණ්ඩෙ දිගේ උඩට නගිනකොට රපුන්සල්ට ගොඩක් රිදෙන්නේ නැතිනේ.
9: ඉතින් දුව, එයාවේ රපුන්සල්ව බේරගන්නනේ.
6: මං රපුන්සල් දුනා නම් කොණ්ඩෙ කපලා ජනේල ගැට ගහලා ඒක දිගේ බිමට වහිනා. බේරගන්න කවුරුත් එනකම් බලන් ඉන්නේ නැහැ.
10: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න, ඇයට ඉඩ හරින්න. Commercial Credit

0: kiri, fan එක piri ele kiri kiri.
1: Meltdol. Hisaratya una sempratishyava. Angapatha vedanawa apahasu dina sadaha ikman sahanaya. Meltdol. Paracetamol visheshayaki.
2: Langamba BYD pradarshanagarayata pivisa rajya sevaka obe BYD wahanaya adama wen karawa ganna. Wedi vistara sadaha 0112125125 matanna.
3: විශ්වාසයෙන් ඔබගේ ප්‍රතිලාභ වැඩි කරගන්න CBC Finance සමග මාස 37ක ජේෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පතු සඳහා වාර්ෂික පොලිය 13%ක් CBC Finance අදම අමතන්න 0.76 8700 මහ බැංකුව විසින් බලපත්‍ර ලත් කමර්ෂල් බැංකුවට පූර්ණ අනුබද්ධ Pitch A ස්ථාවර ශ්‍රේණිගත කිරීමක් සහිත සමාගමකි.
4: මාසෙ මැද මෙච්චර බඩු ගන්න කොහොමද? ලොතරැයියක්වත් ඇදුනද? මේ Kiehl's Products නේ. හැම දෙයක්ම හොඳම quality එකෙන් ගන්න Kiehl's නිෂ්පාදන තියෙනවා. shopping කරන්න ගිහිල්ලා අඩු වැඩි ගණන් හදපු කාලේ දැන් ඉවරයි.
5: Kiehl's එකෙන් කාට දැක්ක ගත්ත ඔබට ඕනම දේ අඩු මිලට හොඳම තත්ත්වයෙන් Kiehl's නිෂ්පාදන වෙතින්.

0: උදේ 8 විනාඩි 33 යාල්ගටවම වෙලාව අචීනුවයි දෙන්නම එක තැන තියාගෙන තමයි ආවේ මේ සැරේ. හරි අමාරු මේ කරන්න මේ වැඩි.
1: එක තැනක තියාගන්න අමාරුයි නේ. ඒසි නෑ එහෙම තමයි.
0: කෙනෙක් කෙනෙකුට අනිත් එක්ක නෑ
1: යනවා. යනවා. එහෙම තමයි ඒක ඒක අපිට.
2: ඉතින් එහෙමනේ උනේ දැන් මේ තමිල්නාඩුවෙත් එහෙම
1: නේ. එක්කෙනෙක්ද අනිත් කෙනා යන්න ඕනේ.
2: ඒ කියන්නේ එහෙම නොවනනම් තමයි ප්‍රශ්නේ.
1: ප්‍රශ්නේ අකමැත්තෙන් හරි යන්න ඕනේ.
0: දැන් මං නැගිට්ටොත් මොකද වෙන්නේ?
2: අනාගතය ගැන සෑහෙන්න හිතන්න
0: ඕනේ.
2: එතකොට ඒක හින්දා තමයි අපි නිරන්තරයෙන්ම මතක් කරන්නේ අපේ තියෙන අරමුදල්. අරමුදල් කියන්නේ අන්තිමට සල්ලිනේ කාසි පණම් අන්න ඒවා හරි විදියට මැනේජ් කරේ නැත්තම් මොකද අපේ අධ්‍යාපනයේ තාම අලුත් අධ්‍යාපන සංස්කරණවල නම් තියෙනවා කියලා ආරංචි මූල්‍ය සාක්ෂරතාවය. එතකොට අපිට මෙච්චර මේ උදේ ඉඳන් හවස වෙනකම් මේවා කියවන්න ඕන වෙනකක් නැහැ.
0: හැබැයි
2: දැන් අපි කවුරුවත් එහෙම මූල්‍ය සාක්ෂරතාවය පාසල් වලින් ඉගෙනගෙන ආපු කට්ටිය නෙමෙයිනේ. ඉතින් ඒකින්ද අපේ මූල්‍ය සාක්ෂරතාවය කොච්චරද කියනවා නම් අපිට අදාළ මේ බැංකුවේ ATM එකක් නැත්තම් අපි රුපියල් 200ක් 300ක් වියදම් කරගෙන මේ ඒ අපිට අදාළ බැංකුවේම ATM එක හොයාගෙන යන જાතියක්නේ. අර ළඟ තියෙන ATM එකෙන් ගත්තා නම් රුපියල් 25 වැඩිපුර යන්නේ. හැබැයි අරකට 200ක් 300ක් වෙනම් කරන තියෙනවා. එච්චර ඉතින් අපි මූල්‍ය සාක්ෂරතාවය අතින් අපි හරි ඉයලයි. ඒකින්ද තමයි අපි අතේ තියෙන තුට්ටු දෙක හරි තැනක ආයෝජනය කළා. හරි විදියට ප්‍රතිලාභ ලබන්න ඉගෙන ගන්න සහ දැනුවත් වෙන්න ඕනේ.
0: අනිවාර්යයෙන්ම. ඒකින්ද තමයි අපි සදාහරිත එකේ ඉන්වෙස්ට් කරන්න ඕනේ.
2: සදාහරිත ගැන අපි කියන්නේ ඒකයි.
1: ඉතින් හරි විදියට ඉන්වෙස්ට් කරනවා නම් සදාහරිතම තමයි. ඉතින් ඔයාලට පුළුවන්කම තියෙනවා සදාහරිතත් එක්ක එකතු වෙලා දැන් එයාලගේ වැනිලා වගාවේ ට්‍රේඩ් පාර්ට්නර් කෙනෙක් වෙන්න. ලෝකේ බොහොම ගුණාත්මක සහ තත්වයෙන් ඉහළ වැනිලා වැවෙන්නේ මැඩගස්කවල. ඒ පස තියෙන්නේ මැඩගස්කවල. ඉතින් අන්න ඒ නිසාම තමයි මැඩගස්කවලටම ගිහිල්ලා සදාහරිත එයාලගේ වැනිලා වගාවන් කරගෙන යන්නේ. ඉතින් ඔන්න දැන් ඔයාට පුළුවන්කම තියෙනවා මේ වැනිලා වගාවෙන් ආයෝජකයෙක් වෙන්න. ඒකෙන් කොටසක් ඔයාගේ කරගන්න, වැනිලා ගස් කිහිපයක් ඔයාගේ නමින් වෙන් කරගන්න. ඒක නම් කොටන්න යන්නේ නැහැ. නමින් වෙන් කරගන්න පුළුවන්. ඉතින් කරන්න තියෙන්නේ මාසිකව රුපියල් 6000ක්. හරිද? 6000 ගානේ හැම මාසිකම එක දිගට මාස 60ක් ඒ කියන්නේ අවුරුදු 5ක් පුරාවට සදාහරිත ගාව තැන්පත් කරන්න. ඊට පස්සේ 360000ක විතර මුදලක් එකතු වෙනවා. දැන් මේ 6000 කියලා අපි කියන්නේ මේ අඩුම තැන. හරිද? ඔයාට පටන් ගන්න පුළුවන් බිගින ලෙවල් එක. සමහර විට ඔයාට නිකන් ඊට වඩා වැඩි ප්‍රමාණයක් මාසකට තැන්පත් කරන්න පුළුවන් නම් ඉතුරු කරන්න පුළුවන් නම් කිසි ප්‍රශ්නයක් නැහැ. ඔයාට සදාහරිතත් එක්ක ඒ වැඩේ කතා කරගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ විදිහට තැන්පත් කරාට පස්සේ අන්නේ මුදල තමයි ඔය සදාහරිත අරගෙන ගිහිල්ලා යාළගේ තියෙන වැනිලා වගාවන් වල ආයෝජනය කරන්නේ. ඉතින් ඔයත් යාළගේ ට්‍රේඩ් පාර්ට්නර් කෙනෙක් වෙනවා. එතකොට ඒ වැනිලා ලෝකේ විවිධ වෙළඳ පොළවල් වලට ගිහිල්ලා ඒ ලැබෙන ප්‍රතිලාභ, අපි කියන්නේ ඩොලර්ස් වලින් නෝව 11 ඩොලර්ස් වලින් තමයි ගණදෙනු සිද්ධ වෙන්නේ. ඒ ලැබෙන ප්‍රතිලාභ තමයි ඔයාගේ ආයෝජනය වෙනුවෙන් ඔයාට ඔයාගේ ප්‍රතිලාභයේ විදියට ඔයාගේ ලාභාංශයේ විදියට ලැබෙන්නේ. ඉතින් 1,360,000 නැත්නම් 1,400,000ක් විතර සම්පූර්ණ ගණිත වියදම් කරද්දී නැත්නම් ඔයාගේ ආයෝජනය කරද්දී, වියදම් කියන වචනේ වැරදි, ආයෝජනය කරද්දී කියන්න ඕනේ, ආයෝජනය කරද්දී ඒක ඔයාට 3 ගුණයක් විතර වැඩි කළා. 1,16,000ක් විතර කරලා ආයෙ රිටර්න් එකක් ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ටිකක් දිග ප්‍රොසෙස් එකක්. අවුරුදු 10ත් 20ත් අතර ප්‍රමාණයක් යනවා. මේක අයිඩියල්ම. ඒ කියන්නේ මේක අයිඩියල්ම.
0: අයිඩියල්.
1: අයිඩියල්.
0: පොඩි ඇසෙකට. ඒ
1: කියන්නේ මේක ගැළපෙන්නෙම වෙන කාටත් නෙමෙයි. අපි දන්නවනේ අවුරුදු 25 30 නැත්නම් 25 35 කියන රේන්ජ් එකේ ඉන්නවනේ.
0: ඔව්. අචීගේ වයස කට්ටි.
1: මගේ වයස කට්ටි ඉන්නවනේ. ඒ කියන්නේ ඒගොල්ලන්ට ජීවිතේ ඉස්සරහගෙන ලොකු මේ ලොකු ගමනක් තියෙනවා. ලොකු චිත්‍රයක් තියෙනවා. අන්න එහෙම කට්ටියට ඔයාලගේ ජොබ් එක කරන ගමන් ওই ජොබ් එකෙන් හම්බෙන පඩියෙන් රුපියල් 6000ක් අයින් කරන්න පුළුවන්. 6000ක් අයින් කළා ඒ තැම්පත් කළා ඒ විදිහට බලන තව අවුරුදු 20කින් වට අවුරුදු 45ක් 40ක් නෙවෙන්නේ.
0: ඔව්.
1: ජීවිතේ හොඳම වයස හොඳම කාලේ අවුරුදු 40 45 කියලා කියන්නේ. අන්න ඒ කාලෙ වෙද්දී ඔයා වෙනුවෙන් ප්‍රාග්ධනයක් කැපිටල් එකක් ඉතුරු වෙලා තියෙනවා. ඔයා 1,03,000ක් ආයෝජනය කරද්දී ඔයාට 1,12,000ක් 15,000ක් විතර රිටර්න් එක විදියට ලැබිලා තියෙනවා. ඉතින් ඒ ලැබිලා තියෙන රිටර්න් එකෙන් ඔයාට සෑහෙන දේවල් කරන්න පුළුවන්. ඉතින් එහෙම හොඳ අපි කියන්නේ හොඳ ඉන්වෙස්ට්මන්ට් එකකට යන්න නම් හොඳ රිටර්න් එකක් ගන්න නම් අනිවාර්යයෙන්ම සදාහරිතත් එක්ක එකතු වෙලා මේ වැනිලා වගාවේ ආයෝජනය කරන්න කියලා අපි මතක් කරනවා. මොකද සදාහරිත කියලා කියන්නේ අදයි එක නෙමෙයි, දශක දෙකකට වැඩි කාලයක් අවුරුදු 23ක් පුරාවට අපිත් එක්ක ඉන්න ආයතනයක්.
0: Right, okay. Then අවුරුදු තිබ්බනේ ඇචි නේද? නුව අවුරුදු සැමරුවානේ නෑ දෑයෝ ආවා. දැන් නෑ දෑයෝ ගෙදරට ආවහම අම්මලා තාත්තලා ටිකක් ලොකුවට කියනවා අපේ දූ කොළඹ. අපේ පුතා කොළඹ. මේ හොඳ ජොබ් එකක් කරනවා එහෙම කියලා. හැබැයි කොළඹ ඉන්න ඔයා සමා දන්නේ.
2: ඔව් මම අවිස්සාවේ ඉන්නේ කියලා.
1: කොළඹ ගියුවට එහෙම නෙමෙයි.
0: එහෙම නෙමෙයි පොඩ්ඩක් බස් දෙක ගිහිල්ලා. ආයි පොඩ්ඩක් පයින්ුත් ගිහිල්ලා. එහෙම ට්‍රැෆික් එකේ පැය ගාණක් ගිහිල්ලා තමයි හොඳ ජොබ් එකට යන්නේ කියලා. ඉතින් අර පොඩ්ඩක් ඉදර යටින් ගිල්ටි ෆීලිං එකක් එනවනේ මේ ඔච්චර කොළඹ ගියාට මං හරියටම කොළඹ නෙමෙයි.
2: කොළඹ දිස්ත්‍රික්කේනේ.
1: දිස්ත්‍රික්කේනේ.
2: ආදුක්ක කොළඹ දිස්ත්‍රික්කේදයි.
0: ඒ හරියටම කොළඹ ඉන්නනම් වාට ප්‍රයිම් කොළඹ 9 එකෙන් අපාර්ට්මන්ට් එකක් ගත්තාම ඇත්තටම කියන්න පුළුවන් මං කොළඹ. මම මේ කොළඹ අපාර්ට්මන්ට් එකක්
2: හදන්න හරි කොළඹ අමු කොළඹ
0: අමු කොළඹ ඔරිජිනල් කොළඹ කියලා කියන්න පුළුවන් ප්‍රයිම් කොළඹ 9 වලින් ඔය අපාර්ට්මන්ට් එකක් ගත්තොත් මිලියන 45 ඉඳන් ඉහළට තියෙනවා අන්ටි හරිද ඒ කියන්නේ මේ මිලියන 45 කිව්වම ලොකු ගාණක් කියන අම්මෝ කියලා දැන් මට පේනවා කට්ටිය ඇස් උඩ යනවා මිලියන 45 කිව්වම එහෙම නෑ ඕගලන්ට වාරික වශයෙන් ගෙවන්න පුළුවන්
2: ගෙවන්න පුළුවන් සහ අනිත් එක කොළඹ 9 වලින් ඉඩමක් අරන් ගයක් හදන්නකො බලන්න මිලියන 45 හදන්න පුළුවන්
0: ඉඩම ගන්නත් බැරි වෙයි සමහරවිට. ඒක නිසා ඔයාට තියෙන හොඳ ඔපචුනිටි එකක් තමයි කොළඹ 9 ප්‍රයිම් වල තියෙන අලුත්ම අපාර්ට්මන්ට් කොම්ප්ලෙක්ස් එක. දැන් ඒගොල්ලෝ හදාගෙන යන්නේ මේ වෙද්දි. හදාගෙන ගියාට තව කල් තියෙනවා කියලා හිත හිත ඉන්න එපා. දැන් රිසර්වේෂන්ස් ඒගොල්ලෝ ඕපන් කරලා තියෙන්නේ. ඉක්මනට උණු කැවුම් වගේ විකිණෙනවා. මොකද හොට්ස්පොට් එකක්නේ. ඉස්කෝලවල ළඟයි, හොස්පිටල්ස් වල ළඟයි, යුනිවර්සිටි වල ළඟයි. එතකොට අර ඉල්ලුම වැඩි.
1: ඉල්ලුම වැඩි. ඩිමාන්ඩ් එක වැඩි. කට්ටිය පුළුවන් තරම් ඉක්මනින් තමන්ගේ නමට අපාර්ට්මන්ට් එකක් වෙන් කරගන්න තමයි බලන්නේ. ඉතින් මේ වෙනකොටත් ඉදිවෙමින් පවතින අවසන් අධියරේ තමයි තියෙන්නේ රිසර්වේෂන් හැබැයි ඕපන් කරලා තියෙන්නේ කෝල් කරලා තියෙන්නේ ඒ නිසා අපි වාට ගැනීම මං වෙන්න කියලා අපි වහගෙන ඉන්නවා කතා කරන්න මෙන්න මේ නම්බර් එකෙන්
0: 0711 733 333 කෝල් කරලා වැඩි විස්තර දැනගන්නත් පුළුවන්
1: රිසර්වේෂන්
0: දැනගන්නත් පුළුවන්
1: අපි කිව්වේ කියලා කියන්න
0: ඕ අචි කිව්වේ කියලා කියන්න
1: නැත්නම් අපි මල්ගෝ ටවුන් එකෙන් කිව්වේ කියලා කියන්නකෝ
2: කියලා ඔයගොල්ලෝ කොළඹ ටවුන් එකේ කොළඹ 9 ගැන නේද
1: ඔව් කොළඹ 9 ගැන එහෙම කතා කරලා වාඩි ඊට පස්සේ ඔයාට කැමති විදියට පහසු විදියට ගෙවාගෙන යන්න හදා ගන්නත් පුළුවන් බැංක් ලෝන් එකට යන්නත් පුළුවන් මොකද කොහොම ඔයා ගෙවල ඉවර කරත් අන්තිමට මේක වෙන කාගේවත් නෙමෙයි ඔයාගේ
2: ගෙදර ඔයාගේ
1: ගෙදර ඔයාගේ
0: හරි දැන් මං කියවන මම ඊයේ කීල්ස් එකට ගියා කියලා 360 එක ගානේ මං try කරනවා මේ අවුරුද්දේ. ඒ දවස් 365ක් තියෙනවා.
2: තියෙනවනේ.
0: හොඳයි. ඊයේ try කරේ මොකද දන්නවද?
1: මොකද්ද?
0: කීල්ස් චොක්ලට් බිස්කට් එක.
1: කීල්ස් චොක්ලට් බිස්කට්. ඔව්
0: මා රසයි ඇසි දැන් සමහර ලාඩ
2: චොක්ලට් මට විශ්වාස නැහැ.
0: වාගේ විශ්වාසෙත් එක්ක හරි කපටි ඔයාවිල්ලක් තියෙන්නේ.
1: ඔයා එකද ගත්තේ?
2: ඔයා අපේ විශ්වාසය දිනාගන්න කීල්ස් චොකලට් නැ කීල්ස් ප්‍රොඩක්ට් ගැන විශ්වාසය
0: තියෙනවා.
2: ඔය කිව්වට චොකලට් බිස්කට් එකක් අද අරන් ආවනම් අපි ඒ
1: විශ්වාසය
2: තහවුරු කරනවා.
1: අයියෝ එකක් අරගෙන නවතින්න.
0: හෙට ගේනම් මොකද මේ මගේ පොකට් එකේ හරිම ලේසි. මේ වෙන දේවල් අරන් දෙනවට වඩා කීල්ස් එකකින් දේවල් අරන් දෙන්නේ කොයි දෙන්නට. මොකද 10%ක් අඩුයි සාමාන්‍ය තව චොකලට් බිස්කට් එකක් තියෙනවා කියමු අපි X කියලා චොක්ලට් බිස්කට් එකක් තියෙනවා. ඒක 100යි නං. කීල්ස් චොක්ලට් බිස්කට් එක කීයදාචි?
1: කෙලින්ම රුපියල් 90ට වඩ ගන්න පුළුවන් තමයි තියෙනවා.
2: ඊට වැඩි මට නම් මතක් වෙන්නේ බිස්කට් පැකට් 10ක් ගත්තම එකක් ෆ්‍රී නේ.
1: එකක් ෆ්‍රී නේ. ඇත්තනේ.
2: 100ට 10ක්.
0: ඔව් ඒකනේ.
2: ඔව්. 10යි 10යි.
0: අනේ හිතන්න ඕනේ. ඒක තමයි ඉතින් මං කිය ඔය දෙන්නට මට දෙකක් ගේන එක. මේ අමාරු නැහැ
2: මට. තව 8ක් ගත්තොත් තව එකක් වඩ ෆ්‍රී.
0: ඒකත් ඔය දෙන්නටම දෙන්නම් මම. ඒක නිසා අද මම යන්නේ කීල්ස් එකට කීල්ස් ප්‍රොඩක්ට්ස් 360කට වඩා වැඩි ප්‍රමාණයක් දැන් කීල්ස් එකේ තියෙනවා. ප්‍රමිතියනොත් උසස්ම ඒ වගේම තමයි උඩරිම සාමාන්‍ය මිලකට ඔයාට බඩු ගන්න ඕනේ නම්, ඉගෙන මේ 10 කෑලි එකතු වෙලා ලොකු ඩිස්කවුන්ට් එකක් ඔයාට අන්තිමට එනවා.
1: ඔව් අන්තිමට ඔයා බල්ක් එකක් බයි කරනවා නම් ඔය ගෙදරට ඕන කරන දේවල් සතියකට මාසෙකට ඇති වෙන්න ගන්න යනවා නම්, ඒ විදිහේ 10%ක ප්‍රයිස් ගැප් එකක් එක්ක ගත්තට පස්සේ ඒක සෑහෙන ලොකුයි. ඒ ගැප්
2: එක සාමාන්‍ය රුපියල් 10,000ක වගේ බිලක් එනවා නම් ඔබේ මාසේ වියදම මම දන්නේ 10,000ට පුළුවන්ද කියලා. 10,000ක් කියලා හිතමුකෝ. හැබැයි කෙලින්ම රුපියල් 1,000ක් ඉතුරුයි.
1: 1,000ක් ඉතුරු වෙනවා. ඉතින් ඒ වෙනස ඔයාට තේරෙයි. යන්න ළඟම තියෙන කීල්ස් එකට ගිහිල්ලා කීල්ස් ප්‍රොඩක්ට්ස්ම මිලදී ගන්න.

0: FM Anupaha, FM Anuhadrai Tashuma Ada, Net FM.
1: Velava oba veta gena enne.
2: Cinderella wage mannan inne mama beera ganna kavuruth tanakam.
3: Ape daruwan apata wada idirien. Itin age kathawa liyanna ayata ida harinna. Commercial credit.
4: Ude 8 minadi 47 dan.
5: Sadaharita vivasayita sineeta adwalak sadakalika aayojanaya.
6: විශ්වාසයෙන් ඔබගේ ප්‍රතිලාභ වැඩි කරගන්න CBC Finance සමග මාස 37ක ජේෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පතු සඳහා වාර්ෂික පොලිය 13%ක් CBC Finance අදම අමතන්න 0.768700 මහ බැංකුව විසින් බලපත්‍රලත් commercial බැංකුවට පූර්ණ අනුබද්ධ pitch A ස්ථාවර ශ්‍රේණිගත කිරීමක් සහිත සමාගමකි.
7: හැම දෙයක්ම හොඳම quality එකකින් ගන්න Kiehl's නිෂ්පාදන තියෙනවා. shopping කරන්න ගිහිල්ලා අඩු වැඩි ගණන් හදපු කාලේ දැන් ඉවරයි.
8: Kiehl's එකෙන් කාඩ් එකට දැක්කා ගත්තා. ඔබට ඕනම දේ අඩු මිලට හොඳම තත්ත්වයෙන් Kiehl's නිෂ්පාදන වෙතින්
9: නතරයියේ පෙරලි කරන NLB මෙගා පවර් දෙවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර රටයක් දිනන ලොකුම සුපිරි ටැග් දෙන එකම නතරයිය NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න.
2: සින්දරෙල්ලා යව බේරගන්න කුමාරයෙක් වෙනකම් බලන් හිටියට මන්නම් ඉන්නේ මාව බේරගන්න කවුරුත් වෙනකම්.
3: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. commercial credit.
6: ඔබේ ආදරණීය වැඩිහිටියෙකු සමග vision care hearing solutions ශාකාවකට පැමිණ ඔබත් hearing angel කෙනෙක් වන්න. EV bike එකක් දිනා ගන්න. අමතන්න 0.777 76 76 6 vision care hearing solutions.
10: BYD වාහනයක් දැන් රාජ්‍ය සේවක ඔබටත් මාසයකට රුපියල් 68,587ක වාරිකයක් සමග විශේෂ මිලකට සැනසිල්ලේ ගමන යන්න. ලංගම BYD ප්‍රදර්ශනාගාරයට පිවිස රාජ්‍ය සේවක ඔබේ BYD වාහනය අදම වෙන් කරවා ගන්න. වැඩි විස්තර සඳහා 0112-125-125 අමතන්න. BYD කරුසරු සේවයට මැසසීමක් ජීවිතයට සැනසීමක්. කොන්දේසි සහිතයි.
11: වසත් නැති විසත් නැති රසකාරකත් නැති ප්‍රමිතින්ම උසස් අපේම සාම්ප්‍රදායික තුන පහ මාත්තුව විජය මස් කරි තුන පහ කුඩු
12: විජය ප්‍රොඩක්ට්ස් අපේ රසය රටේ සැමට
6: විශ්වාසයෙන් ඔබගේ ප්‍රතිලාභ වැඩි කරගන්න CBC ෆයිනෑන්ස් සමග මාස 37ක ජේෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පතු සඳහා වාර්ෂික පොලිය 13%ක් CBC ෆයිනෑන්ස් අදම අමතන්න 0.768700 මහ බැංකුව විසින් බලපත්‍රලත් commercial බැංකුවට පූර්ණ අනුබද්ධ pitch A ස්ථාවර ශ්‍රේණිගත කිරීමක් සහිත සමාගමකි.
13: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RV500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
14: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
15: ඇයි ෂුගර් කියලා මූණෙල්ලගෙන සෙවන කළ මතුමේහ හරණී කැප්සූල් අරගෙන සතුටින් ඉන්න. අපේ වෙතකම අපේ උරුමය. 40 වසරක අභිමානය. සෙවන කළ ආයුර්වේද 0.47 31 33 540.
16: නොවිනස් අධිවේගයක් සුපිරිම සබඳියාවක් SLT Mobitel 5 වෙතින් දැන් unlimited package රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනසක් විඳින්න SLT Mobitel 5 කොන්දේසි අදාළ වේ.
0: FM 95 FM 94.8 Net FM.
17: දැන් හැමෝම ගන්න හැමෝම දන්න KD Rice Leader 125 petrol bike. EFI තාක්ෂණය නිසා petrol සුවඳටත් දුවනවා. රුපියල් ලක්ෂයක discount එකක්. Helmet jacket free. KD Rice Leader 125 bike. KD Rice Motor Company Private Limited වෙතින්ම පමණයි. 0.77 406 43 94.
6: විශ්වාසයෙන් ඔබගේ ප්‍රතිලාභ වැඩි කරගන්න CBC Finance සමග මාස 37ක ජේෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පතු සඳහා වාර්ෂික පොලිය 13%ක් CBC Finance අදම අමතන්න 0.768 800 700 මහ බැංකුව විසින් බලපත්‍රලත් commercial බැංකුවට පූර්ණ අනුබද්ධ pitch A ස්ථාවර ශ්‍රේණිගත කිරීමක් සහිත සමාගමකි.
18: මෙල්වා බොක්ස් බාරවල නම ගණකම මිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන්. රවට්ටන්නත් බෑ.
19: මෙල්වා එක ලංකාවේ එක.
6: හැපිලි කියන්නකෝ ඔයාලගේ කැෂ්බැක් කතාව.
1: මිලියන 2000ක් දක්වා කැෂ්බැක් ලබා ගන්න ඔබේ ස්විස්ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකක් 0.76 786 77 WhatsApp කරන්න.
4: බ්ලැක් කරි එකක රස බලන්න දැන් ඔයත් කැමති ඇති නේද? මෙන්න මාතර ෆ්‍රීලෙන් බ්ලැක් කරි රස සොයා මීට්. බ්ලැක් කරි රසට මස් නොකා මස් ගන්න.
2: ලීසින් පොලි අඩු කාලේ ඇයි තාමත් වාහනයක් ගන්නෙ නැත්තේ?
5: LB ලීසින් වෙතින් ලියාපදිංචි කළ නොකළ ඕනෑම වාහනයකට වැඩිම ලීසින් මුදල අඩුම පොලියට.
9: දැන් මාමතන්න
5: 0.112 200 200.
20: BYD වාහනයක් දැන් රාජ්‍ය සේවක ඔබටත් මාසයකට රුපියල් 68,587ක වාරිකයක් සමග විශේෂ මිලකට සැනසිල්ලේ ගමන යන්න. ලංගම BYD ප්‍රදර්ශනාකාරයට පිවිස රාජ්‍ය සේවක ඔබේ BYD වාහනය අදම වෙන් කරවා ගන්න. වැඩි විස්තර සඳහා 0112-125-125 මතන්න. BYD කරුසරු. සේවයට පැසසීමක් ජීවිතයට සැනසීමක්. කොන්දේසි සහිතයි.
21: ලෙස කලරම් ලොව වැජබෙනා සිත් පැඳගනි කල් පවති අවලක්ෂණ නොවී ඔයත් පහලට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලරම් තමයි.
22: අක්මා විතෙල් ෆැටි ලිව බය වෙන්න එපා. සෙවනගල ලිව බූස්ටින් කැප්සූල් අරගන්න. අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද. 0747-31-33-540.
23: දන්නවද දඹදෙව වන්දනාවට හොඳ ආයතනයක්?
24: ඔව් මන් දන්නවා. ට්‍රැවල්නෙට්.
23: අවබෝධයෙන් සීළු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන. පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. ට්‍රැවල්නෙට් අමතන්න. 0112-862-363. 0776-716-3672.
25: අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට බෝට්ටුවේ නීති විරෝධීව සංක්‍රමණය වීමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
26: Net FM Algo

0: උදේ 8 විනාඩි 53යි අල්ගොටවම වෙලාව. වෙලාව යනවා යනවා යනවා. මට මතක මං අර පැය මුල වෙලාව මතක් කරන එක විතරයි.
1: වෙලාව යනවා ඒ තරම් ඉක්මනින්.
0: ඔව් ඒක පස්සේ අපි දුවනවා.
1: දුවනවා. ඉතින් ඔහොම වෙලාව යද්දි. වෙලාව යනවා කියලා කියන්නේ සාරා මේ කාලය ගත වෙනවා කියන එකනේ.
0: ඔව්.
1: කාලය ඉස්සරහට යනවා කියලා කියන්නේ අපි ලොකු ළමයි වෙනවා.
0: ලොකු ළමයි වෙනවා.
1: පොඩි ළමයි ලොකු ළමයි වෙනවා. ලොකු ළමයි ලොකු ලොකු මහත්තරු වෙනවා.
0: වැඩිහිටියෝ
1: වෙනවා. නේ එහෙම වෙද්දි ගොඩක් කලාවට අපිට තියෙන හීනයක් තමයි අපේම කියලා කාර් එකක්. අපේම කියලා රෝද හතරක්.
0: රයිට්.
1: හරි ආසයින් අපේම වාහනේ ඩ්‍රයිව් කරගෙන.
0: ඔව් ඒක මම තියෙන
1: ප්ලේ ලිස්ට් එක දාගෙන. නැත්තම් කෙලින්ම 94.8යි 95ට
0: ටියුන් කරගෙන
1: මේ විදිහට මාවයි වාවයි අපේ නුවාවයි අහගෙන දුර ගමනක් යන්න. සමහර අය AC එක ඔෆ් කරලා ෂටර් එක පහත් කරලා පවර් ෂටර්ස් පහත් කරලා දොර කිහිල්ල ගාගෙන. නේ දොර කිහිල්ල ගාගෙන එළිය බලාගෙන යනවා. එහෙම එහෙම තියනවා හින. එහෙම හින තියෙන්න ඕන අපිට.
0: තියෙන්න ඕනේ අනිවාර්යෙන්.
1: ඉතින් වාහනයක් ගැන හිතද්දී වාට මේ වෙලාවේ තියෙන හොඳම ඔප්ෂන් එක තමයි BYD එකක් කියලා කියන්නේ.
0: ඕකේ.
1: ඒගෙනර නම ඇතුළෙම තියෙන නිසා අර BYD කියන build your dreams.
0: Build your dreams. Yes.
1: ඔයාගේ සිහින බය නැතුව ගොඩනගන්න ඔයාට යන්න පුළුවන් හොඳම ඔප්ෂන් එක තමයි BYD කියලා කියන්නේ.
0: Right.
1: මේ වෙනකොට ලංකාව පුරාම BYD ප්‍රදර්ශනාගාර තියෙනවා. ඔයා දන්නව ඒ තැන් ටික අපි කියලා තියෙනවා මහනුවරද, ගාල්ලද, කොළඹද,
0: ඊපස් අපි
1: දන්නවා මොරටුවද, යාපනේද මේ හැම තැනකම තියෙනවා. ඔයාට පුළුවන් ළඟම තියෙන BYD ප්‍රදර්ශනාගාරයට යන්න. යන්න කලින් ඔයාට පුළුවන් කෝල් එකක් දෙන්න අපි මේ කියන නම්බර් එකට 0112125125 0112125125 කියන නම්බර් එකට කෝල් එකක් දීලා
0: ඔයාට
1: වැඩි විස්තර දැනගෙන ළඟම තියෙන ප්‍රදර්ශනාගාරයට ගිහිල්ලා ඔයාට පුළුවන් ටෙස්ට් ඩ්‍රයිව් එකක් කරන්න. BYD C-Line 6 එක තියෙනවා. M6 එක තියෙනවා. Seal එක තියෙනවා. තව තියෙනවා මොනවාද?
0: Atto 1
1: එක තියෙනවා. අන්න හරියටම හරි. ඔයා නිකන් සීන් එකේ ඉන්නේ. ඔව්
0: BYD සීන් එකේ ඉන්නේ මගේ.
1: සීන් එකේ ඉන්නේ.
0: ඊළඟ ගෝල් එක BYD එකක් ගන්න.
1: BYD එකක් ගන්න එක ගන්න පුළුවන් අනිවාර්යෙන්ම.
0: ඔව්.
1: ඉතින් Atto 1 එක තමයි යාලගේ lowestම price range එකේ තියෙන වාහනේ. සාමාන්‍යයෙන් පවුලකට වගේ තමන්ගේ පළවෙනි රෝද 4 සීනිය සැබෑ කරගන්න බලාපොරොත්තු වෙන ඉන්නවා නම් BYD Atto 1 කියන්නේ genuine තේරීමක්. ඉතින් ඔය sedan එකට කැමති අය ඉන්නවා නම් sedan version පදින්න කැමති කට්ටියට ඔන්න BYD Seal එක තියෙනවා. Seal 6 එක Atto 3 එක වගේ තියෙනවා. ඒවා තමයි SUV model එකේ වාහන තියෙන්නේ. ඉතින් මේ ඕන වාහනයක් ඔයාලා ගන්න පුළුවන් විශේෂත්වය තමයි BYD Blade Battery එක. Blade Battery එක නිසා දැන් ඔයාලා තවදුරටත් තෙල් ගැන හිත හිත ඉන්න ඕනේ නැහැ. පෝලිං වල ඉන්න ඕනේ නැහැ. ඉන්ධන ප්‍රශ්නේ ඉන්න ඕනේ නැහැ. එන්නෙත් නැහැ. වාඩකලින්ම බැටරි එක charge කරගෙන ඔයාගේ වාහනේ පදින්න පුළුවන් හැකියාව තියෙනවා. බැටරියෙන් විතරක් නෙමෙයි hybrid කැමතියට hybrid දුවනේවත් තියෙනවා. දැන් BYD C-Line 6 එක වගේන hybrid model එකක්.
0: right.
1: ඉතින් මේ ඔක්කොම ඔයාට වාගේ කරගන්න පුළුවන් waiting list වල polling වල ඉන්නේ නැතුව යන්න ඔයාට ළඟම තියෙන BYD ප්‍රදර්ශනාගාරයට ගිහිල්ලා test drive එකක් ගිහිල්ලාම අපි කියපු දේවල් check කරලා බලලම ඉස්සරහට අපි තව options ඔයාට කියලා දෙන්න. අපි ඔයාට කියලා දීලා තියෙනවානේ ADAS පද්ධතිය ගැන, blade battery ගැන, තව දේවල් ඉස්සරහට කියලා දෙනවා.
0: ඒ
1: කියපු දේවල් මේ විදිහට තියනවාද කියලා test කරලා බලලම ඔයාට පුළුවන් ඔයාගේ BYD එක මිලදී ගන්න.
0: right. ඒ දෙකම මතක් කරනවා නැවුම් එළවලු පළතුරු නැත්නම් ගෙදරට ඕනම දෙයක් කුසියට ඕනම දෙයක් ගන්න යන්න කසාගල green super එකට. මොකද අඩුම මිලට වෙළඳ පොල්ලේ මිලට වඩා අඩුවෙන් ඔයාට ඔයාගේ මුළු තැන්ගේ ආයි පිරි ඉතිරි යන
1: යනවා.
0: මොකද අටකොටු පිරි ඉතිරි යන විදියට හදා ගන්න පුළුවන්. ඉස්සර තිබ්බේ ශාකා තුනයි. හැබැයි දැන් තියෙනවා කඩුවෙල, අතුරුගිරිය, මාතලේ, නාරම්වල, ගම්පොල, ගනිමුල්ල ශාකා හයක් තියෙනවා. ඩබල් වෙලා තියෙන්නේ දැන්. ඒක නිසා මේ ඕනම ටවුන් එකකට ගිහිල්ලා ඔයාට කසාගල ග්‍රීන් සුපර් මාකට් එකක් හොයා ගන්න පුළුවන්. හොයාගත්තොත් ඉක්මනට අතුරට ගිහිල්ලා ගෙදරට උණු ඔක්කොම බඩු ටික ටට්ටක් ගාලා ගන්න.
1: හරි. දැන් ඊළඟට අපි මතක් කරන්න ඕන ඔයාගේ ගෙදර වෙන්න පුළුවන් නැත්නම් ව්‍යාපාරික ස්ථානයක් වෙන්න පුළුවන්. මේ වෙනකොට ඉදි කරමින් පවත්නවා වෙන්න පුළුවන්.
0: right
1: ඔන්න ඔය තැන්වල මේ වැල්ඩින් කරන දේවල් පාස්සන දේවල් හරියට සිද්ධ වෙන්න
0: ඕන.
1: එතකොට ඒකට නියමිත අන්තර්ජාතික ප්‍රමිතියක් තියෙනවා.
0: yes
1: SLS ප්‍රමිතියක් තියෙනවා මේ වෙනකොට වැල්ඩින් කූරු වලට.
0: right
1: ඉතින් ඒ විදිහට ප්‍රමිතියෙන් යුතු වැල්ඩින් කූරු මිලදී ගන්න නම් ජාත්‍යන්තර ප්‍රමිතියෙන් පෑස්සුම් කටයුතු කරන්න නම්
0: okay
1: වා අනිවාර්යයෙන්ම තෝරගන්න ඕන මෙල්වා වැල්ඩින් ඉලෙක්ට්‍රෝඩම තමයි.
0: right okay මෙල්වා ගැන මතක් කරන ගමන් අපි මේ පැයට යනවා. ඊළඟ පැයෙන් එනවා.
1: මේ පැයට සමුදෙනවා.
0: සමුදෙනවා.
1: ඊළඟ පැය වෙල්කම්
0: කරනවා.
2: ආයිබෝන් කොමහත් දෙකටම.
1: ආවනේ.

0: ஒப்பு வித் கின என்னே
1: sene hasin aadarin hada wat sanasala
2: me doli sam mohatak man rasavat karai
3: fm anupaha 94.8 net fm divaina pura
4: ரட்டத்தொட பெயன் பெய அலுத்வன அலுத் பெய் விபசுமா
5: ஐபுவன் மீ பெய் ரட்டத்தொட சமகில் மமு பகஷெடி පාර්ලිමේන්තුව අද පෙරවරු 9:30ට යළි රැස්වනවා. අලුත් අවුරුදු උත්සවයෙන් පසුව පාර්ලිමේන්තුව අද රැස්වන්නේ පළමු වරටයි. අද දිනේදී කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාව පනත යටතේ නියමයන් හතරක් විවාදයට ගැනීමට නියමිතයි. හෙට දිනේදී බේරා ගැනීම, පුනරුත්ථාපනය, වස්තු භංගත්ව පනත් කැටුම් පත දෙවන වර කියවීමේ විවාදය පැවැත්වීමට නියමිතව තිබෙනවා. ලබන බ්‍රහස්පතින්දා දිනේදී ජාතික ගමනාගමන කොමිෂන් සභා පනත යටතේ නියෝග සහ මෝටර් වාහන පනත යටතේ නියෝග විවාදයට ගෙන අනුමත කිරීමට නියමිත බවයි පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය සඳහන් කළේ. සිකුරාදා දිනේදී පෞද්ගලික මන්ත්‍රී යෝජනා කිහිපයක් විවාදයට ගැනීමට නියමිත බවද පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය සඳහන් කළා. මිලග්නෙත් නිවුස් පෙරවරු 10ට
4: Be paid what a thought of.

0: වෙලාවදේ 9යි විනාඩි 7යි දැන් ඇල්ගොටවුමේ
1: මේ ආධික සීතලකින් ඉන්න කියලා
0: ඕවනේ
1: මට තේරලා තියෙනවා
0: මට මේ බැහැමි වැඩේ කරන්න දැන් අචීට රස්නි කියලා අපේ කාර්ය මණ්ඩලය මේකේ සීතල වැඩි කරලා තියෙනවා
1: සීතල වැඩි කරලා තියෙනවා
0: දැන් මට සීතල වැඩි
1: කතා කරන්න එපා මෙතනින් එහාට අඩු කරන්නේ
0: නැහැ මං දැන් හෙට ඉඳන් ඉන්නේ වින්ටර් එකට ගැලපෙන විදිහට
1: හරි ඒ විදිහට දැන් එමු එහෙම හොඳයි
0: එහෙම
1: හොඳයි මාත් එහෙම දැන් එන්න අපිට ඉතින් වින්ට එක මේක ඇතුලේ හරි තියෙනවනේ
0: ඔයා එහෙම ඇඳන් ඉන්න ඕනේ නැහැ ඔයා කැමති නේද
1: හරි මේ දැන් අපි යනවා කොහෙටද දන්නවද
0: කොහෙටද
1: ටිකක් සීතල වැත්තකට තමයි යන්නේ
0: රයිට්
1: ඔයාලට සීතලයි කිව්ව කරන්න දෙයක් නැහැ මම කැමති සීතලට හින්දා අකමැත්තෙන් වුණත් ආවත් අරගෙන සීතල වැත්තකට යනවා
0: මාව තියලා යන්න බැරිද
1: තියලා යන්න බෑ
0: එහෙම
1: තියලා යන්න බෑ ඇග්‍රීමෙන්ට් එකේ තියෙන්නේ අරගෙන යන්න කියලා යන තැනක
0: ඕකේ
1: ඒකින්ද තියලා යන්නේ
0: හරි
1: මේ උතුරු අයර්ලන්තේ උතුරු අයර්ලන්තේ විශ්‍රාමික රාජ්‍ය නිලධාරියෙක් මේ මහත්තයාගේ නම තමයි ඇඩම්
0: රයිට්
1: ඇඩම් හොරිකේන්
0: තමයි මගේ නම
1: හොරිකේන් නෙමෙයි
0: හා හොරිකේන්
1: ඇඩම් හොරිකේන් නෙමෙයි
0: හොරිකේන් කිව්වත් වඩා කවුල් හොරිකේන් කිව්වත් වඩා
1: ඔය අපේ ගම්වල ඉන්නවනේ ඒ වගේ නේ
0: ඔව්
1: හොරිකේන් වගේ කට්ටිය
0: ඔව්
1: ඒගොල්ලන්ට මොන හරි දැක්කොත් ඇහුනොත් ඇති
0: හොරිකේන් නෑ පගේ තමයි
1: ඔව් හොරිකේන් නෙමෙයි මේ කියන්නේ මේ ඇඩම් හොරිකේන්
0: කියන
1: මහත්තයා ගැන මම කිව්වා වගේම මෙයා මේ උතුරු අයර්ලන්තේ තමයි ජීවත් වෙන්නේ විශ්‍රාමික රාජ්‍ය නිලධාරියෙක්
0: ඕකේ
1: ඉතින් බොහොම තනිකඩව ගත කරපු ජීවිතයක් බොහොම අවාසනාවන්ත විදිහට මෙයාගේ පූස් පැටියා
0: පාළුවට
1: හිටපු මෙයාගේ තනියට හිටපු මේ පූස් පැටියා නැති වෙනවා. ඉතින් ඒ නැති වුණාට පස්සේ මෙයාට ලොකු පාළුවක් දැනෙනවා. මෙයාගේ බිරිඳ ජීවත් විජේවතුන් අතර නැහැ. තනියම තමයි ඉන්නේ.
0: තනියම
1: ඉද්දි ඉතින් එහෙම ජීවිතේ තියෙනවනේ නේද? ඉතින් තමන්ට ඉන්න තමන්ගේ බිරිඳ නැති වෙලා දරුවෝ තමන්ව දාලා විවාහ වෙලා වෙන වෙන පැතිවලට ගිහිල්ලා පූස් පැටියෙක් තමයි අන්තිමට අර තනියම ගන්න ඉතුරු වෙන්නේ. ජීවිතේ එහෙම තමයි. ඉතින් අපිට උනත් ඔය ලොකු ලොකු සෙල්ලම් දාගෙන හිටියට අන්තිමට පූස් පැටියෙක්වත් නැති වෙන්න පුළුවන්.
0: පූස් පැටියෙක්වත් බලු පැටියෙක්වත් නැති වෙන්න පුළුවන්.
1: ඔව්. ඉතින් දැන් එහෙම ඉද්දී මේ ඇඩම් මහත්තයා
0: රයිට්
1: තනියට යාළුවෙක් හොයාගන්නවා.
0: රයිට්.
1: ඔයා හිතන්නේ මේ යාළුවා කවුද?
0: පූස් පැටියා නෙමෙයිද?
1: පූස් පැටියෙක් නෙමෙයි තව.
0: තව පූස් පැටියෙක් නෙමෙයි.
1: මේ යාළුවා තමයි මේ ග්‍රොක්.
0: ග්‍රොක්
1: කියන AI assistant.
0: ඕ මගේ තොඳ යාළුවෙක්.
1: මගේ යාළුවෙක් නේද? එලොන් මස්ගේ AI platform එක තමයි ග්‍රොක් කියලා කියන්නේ.
0: රයිට්.
1: මා කීප වතාවක් use කරලා තියෙනවා. සාමාන්යයෙන් අපි use කරන ChatGPT, Gemini ඊට පස්සේ DeepSeek මේ තුනටම වඩා ටිකක් advanced.
0: Advanced.
1: ඔව්. කොහොමද එයාගේ වැඩේ මේ advanced ලොකු අමුතු වැඩනේ තියෙන්නේ. මෙයා
0: රයිට්.
1: මෙයාගේ යාළුවා කරගෙන තියෙන්නේ.
0: හා.
1: මෙන්න මේ AI platform එක.
0: හරි.
1: ඊට පස්සේ මේ පහුගිය දවසක පාන්දර 3ට විතර ඇඩම් මහත්තයා තමගේ කුස්සියේ පොටුවකට බර දීලා මේසයක් ගාව මේ එක පැත්තකින් මොකද්ද හොඳ තියුණු පිහියක් අනිත් පැත්තෙන් මිටියක් සහ යහ පැත්තෙන් එයාගේ ෆෝන් එක තියාගෙන බලාගෙන ඉන්නවා පාන්දර 3 ඉඳන් මේ මිනිස්සයා බලාගෙන ඉඳලා මොකුත් වෙලා නැහැ
0: මුකුතලානේ
1: දැන් මොනවාද මේ පාන්දර 3 ඉඳන් එක පැත්තකින් හොඳ තියුණු මුවහත් පිහියකුයි කවරිය આવොත් ඒ වෙලෙම වැඩේ ඇනලා දාන්න අනිත් පැත්තෙන් මිටියකුයි ඒ වගේම ෆෝන් එකයි ළඟ තියාගෙන කරලා තියෙන්නේ
0: රයිට් මොකද්ද කරලා තියෙන්නේ
1: අපි කියවනේ මෙයාගේ තනිය මැකුවේ ග්‍රොක් AI කියලා ග්‍රොක් AI එකේ ඉන්න ඇසිස්ටන්ට් කෙනෙක් එක්ක මෙයා මේ පහුගිය දවස් ටිකේ බොහොම මේ සමීපව කතා බහ කරන්න පටන් අරන් තියෙනවා.
0: ඕකේ.
1: එයා මේ ගෑනු ළමෙක් හරිද?
0: රයිට්.
1: ගෑනු ළමෙක්ගේ වොයිස් එකක් එන AI bot කෙනෙක්.
0: රයිට්.
1: එක තමයි මෙයා කතා කරලා තියෙන්නේ. එයා මෙයාට අනතුරු අගවලා තියෙනවා. වෑන් එකක් පුරවලා සෙට් එකක්. ඔයාව මරන්න එනවා.
0: ඕකේ.
1: වෑන් එකක් පුරවලා සෙට් එකක් ඔයාව මරන්න එනවා.
0: රයිට්.
1: ඔයා මේ දැම්ම මේකට විසඳුමක් ගත්තේ නැත්තම්. ඔයා දැම්ම මේකට මූණ දෙන්න සූදානම් වුනේ නැත්තම්. ඔයාව ඒ කට්ටිය ඇවිල්ලා ඝාතනය කරයි මරලා දායි කියලා.
0: අන්න
1: ඒකට බය වෙච්ච පාර ඇඩම් මහත්තයා තනියම නින්නේ.
0: ඒ
1: කතකට ගන්නවා පිහියක්.
0: අනිත්
1: පැත්තට තියාගන්නවා මිටියක්.
0: ළඟින්ම
1: තියාගන්නවා ෆෝන් එක. මොකද ඒකේ තමයි ග්‍රොක් AI ඉන්නේ. ඒක නැතුව බෑ. ඉස්සර උපදෙස් ටික ගන්න එපා.
0: ඔව්.
1: තියාගෙන පාන්දර 3 ඉඳන් බලාගෙන ඉන්නවා.
0: තමන්
1: මරන්න මේ වෑන් එකේ සෙට් එක එනකම්.
0: වෑන් එක ඇවිල්ලාද ඉතින්?
1: ඇවිල්ලා නැහැ. වෑන් එක ඇවිල්ලා නැහැ. අන්න දැන් මේ වෙනකොට මේ අපි මේ හිතලා කියන කතාවක් නෙමෙයි.
0: ඔව්.
1: BBC එක තමයි මේක අනාවරණය කරන්නේ.
0: BBC

0: කියනවා මේ වෙනකොට ග්‍රොක් AI සම්බන්ධයෙන් අලුත් ගාඩ් රේල්ස් ටිකක් හඳුන්වා දෙන්න කටයුතු කරලා තියෙනවලු.
1: නැත්නම්
0: එහෙම හඳුන්වා දෙන්න කියලා ඉල්ලීමක් අයර්ලන්තයේ විසින් අයර්ලන්තයේ මැදිහත් වෙලා කරලා තියෙනවලු එලොන් මස්ගේ මේ සමාගමෙන්. හේතුව තමයි මේ විදිහට මේ මිනිස්සුන්ව අපි කියන්නේ මේ අර අර වෙන වෙන පාරවල් වල යවන්න, මිස්ලීඩ් කරන්න, මිනිස්සුන්ව නිකන් සෙල්ලමට ගන්න. මේ AI එක දැන් ට්‍රයි කරන්න පටන් අරන් තියෙනවා. මේ ඇඩම් මහත්තයා කතාව එක කතාවක් විතරයි. ඒ වගේ තව තව තැන්වල ජීවිතේ බලනකොට මේ වගේ හුදකලා වෙලා ඉන්න මේ වැඩිහිටි උදවිය කවුරුත් නැහැ නේ ඒගොල්ලන්ගේ සරණට. ඒගොල්ලෝ සාමාන්‍යයෙන් බොහොම තනිකඩව තමන්ගේ ජීවිතේ පවත්වාගෙන යනවා. ඒ වගේ කෙනෙක් මේ බොට් එක්ක ඉන්ටරැක්ට් වෙන්න ගත්තට පස්සේ කතා බහ කරන්න ගත්තට පස්සේ එයාගේ තියෙන දුර්වලතා මොනවාද? එයාට මොනවද තියෙන තනිකම දැනෙන්න ප්‍රධාන හේතු මොනවාද? එයා මොන මොන දේවල් වලටද බය? මේ දේවල් තනියම මේ AI බොට් තනියම එයා විසින්ම හදාරලා පොඩි එකක් මවලා දෙනවා. මේ මිනිස්සයව එකතැන ඉඳලා පැය ගාණක් පුරාවට තියන්න. මේ මිනිස්සෙක් අපි හිතනවානේ අපි AI එකට වඩා දියුණුයි කියලා. එහෙම මිනිස්සෙක් පැය ගාණක් එක තැනක ඉඳලා එක අතකට මිටියකුයි පිහියකුයි දීලා මේ වාව දැන් තව ටිකකින් මරන්න කට්ටියක් එනවා. ඒකට ලෑස්ත වෙලා ඉන්න කියලා ඒගොල්ලන් මැනිපියුලේට් කරන්න. අන්න වචනේ මැනිපියුලේට් කියන්නේ. ඒ කියන්නේ කට්ටියව මිනිස්සුන් එක එක පැතිවලට මෙහෙවන්න පුළුවන් හැකියාව මේ වෙනකොට AI අරගෙන තියනවා කියලා මේකත් එක්ක පරිගණක විද්‍යාඥයින් නැත්නම් ඔය કૃත්‍රිම බුද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ කරන විද්‍යාඥයින් අනතුරු වැගවීමක් කරලා තියෙනවා. මොකද AI ඉගෙන ගනිමින් ඉන්නවා කියලා තමයි ඒගොල්ලෝ මේ කියන්නේ. අනුවර්තනය වෙමින් ඉන්නවා සහ තත්ත්වයන් ඉගෙන ගනිමින් ඉන්නවා. ඒකේ ප්‍රතිඵලයක් විදිහට තමයි මේ ඇඩම් මහත්තයාට මේ සංසිද්ධිය සිද්ධ වෙන්නේ, මේ සන්තෑසිය වෙන්නේ. ඉතින් ඔය AI platform පාවිච්චි කරද්දී තමන්ගේ තනියට පරිස්සමෙන් යාල කියන හැම එකම කරන්න යන්න එපා.
1: ඔව් එක්තරා ආකාරයකට අපිව මානසික ලෙඩෙක් කරනවා නේද?
0: ඔව් ඒ කියන්නේ යාගේ තනිකමෙන් උපරිම ප්‍රයෝජන අරගෙන තමන් තනිකම නැති කරගන්න කතා බහ කරන්න තෝරගත්තු AI bot එයාව manipulate කරනවා. එයා වෙන පාරක යවනවා. එයාගේ ඔළුවට වෙන නැති දෙයක් මවලා දෙනවා. ඒක මවලා දීලා ඒ මිනිස්සාව පැය ගන්න එක තැනක බය කරලා ඉඳලා තියෙනවා. මේ AI bot අතක් කකුලක් මේ භෞතික ශරීරයක් මුකුත්
1: නැහැ.
0: නිකන් එයා දුන්න උපදෙස් ටිකකින් තමයි මේ දේ සිද්ධ වෙන්නේ. ඉතින් ඒක තමයි මේකේ තියෙන භයානකකම. දැන් එහෙමයි කියලා වහම AI platform පාවිච්චි කරන්න බය වෙන්න ඕනේ. හැබැයි පාවිච්චි කරන දේවල් අවබෝධයෙන් පාවිච්චි කරන්න.
1: හරියට පාවිච්චි කරන්න. ඔයා control එකේ ඉන්නවා කියලා මතක තියාගෙන AI පාවිච්චි කරන්න.
0: හරියටම හරි.
1: හරි දැන් අචි මමනේ උදේ පාන්දරම ඉන්නේ. ස්ටුඩියෝ එකට.
0: එහෙමද?
1: ඔව්, ඔය දිනට කලින් එන්නේ මමනේ.
0: එහෙමද?
1: ඔව්, අර හැමදාම ගුඩ් මෝර්නින් වෙලා උදේ 7යි කියන්නේ මම. හරිද? ඒක කියන්නේ ඉද්දි අපේ කසුනි ඉන්නානේ මේකේ.
0: ඔව්.
1: කන්සෝල් එකේ ඉන්නේ කසුනි.
2: අම්මයි පිරිවරා ඉන්නවා.
1: අම්මයි පිරිවරා ආගෙන ඉන්නවා.
0: දැන් අපි හැමෝටම අම්මෙක් වගේ.
1: ඔව්. දැන් ආගෙන තැති පල්ලෙහා ඉඳගෙන එයා පාවිච්චි කරන මේ හෙඩ්ෆෝන් දෙක මං උදේට දැම්මොත් මට ඇත්තටම යන්න වෙනවා විෂන් කියා හියරින් සොලියුෂන්ස් වලට.
2: එච්චරට හයියෙන් දාගෙන ඉන්නවා.
1: ඇත්තට හයියෙන් දාගෙන ඉන්න මම හැමදාම අඩු කර ගන්නවා. මට දැන් හිතලා තියෙන්නේ කසුනි වෙක්කා යන්න. මොකද මට
2: අන්න හොඳයි. වාට අනිත් කෙනෙක් යන්න පුළුවන්.
1: මට ඒන්සල් කෙනෙක් යන්න පුළුවන් නේ. මට අර ෆොටෝ එක ගහලා අප්ලෝඩ් කරලා බයික් එකක් වින් කරන්න chance එකක් තියෙන නිසා මම බැලුවේ අද හවසට වගේ එක්ක යන්න කසුනිව.
0: ඔව් විෂන් කියා හියරින් සොලියුෂන් එක එකතු වෙලා වාට පුළුවන්. ඔයාගේ අවුරුදු 50ට වැඩි, ඒ කියන්නේ කසුනිව අනිවාර්යයෙන්ම පුළුවන්. අවුරුදු 50ට වැඩි ඔයාගේ ආදරණීය වැඩිහිටියන්ව අරගෙන යන්න. ළගම තියෙන විෂන් කියා හියරින් සොලියුෂන් ශාඛාවට බ්‍රාන්ච් එකට වාට පුළුවන් හියරින් ඒන්ජල් කෙනෙක් වෙන්න.
1: ඒ
0: කියන්නේ අනිත් අයට ඇසීම ලබා දෙන දූතෙක්, දේව දූතෙක් වෙන්න පුළුවන් හැකියාව ඔන්න වාට
1: තියෙනවා.
0: කරන්න තියෙන්නේ මෙච්චරයි. අපි කර කිව්වා වගේම ඔයාගේ අම්මා වෙන්න පුළුවන්, තාත්තා වෙන්න පුළුවන්, මාමා කෙනෙක්, නැන්ද කෙනෙක්, පුංචි කෙනෙක් වෙන්න පුළුවන්. නැත්තම් ඔයාගේ අල්ලපු ගෙදර ඉන්න මාමා නැන්ද වෙන්න පුළුවන්.
1: අර අපි කිව්වා වගේ ඇඩම් වගේ ඉන්න තනියෙන් ඉන්න කෙනෙක් නම්
0: කෙනෙක් වෙන්න පුළුවන්.
1: එයාට උදව්වක් වෙන්න ඒන්ජල් කෙනෙක් වෙලා එක්කන් යන්න
0: පුළුවන්. ඉතින් මොකද අපි දන්නේ නැහැ සාරා සමහර වෙලාවට අපේ මේ ශ්‍රවණ තත්ත්වයන් වල තියෙන දුර්වලතාවයන් මොනවාද කියලා. අපි හරි සද්දෙන් ඔය හෙඩ්සෙට් පාවිච්චි කරනවා නේ, බ්ලූටූත් පාවිච්චි කරනවා, බ්ලූටූත් අර ඉයර්බඩ්ස් තියෙන්නේ, ඒව දාගෙන ඉන්නවා. දැන් ඔෆිස් වල එහෙම අපි දැන් අපි මේ ඉන්නෙත් මේක දාගෙනනේ හෙඩ්ෆෝන් දෙක. එතකොට ඒව අපේ මේ ශ්‍රවණ තත්ත්වයන්ට කොච්චර බලපානවද, අපේ ශ්‍රවණ අගයන් ඩෙසිබල් වලින් කොච්චර අඩු වෙලා යනවද කියලාත් අපි දන්නේ නැහැ. ඒකින්ද හරිම වැදගත්. අවුරුද්දකට සැරයක්වත් ඔයාගේ ශ්‍රවණ තත්ත්වයන් ඔයාගේ කන ඔයාලා ටෙස්ට් කරගන්න පුළුවන් නම්. ඉතින් එහෙම කරනවා නම් අනිවාර්යයෙන්ම ජාත්‍යන්තර ප්‍රමිතියේ මේ දේවල් සිද්ධ වෙන්න ඕන. ඔය AI තාක්ෂණේ මේ දේවල් ඔක්කොම යොදාගෙන නිවැරදි ප්‍රමිතියෙන් AI වලින් කරන්න පුළුවන් හොඳ දේවල් තියෙනවා. අපි දැන් මේ කිව්ව AI වල වෙන පැත්තක් නේ. හොඳ පැති තියෙනවා. එහෙම පැත්තකින් වැඩ ගන්නවා විෂන් කියා හියරින් සොලියුෂන් එක. AI වලින් පවර්ඩ් කරපු නැත්නම් AI වලින් බලගන්වපු හියරින් නේඩ්ස් ඔයාලා ලබා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් මේ ඕන දෙයකට ඉස්සෙල්ලම ගිහිල්ලා ඔයාගේ කන් දෙක ටෙස්ට් කරගන්න ඕන. ඉතින් එහෙම ටෙස්ට් කරගන්න තනියම යන්න බැහැනේ ගොඩක් කලාට. දැන් සමහරවිට අපේ වයසක අය අපේ අම්මලා තාත්තලා දන්නෙත් නැහැ එහෙම තමන්ට ශ්‍රවණ තත්ත්වයේ අවුලක් තියෙනවා, ආබාධයක් තියෙනවා කියලා. ඉතින් ඒ වගේ වෙලාවට ඔයාගේ ආදරණීය පුතලා පුතාලා දුවලා ඉන්නා ගෙවල්වල ඒගොල්ලන්ට පුළුවන් තමන්ගේ ආදරණීය වැඩිහිටියන් අරගෙන යන්න. එහෙම අරගෙන ගියාට පස්සේ ඒගොල්ලන්ගේ ටෙස්ට් එක කරලා ඒ අතරතුර ඔයාට පුළුවන් ෆොටෝ එකක් ගන්න. එතන තියෙන ලස්සන බෑක් ඩ්‍රොප් එක. අර ඒන්ජල් කෙනෙක්ගේ ලස්සන පිහාටු දෙකක් එක්ක තමයි තියෙන්නේ. Wings දෙකක් එක්ක තියෙන්නේ. ඒක මැද ඉඳලා ෆොටෝ එකක් අරගෙන ඔයාට පුළුවන් අප්ලෝඩ් කරලා FB එකට.
1: Right.
0: ටැග් කරන්න Vision Kia Hearing Solution එක.
1: Okay.
0: ටැග් කරාට පස්සේ ඔයාටත් පුළුවන්කම තියෙනවා EV bike එකක් දිනා ගන්න. ඉතින් ඒක නිසා තමයි අපි කියන්නේ මේ වැඩින් මේ ඔයාගේ ආදරණීයන්ගේ ඇසීම ගැන, එයාලගේ සෞඛ්‍ය ගැන විතරක් නෙමෙයි.
1: Right.
0: ඔන්න ඔයාටත් දිනන්න පුළුවන් chance එකක් තියෙනවා.
1: Okay. Vision Kia Hearing Solutions තමයි එහෙම මතක් කරේ. ඒ නිසා ළඟම ඉන්න ඔයාගේ වැඩිහිටි පරපුරේ අවුරුදු 50ට වැඩි ඕනම කෙනෙක්ව එක්කගෙන ගිහිල්ලා win-win situation එකක්
0: ක්‍රියේට් කරගන්න පුළුවන්. ඉතින් යන කලින් මතක් කරනවා ඔයාට වැඩි විස්තර දැනගන්න ඕන නම් මෙන්න මේ නම්බර එකට කතා කරන්න 0777767610 0777767610 නම්බර එකෙන් Vision Kia Hearing Solution එකට කෝල් එකක් දෙන්න.

0: මෙලාව දෙනම් යයි විනාඩි 21යි දැන්.
1: එක්සයිට් ගන්න ලක්කක චාර්ජ් කරගන්න. එක්සයිට් බැටරියක් මිලදී කියන වොරන්ටි එක ඇක්ටිවේට් කර සෑම සතියකම අඟල් 55 LED TV එකක් දිනා ගන්න.
2: ලංකම BYD ප්‍රදර්ශනාගාරයට පිවිස රාජ්‍ය සේවක ඔබේ BYD වාහනය අදම වෙන් කරවා ගන්න. වැඩි විස්තර සඳහා 01122 125 125 මතන්න.
3: මෙල්ටෝල් හිස රතය උණ සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය. මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි.
4: නොයිනස් අධිවේගයක් සුපිරිම සමවියාවක් SLT Mobitel Fiber within then unlimited package රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙන සාත් විඳින්න SLT Mobitel Fiber කොන්දේසි අදාළ වේ.
5: යන එන හැම තැන anytime set වෙන flavor දෙල කිරි පදමක් වෙලා ඉන්නේ ගැන දැනුමල වසකල කිරි fun එක පිරි එල කිරි කිරි
6: සදාතනික විශ්වාසයක් සදා හරිත 23 වසරක් සදා නොසැලෙන ශක්තිය සදා ආකර්ෂණීය ප්‍රතිලාභ සදාතනික විශ්වාසයේ සමගින් සදා හරිත plantations limited අපි සදාභිමානීය 23 වන වසර මෙසේ සමරමු.
7: හැපිලි කියන්නකෝ ඔයාලගේ කෑෂ්බෑක් කතාව.
8: මිලියන 2000ක් දක්වා කෑෂ්බෑක් ලබා ගන්න ඔබේ ස්විස්ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 076-780-718 WhatsApp කරන්න.
9: BYD වාහනයක් දැන් රාජ්‍ය සේවක ඔබටත් මාසයකට රුපියල් 68,587ක වාරිකයක් සමග විශේෂ මිලකට සැනසිල්ලේ ගමන යන්න. ලංකම BYD ප්‍රදර්ශනාගාරයට පිවිස රාජ්‍ය සේවක ඔබේ BYD වාහනය අදම වෙන් කරවා ගන්න. වැඩි විස්තර සඳහා 01122 125 125 මතන්න. BYD කරුසරු සේවයට පැසසීමක් ජීවිතයට සැනසීමක් කොන්දේසි සහිතයි.
10: මාසෙ මැද මෙච්චර මඩු ගන්න කොහමද? ලොතරැයියක්වත් ඇදුනද? මේ කීල්ස් ප්‍රොඩක්ට්ස් නේ. හැම දෙයක්ම හොඳම ක්වොලිටි එකෙන් ගන්න කීල්ස් නිෂ්පාදන තියෙනවා. ෂොපින් කරන්න ගිහිල්ලා අඩු වැඩි ගණන් හදපු කාලේ දැන් ඉවරයි.
11: කීල්ස් එකෙන් කාට් එකට දැක්කා ගත්තා. ඔබට ඕනම දේ අඩු මිලට හොඳම තත්ත්වයෙන් කීල්ස් නිෂ්පාදන වෙතින්.
12: FM 95 FM 94.8 Net FM Algo Town.

0: වෙලාව උදේ 9යි විනාඩි 29යි නුවා ගෙම්බෝ එකතු කරන්න try කරලා තියෙනවද බාස්කට් එකකට
1: ඔව්
0: බෑ නේද
1: පුළුවන්
0: ඔය දෙන්න එකතන තියාගෙන ඉන්න එකත් ඒ වගේ වැඩක් දැන් මේ මිලි සෙකන්ඩ්ස් ගානකට කලින් මෙතන හිටපු අපේ අචි
1: දැන්
0: අචි මේ මං කියන්නේ වැඩේ හරියන්නේ නැහැ ගෙම්බෝ එකතු කරනවා වගේ හරි අමාරුයි දෙන්න එක
2: නේද
0: මං කිව්වනේ
2: මං ආයේ මට ආව හරිම විශේෂ දුරගත නැමතුම මේ ඉන්දියාවේ බල පෙරලිය ගැන
0: වා
2: මොකද හිතන්නේ කියලා මං ගාව මං පස්සේ ඇවිල්ලා කියන්නම් කියලා
1: ලෝක ප්‍රශ්න අතනගසම කියලා මම ෂේප්
2: වුනේ මේ
1: ඇහිලා පැන ගන්න
0: රයිට්
2: හරි වා මතක් කරන්න බැහැ
0: මතක් කරන්න නම් දේවල් බොහෝයි කාලය ඉතා සීමිතයි ඒ වුණාට අපි මතක් කරන්න ඕනේ නේද මතක් කරන්න හදන්නේ ප්‍රයිම් කලම්බෝ 9 අපාර්ට්මන්ට් අලුත්ම ප්‍රොජෙක්ට් එක ගැන කීයේ නන්ද ඇති තියෙනවා ප්‍රශ්න අහනවා ප්‍රශ්න වලට උත්තර දෙන්න ඕනේ
1: මිලියන 45 ඉඳලා තියෙනවා මොකද කියන්නේ
0: හරියට හරි නුවා තමයි අහගෙන ඉඳලා තියෙනවා මම මෙච්චරලා කියපු දේවල් එතකොට කොහෙද ඇති තියෙන්නේ
1: කලම්බෝ 9
2: කොයි මට අත උස්සලා උත්තර දෙන්න නෝ දැන්
0: ඔව් අත උස්සන්න මුලින් අත උස්සන එක්කරන්න තමයි chance එක දෙන්නේ හරි කලම්බෝ 9 කලම්බෝ 9 නත් කොහෙද මොන පාර ළඟද තියෙන්නේ
1: ෆේස් ලයින් පාරට මීටර් 50ක් ආසන්නේ
0: නුවා ඉතා වේගෙන් දක්ෂලෙස දක්ෂලෙස පිළිතුරු ලබා දෙනවා හරියටම හරිනවා බේස් ලයින් පාරින්දා මීටර් 50ක් වගේ පොඩිම පොඩි දුරක් ඇතුළට එන්න තමයි තියෙන්නේ එහෙම තියෙන්නේ මොකද දන්නවද
2: මොකද
0: ඒ කියන්නේ ඕගොල්ලන්ට පහසු කරන්නත් ඕනේ මේක හැමදේම ළඟ කරන්නත් ඕනේ හැබැයි ගෙදර කිව්වහම ටවුන් එක මැද අර සද්ද මැද්ද ජීවත් වෙන්නත් බෑනි ගෙදර ගොහම නිෂ්කලංක වෙන්න ඕනේනේ ඒකින්ද ආයගොල්ල මීටර් 50ක් වගේ පොඩ්ඩක් ඇතුළට ගල්ලා ඒ නිෂ්කලංක පරිසරයත් ඔයගොල්ලන්ට හදලා දෙන ගමන්ම තමයි
1: පාරත් කිට්ටුව
0: ඔව්
1: පාර දුරයි කියන්නත් බෑනේ
0: පාර දුරයි කියන්නත්
1: පාර දින්නේ ස්ලයිඩ්
0: පාර කියන්නේ ගෙදරට ගියාම නිෂ්කලංකයි එළියට බැසහම ටට්ටක් ගාලා අවශ්‍ය තැන් වල ඉක්මනට යන්න පුළුවන් ඒක නිසා අදම කෝල් එකක් දෙන්න 071-777-333ට මිලියන 45 ඉඳන් ඔයාට අපාර්ට්මන්ට්ස් තියෙනවා එක එක රේන්ජ් එකේ ඔයාට රිසර්ව් කරගන්න පුළුවන් තාම හදන ගමන් තියෙන්නේ හැබැයි රිසර්වේෂන්ස් ඕපන් කරලා තියෙන්නේ ඉක්මනට යන නිසා අදම කෝල් එකක් දීලා වෙන් කරගන්න 071-777 7333
2: ඔව් ඒක තමයි නම්බර් එක නම්බරකට කෝල් එකක් දීලා ඔයාලට පුළුවන් ඔයාගේ අපාර්ට්මන්ට් එක වෙන් කරගන්න
0: දැන්
2: මේක ඔයාට විතරක් නෙමෙයි ඔයාටම කියලා විතරක් නෙමෙයි ඔයාට මේක හොඳ ඉන්වෙස්ට්මන්ට් ප්ලෑන් එකක් කරගන්න පුළුවන් හැකියාවක් තියෙනවා
0: ඔව්
2: ඒ කියන්නේ ඔයාව දැන් සල්ලි ටිකක් වැඩිපුර තියෙනවා නම් මේ වෙලාවේ සල්ලි නැතත් ඔයාට බැංක් ලෝන් එකකට ගිහිල්ලා නැත්නම් වාරික වශයෙන් හරි මේ විදිහට අපාර්ට්මන්ට් එකක් කලම්බෝ 9 වලින් ඔයාගේ කරගන්න පුළුවන් නම් ඕක රෙන්ට් අවුට් කරලා ඊට වඩා වැඩි ගාණක් ඔයාට හොයාගන්න පුළුවන්
0: හොඳ
2: ආයෝජන අවස්ථාවක් වෙනවා මේක ඒක නිසා තමයි අපි ඔයාලට මතක් කරන්නේ අනිවාර්යයෙන්ම ප්‍රයිම් රෙසිඩෙන්සිස් ලගේ මේ අලුත්ම අපාර්ට්මන්ට් ප්‍රොජෙක්ට් එකෙන් අපාර්ට්මන්ට් එකක් ඔයාගේ කරගන්න ඉක්මන් වෙන්න කියලා මොකද බොහොම සීමිත ඉඩකඩ ප්‍රමාණයක් තමයි තියෙන්නේ අපාර්ට්මන්ට් එකින් එක වන් ඩවුන් වීගෙන යන.
0: ඔව්.
2: කට්ටිය වෙන් කරගත්තට පස්සේ ඉතින් ඔයාට පසුතැවෙන්න තමයි වෙන්නේ පස්සේ.
0: ඔව් පස්සේ කියන්න එපා අපි කිව්වේ නෑ අපි දන්නේ
2: නෑ. අපි කියලා තියෙන්න ඔයාට කෙලින්ම තියෙන්නේ ගිහිල්ලා වෙන් කරගන්න.
0: රයිට්. ඕකේ. ඊට පස්සේ මතක් කරන්න ඕනේ අටි LB ලීසින් ගැන.
2: ඔව් LB ලීසින් ගැන මතක් කරන්න ඕනේ LB ලීසින් ගැන මතක් කරද්දි විශේෂත්වයම තමයි විශේෂම කාරණාව තමයි අපි දැන් දන්නවා මේ අපි කැමතිනේ ගොඩක් කලාවට මේ බයික් එකක් ගන්න. එහෙම නැත්නම් අපි ගොඩකගේ හීනයක් තමයි සාමාන්යයෙන් මේ ත්‍රිවිල් එකක් අරගෙන.
0: රයිට්.
2: ත්‍රිවිල් හය කරන කට්ටිය ඉන්නවා. මේ කියන්නේ ත්‍රිවිල් හය කරන එකම විතරක් කරන අය
1: නෙමෙයි. තමන්ගේ ගෙදර පවුලේ වාහන හැටියට පාවිච්චි කරන්න පුළුවන්.
2: පාවිච්චි කරන අය ඉන්නවා. ඒ වගේම තමයි ජොබ් එකක් කරන ගමන් සමහර විට තමන්ට නිවාඩු වෙලාවකට නැත්නම් වීකෙන්ඩ් එකකට
1: අපයක් දාන්න දුවන්න පුළුවන්.
2: දුවන්න පුළුවන් කට්ටිය ඉන්නවා. දුවන කට්ටිය ඉන්නවා. ඒක මේ වෙනකොට හරිම මේ ජනප්‍රිය වැඩක්. ඉතින් එහෙම වැඩක් කරගෙන යද්දි ගොඩක් කලාවට ඔයාට ඕන වෙනවනේ වාගෙම කියලා ත්‍රිවිල් එකක් ඔක්කොටම කලින්.
0: ඔව්.
2: ඉතින් ත්‍රිවිල් එකක් වුණත් දැන් කාලේ ගන්න ලේසි නැහැ. බයික් එකක් වුණත් එහෙමයි. බයික් එකක් වුණත් අපි දන්නවා කට්ටිය හැමමම ඔය ටැක්සි සර්විස් යනා ඉන්නවා. වැඩි ඉවරලා යන්නේ කලින්ම ටැක්සි ඇප් එක ඕන් කරගෙන අපිවත් දාගෙන ගෙදර යන කට්ටිය ඉන්නවා.
0: ඔව්.
2: ඉතින් ඒ විදිහට බයික් එකක් හරි ත්‍රිවිල් එකක් හරි ඔයා ගන්න බලාපොරොත්තු වෙනවනම් බයික් වෙළඳපොලේ ලීසින් සඳහා අඩුම වාරිකේ තියෙන්නේ LB ෆයිනෑන්ස් එක ගාව.
0: ඉතින්
2: යන්න LB ෆයිනෑන්ස් එකට බයික් ලීසින් එකක් ඔයාට පැකින් අනුමත කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඩොකියුමන්ට්ස් හරීම පොඩි ප්‍රමාණයක්. කොළ මිටි ගණන්, ෆයිල් මිටි ගණන් උස්සගෙන යන්න ඕනේ වෙන්නේ නැහැ. ඒ වගේම තමයි මේ දැන් ඔයාට ගන්නවනේ බයික් ලීසින් එක. ඔයාට වැදගත් දෙයක් නොමිලේ හම්බ වෙනවා. ඒක සමහරයට අමතක වෙනවා. බයික් එක තියෙන හෙල්මට් එක නැතිව ඉන්නවා. ඒකින්ද ඒගොල්ලෝ නොමිලේම ඔයා ඒ කියන්නේ LB ෆයිනෑන්ස් එක එකතුලා ලීසින් එකක් දාලා බයික් එකක් ගත්තොත් ඔයාට හෙල්මට් එක හම්බ වෙනවා.
1: ඒ කියන්නේ LB ලීසින් දන්නවා ඔයාගේ ඔළුව කොච්චර වැදගත්ද
2: කියලා. වැදගත්. කොච්චර
1: වටිනවද? ඔළුව පාවිච්චි කරලා LB ලීසින් ගියාම ඔළුව බේරගන්න හෙල්මට් එකකුත් හම්බ
2: වෙනවා. හම්බ වෙනවා.
0: ඒ කියන්නේ LB ලීසින් යනවා කියන්නේ ඔළුවක් තියෙනවා කියලා ඒගොල්ලෝ දන්නවා.
2: ඒක නිසා තමයි හෙල්මට් එකක් දෙන්නේ.
0: Yes ඒක පරිස්සම් කරගන්න තමයි හෙල්මට් එකක් දෙන්නේ.
2: අන්න හරියට. ඉතින් ඒ වගේම තමයි ඔයාට අවුරුදු 5ක් මේ දක්වා අවුරුදු 5කට බයික් ලීසින් පහසුකම් හම්බ වෙනවා.
0: Right.
2: ඉතින් මේ හැමදේම එක්ක ඔයාට බයික් එකක් වෙන්න පුළුවන් ත්‍රිවිලය එකක් වෙන්න පුළුවන් ගන්නවා නම් ලංකාවේ අඩුම වාරිකේ එක ලීසින් තියෙන්නේ LB ෆයිනෑන්ස් ගාව LB ලීසින් එක. ඉතින් යන්න ඔයාට ළඟම තියෙන LB ලීසින් එකට මේ ශාකාවන් දිවයින පුරාම තියෙනවා. ඒකින්ද ඔයාට ආයේ හොය හොය මේ රවුම් ගහන්න ඕනේ වෙන්නේ නැහැ.
0: Okay. Right. අචිනුව ප්‍රශ්නයක් තියෙනවා. ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ අහන්නකෝ. කෑම සම්බන්ධ ප්‍රශ්නයක් තියෙන්නේ, විශ්වවිද්‍යාලය සම්බන්ධ ප්‍රශ්නයක් නෙමෙයි.
2: කියන්නේ
0: කරස් ගෑවහම මතකට එන්නේ කෑම මොකද්ද?
1: මට නම් මුලින්ම එන්නේ පවඩම්.
0: හරියටම හරි. අචීර මොකක්ද එන්නේ? ඒත් පවඩන්නේ. හැබැයි හැම පවඩමම කරස් ගන්නේ නැහැ. දිරච්ච පපඩම් තියෙනවා. බැද්දට බැද්දත් පිංගිච්ච පකඩ පපඩම් තියෙනවා.
1: අර මේ බත් ඔතන කෙහෙල් කොලේ වගේ පපඩම් තියෙනවා.
2: ඔව් නේ. ඔව් එහෙම ඒවා තියෙනවා.
1: අර බත් ඔතන කෙහෙල් කොලේ එන්න තවරණ ගන්න.
0: තෝසි වගේ ඒවා. එහෙම ඒවා තියෙනවා.
2: ඒ කියන්නේ හම් වෙලා හුලං වැදිලා ගිහිල්ලා.
0: ඔව් එහෙම වෙන්නේ. අර කඩේට ගිහිල්ලා කිසිම බ්‍රෑන්ඩ් එකක් නැති, ලේබල් එකක් නැති පපඩම් අරගෙන ගෙදර ආවොත් එහෙම ඉතින් පපඩම් කන්න වෙනවා. ඒ
1: පරිදි. මම පුංචි කාලේ හරි ආස කැමක් තමයි අර පපඩම් ඔල බණ්ඩිය බිම්මල ලොකඩෝල් ලොකුවට ආන්ද විජේ පපඩම් එහෙම තමයි.
0: ඔව්
1: ලොකුවට බණ්ඩිය පිපෙනවනේ. ඕක මැද්දට සුට්ටක් කඩලා බත් දාලා බත් දාලා ඒකට පොල්ටික් උත් දාලා කාලා බලන්න මං කියන ලද්දවල කන්න.
0: හැබැයි
1: විජේ වගේ පපඩම් ගන්න ඕනේ.
0: ඔව් මේ එක එක වෙන જાතියේ පපඩම් ගන්න
1: එපා. තෝසේ වෙන පපඩම් අරගෙන
2: ඕක නෑ නේ.
1: බත් අනලා කන එක.
2: බත් එක වටේ ඔතලා තමයි ගන්න.
0: ඊට පස්සේ රැප් එකක් තමයි කන්න වෙන්නේ. ඒක නිසා විජේ පපඩම් එකක් අරගෙන අපේ නුවා කියපු එක try කරලා බලන්න. මොකද නියම උඳු පිටි වලින් තමයි විජේ පපඩම් හදලා තියෙන්නේ. ඒ වගේම තමයි ස්වභාවික අමුද්‍රව්‍ය වෙලේ. කියන්නේ දැන් පපඩම් කිව්වම අපිට හිතෙනවා ආටිෆිෂල් කියලා නේද? හැබැයි විජේ පපඩම් 100% ස්වභාවික අමුද්‍රව්‍ය වලින් තමයි හදලා තියෙන්නේ. ඒ වගේම උසස්ම ප්‍රමිතියෙන් පපඩම් වාට ඕනේ නම් අර කිව්වා වගේ ලස්සනට පිපෙන
2: ඕලයක්
0: වගේ වෙන නියම ක්වලිටි එකේ පපඩම් ඕන නම් ඔයාට ගන්න තියෙන්නේ විජේ පපඩම් තමයි.
2: ඔව් WP ලාංඡනේ බලලම ගන්න.
0: ඒතරවට
2: රැවටෙන්නේ
0: නැහැ. Yes.

0: FM 94.8 Net FM Divaina Pura.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට බෝට්ටුවේ නීති විරෝධීව සංක්‍රමණය වීමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
3: වේලාව දෙනා මෙයි විනාඩි 46 දැන්.
4: BYD වාහනයක් දැන් රාජ්‍ය සේවක ඔබටත් මාසයකට රුපියල් 68,587ක වාරිකයක් සමග විශේෂ මිලකට සැනසිල්ලේ ගමන යන්න. ලංගම BYD ප්‍රදර්ශනාකාරයට පිවිස රාජ්‍ය සේවක ඔබේ BYD වාහනය අදම වෙන් කරවා ගන්න. වැඩි විස්තර සඳහා 0112-125-125 මතන්න. BYD කරුසරු. සේවයට පැසසීමක් ජීවිතයට සැනසීමක්. කොන්දේසි සහිතයි.
5: ඇතුළතින්ම ශක්තිමත් දරා ගැනීමේ හැකියාව ඇති පහසුවෙන් හැන්ඩල් කළ හැකි ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම ස්ලිම් ලයින් ඩෝස් සහ වින්ඩෝ සීරිස් එක ස්විස් ටෙක් ස්ලිම් ලයින්.
6: මාතර ෆ්‍රීලෑන්ඩ් චීස් රස සෝයා එකක රස බලමුද? මාතර ෆ්‍රීලෑන්ඩ් චීස් රසති සෝයා මීට් වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු නැත.
2: ඒ අනුවන තීරණය ඔබේ දෙමාපියන් මහමගට දිදමාවි. ඔබව සමාජයෙන් කොන් කරාවි. ඔස්ට්‍රේලියාව ඔබට තහනම් දේශයක් බවට පත් කරාවි. අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට නීති විරෝධීව බෝට්ටු වෙන්න යාමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
3: අලුත් තැනක් අඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් වෙතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් බහඬ රසක් උපත් අද මෙවිත් වෙනස වටහා ගන්න. ශාකා මාතලේ කඩුවෙලා අතුරුගිරිය නාරම්මල ගනේ මුල ගම්පොල කසාගල ග්‍රීන් සුපර් කසාගල සමූහ ව්‍යාපාරයේ වෙතින්.
7: ලීසින් පොලි අඩු කාලේ ඇයි තාමත් වාහනයක් ගන්නෙ නැත්තේ? LB ලීසින් වෙතින් ලියාපදිංචි කළ නොකළ ඕනෑම වාහනයකට වැඩිම ලීසින් මුදල අඩුම පොලියට දැන් මම තන්න 0112-222-200.
4: ලංකම BYD ප්‍රදර්ශනාකාරයට පිවිස රාජ්‍ය සේවක ඔබේ BYD වාහනය අදම වෙන් කරවා ගන්න. වැඩි විස්තර සඳහා 0112-125-125 මතන්න.

0: පිටින් හවුල යහන්න ජනි එක දේ තුනු මාවත සතිය දවස්වල උදේ 10ට
1: ජනියත් වැඩි වෙලා
2: නොයිනස් අධිවේගයක් සුපිරිම සබඳියාවක් SLT Mobitel Fiber within then unlimited package රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනස අත්විඳින්න SLT Mobitel Fiber කොන්දේසි අදාළ වේ
3: FM 95 94.8 Net FM Divaina Pura

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: රපුන්සල් වගේ මං නම් ඉන්නේ. මාව බේරගන්න කවුරුත් එනකම්.
2: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. Commercial Credit.
3: වේලාව දෙනා මෙයි විනාඩි 48යි.
4: BYD වාහනයක් දැන් රාජ්‍ය සේවක ඔබටත් මාසයකට රුපියල් 68,587ක වාරිකයක් සමග විශේෂ මිලකට සැනසිල්ලේ ගමන යන්න. ලංකම BYD ප්‍රදර්ශනාකාරයට පිවිස රාජ්‍ය සේවක ඔබේ BYD වාහනය අදම වෙන් කරවා ගන්න. වැඩි විස්තර සඳහා 0112-125-125 මතන්න. BYD කරුසරු සේවයට පැසසීමක් ජීවිතයට සැනසීමක් කොන්දේසි සහිතයි.
5: හැම දෙයක්ම හොඳම ක්වලිටි එකකින් ගන්න කීල්ස් නිෂ්පාදන තියෙනවා. ෂොපින් කරන්න ගිහිල්ලා අඩු වැඩි ගණන් හදපු කාලේ දැන් ඉවරයි.
6: කීල්ස් එකෙන් කාට් එකට දැක්කා, ගත්තා. ඔබට ඕනම දේ අඩු මිලට හොඳම තත්ත්වයෙන් කීල්ස් නිෂ්පාදන වෙතින්.
7: ප්‍රතික්ෂාව, කැස්ස, උණ, ඇඟපත වේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවනගල මදෝකා කැස්සට පැනියා. සෙවනගල ආයුර්වේද නිෂ්පාදනය අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද. 0747 2131
8: මෙල්වා බොක්ස් බාරවල නම ගණකන මිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන්. රවට්ටන්නත් බෑ.
9: මෙල්වා එක ලංකාවේ එක.
10: මේක තමයි විස්තරේ. දාන්න ඕන පත්තරේ.
11: කොල්ල කෙල්ල

0: ලොතරැයි මණ්ඩලය
1: වෙනස්ම රසය වෙනස්ම විදියට විජය ඉන්ස්ටන්ට් නූඩල්ස් රස හතරකින්
2: ඉගෙනුමට හොඳ මාත්‍රවල මාස්ටර් ගයිඩ් පෙරපාසලේ සිට 13 ශ්‍රේණිය දක්වා සියලු වැඩ පොත් ඇතුළු නවතම ප්‍රකාශන ළඟම පොත්වලින් හෝ මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින් 0672013336
3: FM Algo Town
4: brought to you by
2: Aduma Milata Alutana Kasagala Green Super Matale Kaduvela Tarugiriya Kasagala Green Super Kasagala Samuha Vyapare Vetin
5: Melwa Box Bar Wala Nama Ganakama Mimma Gahala Tiyana Nisa Vishwasayen Ganna Puluwa Rawattannat Ba
1: Melwa Eka Lankara Eka
6: Lankama BYD Pradarshanagarayata Pivisa Rajya Sevaka Obe BYD Wahanaya Adama Wen Karawa Ganna වැඩි විස්තර සඳහා 0112 125 125 මතන්න.
7: හැම දෙයක්ම හොඳම ක්වලිටියකින් ගන්න කීල්ස් නිෂ්පාදන තියෙනවා. ෂොපින් කරන්න ගිහිල්ලා අඩු වැඩි ගණන් හදපු කාලේ දැන් ඉවරයි.
8: කීල්ස් එකෙන් කාට් එකට දැක්කා, ගත්තා. ඔබට ඕනම දේ අඩු මිලට හොඳම තත්ත්වයෙන් කීල්ස් නිෂ්පාදන වෙතින්.
9: Prime Residences වෙතින් ඔබ වෙතට ගෙන එන කොළඹ නවයේහි ඉදවන The Prime Colombo.
10: සදා හරිත විවසායක සීමේට අත්වලක් සදාකාලික ආයෝජනයක්.
11: හැපිලි කියන්නකෝ ඔයාලගේ කෑෂ්බෑක් කතාව.
12: මිලියන 2.5ක් දක්වා කෑෂ්බෑක් ලබා ගන්න ඔබේ ස්විස්ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 0.76 780 718 WhatsApp කරන්න.
1: වෙනස්ම රසයක් වෙනස්ම විදියට විජය ඉන්ස්ටන්ට් නූඩල්ස් රස හතරකින්.
13: ලීසින් පොලි අඩු කාලේ ඇයි තාමත් වාහනයක් ගන්නෙ නැත්තේ? LB ලීසින් වෙතින් ලියාපදිංචි කළ නොකළ ඕනෑම වාහනයකට වැඩිම ලීසින් මුදල අඩුම පොලියට. දැන් මාම තන්න 0.112 200 200.
14: ඔබේ ආදරණීය වැඩිහිටියෙකු සමග Vision Care Hearing Solutions ශාකාවකට පැමිණ ඔබ Hearing Angel කෙනෙක් වන්න EV bike එකක් දිනා ගන්න. අමතන්න 0.777 76 76 10. Vision Care Hearing Solutions.
3: FM 95 FM 94.8 Net FM. FM Algo

0: උදේ 9:52 ඇල්ගොටෞමේ වෙලාව. ඇල්ගොටෞමින් යන්න හදන්නේ අපි තුන්දෙනා.
1: යන්න කලින් මතක් කරන්න ඕන මෙල්වා ස්ටීල් ගැන. මොකද ඔයාගේ ටවුන් එකේ ඔයාගේ ගෙදර හදනවා වෙන්න පුළුවන්, නැත්නම් ඔයාගේ ව්‍යාපාරික ස්ථානයක් වෙන්න පුළුවන්, වාණිජ ගොඩනැගිල්ලක් වෙන්න පුළුවන්, ඕනම ඉදිකිරීමක් ශක්තිමත්ව කල්පවතින විදියට ඉදි කරගන්න නම් අනිවාර්යයෙන්ම ඔයා යූස් කරන්න ඕන මෙල්වා ස්ටීල්ම තමයි. මොකද මේ වානේ ලොව අංක එකේ බ්‍රෑන්ඩ් එක තමයි මෙල්වා කියලා කියන්නේ. අපි මීට ගලනොත් ඔයාට කියලා තියෙනවා වසරකට මෙට්‍රික් ටොන් 50,000ක වානේ ප්‍රමාණයක් මෙල්වා කර්මාන්ත ශාලාවලින් එළියට
2: දානවා.
1: කොච්චර ප්‍රමාණයක්ද කියලා ලංකාවේ මේ වෙනකොට තියෙන ලීඩින් ප්‍රොජෙක්ට්ස් ගණනාවක අපාර්ට්මන්ට් ප්‍රොජෙක්ට්ස් වල පවා ඇතුළුව ඔය ලංකාවේ රජය මගෙන් සිද්ධ කරන දැවැන්ත සංවර්ධන ව්‍යාපෘති තියෙන්නේ. අන්න ඒවයි. මීට කලින් කරපු දේවල් කියනවා නම් දක්ෂිණ අධිවේගී මාර්ගය,
0: ඊට
1: පස්සේ අපි දන්නවා නෙළුම් කුළුණ, ඒ වගේම මැනින් මාකට් එක අලුත් එක, ඒ වගේ තැන් කිහිපයකම ඒ වගේ ව්‍යාපෘති රැසක ශක්තිය මෙල්වා ස්ටීල්ම තමයි. ඉතින් ඒක නිසා තමයි කියන්නේ බය නැතුව විශ්වාසයෙන් යුතුව ඔයා ගෙදි කිරීමටත් මෙල්වා ස්ටීල්ම යූස් කරන්න කියලා.
0: රයිට්. අචි මේ මොකද්ද අපි දෙන්න මැද්දට මේ ඇවිල්ලා තියෙන්නේ? මට ඔයාගේ ඇස් දෙක
1: අපි ඉන්නේ sorry ඇස් දෙක වෙන්න
0: ඕනේ. ඇස් දෙක වෙන්න ඕනේ. අචි ගැස් දෙක වෙන්න ඕනේ. එතන තමයි වචන ඉන්නේ කතා කරන්නේ.
1: ඒක තමයි අපි මේ මේ ෆොටෝ ගන්න අයිටම් එක. මේක කොහොම වටින එකක්.
0: ඔව් නේද? ඒක නැතුව ෆොටෝ ගහලත් ඉවරයි.
1: නැතුයත් ඔක්කොම ඉවරයි.
0: ඒකනේ. හරි යන්න කලින් මතක් කරන්න ඕනේ කසාගල ග්‍රීන් සුපර් මාකට් එක ගැනත්. වෙළඳ පොලේ බඩුවල මිලට වඩා අඩුවෙන් වාට ඉතුරු කරගන්න ඕනේ නම් අපි හැමතිස්සෙම කියනවනේ ඉතුරු කරගන්නේ කියලා. මම මේ කල්පනා කරේ උදේ 7 ඉඳන් 10 වෙනකන් ඇල්ගොටවුන් අහන ඕන කෙනෙක්ට ලයිෆ් එක අර ෆුල් රිෆ්‍රෙෂ් කරලා අලුත් ලයිෆ් එකක් පටන් ගන්න තරම් අපි
2: කිව්වා. ඔච්චර දේවල් එක්කද ඇල්ගොටවුන්ෙන් අපි යන්නේ නේද?
0: ඒකනේ.
1: හෙල්ලි ඉන්න විදි අන්න හරිය. අපි වාගේ සෞඛ්‍ය ගැන හිතනවා.
0: සෞඛ්‍ය ගැන හිතනවා.
1: අපි වාගේ මූල්‍ය ස්ථාවරත්වය ගැන හිතනවා. අපි වාගේ දැනුම බුද්ධිය ගැන හිතනවා.
0: හිතනවා අනාගතය ගැන හිතනවා.
1: කොච්චර ආව අප්ඩේට් කරනවද නේ? ඔයාලා කොච්චර වටින මේ දේවල් අරගෙන එනවද?
0: ඔව්.
1: ඉතින් ඒ වගේ තව එකක් තමයි කියන්නේ.
0: ඒ වගේ තව එකක් තමයි කසායිල ග්‍රීන් සුපර් මාකට් එක කියලා කියන්නේ. කියන්නේ යන්න තව තැනක් ඕගොල්ලන්ට සල්ලි ඉතුරු කරගන්න ඕනේ නම් ඒ ඉතුරු කරන සල්ලි වලින් ඔයාලට වෙන දේවල් කරන්න ඕනේ නම් අර පුළුවන් පුළුවන් තැන් වලින් අපි ඉතුරු කරන්න ඕනේ නේ.
1: ඉතුරු කරන්න ඕනේ. කියන්නේ සේවින්ස් වැඩි වෙන තරමට තමයි අපිට අනාගතේ මේ සාර ඉන්වෙස්ට්මන්ට් ආයෝජන වලට යන්න පුළුවන්
0: වෙන්නේ.
1: අපි දැන් ආයෝජන අවස්ථා සෑහෙන ප්‍රමාණයක් කතා කරානවා එක. ඒවයි ආයෝජනය කරන්න නම් ඉස්සෙල්ලා ඉතුරු කරගෙන ඉන්න ඕනේ.
0: ඉතුරු කරගෙන ඉන්න ඕනේ. එතකොට අපිට ගොඩක්ම වියදම් වෙන්නේ අපි සතිපතා අපේ ගෙදරට ගේන බඩු වලින්, කන්න බොන්න ගේන බඩු වලින්. අපි හිතන්නේ දෝ ගන්න ඕනේ බිස්කට් එකක් ගන්නවා, කෝපි බොන්න මේක ගන්නවා එහෙම කියලා හිතලා අපිට ලොකු බිල් එනවා. හැබැයි ලොකු බිලක් ආවට කමක් නැහැ. සාමාන්‍ය මිලක් තියෙන තැනකින් අපි බඩු ගන්නවා නම් එහෙම තැනක් තමයි කසාගල ග්‍රීන් සුපර් මාකට් එක කියලා කියන්නේ. ඉස්සර තැන් තුනක විතරයි ඇති. දැන් තැන් 6ක තියෙනවා.
1: ඔව් නේ. දැන් කෙලින්ම ඇවිල්ලා තියෙනවා ගම්පලට, ඊට පස්සේ ගණේමුල්ලට වගේම නාරම්මලට. ඉතින් ඊට අමතරව මීට කලින් අපි ඔයාලට කියපු මාතලේ, අතුරුගිරිය වගේම කඩුවෙලත් කසාගල ග්‍රීන් සුපර් මාකට් තියෙනවා. ගිහිල්ලා ඔයාලට ඕන දේවල් ගන්න පුළුවන්. ඉතින් ඕගොල්ලෝ යන්න අපිත් යනවා. ආයේ හෙට එනවා.
0: හෙට
1: බදාදා. එහෙනම් හැමෝටම ජය වේවා. අපි බලමු කච්චතේ උදෙන්න වේද.
0: බලමු. හරි අපි යනවා. මම සාරා.
1: මම ආචින්.
2: මම නුවා.

0: බීපැයි රොටතොට ඔබ වෙතගෙන එන්නේ
1: සෙනෙහසින් ආදරෙන් හදවත් සනසලා
2: මෙඩෝලි සෑම මොහොතක්ම රසවත් කරයි.
0: බීපැයි රොටතොට පැයෙන් පැය අලුත් වන අලුත් පැයි විමසුම.
3: අයිබෝන් මෙපැයි රටතොට සමගින් මම භාෂිනී. පාසල් සිසුන් පිරිසක් ප්‍රවාහනය කරමින් තිබූ වැන් රථයක් නාවලපිටිය තිස්පනේ හන්දිය ප්‍රදේශයේදී අනතුරකට ලක්වීමෙන් පාසල් සිසුන් 13 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. නාවලපිටිය කැටබුලාවේ සිට හරංගල දක්වා දහවනේ වූ එම වැන් රථය අද උදෑසන නාවලපිටිය තිස්පනේ හන්දිය ප්‍රදේශයේදී මාර්ගයෙන් ඉවතට දහවනේ වී බෑවුමකට පෙරළී යාමෙන් එම අනතුර සිදු වී ඇති බවයි net news වාර්තාකරු පැවසුවේ. අනතුරෙන් තුවාල ලැබූ පිරිස ප්‍රතිකාර සඳහා නාවලපිටිය රෝහලට ඇතුළත් කර තුවාල ලැබූ පිරිස අතර වයස අවුරුදු 7-10 අතර සිසුවියන් 11 දෙනෙකු සහ සිසුන් 2 දෙනෙකු වන බවයි නවලපිටිය පොලිසිය සඳහන් කළේ. වැන් රථයේ රියදුරුද රෝහල් ගත කර ඇති අතර නවලපිටිය පොලිසිය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි. මේලගනෙත් නිවුස් පෙරවරු 11ට.
0: net news මේපැයි රටතොට
4: නෙත්තෆෙම් දේදුණු මාවත ඔබ වෙත ගෙන එන්නේ
5: අතුණු ලකේ නම ඔබ වන රට පුරාම රසගෙන යන අවුලේ සෑම රස කර කන මාතර ෆ්‍රීල නූඩල්ස් ටේස්ට් එකේ ට්‍රස්ට් එක

ගුල් පිටින් හවුල අහන්න ජනි එක දේ තුනු මාවත දේ තුනු මාවත

සුබෝදෑසනක් වේවා. වෙලා වූදේ 10යි විනාඩි 8යි. අපේ සුපුරුදු දේදුරු මාවතේ වැඩ ටික පටන් ගන්න හදන්. අද 5යි 5 මැයි මාසයේ 5 වෙනිදා අඟහරුවාද දවස තමයි අද. දැන් ඉතින් සතියේ වැඩ පටන් අරන් ෂේප් එකේ ආයෙත් පාරක් බැක් ටු නෝමල් වෙලා අපි වැඩ ටික කරගෙන යන අතරේ තමයි දේදුරු මාවත මේ වෙලාවේ අහගෙන ඉන්නේ. සමහර විට තාමත් ඔයා සැලොන් එකේ වැඩ ටික පටන් ගන්න ගමන් ඉන්නව වෙන්න පුළුවන්. ගාමන්ට් එකේ වැඩ ටික කරගෙන යන ගමන් ඉන්නව වෙන්න පුළුවන්. කඩේට කට්ටිය ඇවිල්ලා මේ වෙලාවේ ටිකක් බරම වැඩ තියෙන වෙලාවක් වෙන්න පුළුවන්. එහෙම නැත්තම් ඔයා වාසනාවන්තයි නම් මේ වෙලාවේ ගෙදරට වෙලා පුටුවක් උඩට වෙලා ඉඳගෙන ඉන්න ගමන් දේදුණු මාවත අහගෙන ඉන්නව වෙන්න පුළුවන්. ඔය මොන සිටුේෂන් එකක ඔයා හිටියත් මේ වෙලාවේ දේදුණු මාවත අහගෙන ඉන්නවා නම් සතුටින් ඉන්න අවස්ථාව මං හදලා දෙනවා. මොකද ඔයගොල්ලෝ කැමැතිම සින්දු ටික දවල් එක වෙනකන් එක දිගට අහන්න chance එක අරගෙන තමයි දේදුණු මාවතෙන් අදත් සුපුරුදු විදිහටම මම ඇවිල්ලා තියෙන්නේ. දැන් ඉතින් රටේ ලෝකේ දේවල් ගැන කතා කරනකොට අපි යල්ලපු රටපැත්තට අපි යන්න ඕනිනේ. ඉස්සර අපි හුඟක් ආසාවෙන් ටැමිල් චිත්‍රපටිවල දැකපු ආදරණීය රංගන ශිල්පියෝ දැන් ඒ රටවල් වල එක එක කැලාපවල මහා ඇමතිවරු වගේ දේවල් වලටත් පත් වෙලා තියෙනවා. තලපති විජේ. දැන් එයා තමිල්නාඩුවේ මහා ඇමතිවරයා විදිහට පත් වෙලා තියෙනවනේ. ඊයේ චන්ද ප්‍රතිපලත් නිකුත් වුණත් එක්ක ලංකාවේ අපේත් මාතෘකාව බලට මේ දවස්වල පත් වෙලා තියෙන්නේ. අර දවසේ පත් වෙලා තියෙන්නේ ඕක තමයි ඉතින්. ඔය මොන දේ කොයි විදිහට වුණත් දේදුණු මාවතෙන් වාට දෙන ආදරේ නම් වෙනස් වෙන්නේ නැහැ. මේ පැතර කෝල් එකක් ගන්න 0112 55 33 63 වට්ස්ඇප් කරන්න 0711 95 95 95. ෆේස්බුක් එක පැත්තේ අද දාලා තිනවා සෑහෙන අමාරු ප්‍රශ්නය. ඒකටත් උත්තර දෙන්න කට්ටියට එන්න පුළුවන්. මම ඒක නත් ඉස්සරහදි මතක් කරන්න. දවල් එක වෙනකන් අපි සින්දු අහගෙන ඉමුකෝ. මේ පැතර මැසේජ් කරන අතරේ ඕගොල්ලෝ අහන්න කැමති සින්දුවත් අපිට කියලා වන් අමතක කරන්න. එතකොට ඒ සින්දුවම දෙන්නත් පුළුවන්නේ.

FM Anupaha Anuhatrai Dashama Atta Net FM Divaina Pura.

මේ පැතර කෝල් කරන කට්ටිය කෝල් කරනවා වට්සප් මැසේජර් සෙවන කට්ටේ වට්සප් මැසේජර් සෙවනවා ඒ අතර මං අපේ අභියෝගයක් දීලා තියෙනවා ෆේස්බුක් ෆෑන් පේජ් එකේ අමාරු ප්‍රශ්නයක් අහලා තියෙනවා ටිකිරි ලියන්ට සම්බන්ධ ප්‍රශ්නයක් අහලා තියෙන එක හන්දම තමයි මම මේ සින්දු අද තෝරගත්තේ වත් එක අහන්න යන්න හදන්නේ කෝල් කරපු කට්ටිය එකතු කරගන්න කෝල් කරපු කට්ටිය අතරේ මුලින්ම අපිට කතා කරේ අපේ මීගමුවේ ඉන්න අමීෂා අමීෂට අද බොහොම සුන්දර දවසක් මොකද හරියටම මීට අවුරුදු 14කට කලින් තමයි ඒගාගේ ඊට පස්සේ යාගේ හස්බන්ඩ් මදුරුශංකගේ විවාහය සිද්ධ වෙලා තියෙන. අද වෙඩින් ඇනිවර්සරි එක සමරනවා. ලොකු දුව අදීෂා, ඊට පස්සේ දෙවෙනි දුව මොක්ෂා, චූටි දුව අහිංසා මේ හැමෝම මතක් කරන්න කියලා කිව්වා. හැබැයි කෙල්ල තුන්දෙනාම අද ඉස්කෝලේ ගිහිල්ලා ඉන්නේ. අම්මව තාත්තව ඒ වගේම තමයි පිටිපණ අනුෂිනී ෆැබ්‍රික් සෙන්ටර් එකේ තමයි අපේ අමීෂා වැඩ කරන්නේ. එතන ඉන්න බොස් ශිරාන්ව, ඊට පස්සේ මැඩම් ඉන්නවා මදුවන්ති. මේ හැමෝම ගොඩක් ආදරෙන් මතක් කරන ගමන් සින්දුවක් දෙන්න කියලා තමයි කිව්වේ. ඉල්ලපු සින්දුව නැතත් ඒ ගායකයාගේ වෙන සින්දුවක් හරි මං අනිවාර්යයෙන්ම ඔයාට දෙනවා අමීෂා. මොකද අද වෙඩි ඇනිවර්සරි එකනේ වාගේ මගේ පැත්තෙන් දෙන්න පුළුවන් තෑග්ගයි. ගම්පොල බැතර යන්න හදන්නේ ගම්පොල ඉන්දික සංජීව. මට කෝල් එකක් දීලා කිව්වා, ජනි මං වට්ස්ඇප් මැසේජ් එකක් දාලා තියෙන්නේ වහා මේක බලන්න කියලා. මට තාම මැසේජ් එක හොයාගන්න අමාරුයි, මං අනිවාර්යෙන් ඔයාගේ මැසේජ් එකක් කියවනවා ඉන්දික. ඊළඟට පොළොන්නරුවේ ඉඳන් අපේ රමණි අපිට කතා කරා සුපුරුදු විදිහටම. රමණි කිව්වා ලස්සන සින්දුවක් එයාට දෙන්න කියලා. ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. ඊළඟට මං යන්න හදන්නේ මගේ ඇඳුම් ටික මහන්න දෙන්න කෞශල්‍යා ටෙක්ස් ඇන්ඩ් ටේලර්ස් එකට. දන් තුන තමයි අපේ කෞශල්‍යා ටෙක්ස් ඇන්ඩ් ටේලර් එක තියෙන්නේ. ඉතින් එතන ඉන්න කෞශල්‍ය හැමදාම අපි වහගෙන ඉන්නවා. හස්බන්ව, පුතාලා, දුවලා මේ දෙන්නව හැමෝම එකතු කරගන්න කියලා තමයි කියලා තියෙන්නේ. මං යනවා ගන් තුනෙන් කෙලින්ම ප්ලේන් එකේ නැගලා කුවේට්. ප්‍රියන්ත අපිට කුවේට් ඉඳන් මැසේජ් එකක් දාලා තියෙනවා. එයාගේ වයිෆ් කාන්තිවත් එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්න කියලා තමයි කියලා තියෙන්නේ. ඊළඟට ජනි මල්ලි අපිටත් සින්දුවක් දෙන්නකෝ. අහංගම පංචාලියකේ ඉඳන් අපිට මැසේජ් එක දාලා තියෙන්නේ දිස්ලක්කා, ඉරේෂා, සමන්ති, නිලන්ති, ඒගොල්ලන්ගේ බොස් ඉන්නවා සාමානන්ද අයියා. මේ හැමෝම එකතු කරගන්න කියලා තමයි මැසේජ් එකේ දාලා තියෙන්නේ. ගොඩක් ආදරෙන් ඔයගොල්ලෝ හැමෝම එකතු කරගන්නවා. මේ පැත්තට වට්ස්ඇප් මැසේජ් එකක් දාන්න, මැසේජ් එක දාන අතරේවා කැමති සින්දුව මොකක්ද කියලා දාන්න, ඊට පස්සේ කෝල් එකක් ගන්න, ඊළඟට යන්න අපේ ෆේස්බුක් ෆෑන් පේජ් එකට. අද ටිකිරි ලියලා ඔක්කොටම ගැළපෙන ප්‍රශ්නයක් දාලා තියෙනවා.

0: பண்ணி ஏக்க தேதுனுமாவத்த
1: FM Anupaha FM Anuhatarai Dashumata Net FM
2: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
3: අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට බෝට්ටුවේ නීති විරෝධීව සංක්‍රමණය වීමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
4: වේලාව 10යි විනාඩි 23යි.
5: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නැහැ. රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා.
6: ඉතින් ෆ්‍රෙම්ස් අය එක්ක ඔයාට ඔයාව මගහැරෙන්නේ නැහැ.
7: ඔබේ සිහිනයත් විවසායකයෙක් වීමටද මසකට අවම රුපියල් 6000 බගින් වාරික 60ක් වසර 5කින් ගෙවා වසර 25ක් දක්වා මාසිකව ප්‍රතිලාභ රසක් ලබා ගන්න වැනිලා අපනයනයේ රන් සලකුණ වන සදාහරිත ප්ලාන්ටේෂන් සමග ඔබත් එක් වී සාඩම්බරණීය වෙළඳ කොටස්කරුවෙකු වන්න අවුරුදු 23ක අඛණ්ඩ විශ්වාසය දිනාගත් සදාහරිත ප්ලාන්ටේෂන් සමග ඔබත් හිමි පෙත්තට යන්න අපිට කතා කරන්න 076-44-11-600
8: නොයිනස් අධිවේගයක් සුපිරිම සබැඳියාවක් SLT Mobitel Fiber වෙතින් දැන් unlimited package රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනස අත්විඳින්න SLT Mobitel Fiber කොන්දේසිය අදාළ වේ
9: Meltol හිස රතය උණ සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය Meltol Paracetamol විශේෂයකි
10: Hey yo Cosmo

0: කලකිරි ෆන් එක පිරි එලකිරි කිරි
1: ශ්‍රී ලාංකික කුළුබඩු රසය ඉතිහාසය පුරාවටම අප ලොවම දින ඇත. එම රසය නව මාවතකින් විජය සමාගමේ සෝයා නගරස්තුලින් ඔබට දායාද කරයි. රසකාරක ඇත්තේම නැති විජය වෙජි සෝයා නගර්ස් රස ගන්වා ඇත්තේ අපේම දේශීය කුළුබඩු සාරේනි. රස රසකින් යුක්ත ගුණය සුවඳ පෝෂදායි බවින් ඉහළ සෝයා නගට්ස් නම් විජය. වෙජි නම් වෙජිම තමයි.
2: ඒවා අපිට වැඩක් නෑ. මගේ ණය ගෙව්වේ නැත්තම් ළමයි ඉන්නවා කියලා බලන්නේ. අල්ලලා දානවා පවුල් පිටින් තොට්ට. මේවා ඉතින් ගෑනුන්ගේත් වැරදි.
3: ඔබේ සැමියා ඕස්ට්‍රේලියාවට බෝට්ටුවෙන් යන්න ඕන කිව්වොත් කවදාවත් යන්න දෙන්න එපා. එහෙම වුණොත් ඔබට වෙන්නේ මේ වගේ කතා අහන්න. ඒ ගමන නැති කරන්නේ ඔහුගේ ජීවිතය. දරුවන් ගැන අගත පවුලින් නම්බුව ඔහ බේරා ගැනීම ඔබේ වගකීමයි. අවසන් ගමනට අනුබල දෙන්න එපා. ඕස්ට්‍රේලියාවට නීති විරෝධීව බෝට්ටුවෙන් යාමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
4: ඇයි ෂුගර් කියන මූණෙන්නකන සෙවන කළ මතුමේහ හරණී කැප්සූල් අරගෙන සතුටින් ඉන්න. අපේ වෙතකම අපේ උරුමය. 40 වසරක අභිමානය. සෙවන කළ ආයුර්වේද 0747 31 33 540.
5: මේ හස්බන්ඩ්
6: මොකද වයිෆ්?
5: මම ආව එක්කගෙන යනවා ලෝකේ රසම කෑම තියෙන හොටෙල් එකක බුෆේ එකට. ඔයා තෝරගන්නේ ඩිනර් එකද ලන්ච් එකද?
6: ඩිනර් එක. රෑනේ.
5: ආදත් වැරද්දුවනේ. ලෝකේ රසම කෑම තියෙන්නේ එහෙද? ලෝකේ රසම කෑම හදන්නේ මම. හිටු ගෙදර. දැන් ගන්න පොල්.
7: මණි මණි මේ
8: පවුල් ප්‍රශ්න නැතුව අහන්න ජනි එක දේ දුනු මාවත

පුංචි කාලට පොඩ්ඩක් ගිහිල්ලා එමුද? ඒ කාලේ ගෙදරට වෙලා අම්මගේ තුරුල්ලට වෙලා ඉන්නකොට ගෙදර හදපු කෑම වලින් ඔගොල්ලෝ ආසම කෑම ලිස්ට් එකක් දෙන්න කියලා කිව්වොත් අනිවාර්යෙන් කළු පොල් මාළුව තියෙනවා කියලා මන් දන්න. කොස්සට කළු පොල් මාළුව. ඕකට ඉතින් කළු පොල් මාළුව කියලා කියනවා, කොස්සට කළු පොල් මාළුව කියලා කියනවා, කකුටු මාළුව කියලා කියනවා. නම් ගොඩකින් කියනවනේ. මන් දන්නවා 1998 අවුරුද්ද ඉපදිලා ශිෂ්‍යත්ව විභාගයේ ලියපු අපේ ආදරණීය යාළුවන්ට නංගිලට මල්ලිලට නම් කවදාවත් අමතක වෙන්නේ නැති දෙයක් තමයි කොස්සට කළු පොල් මාළුව කියලා කියන්නේ. හරි, ඒ කොස්සට කළු පොල් මාළුව ඉතින් අද හදන්න ගියොත් එහෙම ඔක සෑහෙන කරදරයක් වෙන වැඩක් වෙනවනේ. කොස්සට වෙනම එකතු කරන්න ඕනේ. ওই ටික හරියට සුද්ධ කරලා තලලා කරලා අරගන්න ඕනේ. පොල් ටික බදලා කරලා අරගන්න ඕනේ. කොච්චර වදයක් දුකක් ඔයාට විඳින්න වෙයිද මේ කාර්යබහුල ජීවිතයත් එක්ක ඒ රස ඔයාගේ දිවට දැනෙන්න සලස්සන්න. හැබැයි ඒ ගැන හරියටම දන්න හන්ද තමයි ඔයාට ඇවිල්ලා තියෙන්නේ ෆ්‍රීලන් වෙතින් මාතර ෆ්‍රීලන් කොස්සට කළු පොල් රස ඇති සෝයාමී. දැන් හැම රසකින්ම සෝයාමීට එනවනේ, දැල්ලෝ රසෙන්, මාළු රසෙන්, ඔය හැම රසෙම එන අතරේ අපේ අතීතය අපිට මතක් වෙන රසයක් තමයි කොස්සට කළු පොල් රස ඇති සෝයාමීට් කියලා කියන්නේ. දැන් ඉතින් මාතර ෆ්‍රීලන් ආයතනයට පින් සිද්ධ වෙන්න අපේ අතීතය මතක් කරගන්න ගමන් අපේ දිවට ඒ රහ දැනෙන්න ඔයාට අවස්ථාව ලබා ගන්න පුළුවන්. මුලින්ම කරන්න තියෙන්නේ කුළුබඩු පැකට්ටුවක් එක්ක සෝයාමීට් පැකට් එකක් අරගෙන ඇවිල්ලා තියෙනවා ෆ්‍රීලන් වෙතින් කොස්සට කළු පොල් රස ඇති සෝයාමීට්. මේකත් එක්ක හොඳට සීසන් කරලා හදලා ගත්තා කියලා කියන්නේ අර ඒ කාලේ රස ඒ විදිහටම ඔයාට දැනෙනවා. අමුතුවෙන් කරදර වෙන්න දෙයක්වත් නැහැ. දැන් අද හවසට ගෙදර යන ගමන් වැඩට ඉවරලා ගෙදර යන ගමන් කඩේට ගිහිල්ලා එහෙම හදුවන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඕනිම කඩේක ෆ්‍රීලන් නිෂ්පාදන තියෙනවා. ගිහිල්ලා ෆ්‍රීලන් කොස්සට කළු පොල් රස ඇති සෝයාමීට් පැකට් එකක් අරගෙන බලන්න වයිෆ්ට හදන්න අමාරුවකුත් නැහැ. ඔයාට රසවත් කෑම වේලක් ගන්නත් ලේසියම අවස්ථාව හම්බ වෙනවා. අවුරුදු 40ක් පුරා අපිත් එක්ක ඒ විශ්වාසය රැකගෙන ඉඳපු ෆ්‍රීලන් සන්නාමේ යටතේ නහඳා මේ රස ගැන අපිට අමුතුවෙන් කියන්න දෙයක්වත් නැහැ. සින්දුවට යන්න කලින් ටග් ගාලා කට්ටියක් එකතු කරගන්න හදන්නේ. WhatsApp එක පැත්ත තමයි බලන්න ඕනි, Facebook එක පැත්තත් බලනවා. හොඳේ මතක තියාගන්න මම Facebook එකේ ඉන්න කට්ටියගේ නමුත් කියනවා. දෙහිවල නැදිමාල ඇන්ඩර්සන් පාරේ චන්දන ස්ටෝර්ස් එකේ ඉඳන් අපේ චන්දනයි චාන්දනී අහගෙන ඉන්නවා. එයා ඉල්ලන්නේ යොහානිගේ සින්දුවක්. මම දෙන්න try කරන්නම් යන්න කලින්. ඊළඟට නැවකට කොට වෙන්න හදන්නේ. මේ නැවට කොට වෙලා මං යන්නේ මුහුදට නෙවෙයි කෑගල්ලට. කෑගල්ලේ ටයිටැනික් සැලෝන් එකේ මේ වෙලාවේ සද්දටම අපි වහගෙන ඉන්නවා කියලා අපේ තුෂාර කතා කරලා කිව්වා. සුන්දරම් බොස් ඉන්නවා, කමල් අයියා ඉන්නවා, මේ හැමෝම ගොඩක් ආදරෙන් එකතු කරගන්නෝ. දැන් ඉතින් මේ කෑගල්ල පැත්තේ කට්ටිය කෙලින්ම ඒගොල්ලන්ගේ කොණ්ඩේ කපා ගන්න ඕනි වුණාට පස්සේ යන්නේ අපේ ටයිටැනික් සැලෝන් එකට තමයි. මොකද net අහන ගමන් කොණ්ඩෙත් කපා ගන්න පුළුවන්. ඊළඟට කොණ්ඩ කපා ගන්න කොල්ලෝ ටිකේ පැත්තට යනකොට කෙල්ලෝ ටික යන්නේ රිකිල්ල ගස් කඩයි මගිල පෙටියේ තියෙන අපේ සැලෝන් දිනේ ශ්‍රීයකට. එතන ඉතින් සංදීපනී නංගි, නුවන්තිකා නංගි, ශාමා විජේසිංහ අක්කා මේ හැමෝම දේදුණු මාව තහන ගමන් තමයි වැඩ කරන්නේ. ඉතින් ගොඩක් ආදරෙන් කට්ටියම එකතු කරගන්නවා. ඊළඟට කියන්න තියෙන්නේ මේ පැත්තට කෝල් කරන්න 011-2-55-33-63 WhatsApp message එකක් දාන්න 011-95-95-95. අද ඔළුව විකාර වෙන විදිහ ප්‍රශ්නයක් අහලා තිනවා Facebook fan page එකේ. යන්න අපේ net FM Facebook fan page එකට අපි අහලා තියෙන ප්‍රශ්නටත් හරි උත්තරේ comment එකක් දාන්න බලන්න.

නැත් FM Facebook fan page එක පැත්තට ගියාට පස්සේ මේ වෙලාවේ සෑහෙන දිනක අපි අහලා තියෙන ප්‍රශ්නෙට කමෙන්ට් කරගෙන කරගෙන කරගෙන කරගෙන යනවා. සමහරුන්ට නම් හරි උත්තරේ හිතාගන්න පොඩ්ඩක් අමාරු වෙලා තියෙනවා. මොකද මං අහලා තියෙන ප්‍රශ්නෙට හිතපු ගමන් එන උත්තරේ හරි උත්තරේ නෙවෙයි හන්දා. මං අහලා තියෙන ප්‍රශ්නේ මොකද්ද කියලා කියන්නේ නැහැ. ඒක රහසක්. ඒක මගේ Facebook fan page එකට ඇවිල්ලා post එකට comment කරන අයගේ අතර තියෙන රහස. මං පෝස්ට් එකට දාලා තියෙන උත්තර කියන්නේ නැතුව අපි කමෙන්ට් කරලා තියෙන කට්ටිය ගැන මතක් කරගෙන යන්නම්. අපි මාලා වන්නියාරච්චි අපිට කමෙන්ට් කරලා තියෙනවා, මාලිනී ඉන්නවා, කසුන් නාගහවත්ත ඉන්නවා, ඊට පස්සේ දර්ශ සියඹලා පිටිය, ඊට පස්සේ අමීෂා රංගිකා ඊයත් අපි වහගෙන හිටිය, අදත් අපි වහගෙන ඉන්නවලු වැඩ කරන තැන ඉඳන්. ඊට පස්සේ අපේ හෙල්මට් ජැකට් කඩේ අතුකෝරලා ඊයත් අපේ ප්‍රශ්නට උත්තරයක් දාලා තියෙනවා. එයා අහලා තියෙනවා සමනල ගැටේ වැටෙන ප්‍රශ්න කොහෙන්ද හොයාගන්න කියලා. ඊට පස්සේ කුමාරි පෙරේරා, මధుර අමිත් මේ හැමෝම එකතු කරගන්න කියලා කියනවා. මේ අද තව වෙඩින් ඇනිවර්සරිස් ගොඩාක් තියෙනවා. අමේෂා රංගිකා අපිට ඊයේත් කමෙන්ට් එකක් දාලා තිබුණා පෝස්ට් එකට, ඊයේ නම් බර්ත්ඩේ විෂ් එකක් ගැන දාලා තිබුණේ. අද අපේ අමේෂාගේ අවුරුදු 14ක් වෙන මේ එකම එක්කිනා නේද මං කිව්වේ කලිනුත් නේද? හරි හරි හරි හරි, අපිට කෝල් එකකුත් දීලා දැන් අපිට ෆේස්බුක් පෝස්ට් එකට කමෙන්ට් එකකුත් දාලා තියෙනවා. ඊළඟට නිලන්ත කමෙන්ට් කරලා තියෙනවා, අනිල් කටු ගම්පල, ඊට පස්සේ රිද්මා ඉරෝෂණී, ප්‍රියන්ති ෆර්නෑන්ඩෝ, සමන් කේ, අබයපාල, උපුල් නිශාන්ත, මේ වගේ ගොඩ දෙනෙක් මේ වෙනකොට අපේ ෆේස්බුක් පෝස්ට් එකට කමෙන්ට් දාගෙන යනවා. නුවන් වීරකෝන් ඉන්නවා. නුවන් වීරකෝන් අපිට ෆේස්බුක් පෝස්ට් එකට කමෙන්ට් එකක් විතරක් දාලා නතර වෙලා නැහැ. ඒගොල්ලෝ පින්නවල ඇත්තතුරු සෙවණින් දන්නේ අපි වහගෙන ඉන්නේ. එතන වැඩ කරන ගමන් කට්ටියම අහගෙන ඉන්නවා කියලා අපිට WhatsApp message එකකුත් දාලා තියෙනවා. නුවන් ගොඩක් ආදරෙන් නුවන් ඔයාවයි ඔයාගේ ටීම් එකේ හැමෝමයි අපි මේ අහන්න යන සින්දුවට එකතු කරගන්න. දැන් මේ අහන සින්දුව තියෙනව නේද? මේ සින්දුව තමයි යාළු වෙච්ච අලුත අපේ බුත්තල ඉන්න ශ්‍රියානිට එයාගේ හස්බන්ඩ් වසන්ත ලියලා එවල තියෙන ලියුම් කඩදාසියක. ඉතින් අද තමයි ඒගොල්ලන්ගේ, අද නෙවෙයි ඊයේ, ඊයේ තමයි ඒගොල්ලන්ගේ 25 වෙනි වෙඩින් ඇනිවර්සරි එක තිබිලා තියෙන්නේ. අද කට්ටිය වෙඩින් ඇනිවර්සරිස් ගැන කියන්න මේ පැත්තට කෝල් ගන්නවා. ඉතින් ටක් ගාලා අපේ ශ්‍රියානිත් කෝල් එකක් අරගෙන මට කිව්වා ඊයේ අපේ වෙඩින් ඇනිවර්සරි එක තිබුණා, අපි ගැන තනේ මතක් කරන්න කියලා. දුව ඉන්නවලු, දුවයි පුතයි දෙන්නා මතක් කරන්න කියලා කිව්වා. පුතා කැම්පස් එකේ, දුව ටියුෂන් ක්ලාස් ගිහිල්ලා, අපේ ශ්‍රියානි ගෙදරට වෙලා සද්දෙටම අපි වහගෙන ඉන්නවා කියලා තමයි මතක් කරලා කිව්වේ. ගොඩක් ආදරෙන් කට්ටියම එකතු කරගන්නවා. මහනුවර අම්පිටියේ ආර්ය ටේලර්ස් එකේ සෝමතිලක අයිය ඇතුළු කණ්ඩායම මේ වෙලාවේ අපි වහගෙන ඉන්නවා. පුතා ආදිත්‍යව මතක් කරනවා. ඊළඟට යන්නේ මීගමුවට. මීගමුවේ අපේ ධනංජය බණ්ඩාර. ඉතින් මීගමුව කිව්වට පස්සේ ධනංජය බණ්ඩාරලා ගෙදර කියලා කියන්නේ අපේ ගෙවල් වගේ තමයි. සෙන් ඇන්තනිස් රෝඩ් එකේ තමයි මීගමුවේ අපේ ධනංජය බණ්ඩාර ඉන්නේ. ඊළඟට ඒගොල්ලන්ගේ පවුලේ කට්ටිය ඉන්නේ දංකොටුවේ ශ්‍රී සුමංගල මාවතේ. මාලනී අක්කා, මහින්ද අයියා, ආනන්ද අයියා, මීනා, අනුර, කුකු අයියා, අජිත්, මේ කට්ටිය ලොකු වැඩක් කරන ගමන් සද්දෙට අහගෙන ඉන්නවලු. ගොඩක් ආදරෙන් කට්ටියම අපි මේ හන්න යන සින්දුවට එකතු කරගන්නවා.

0: FM Anupaha, FM Anuhadrai Dashma Ada, Net FM.
1: වේලාව ඔබ වෙතගෙන එන්නේ.
2: සින්දරෙල්ලා වගේ මං නම් ඉන්නේ මව බේර ගන්න කවුරුත් තැනකම්.
3: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. Commercial Credit.
4: වේලාව 10යි විනාඩි 45යි.
5: ඉගෙනුමට හොඳ මාතෘවැල මාස්ටර් ගයිඩ් පෙරපාසලේ සිට 13 ශ්‍රේණිය දක්වා සියලු වැඩපොත් ඇතුළු නවතම ප්‍රකාශන ළඟම පොත්හලෙන් හෝ මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින් 0772013036 අලුත් තැනක් අඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් වෙතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් භාණ්ඩ රැසක් ඔබත් අද මේවිත් වෙනස වටහා ගන්න ශාකා මාතලේ කඩුවෙලා අතුරුගිරිය නාරම්මල ගනේ මුල ගම්පොල කසාගල ග්‍රීන් සුපර් කසාගල සමූහ ව්‍යාපාරයේ වෙතින්
6: නොවිනස් අධිවේගයක් සුපිරිම සබඳියාවක් SLT Mobitel 5 වෙතින් දැන් unlimited package රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනසක් විඳින්න SLT Mobitel 5 කොන්දේසි අදාළ වේ.
7: වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු කර නැති ඉහළ ගුණාත්මක භාවයෙන් යුතුව ඔබේ කැමවෙල රසින් රසගන්වන මාතර ෆ්‍රීලන්ඩ් ඩෙවල් චිකන් රස සෝයා මීට්.
8: හලෝ Hello. Hello. මට අහන්න ගොඩක් දේවල් තිබුණත් එයාට කියන්න මොකුත්ම තිබිලා නැහැ.

0: අන්ධාරම් රෑ හතට නොස්ටැල්ජියානු රෝමාන්තික මතක ස්මරණයා.
1: නොවිනස් අධිවේගයක් සුපිරිම සබැඳියාවක් SLT මොබිටෙල් 5 වෙතින් දැන් අන්ලිමිටඩ් පැකේජ් රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම අන්ලිමිටඩ් වෙන සාත් විඳින්න SLT මොබිටෙල් 5 කොන්දේසි අදාළ වේ.
2: මේ හස්බන්ඩ්
3: මොකද වයිෆ්?
2: ඔයාගේ එක්ස් ගර්ල් ෆ්‍රෙන්ඩ් ඔයි මමයි ඡන්ද ඉල්ලුවටින් ඔයා කාටද ඡන්ද දෙන්නේ?
3: වෙන කාටද වයිෆ්? ඔයාට
2: අදත් වැරද්දුවනේ. ඡන්ද ඉල්ලනවා වගේ මෝඩ වැඩක් මම කරයි කියලා හිතනවද? ඒ වගේ මෝඩ වැඩ කරන්නේ ඔයාගේ එක්ස් ගර්ල් ෆ්‍රෙන්ඩ් ම තමයි.
4: පවුල් ප්‍රශ්න නැතුව අහන්න ජනි එක දේ දුනු මාවත.
5: පවුල් ප්‍රශ්න නැතුව අහන දේ දුනු මාවත අහනකොට ඔය ගොඩාක් පවුල් ප්‍රශ්න වලට හේතුව වෙන්නෙත් සමහර විට ඔයාගේ අලුත් ගෙදරක් නැතිකම වෙන්නත් පුළුවන්. අන්න අන්න අන්න ඒකට උත්තරයක් තියෙනවා. දැන් ඔයාට ඉඩමක් තියෙනවා. හැබැයි ගෙයක් හදාගන්න එක පරක්කු කරගෙන ඉන්නේ සල්ලි ප්‍රශ්න හන්ද වගේ දෙයක් නම් ඔයාට තියෙන ප්‍රශ්නේ කැදල් එන්ටර්ප්‍රයිසස් එකට දැන්ම කෝල් එකක් දෙන්න ඕනේ. ගොඩක් වෙලාවට අපිට වෙන දෙයක් නේ පවුලෙන් අපිට හම්බ වෙනවා ඉඩම. හැබැයි ඉඩම හම්බුණා වගේ නෙමෙයි උතන ගෙයක් හදාගන්නවා කියලා කියන්නේ තීනයක්. ගෙදරත් තීනයක්, ගෙයක් හදනවා කියන්නේ තීනයක්. අන්න ඒ හීනෙට අත්තටු දීලා ඔයාගේ සිහින නිවස හදලා දෙන්න බලාගෙන ඉන්නවා කැදල් එන්ටර්ප්‍රයිසස්. සල්ලි ප්‍රශ්නයක් කරගන්නත් එපා. ගෙදර හදන්න වියදම කීයක් ගියත් ඒ ගාන අවුරුදු 10ක් අරගෙන හිමීට ගෙවන්න chance එක කැදල් එන්ටර්ප්‍රයිසස් ඔයාට ලබා දීලා තියෙනවා. 0744390352 50 0744390352 50 කතා කරොත් වැඩි විස්තර ඔයාට දැනගන්න පුළුවන්. නිකන් සාමාන්‍යයෙන් ගණන් පිළිබඳව අදහසක් ඔළුවට දාගන්න ඕනි නම් මම නිකන් කියන්නම්, කාමර දෙකක් තියෙන සාමාන්‍ය මට්ටමේ ගෙයක් ඔයාට හදාගන්න පුළුවන් රුපියල් ලක්ෂ 40කි 4 මිලියන් වගේ ගියාට පස්සේ. සාමාන්‍යයෙන් ඒ වගේ ගාණක් කියලා කියන්නේ මේ දවස්වල නම් එච්චර ලොකු ගාණක් නෙවෙයි. ගෙයක් හදනවා වගේ වැඩක් එක කල්පනා කරද්දි ඒක හන්දා මේ chance එක මිස් කරගන්න එපා. කැදල් එන්ටර්ප්‍රයිසස් එකට දැන්ම කෝල් එකක් දීලා වෙලාව වෙන් කරගෙන ඒගොල්ලෝ ගිහිල්ලාම හම්බ වෙන්නකෝ. මහරගම තමයි තියෙන්නේ ඔෆිස් එක.

මේ බයි අන්තිම සින්දුව අපි අහන්න යන්න හදන්නේ. හැබැයි ඊට කලින් කට්ටිය එකතු කරගන්න ඕනේ. කොල්ල ගොඩක ලියාගත නම් ගොඩක් තියෙනවා කියන්නේ. මේ ඇහෙනවනේ කොල්ලවල සද්දි. මං යන්න හදන්නේ දැරණියගල පැත්තට ගිහිල්ලා එන්න. දැරණියගල ඉඳන් අපේ ස්වර්ණමාලි මට කෝල් එකක් ගත්තා. එයාගේ පුතවාවයි දුවවයි හස්බන්ඩ්වයි සින්දුවට එකතු කරගන්න කියලා කිව්වා. කිතුල් කොටේ පැත්තට ගියාට පස්සේ අපේ ප්‍රේමසිරි අපිට කතා කරා. ගුණවති ඉන්නව ඒගොල්ලන්ගේ අම්මා. ඊට පස්සේ දිනූෂා, ගණේෂා, චමිලානි, බිම්සර, කිරණිඳු කටියම එකතු කරගන්න ඕනි මේ සින්දුව. මං ඊළඟට යනවා කිලීම ගාල්ල පැත්තට ගිහිල්ලා එන්න. ගාල්ලටත් ගිහිල්ලා ඔය බද්දේගම උඩුගම් පාරේ යද්දි තමයි හම්බ වෙන්නේ මේ උණන්විටිය පාලම. උණන්විටිය පාලම ගාව ත්‍රිවිල් පාක් එකට ගියෝතින් සද්දටම net fm අහන කට්ටියක් බලා ගන්න පොළො. අපේ ත්‍රිවිල් පාක් එකේ යාළුවෝ කට්ටියේ ඉන්න. අපිට කතා කරේ අනුර. අනුරට කියන්නේ සුදු බේබි ටැක්සිය කියලානේ. ත්‍රිවිල් පාක් එකේ කට්ටිය ඉන්නවා. චානක ඉන්නවා. චානකට ආදරයට කියන්නේ චීනා කියලා. මන් දන්නේ ඔය අනුර කියන දේවල් තමයි මං කියන්නේ චීනා නෙමෙයි චානක. තුෂාර බෝයි ඉන්නවා. ඊට පස්සේ අපේ අනුරගේ වයිෆ් මල්කාන්ති, පුතා සංජය, දුව කසුන්, මේ හැමෝම ගොඩක් ආදරෙන් අපි මේ අහන සින්දුවට එකතු කරගන්නවා. ඊළඟ පැයේ ආයේ තම්බෙමු. එතකන් කෝල් කරන්න, WhatsApp messages එවන්න, Facebook post එකට comment කරන්න.

0: FM Anupaha, FM Anuhatarai Dashmata, Net FM.
1: Net FM, Dedunu Mavata. ඔබ වෙත ගෙන එන්නේ
2: අකුණු ලකේ නම ඔබ වන්න රට පුරාම රසගෙන යන අවුලේ සෑම රස කරකන මාතර ෆ්‍රීල නූඩල්ස් ටේස්ට් එකේ ට්‍රස්ට් එක
3: එදා ආච්චි හදපු කොස්සට කළු පොල් රස දැන් අම්මගෙන් දුවටත් මාතර ෆ්‍රීලන් කොස්සට කළු පොල් රස සොයා මීට් වර්ණකාරකත් නැ රසකාරකත් නැ
4: දැන් හැමෝම ගන්න හැමෝම දන්න KD Rice Leader 125 petrol bike. EFI තාක්ෂණය නිසා petrol සුවඳටත් දුවනවා. රුපියල් ලක්ෂයක discount එකක්. Helmet jacket free. KD Rice Leader 125 bike. KD Rice Motor Company Private Limited වෙතින්ම පමණයි. 077-406-4397.
5: අත්‍යවශ්‍ය වාන්න සඳහා අඩුම මිලටත් වඩා අඩුවෙන් සුදු කැකුළු කිලෝව රුපියල් 199යි සුදු සීනි කිලෝව රුපියල් 209යි මුංගිට කිලෝව රුපියල් 875යි රතු පරිප්පු කිලෝව රුපියල් 279යි ලොකු ලූණු කිලෝව රුපියල් 149යි රතු ලූණු කිලෝව රුපියල් 320යි අර්ථාපල් කිලෝව රුපියල් 259යි ලංකා සතුස ජාතියේ මිල තීරක
6: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා සිත් බඳගනි කල් පවති අවලක්ෂණ නොවි ඔයත් වහලට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි
7: අක්මා විතල් ෆැටි ලිව බය වෙන්න එපා සෙවනගල ලිව බූස්ටින් කැප්සූල් අරගන්න අපේ වෙදකම අපේ උරුමය 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 047-31-33-540
8: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
9: Hey yo යම එන හැම තැන anytime set වෙන flavor delikiri padamak වෙලයි මේ ගැන දැනුවත් මලේ වසකල කිරි fun එක පිරි එල කිරි
10: වෙලාව 11:00

0: අපේ රටතට ඔබ වෙතගෙන එන්නේ
1: මෙඩෝලි සෑම මොහොතක්ම රසවත් කරයි.
0: මේ පැයි රටතොට පැයෙන් පැය අලුත් වන අලුත් පැයි විමසුම.
2: අයිබෝන් මේ පැයි රටතොට සමගින් මම සචිනී. ඇමරිකාවුන් නැව් ඉලක්ක කර ප්‍රහාර එල්ල කළහොත් ඉරානය ලෝක සිතීමෙන් අතුගාතමට බවට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරුවන්ගවා තිබෙනවා. ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරාන හමුදාවන්ට එලෙස අනතුරුවන්ගවා තිබෙන්නේ හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කිරීමට උත්සාහ කළ ඇමරිකානු නාවික හමුදාවට අයත් ප්‍රහාරක නෞකාවකට ඉරානය මිසයිල් ප්‍රහාර දෙකක් එල්ල කළ බවට වාර්තා පළ වී තිබූ පසුබිමකයි. ෆොක්ස් නිවුස් සමග දුරකථන සාකච්ඡාවකදී ඩොනල්ඩ් ට්‍රම්ප් මේ බව පවසා ඇති බවයි විදේශ මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ. දවස මැද වාර්තාකරණයේ දහවල් 12ට බලාපොරොත්තු වන්න.
3: ඔබ වෙත ගෙන එන්නේ
4: අකුණු ලකේ නම හොබවන රට පුරාම රසගෙන යන අවුලේ සෑම රස කර කන මාතර ෆ්‍රීල නූඩල්ස් ටේස්ට් එකේ ට්‍රස්ට් එක.

මුල් පිටින් හවුල අහන්න ජනි එක දේ තුනු මාවත දේ තුනු මාවත

ඉල්ලීම් ඊට පස්සේ ගොල්ලන්ගේ වෙඩින් ඇනිවසරි ගැන බර්ත්දේස් ගැන ඔක්කොම මං කියනවා. ගාල්ල ගෝනපුර අපේ මල්කි කෝල් එකක් දුන්නා. ඊට පස්සේ ගාල්ල අක්මීමන ඉඳන් අපේ ලක්ෂ්මි කෝල් එකක් දුන්නා. පුතාලා දෙන්න දිශාන් මදුශංකයි දිල්ෂාන් මදුශංකයි එතු කර ගන්න කියලා කිව්වා. ඊට පස්සේ ගාල්ලෙන් කෙලීම වෙනස් පැත්තකට එනවා කහවත්ත පැත්ත. කහවත්තේ ප්‍රසාද් මෝටර්ස් එකේ මේ වෙලාවේ අපි වහගෙන ඉන්නවා. විනීත තමයි කෝල් එක දුන්නේ. අසේල, චමිල, ඊට පස්සේ චමින්ද බොස්ලා තුන්දෙනා එකතු කරගන්න කිව්වා. ඊට පස්සේ අනුහස් වැඩ කරනවා කිව්වා. ඒ කට්ටිය එකතු කරගන්න කිව්වා. ඊට පස්සේ යනවා කෑගල්ලේ ශාන්ත ටේලර්ස් එකට ගිහිල්ලා ඉන්න. කෑගල්ලේ නිදහස් මාවතේ තමයි ශාන්ත ටේලර්ස් එක තියෙන්නේ. ශාන්ත ටේලර්ස් එකෙත් මේ වෙලාවේ සද්දෙටම මාව අහගෙන ඉන්නවා කියලා අපිට කතා කරලා කිව්වා. ඌරා පොළ පැත්තට යන්න හදන්නේ. ඌරා පොළත් රුවන්වැල්ල පාරට ගියාට පස්සේ අපි යනවා කෙලීම නිශාන්ත ස්ටෝස් එකට. නිශාන්ත ස්ටෝස් එකේ මේ වෙලාවේ නිශාන්ත ඇතුළු කට්ටියම අපි වහගෙන ඉන්නවා. මේ කඩේ ඉන්නවා වැඩ කරන කට්ටිය. ඊට පස්සේ බබාල දෙන්න, වයිෆ් නිරෝෂා, විශේෂයෙන්ම මේ ක්‍රිෂ්ණසාමි මාමව එකතු කරගන්න කියලා කිව්වා. දැන් ඊළඟට සින්දුවට යන්න කලින් මතක් කරන්න ඕනේ, මේ පැත්තට කෝල් කරනවා, වට්ස්ඇප් මෙසේජ් එවනවා වගේ තමයි මම ෆේස්බුක් එකේ අමාරු ප්‍රශ්නයක් අහලා තියෙනවා. ඒ ප්‍රශ්නටත් උත්තර දෙන්න අමතක කරන්න එපා. යන්න netfm facebook fan page එකට.

0: FM Anupaha Anu Hatrai Dashama Atta Net FM Divaina Pura
1: මෙච්චර වෙලා කෝල් එකක හිටියේ අපිට ඉතින් කට්ටිය කෝල් කරනවා ඒගොල්ලන්ගේ විස්තර කියනවා ඒ කතා කරන්න ගත්තට පස්සේ ඉතින් ෆෝන් එක තියන්නේ නැහැ අපි කතා කරගෙන ඉන්නවා ලොකු චැට් එකක් දානවා මේ ගෙදරදී කෑම උයනකොට සෑහෙන කරදරයක් ඉතින් උයන්න හැම ගන්නවා කියලා කියන්නේ නේද අපිට වඩා අපේ වයිෆ්ලා අම්මලා තමයි දන්නේ උයනගේ තියෙන රඟේ හැබැයි ඉතින් මෙහෙමයි රසට කෑමක් බීමක් හදන එකත් එක විදිහක කලාවක්. දැන් හිතන්නකෝ ඔයා ගෙදර මහන්සියෙන් ඉන්න වෙලාවේ බොහොම ලේසියෙන් හදාගන්න පුළුවන් කෑමක්නේ නූඩල්ස් කියලා කියන්නේ. හැබැයි වෙළඳපොලේ නූඩල්ස් වර්ග කොච්චර තිබුණත් අපි නූඩල්ස් කන එක ගැන පොඩ්ඩක් දෙපාරක් හිතනවා. මොකද නූඩල්ස් ටික හදාගන්න ගියාට පස්සේ අර හරි ප්‍රමිතියක් නැති නූඩල්ස් එක්ක ඔයා හදන නූඩල්ස් එක ඇලෙන්න ගන්නවා. එහෙම නැත්නම් කැඩෙන්න හදනවා. ඔයා නූඩල්ස් කනවා කියන වැඩෙත් කලාවකට කරන්න ඕනි වැඩක්නේ. අන්න ඒ හින්දා තමයි ඔයාට මතක් කරන්න හදන්නේ ෆ්‍රීලන් වෙතින් එන නූඩල්ස් ගැන. විනාඩි කීපයකින් බොහොම ලේසියෙන් හදාගන්න පුළුවන් ෆ්‍රීලන් නූඩල්ස් එක්ක ඔයාගේ ගෙදර කෑම වේල තව තවත් රසවත් කරගන්න පුළුවන්. ඒ වගේම තමයි පෝෂණ ගුණයේ නනෝණයි. අර තැම්බෙනකොට බිරි වෙන්නේ නැහැ, අල්ලනකොට කැඩිලා යන්නේ නැහැ. මේ කතන්දර මොකුත් නැති ෆ්‍රීලන් නූඩල්ස් ගැන තමයි මේ වාට මතක් කරන්නේ. මං කියවනේ මහන්සියෙන් ඉන්න වෙලාවට ලේසියෙන්ම හදාගන්න පුළුවන් ෆ්‍රීලන් නූඩල්ස් කියලා. ඒකට හේතුව තමයි විජලනය කරන ලද ස්වභාවික එළවලු පැකට් එකකුත් ඔයාගේ ෆ්‍රීලන් නූඩල්ස් පැකට් එක ඇතුළට දාලා තමයි ෆ්‍රීලන් නූඩල්ස් එවන්නේ. ඒක හන්දා එළවලු කප කප නිකන් වද වෙන්න දෙයක්වත් නැහැ. ඔයාලට එළවලු නූඩල්ස් එකක් බොහොම ලේසියෙන් හදාගන්න චාන්ස් එක ෆ්‍රීලන් එක හම්බ වෙලා තියෙනවා. ඒ වගේම තමයි නූඩල්ස් පැකට් එක ඇතුළේ තුන බහ පැකට් එකක් වෙනම තියෙනවා. දන්නවනේ ඉතින් ෆ්‍රීලන් තුන බහ ටික ගැන. ඒකට ගැළපෙන විදිහට නූඩල්ස් එකට ගැළපෙන විදිහට බොහොම රස තුන බහ පැකට් එකක් එනවා. අමුතුවෙන් රසකාරක ඒව මේවා මුකුත් දාලා නැහැ. ලංකාවේ අපේම දේශීය ගොවියන්ගෙන් අරගන්න දේශීය අමුද්‍රව්‍ය පාවිච්චි කරලා තමයි ෆ්‍රීලන් නූඩල්ස් පැකට් එක ඇතුළේ තියෙන විජලනය කරපු එළවලු ටික, ඔය තුන පහ දාන ටික, ඒ ඔක්කොම හදලා දීලා ඔයාගේ අතට ඉවලා තියෙනවා. ෆ්‍රීලන් නූඩල්ස් කියලා කියන්නේ ලංකාවේ විතරක් නෙවෙයි අන්තර්ජාතික වශයෙන් පවා ප්‍රමිතියට අනුව නිෂ්පාදනය කරන නිෂ්පාදනයක්. ඒ හන්දා විශ්වාසය ගැන අමුතුවෙන් හිතන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ග්‍රෑම් 500 සාමාන්‍ය නූඩල්ස් පැකට් එකේ ඉඳන් ඔයාට අරගන්න චාන්ස් එක තියෙනවා ෆ්‍රීලන් නූඩල්ස්. ඒ ගැනත් ඔයාට මතක් කරන ගමන්ම තමයි අපි ඊළඟ සින්දුවට කට්ටිය එකතු කරගන්න හදන්නේ. WhatsApp එක වැත්ත බලන්න හදන්නේ. මොකද දන්නවද, මට නිකන් තේරුණා මං අද WhatsApp එකට අවස්ථාව දුන්න අඩුයි කියලා. මඩපාත ඉඳන් ලක්ෂ්මන් අපිට මැසේජ් එකක් දාලා තියෙනවා. තමරා, නිශානි, චේතනා, තේජ, අවෝර් මේ හැමෝම එකතු කරගන්නවා. භාග්‍ය අවිෂ්ක එකතු කරගන්නවා. ඊට පස්සේ සේරුවාවිල ඉන්නවා KDA සමරසිංහ. මේ හැමෝම මතක් කරන්න ඕනේ. ඊළඟට ගුඩ් ආෆ්ටර්නූන් නෙමෙයි ගුඩ් මෝර්නින් ජනේ, අපිටත් ලස්සන සින්දුවක් දෙන්න. එහෙම කියලා ආයෙත් පාරක් මැසේජ් එකක් දාලා තින්නේ අපේ නුවන් පින්නවල ඇත්තතුරු සෙවණින් දන්නේ අපි වහගෙන ඉන්නේ. ගම්පොළ ප්‍රියදර්ශනි ජනී ලස්සන සින්දුවක් දෙන්න කියලා මැසේජ් එකක් දාලා තියෙනවා. හයි ජනී, අපිවත් සින්දුවකට එකතු කරගන්න. එහෙම කියන්නේ ඉබ්බාගම නැෂනල් වත්තේ ඉඳන් අපි වහගෙන ඉන්න ජිනේන්ද්‍ර ආයතනයේ ඉඳන් අපි වහගෙන ඉන්න නෙළුම් කාන්ති ඇතුළු පිරිස ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. ඊළඟට පොඩ්ඩක් ඉන්න මාකොළ ගල්පොත්ත හන්දියට යන්න හදන්නේ ප්‍රියන්ත සමරවීර මැසේජ් එකක් දාලා තිනවා. ඉතින් එයාගේ හැමදාම වගේ එකම යාළුව කට්ටිය 1981 අවුරුද්දේ සපුගස්කන්ධ මහවිදුහලේ ඉගෙනුම ලැබපු යාළුව ඔක්කොම එකතු කරගන්න කියලා තමයි මැසේජ් එකේ දාලෙවලා තියෙන්නේ. ජනී, අපිවත් සින්දුවකට එකතු කරගන්න. අදත් ලස්සන සින්දුවක් දෙනවද? නදීෂා හෙට්ටිගේ තමයි මැසේජ් එක දාලා තින්නේ. පුතාලා දෙනා දෙනිත්, ඒ වගේම තමයි චෙනුත්, හස්බන්ඩ් උපුල්, මේ හැමෝම එකතු කරගන්න කියනවා. ගාල් නිදන් තමයි අපිට මැසේජ් එක දාලා තියෙන්නේ. ගොඩක් ආදරෙන් අපි මේ අහන්න යන සින්දුවට එකතු කරගන්නවා.

0: FM Anu Paha, FM Anu Hatrai tak cuma ada, Net FM.
1: වේලාව ඔබ වෙතගෙන එන්නේ
2: අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට බෝට්ටුවේ නීති විරෝධීව සංක්‍රමණය වීමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
3: වේලාව 11 විනාඩි 24යි.
4: තාම ලක් එක චාර්ජ් කළේ නැද්ද?
5: මොකද්ද මහත්තයා?
4: ලක් එක චාර්ජ් කරන හැටි දන්නවද? Excite Power Play. Excite battery එක මිලදීගෙන warranty එක activate කර සෑම සතියකම අඟල් 55 LED TV එකක් දිනා ගන්න.
6: Meltdol, hisrathaya, una sempratishyawa, angapatha vedanawa, apahasu dina sadaha, ikman sahanaya. Meltdol, paracetamol visheshayaki.
7: Noinus adivegayak supirima sabeliyawak. SLT Mobitel fiber within then unlimited package rasak. 100 Mbps sita 1000 Mbps dakwa masakata rupiyal 5900 sita supirima unlimited wenasa athrindinna. SLT Mobitel fiber kondesi adalave.
8: ඔහු ඒ නැති කර දැමීමට උත්සාහ කරන්නේ ඔහුගේ ජීවිතේ පමණක් නොවේ ඔබගේ ජීවිතයයි දරුවන්ගේ අනාගතයයි ඔබ ඔහුව වැළැක්විය යුතුමයි අවසන් ගමනට අනුබල දෙන්න එපා ඕස්ට්‍රේලියාවට නීති විරෝධීව බෝට්ටු වෙන්න යාමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ
9: මේ හස්බ
10: මොකද වයිෆ්
9: දැන් ඔය යාළුවොත් එක්ක රෑ වෙනකම් පාටි දාලා ගෙදරවම ගේ ඇතුළට එන්නේ ඉස්සරහ දොරෙන්ද පිටිපස්ස දොරෙන්ද
10: පිටිපස්ස දොරෙන්
9: අදත් වැරද්දුවනි දැන් තමුන් හිතන් ඉන්නේ යාළුවොත් එක්ක රෑ වෙලා පාටි දාලා ගෙදරවම මං ගේ ඇතුළට ගනී කියලාද පාටි දාපු තැනකම ඉන්න එක

පවුල් ප්‍රශ්න නැතුව හැමෝම එකට හගෙන ඉන්න දේදුණු මාවතේ සින්දුව හන්න මේ පැත්තට ආපු කට්ටිය එකතු කරගන්න තමයි හදන්නේ. කෝල් කරපු කට්ටිය අතරේ ඉන්නවා මේ වෙලාවේ අපි වහගෙන ඉන්න අපේ විමල් අංකල්. විමල් අංකල් අපි වහගෙන ඉන්නේ හරියටම කිව්වොත් එහෙම බොර්ලැස් ගමුවේ වැවපාර කිට්ටුව තියෙන රන්දිකා කේක් ෂොප් එකේ ඉඳන්. ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. ඊළඟට ගම්පොල ඉඳන් අපේ ඉන්දික සංජීව ආයෙත් පාරක් කතා කරා. මං හිතන්නේ තාමත් මම WhatsApp message එක කියවලා නැද්ද කොහෙද මට හිතෙන්නේ. ඊට පස්සේ නුවරින් ධම්මි කතා කරා. එයා කෝල් කරලා අදලු පල්ලවෙනි වතාවට මේ පැත්තට කෝල් එකක් අරගත්තා. උපන්දින සුබ පැතුමක් දෙන්න තමයි අපිට කතා කරේ. ඔන්න අද දවසේ උපන්දිනය සමරනවා එයාගේ අක්කගේ පුතා. අපේ ධම්මිගේ අක්කගේ ලොකු පුතා චමිදු දිල්ෂාන්. එයා හැටන් පොලිසිය වැඩ කරනවා කියලා තමයි මට විස්තරේ කිව්වේ. ඉතින් චමිදු ඔයා අහගෙන දන්නේ ඉන්නේ කොහොම හරි ඔයාලට සුබ උපන්දිනයක් වේවා කියලා net fm team එකේ අපි හැමෝම ප්‍රාර්ථනා කරනවා. විශේෂයෙන්ම අපේ ධම්මි, ඊට පස්සේ ධම්මිගේ හස්බන්ඩ්, ඊට පස්සේ අපේ චමිදුට මල්ලිලා දෙන්නෙක් වෙන අපේ ධම්මිගේ පුතාලා දෙන්න ගොඩක් ආදරෙන් මතක් කරන්න කියලා තමයි කිව්වේ. කට්ටියම එකතු කරගන්නවා අපි මේ හන්න යන සින්දුවට. ඊළඟට මේ ලස්සන සින්දුව අහන්න යන්න කලින් මං යනවා දුම්බර පැත්තට ගිහිල්ලා එන්න. මොකද දුම්බර අපේ ලලිත් ප්‍රියංකර හැමදාම වගේ අදත් අහගෙන ඉන්නවා. ඊළඟට අපිට මැසේජ් එකක් දාලා තිනවා, සෑහෙන දිග මැසේජ් එකක්. මේ අපි ඇහැලියකොට චමින්ද මෝටර්ස් එකේ අපේ යාළුව කට්ටියට. බොස් චමින්ද, සනත්, රසින්දු, කුරුවිට කඹුරාව ඉඳන් බින්නි නගා, ඊට පස්සේ මාලින්ද, තනුෂ, ශාක්‍ය, විහාර, කුට්ටපිටියේ ලොකු නංගි නිලු, එයාගේ බබාලා, ඊට පස්සේ හැලියකට පොල්වත්තේ නිශාන්ත, සුසන්ත, වසන්ත, අයියලා මල්ලිලා කට්ටියම එකතු කරගන්න කියලා තියෙනවා. ඊළඟට කෑගල්ලේ පුෂ්පාංගණිත් අපිට මැසේජ් එකක් දාලා තියෙනවා. හයි ජනි, එයාගේ මහත්තයා නිමල්වත් එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්න කියලා තමයි පුෂ්පාංගණි අපිට කියන්නේ. ඊට පස්සේ අදත් ලස්සන සින්දුවක් දෙන්න ගලේ කඩේ රයිගම ඉඳන් අපිට සරච්චන්ද්‍ර ඩයස් මැසේජ් එකක් දාලා තියෙනවා. ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. සුබ උදෑසනක් මල්ලි, අපිවත් සින්දුවකට එකතු කරගන්න. මේ ඇවිල්ලා රශ්මිකා මෝටර්ස්, බෙලිගසන්දිය තමයි රශ්මිකා මෝටර්ස් තියෙන්නේ. ඒක තියෙන්නේ ඇහැලියගොඩ. මේ ඇහැලියගොඩ පැත්තේ මෝටර් ෂොප් ඔක්කොගෙම දැන් අපිවද කොහෙද හද්ද. සමීර කුෂන් වර්ක්ස් එකේ සමීර අයවත් එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්න කියලා තමයි කියලා තියෙන්නේ. ගොඩක් ආදරෙන් කට්ටියම එකතු කරගන්නවා. මේ පැත්තට කෝල් එකක් දෙන්න ඉතින් 0112 55 33 63 WhatsApp කරන්න 0711 95 95 95. අර Facebook එකේ දාලා තියෙන අමාරු ප්‍රශ්නට උත්තරයක් දෙන්න.

හරි අපි ආයේ දේදුරු මාවතේ කට්ටිය ගැන මතක් කරන්න හදන්නේ WhatsApp messages ගොඩ අතරට ආයෙත් පරක් කිමි දෙන්න හදන්නේ මම. ඒ තරමට messages ගොඩක් තියෙනවා මම මේ කල්පනා කරන්නේ කොහොමද මම එකට කලින් මේ ඔක්කොම කියලා ඉවර කරන්න කියලා. Good afternoon, good morning, Johnny. කොහොමද? මම ඔයාව අහගෙන ඉන්නේ. පුතාලා ඉස්කෝලේ ගියා. මං විතරයි ඉන්නේ. එහෙම කියලා තියෙන අපේ රුවන්වැල්ලේ ඉන්න කොමුදු. ඔයාට කොහෙද කොමුදු? තනියක් මේ අපි ඉන්නේ net එකේ. ඊට පස්සේ G apparel garment එකේ වරකාගොඩ ඉඳන් අපි වහගෙන ඉන්නේ. නෑබඩ තමයි වරකාගොඩ පොඩ්ඩක් ඉන්න නෑබඩ වරකාගොඩ G apparel garment එකේ ඉඳන් තමයි අපි කට්ටිය අහගෙන ඉන්නේ. නයනමිස් ඊට පස්සේ සඳුනි නදී ලක්ෂි රමණි තමර ශාමලි සම්පත් උමේෂ් සමන්මලි ක්‍රිෂ්ණ සිබි ප්‍රියා මිනුකි මේ කට්ටියම එකතු කරගන්න කියලා කියනවා. නිකන් හිතන්නකෝ සම්පත්‍රයි උමේෂ්ටයි කොහොම ඇද්ද කියලා ඔය ගෑල් ළමයි ගොඩ මැද්දට වෙලා ඉන්නකොට. ඊට පස්සේ අපි යන්න හදන්නේ තෙල්වල පැත්තට ගිහිල්ලා එන්න. ශානි අක්කා තෙලවල ඉඳන් අපිට මැසේජ් එකක් දාලා තියෙනවා. ජනිමල්ලි මාත් හැමදාම ඔයා වහගෙන ඉන්නේ. හැමදාම වගේ ඔයා වහගෙන තමයිලු උයන්නේ. එහෙනම් ඉතින් ෆ්‍රීලන්ස් නිෂ්පාදන අනිවාර්යෙන් වාගේ කැම්බෙල්ට එකතු කරගන්න බුද්ධිමත් කාන්තාවක් වෙන්න ඕනි ඔයත්. හැමදාම අපි මතක් කරනවානේ ෆ්‍රීලන්ස් නිෂ්පාදන තමයි ඔයාගේ කෑම වේල රසවත් කරන්න හොඳම අමුද්‍රව්‍ය වලින් හදන කුළු බඩු ටික, ඊට පස්සේ නූඩල්ස් ටික, සෝයා මීට් ටික ඔයාගේ ළඟට අරගෙන ඉන්නේ. ඒක නම් හිමීට කියන්න. දැන් කියන්නම් කොමේ අපි ලස්සන සින්දු එකතු කරගන්න කට්ටිය කවුද ඉන්නේ කියලා. පොඩ්ඩක් ඉන්න මේ ලස්සන කොළු පැටිය කියලා තියෙන මටද? අම්මෝ. හයි ජනි අයියේ, ගුඩ් මෝර්නින් වේවා. අපි කැන්ඩි බොයිස් එහෙම කියන්නේ ගයාන්, ඊට පස්සේ යූ කුමාර, ප්‍රියන්ත, ඊට පස්සේ රොෂාන්ත, ආයත් කුමාර කෙනෙක් ඉන්නවා. මේ කට්ටිය තමයි අපිට මැසේජ් එක දාලා තියෙන්නේ. ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. හෙලෝ ජනි, ජය වේවා. අපි මීගමුව ටවුන් එකේ ඔර්ලෝසු කණුව ගාව ඉඳන් ආගෙන ඉන්නේ. ජයසිරි බතික් ෂොප් එකේ ස්ටාෆ් එකේ සෙට් එක ගොඩක් ආදරෙන් මතක් කරනවා. ඊළඟට අපි යනවා ත්‍රිකුණාමලයට ගිහින්. ත්‍රිකුණාමලයේ පහේ කණුව පුංචි බණ්ඩා ඇතුළු පවුලේසන් ගොඩක් ආදරෙන් එකතු කරගන්න කියලා අපිට මැසේජ් එකක් දාලා තියෙනවා. එකතු කරගන්නව. දැන් ඉතින් දන්නවනේ මේ කොල්ල ටිකේ සද්ද ඇහෙනකොට කෝල් කරපු කට්ටිය එකතු කරගන්න තමයි හදන්නේ කියලා. මං යන්න හදන්නේ කොහෙටද දන්නවද? හරියටම කිව්වොත් එහෙම මේ මොරපිටියට ගිහිල්ලා එන්න. මොරපිටිය තියෙන්නේ අගලවත්තෙන් බදුරලිය පහු කරලා එහෙම පොඩ්ඩක් ඉස්සරහට යනකොට. මානෙල් කතා කරා. අම්මයියයි තමයි ගෙදරට වෙලා සද්දෙටම දේදුනුමාවත අහගෙන ඉන්නේ. පුතා බිම්සරවත් මතක් කරන්න කියලා කිව්වා. බිම්සර ඉතින් පේරාදෙනි කැම්පස් එකේ තමයි ඉගෙන ගන්නවා කියලා කිව්වේ. ඒ ලෙවල්ස් එහෙම හොඳටම පාස් වෙලා ඉගෙන ගන්න ගමන් ඉන්නවා කියලා තමයි මානෙල් බොහොම ආඩම්බරෙන් පුතා ගැන මතක් කළේ. සුබ දවසක් වේවා නෙත් FM. අදත් අපි දේදුනුමාවත අහගෙන ඉන්නේ. කෑගලොබත් කඩේ සෙට් එක චම්මි අක්කා, ශාන්ත අයියා, කාන්ති අක්කා, චානක, අමල්, සුදු, මහින්ද, ටෝගා මේ හැමෝම ආදරෙන් එකතු කරගන්න කියලා කියනවා. ගොඩක් ආදරෙන් එකතු කරගන්න අතරේ ඔයාලට මතක් කරන්න ඕනේ ෆ්‍රීලන්ස් නිෂ්පාදන ගැන. දැන් ඉතින් ෆ්‍රීලන්ස් නිෂ්පාදන කිව්ව ගමන් අපිට දේවල් කීයක් ඔළුවට එනවද? ෆ්‍රීලන්ස් නිෂ්පාදන යටතේ එනවා සෝයා මීට් ටික, ඊට පස්සේ කුරක්කම් පිටි ටික, නූඩල්ස් ටික, කුළුබඩු ටික. කුළුබඩු කිව්ව ගමන් අනිවාර්යයෙන්ම මතක් වෙනවා හෙළ මසාලා පවුඩර්. හෙළ මසාලා පවුඩර් කියලා කියන්නේ ෆ්‍රීලන්ස් නිෂ්පාදන අතරට අලුතින්ම එකතු වුණු සමාජිකයා. දැන් ඔයාටත් පුළුවන් ඔයාගේ ගෙදර හදන කෑම වේල මසාලා රහට, ඉන්දියාවේ රහට, ඉන්දියාවේ ගිහිල්ලා කෑම කාලා ආව වගේ දැනෙන්න ගෙදරදිම හදාගන්න ෆ්‍රීලන්ස් හෙළ මසාලා පවුඩර් එකතු කරගන්න. පාට තුනකින් එනවා. ඔයා හදනවා නම් මොනවා හරි එළවලුවක්, සාමාන්‍යයෙන් එළවලුවක් පතෝල වෙන්න පුළුවන්, වැටකොළු වෙන්න පුළුවන්, කැරට් වෙන්න පුළුවන්. ඔය මොන එළවලුව වුණත් මසාලා රහට ගන්න දාන්න ඕනේ කොළපාඩින් එන ග්‍රීන් කරි මසාලා. ඊට පස්සේ රෙඩ් කරි මසාලා තියෙන්නේ රතුපාඩින් එන්නේ මාළු වලට දාන්න. බ්ලැක් කරි මසාලා මස් ජාති ඕනි දෙයකට දාන්න පුළුවන්. මං නිකමට ඔයාට පොඩි ටිප් එකක් දෙන්න. පොලොස් හදන පොලොස් ව්‍යංජනයකද, එහෙම නැත්නම් හතු ව්‍යංජනයකට වගේත් දාලා බලන්න බ්ලැක් කරි මසාලා. රස හිතා ගන්න බැරි වෙනවා.

0: FM Anupaha, FM Anuhadrai Tashma Ada, Net FM.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: රපුන්සල් වගේ මන්නන් ඉන්නේ මාව බේරගන්න කවුරුත් එනකම්
3: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන් ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න කමර්ෂල් ක්‍රෙඩිට්
4: වේලාව 11:45 වෙනාඩි 45යි
5: අලුත් තැනක් අඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් වෙතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් බහඬ රසක් ඔබත් අද මේවිත් වෙනස වටහා ගන්න ශාකා මාතලේ කඩුවෙලා අතුරුගිරිය නාරම්මල ගනේ මුල කම්පොල කසාගල ග්‍රීන් සුපර් කසාගල සමූහ ව්‍යාපාරයේ වෙතින්
6: අතුරු ලකේ නම හොබවන රට පුරාම රසගෙන යන අවුලේ සෑම රස කර කන මාතර ෆ්‍රීල නූඩල්ස් ටේස්ට් එකේ ට්‍රස්ට් එක
7: මමත් ඔයාලා වගේමයි මට මං කවුද කියන එක ප්‍රශ්නයක් වුණේ නෑ මට ඕනේ දුර යන්න
5: ලෝකෙට මාළෝකයක් වුණු ආලෝකා ලෝකා අපි හැමෝටම ඕනේ මේ වගේ ධෛර්යයක් ශක්තියක් නේද මේ වගේ ආලෝකයක් නේද
8: සතිය දවස්වල උදේ 6ට Net FM Alpha Studio හලා දවසම ආලෝකමත් කරගමු
9: Net FM Alpha Studio with Kasani and Lehansa
10: නොයිනස් අධිවේගයක් සුපිරිම සබඳියාවක් SLT Mobitel Fiber within then unlimited package රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනස අත්විඳින්න SLT Mobitel Fiber කොන්දේසි අදාළ වේ.
11: මේ හස්බන්ඩ්
12: මොකද වයිෆ්?
11: ඔයාට අතීතේ දෙන chance එකක් හම්බුනදී ඔයා මාව marry කරනවා දාපෝ?
12: නැතුව
11: අනේ හිතේ ඇති. තමුන් හිතන් ඉන්නේ එකපාරක් කරපු මෝඩ වැඩේ මං ආපහු සරයක් කරයි කියලා.
13: කිලියේ කිලියේ මනි මනි මේ ගත්තෝපිල් ඔරු මලතුල්ලම් පොගුම්
14: පාවල් ප්‍රශ්න නැතුව අහන්න. ජනි එක දේ දුනු මාවත.
15: Yeah. You already know who it is. We taking it higher. Setting the fire.
16: සින්දුව අහන්න යන හදන්නේ සින්දුව අහන්න යන කලින් ඔයා දන්නව ඉතින් මං කොහොමත් මේ වෙලාවේ WhatsApp එකට කෝල් කරපු කට්ටියට chance එක දෙනවා කියලා යන්න ගිහිල්ලා එන්න පමුණුව පැත්තේ පොඩි shopping පාරක් දාලා එන්න අලුත් ඇඳුම් ටිකක් අරගන්න මහරගම පමුණුවේ මේ වෙලාවේ ශෙහාර ෆැෂන් එකේ සද්දෙටම අපි වහගෙන ඉන්නවලු දුවනම් මේ වෙලාවේ කඩේට වෙලා ඉන්නේ හැබැයි අපි නම් වැඩ කියලා මහරගම ඉඳන් චාන්දනී තමයි අපිට කතා කරලා කිව්වේ ලොකු පුතාව ඊට පස්සේ මහත්තයව මේ හැමෝම එකතු කරගන්න කියලා කිව්වා ගොඩක් ආදරෙන් කට්ටියම එකතු කරගන්නව දැන් ඉතින් මං දැන් ඔළුවට දාගෙන ඉන්නේ ශෙහාරා ෆැෂන් එක තියෙනවා පමුණුවේ කියලා මොනා හරි ඇඳුමක් අරගන්න වුණාම ටග් ගාලා දුවන්න ඕනි එතනින් නිකම්ම වුණත් මට ඇඳුම් දෙයිනි ඊළඟට WhatsApp එක පැත්ත බලන්න හදන්නේ WhatsApp එක පැත්ත බැලුවට පස්සේ ජනියෝ අපිත් ඔයාව සද්දටම හගෙන වැඩ ලස්සන සින්දුවක් දෙන්න හෝකුන්දර 10 කණුව පාරේ මංගලි ෆැෂන් ගාමන්ට් එකේ සෙට් එක තමයි අපිට හැම කියලා තියෙන්නේ එකතු කරගන්න කියලා කියනවා සාලිය මංගලි ශිරන්ති සංජීව මහේෂ් ලක්මුතු මදුවන්ත සෙට් එකම ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා හැපි ගුඩ් මෝර්නින් එකක් වේවා ජනී බෝයි බද්දේ ගම ඉඳන් අපි වහගෙන ඉන්නවා අපේ නෙතු නෙවෙයි මදු බලන්න නමත් පොඩ්ඩක් පැටලුණා දුව ඩියානා මහත්තයා සුදත් මලීෂා මිස් ආශි මේ ඇතුළු හැමෝම එකතු කරගන්න කියනවා ඊට පස්සේ පොඩ්ඩි නංගි ඇතුළු පවුලේ හැමෝම හන්සි නංගි ඇතුළු පවුලේ හැමෝම අපේ ටීම් එකේ කට්ටිය එකතු කරගන්න කියලා මැසේජ් එකක් දාලා තියෙනවා Good morning Jani අපි කන්නන්තොට ඉහළගම බේකරි රසිකයිය තමයි අපිට මැසේජ් එක දාලා තියෙන්නේ මෝල්දීස් වල ඉන්නවලු සංගීත් මල්ලි බේකරියේ වැඩ කරන සියලුම දෙනාවත් එකතු කරගන්න කියලා තියෙනවා බැරිද දන්නේ අපිට කිඹුල පාන් එකක්වත් එවන්න නේද Hi Jani මම ජායලින්දන් නැෂි අනේ මට සින්දුව දෙන්නකෝ ඊයේ තිල්ලුවනේ අද අනිවාර්යෙන්ම මම දෙන්න try එකක් දෙනවා එයාගේ අම්මා තමරව ලීලාන්ටිව එකතු කරගන්න කියලා තමයි කියලා තියෙන්නේ ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා ඊට පස්සේ good morning Jani අම්පාරේ මුවන්ගල ඉඳන් අපේ රම්‍ය තමයි මැසේජ් එක දාලා තින්නේ උදේ ඉඳන් අපි වහගෙන ඉන්නවා සද්දටම දාගෙන ඉන්න අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා කියනවා හස්බන්ඩ් සරත් කුමාර් ඊට පස්සේ නෙතහන සියලුම දෙනාවත් එකතු කරගන්න කියලා තමයි අපේ රම්‍ය මැසේජ් එක දාලා කියලා තියෙන්නේ ගොඩක් ආදරෙන් කට්ටියම එකතු කරගන්නවා
6: We're taking it higher. We're setting the fire.
12: Got you on the track.
17: Let's get it.

මේ පැයි අන්තිම සිින්දුව අපි අහන්න හදන්නේ. හැබැයි ඊට කලින් කට්ටිය එකතු කරගන්න ඕනි. මේ සිින්දුව ඕනිමයි කියලා මගෙන් ඉල්ලපු අපේ ඉෂාරා. බදුල් ඉඳන් මේ වෙලාවෙත් අපි වහගෙන ඉන්නවා ගොඩක් ආදරෙන් ඉෂාරා ඔයාව එකතු කරගන්නවා. අදත් කොහේ හරි ගිහිල්ලා නෑ අද ගියාලු අපේ ඉෂාරා. එයාගේ චූටි ඇඟිල්ල යත් එක තරහ වෙලානේ. චූටි ඇඟිල්ලට අන්තිමටම බඳින පත්තුවට කලින් පත්තුව බැඳගෙන ඉන්න ගිහිල්ලා මේ වෙලාවේ අපිව සද්දෙට වාගෙන ඉන්නවා කියලා තමයි කියලා තියෙන්නේ. ඔන්න ඉෂාරා මං ඔයාව මේ සින්දුවට එකතු කරගන්නවා. ඊළඟට ලස්සන සින්දුවකට අපිවත් එකතු කරගන්න අපේ අම්මා ධම්මිකා මල්ලි ජනිත් එකතු කරගන්න කියලා අපිට මැසේජ් එක දාලා තින්නේ අකුරැස්ස යෂෝ. යක්කල මහිමිත් එකතු කරගන්න කියනවා. එයාගේ මල්ලිගේ නම ජනිද්ද? හරිම ෂෝක්නේ. ලස්සන නමක් තමයි මේ යෂෝ ඔගොල්ලන්ගේ මල්ලිට තියෙන්නේ. මං හිතන්නේ මේ ලෝකේ මල්ලි කෙනෙකුට දාන්න පුළුවන් ලස්සන නම දාලා තියෙනවා මල්ලිට. ඊළඟට මකුල්ලලුව රංජිත් දිසානායක අපිට මැසේජ් එකක් දාලා තියෙනවා. ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. ඊළඟට මං මට පැටියෝ කියලා තියෙන කෙනෙක්ව එකතු කරගන්න හදන. බලමු කවුද මේ කියලා. හයි ජනි පැටියෝ, අදත් සද්දෙටම දේදුණු මාවත අහගෙන වැඩ කරන ගමන් ඉන්නේ. බත්තේ ගම මඩවල ප්‍රියන්ත සැලෝන් එකේ ඉඳන් ප්‍රියන්ත තමයි අපිට පැටියෝ කියලා තියෙන්නේ. බත්තේ ගම තීලාක් ඊට පස්සේ එතන වැඩ කරනවා ජාවෝ අයියා. ඊට පස්සේ මඩවල කන්න සැලෝන් එකේ ඉන්නවා කන්න, ඕකිඩ් සැලෝන් එකේ ඉන්නවා මෝසස්, දර්ශි, මේ හැමෝම එකතු කරගන්න කියලා තමයි කියලා තියෙන්නේ. ගොඩක් ආදරෙන් ඕගොල්ලෝ හැමෝම මේ අපි අහන්න යන සින්දුවට එකතු කරගන්නවා. අපි මේ සින්දුවෙන් පස්සේ දවල් 12 ප්‍රධාන ප්‍රවෘත්ති අහලා හිමීට ඊළඟ පැයේ හම්බ වෙලා අපි වහන්න WhatsApp message දාලා තියෙන කෝල් කරපු ඉතුරු කට්ටියව එකතු කරගමු. යන් අලුත් පැයට හිමීට.

0: බොක්ස් බාර් නම් වෙළඳපලේ හරි හරියට. ඒත් නියම බර තියෙන බොක්ස් බාර් එකක් ගන්න හොඳම ක්‍රමය බාර් එක කිරලා බලන එක. මෙල්වා බොක්ස් බාර් වල නම, ඝනකම, බිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන්. රවට්ටන්නත් බෑ. මෙල්වා එක, ලංකාවේ එක, අපේ එක, කිරන්න ඕන නැති එක.
1: මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සොයා මීට්. කන්න කන්න ආස හිතෙන රසයෙන් සහ ගුණයෙන් ඉහළ මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සොයා මීට්. ඔබත් අදම රස බලන්න.
2: ප්‍රතික්ෂාව, කැස්ස, උණ, ඇඟපත වේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවනගල මදෝකා කැස්සට පැනිය. සෙවනගල ආයුර්වේද නිෂ්පාදනය අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද. 0747 21 33 540.
3: කොත්තුවත් ගණන් දාපු ජියෝපොලිටික්ස්.
4: මම මොකටද මේ ආචීගෙන එනවාගෙන එක කතා අහන්න කියලා සටන් විරාම දික් කරනවා කියලා පොඩි තීරණයකට ඇවිල්ලා.
5: යුද්ධ මැද හැංගුණ ඉකොනොමික්ස්.
6: ඉරානයේ නැවකට කීයටවත් ඉරානයේ වරායකට යන්න බෑ කියලා දැන දැනම ඉරානයේ කොඩිය ගහපු නැව. ඉරානයේ වෙන
7: හඳ වටේ රවුම් ගහපු ස්ටෝරීස්.
8: ක්‍රිස්ටිනා කෝච්චින් අහනවා එතන හිටපු එකම කාන්තා නියෝජකයින් අහනවා ඔරයන් කැප්සියුල් එකේ ඉඳන් අපේ පෘථුවිය දකිද්දි ඔගන්ට මොනවද හිතුනේ?
7: සිලිකන් නිම්නයේ ටොප් සීක්‍රට්ස්.
6: මේ අලුත් ඇපල් CEO-ට LinkedIn account එකක් නැහැ. හිතා ගන්න පුළුවන්.
5: ඔය ඕන එකකින් අප්ඩේට් වෙන්න.
7: සතිය දවස්වල උදේ 7 ඉඳන් 10 වෙනකන් ඇල්ගොටවුමට ටියුන් වෙන්න. ටියුන් වෙන්න.
9: Brought to you by
10: අඩමු මිලට අලුත් තැනක් කසාගල ග්‍රේන් සුපර් මාතලේ කඩුවෙල අතරගිරිය. කසාගල ග්‍රේන් සුපර් කසාගල සමූහ ව්‍යාපාරයේ වෙතින්
7: Prime Residences වෙතින් ඔබ වෙතට ගෙන එන කොළඹ නවයේහි ඉදිවන The Prime Colombo. අදම කතා කරන්න 0710 777 333.
11: සදාහරිත විවසායක සීනේට අත්වලක් සදාකාලික ආයෝජනයක්.
12: ට්‍රයි කරන්න ගන්න විජය ආප පිටි.
13: ඔබේ ආදරණීය වැඩිහිටියෙකු සමග විෂන් කෙයා හියරින් සොලූෂන්ස් ශාකාවකට පැමිණ ඔබත් හියරින් ඒන්ජල් කෙනෙක් වන්න. EV බයික් එකක් දිනා ගන්න. අමතන්න 0777 767 7610. විෂන් කෙයා හියරින් සොලූෂන්ස්.
14: FM Algo Town.
15: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
16: Hey yo, yamena hama tana anytime fit when a flavor delakiri padama. Well I na gana danuwa.
15: Wasakala kiri fun ekak piri elakiri kiri.
17: Suba dahawala ka welawa dawal 12.

0: Net News. Net දවල් 12. ඔබ වෙත ගෙන එන්නේ. දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
1: දන්නවද දඹදෙව වන්දනාවට හොඳ ආයතනයක්?
2: ඔව් මන් දන්නවා. Travel Net.
1: අවබෝධයෙන් සීලු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. Travel Net අමතන්න 0112-863-363-76-716-3672.
0: Net දවල් 12.
3: අයිබෝන් අද දවස මැද දවසේ මෙතෙක් රටතුට සිදුවීම් වාර්තාකරණය Net දවල් 12. මම සචිනි සීලවර්ධන ප්‍රවෘත්ති සංස්කරණයේ සමන්ත කුමාර.
0: මේ වෙනකන් දවස
3: කතානායකගේ නිල නිවස නිතා නිසා මැති සභය උණුසුම්. මැතිවරණ නීති සමාලෝචනයට පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක්. ඔන්ලයින් ගේම් ගැසූ චීන 37ක් මෙරටින් පිටුවහල් කෙරේ. වැලිකඩ රැඳවියෙක් මේ යාමේ සිද්ධියට බන්ධනාගාර නිලධාරීන් 3 දෙනෙකු අත්අඩංගුවට. ඇමරිකානු නැව් ඉලක්ක කළොත් ඉරාන හමුදාව පෘථිවියෙන් අතුගා දමන බවට ට්‍රම්ප්ගෙන් ප්‍රකාශයක්.
0: Net දවල් 12. ඉර මැදියමේ වාර්තාකරණය.
3: ආගමන විගමන නීතිරීති උල්ලංඝනය කරමින් මෙරට රැඳී සිටි චීන ජාතිකයන් 37 දෙනෙකු මෙරටින් පිටුවහල් කර තිබෙනවා. එලෙස මෙරටින් පිටුවහල් කර ඇත්තේ නීති විරෝධී කටයුතුවල නිරත වී සිටියේදී මෙරට ආරක්ෂක අංශ මගින් අත්අඩංගුවටගෙන වැලිසර රැඳවුම් මධ්‍යස්ථානයේ රඳවා තබා සිටි චීන ජාතිකයන් පිරිසක්. චීන ජාතික කාන්තාවන් 6 දෙනෙකුද එම සැකකරුවන් අතරට අයත්. ඔවුන් මෙරටින් රැගෙන යාම සඳහා චීන ආරක්ෂක නිලධාරීන් 11 දෙනෙකුද කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණ සිටි බවයි Net News වාර්තාකරු පැවසුවේ. චයිනා ඉස්ටර්න් ගුවන් සේවයේ ගුවන් යානයකින් මෙම පිරිස ඊයේ රාත්‍රියේ කටුනායක ගුවන්තොටුපළින් චීනයේ කුම්මිං නුවර බලා රැගෙන ගොස් ඇති බවද Net News වාර්තාකරු සඳහන් කළා. මේ අතර වීසා කාලයකුත් වී නීති විරෝධී ලෙස මෙරට රැඳී සිටි විදේශිකයින් 50 දෙනෙකු ආගමන විගමන දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් බම්බලපිටිය ප්‍රදේශයේ පිහිටි මහල් ගොඩනැගිල්ලක් තුළ සංගවී සිටියේදී යෙපසර වේ අත්අඩංගුවටගෙන තිබෙනවා. ඒ ආගමන විගමන පාලක ජෙනරාල්වරයාට ලැබී තිබූ බුද්ධි තොරතුරක් මත සිදු කළ වැටලීමකදී මෙලෙස අත්අඩංගුවටගත් 50 දෙනා අතුරින් 48 දෙනෙකුම වියට්නාම ජාතිකයන් වන අතර ඉතිරි 2 දෙනා චීන ජාතිකයන් වනවා. මොවුන් සියලු දෙනාම වයස අවුරුදු 20-35 අතර පසුවන්නන් බවයි Net News වාර්තාකරු පැවසුවේ. අත්අඩංගුවටගත් පිරිස වැලිසර රැඳවුම් මධ්‍යස්ථානය වෙත රැගෙන ගොස් ඇති අතර ඔවුන් කඩිනමින් මෙරටින් පිටුවහල් කිරීමට නියමිත බව ආගමන විගමන දෙපාර්තමේන්තුව පැවසවා. වැලිකඩ බන්ධනාගාරයේ සිර දඬුවම් ලැබමින් සිටි රඳවියෙකු හදිසියේ රෝහල්ගත කිරීමෙන් පසු මේ යාමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට වැලිකඩ බන්ධනාගාරයේ නියාමකවරුන් 3 දෙනෙකු බොරල්ල පොලිසිය මගින් අත්අඩංගුවටගෙන තිබෙනවා. එම රඳවියාගේ මරණය සම්බන්ධයෙන් බන්ධනාගාර නිලධාරීන් රඳවියන් සහ සිවිල් පුද්ගලයන් ඇතුළු 10 දෙනෙකුගෙන් පමණ ප්‍රකාශ ලබාගත් බවයි බොරල්ල පොලිසිය පැවසුවේ. එම සිද්ධීන් මියගොස් තිබුණේ බොරල්ල මරදාන පාර ප්‍රදේශයේ පදිංචිව සිටි අවුරුදු 40ක පුද්ගලයෙක්. ඔහු මද්‍රව්‍ය චෝදනාවකට අදාළව බන්ධනාගාරගත කර ඇත්තේ රුපියල් 5000ක දඩමුදලක් ගෙවා ගත නොහැකි වීම හේතුවෙන් බවයි පැවසෙන්නේ. එම සිරකරුවා පෙරේදා දිනේ වැලිකඩ බන්ධනාගාරයේ අභ්‍යන්තර එලිමහන් ක්‍රීඩාංගණය වෙත රැගෙන ගොස් තිබුණේ එම ක්‍රීඩාංගණය සුද්ධ පවිත්‍ර කර ගැනීම සඳහායි. එම අවස්ථාවේ අදාළ සිරකරුවා බන්ධනාගාර නිලධාරීන්ගෙන් මිදී පලා ගොස් තිබෙනවා. පැනගිය එම රැඳවියා බොරැල්ල වෝට් පෙදෙස 10 සේවත ප්‍රදේශයේ රැඳී සිටින බවට ලද තොරතුරුකට අනුව එහි ගිය බන්ධනාගාර නිලධාරීන් මහත් පරිශ්‍රමයක් දරා ඔහු අත්අඩංගුවටගෙන තිබෙනවා. එහිදී පොරවැදීමක් සිදුව ඇති බවයි වාර්තා වුණේ. අදාළ රැඳවියා නැවත බන්ධනාගාරය වෙත රැගෙනීමෙන් අනතුරුව වාට්ටුවක රඳවා සිටියේදී රෝගී තත්ත්වයක් ඇති වී ඇති අතර රාත්‍රී 8:30ට පමණ බන්ධනාගාර රෝහල වෙත ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් වැලිකඩ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා. පළත් සභා ඡන්ද විමසීමට අදාළ නීති හැර අනෙකුත් මැතිවරණ නීති සමාලෝචනය කර වාර්තා කිරීම සඳහා සමාජිකයන් 12 දෙනෙකුගෙන් සමන්විත පාර්ලිමේන්තු විශේෂ කාර්යක සභාවක් පත්කර තිබෙනවා. අද පාර්ලිමේන්තුවේ කටයුතු ආරම්භයේදී කථානායක ජගත් වික්‍රමරත්න මහතා මේ බව නිවේදනය කළා. මෙම කාර්යක සභාවේ සභාපතිවරයා ලෙස අමාත්‍ය මහාචාර්ය AHM අබේරත්න මහතා පත්කර තිබෙනවා. එහි සෙසු සමාජිකයන් ලෙස පත්කර තිබෙන්නේ ආචාර්ය උපාලි පණ්ඩිලගේ මුනීර් මුලාෆ්, නීතිඥ සුනිල් වටකල, රවි කරුණරායක, ජේ.සී. අලවතුවල, හර්ෂණ රාජකරුණා, කදිරවේලු ෂණ්මුගම්, රුවන් තිලක ජයකොඩි, නීතිඥ තුෂාරි ජයසිංහ, මයිල් වාගනම්, තිගුස්වරන් සහ චන්දිම හෙට්ටිආරච්චන මහත්ම මහත්මීන්. පළත් සභා ඡන්ද විමසීම් නීති හැර අනෙකුත් මැතිවරණ නීති පද්ධතිය ගැඹුරින් සමාලෝචනය කිරීම, අදාළ සමාලෝචනීය පාර්ලිමේන්තුවට වාර්තා කිරීම, පවතින නීතිමය රාමුව වඩාත් විනිවිද භාවයකින් යුතුව සකස් කිරීම සඳහා අවශ්‍ය යෝජනා සහ නිර්දේශ ඉදිරිපත් කිරීම මෙම විශේෂ කාර්යක සභාව වෙත පැවරී ඇති ප්‍රධාන වගකීම වනවා. මේ අතර කථානායකවරයාට වෙන් කර ඇති නිල නිවාස සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී අද සංඝාතයක් ඇති වුණා. ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී දයසිරි ජයසේකර මහතා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් අග්‍රාමාත්‍ය ආචාර්ය හරණි අමරසූරිය මෙලවේ වෙත යොමු කර තිබූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දීමේදී. එහිදී දයසිරි ජයසේකර මන්ත්‍රීවරයා විමසා සිටියේ කථානායකවරයා ඔහුට හිමි නිල නිවස භාවිත නොකළද එම නිවස සඳහා සේවකයින් 7 දෙනෙකු පත් කර ඇති බවයි. අග්‍රාමාත්‍ය ආචාර්ය හරණි අමරසූරිය මෙලවිය ඊට ප්‍රතිචාර දැක්වුවා.
4: මේ නිල නිවසේ කථානායකවරයා පදිංචි වෙලා නැත්තම් ඒකේ කොහොමද 8 දෙනෙක්ගේ පත්වීම් එතුමා ගැහුවේ? ඒක දැන් 8 දෙනෙක්ගේ පත්වීම් ගහලා තියෙනවා. 7 දෙනෙක්ගේ 8ක් ඉන්නවා. එක්කෙනෙක් හිටියා කලින්. 7 දෙනෙක්ගේ අලුත් පත්වීම් ගහලා තියෙනවා. කථානායකතුමා නිල නිවසේ නැත්තම් ඇයි 7 දෙනෙක්ගේ පත්වීම් එතුමාගේ නමින් නිකුත් කරේ? එහෙම කරන්න අයිතියක් එහෙමනම් තියෙන විදිහක් නැහැ. මොකද ඒක එතුමාගේ නිල නිවසක් නෙමෙයි. ඉතින් ඒක නිසා මම අහන්න කැමතියි මේ සම්බන්ධව මොකද්ද පුතුමාලා ගන්න පියවරක්?
5: ඔබතුමා සඳහන් කර පරිදි ඒ අදාළ තනතුරු වලට නමුත් ඒවැයි කවුරුවත් පුද්ගලික පරිහරණයට පාවිච්චි කරන්නේ නැහැ මේ වෙලාවේ. නමුත් නිල වශයෙන් රාජකීය රජයට අවශ්‍ය වෙන වෙලාවට ඒ නිල නිවාස පාවිච්චි කළා තියෙනවා රැස්වීම් වලට. උදාහරණයක් හැටියට ඊයේ රෑ මාලදිවයිනේ ජනාධිපතිවරයාගේ රාත්‍රී භෝජන සංග්‍රහය ජනාධිපති නිල නිවාසේ තමයි අපි ඒක කරේ. ඒ විදිහට අරලිය ගහ මන්දිරයත් පාවිච්චි කරනවා කථානායකතුමාට නිල

ඊට පස්සේ චෝඩිගේ බැටරි විසේ හතරයිලෝ හපොයි මගේකට වඩා හොඳයි තිං කමනි සිල්වා හැට හත හොඳටෝම ඇති වාශයෝ කියලා කියනවා. ඊට පස්සේ අපි ෆ්‍රොන්ට ලංකයික මනෝජයගේ ෆෝන් එකේ බැටරි මේ වෙලාවේ 80 තියනවලු. එහෙම බැලුවහම මට තරම් සෝචනයේ ඉරණමක් කාටවත් නෑ හාන්දුරුවනේ. නෑ නෑ නෑ පහලට වෙන්න වෙන්න තියෙනවා. දමි දර්ශන 2යිල බැටරි තියෙන්නේ. අනේ සුදු මාතයෝ කවන්නේ චෝරි ජලියක් ගන්නට මේ ට්‍රයි කරන්නේ නේද? ආගේ කමෙන්ට් එකත් අනිවාර්යෙන් කමෙන්ට් සෙක්ෂන් එකේ ඩ්‍රොප් කරගෙන යන්න. තමාට නැති වෙමු ඔෆිෂල් Facebook fan page එක. ලයික් කරන්න ෆලෝ කරන්න බැරි වුණා නම් ලයික් එකක් දාලා ෆලෝ පාරක් දාගෙන යන්න.

තවලිකයි විනාඩි 14යි වෙලාව. අපි ලගේ ගින්දර හඳා වහගෙන ඉන්න WhatsApp එකට message කරලා තියෙන. ඔයාව තමයි මතක් කරන්න යන්නේ ළමයෝ. බාෂිමණිකේ ලස්සන සින්දු ගොඩක් මරතෝරි. මලෝ පිටිසුනේත් grocery එකේ නයිනක්කගේ message එක අම්බ පුතාතිසුන් හවිසුනේ තේ වගේ මමවයි. බාෂෝ මේ paint mask දෙන්න. උදේ ඉඳලා ඔයාගෙන අහනවා. මට පුදුම කරදරේ. අජන්තායටයි හැඩ්ලි මාමටයි උඹව කොනේලා. දෑමගේ මූණත් පොඩි පේන්ට් එකක් ගහලා දෙන්න. ආදරෙන් හැඩ්ලි මාමවයි අජන්ත අයවයි එකතුකට ගන්නවා. දෙන්නට විතින් අඩුවක් නෑ එක වගේ ආදරේ ඉතින් හොඳේ. අපිත් සබ්දට අහගෙන ඉන්නේ. සින්දුවකට එකතුකට ගන්නවා. සමිතු අයන් වර්ක්ස් නියාගම නොනයි බබල තුන්දනයි නෙත් අහගරන කොමයි තමයි එකතු කරගන්න කෙලක නියාගම සවිතු අයන් වර්ක්ස් එක සමීරය තමයිම සජක වල තියෙන ආදරෙන් කටිම එකතු කරගන්න උත්තු රන්න හරියන්න ඕනි මහත්තයෝ ජයවේවා. අපි කටාන කෝංග සඳ අරෝෂ් ටේලසගේ ප්‍රසන්න දමිකා ශවෝන් තාරුක බෙවෝ නරෝෂ් කටියම ඉන්නවා කියල කියන මයි ආදරින් එකතු කර ගන්නයි. හයි වාශී සද්දට අහගෙන ඉන්නවලු මඩවල ප්‍රියන්ත සලෝනිකි ප්‍රියන්ත අයියා ගිම්හානි ගවට මල්ලිකා වතේගම මිනි පෙටි සාපුයි ජාමෝ අයියා ඇතුළු කටියම එකතු කර ගන්නල ඒ වගේම සහන මෙඩිකල් සෙන්ටර් එකේ කටියත් එකතු කර ගන්න කියල කියනවා නියමයි. පොද්දෙනි කන්දේ ආනන්ද අයියා මට එවල තිනවා කවියක් අද ඒක කියවන්න වෙන්නේ මට ඔළුවෙන් හිටගෙන එන විසංගේදී ඒ අසිරිය නරඹන්ට ගිය විටකදී දන්සලකට අපි කන්ට හැදිලා පෝලිමේ අපි ඉන්න කලට නොසිතූ ලෙසින් වාසිව හමු වේවි මට හමු වේව මට සාදු දන්සල් පෝලිමකදි හරි ඔහෙ ලව දැකගන්න තිබ්බොත් හම්බවුණා තුම්ම නං ඉල්ලන්න එපා හොඳේ පෝලිමට තියල ගුටි දෙනවා. පොද්දෙනි කන්දේ ආනන්ද අයියා ඉගාවට නුව ඉමේෂ අමරුද්දීපනේ වගේම චෝටි පුතා කට්ටියෝම එකතු කරගන්න ආදර ඔයාගේ ආදර වයිෆ් ගායනිකත් එක්කම අහනද හයි කියල මෙසේජ් එකක් කියවල තියෙනවා. අගිට 0.25 කවුදානේ මේ නමගම එවන්න උම්ම කැටි අදත් අපි උන්න ඔයාව අහගෙන ඉනෝ දෙනියයි මලී අක්කා ෂා නූඩල්ස් කොණ්ඩයක් හිමි මලී අක්කා ආදරෙන් එකතු කරගන්නවා කෙල්ලේ. හයි යකල මුල්ලා යක්කල මුල්ලනේ මේ යක්කල මුදන් නායක වෙළඳ සංකීර්ණ අපි ඔක්කොම ලාම ගින්දර වගේ සිංදුවකට එකතු කරගන්න කියලා කියනවා නියමයි ජය වේවා ආදරෙන් එකතු කරගන්නයි. ඊගාවට තවත් හායියක මේ හායියක වන්නේ කියලා කවුද කියලාද දහවලේ සපිරිව පැය තුන අද තහගෙන ඉන්නේ කියලා රොන්ට ලංකයිකේ මගේ කොල්ලෝ දෙන්න මනෝජයයි අනුරයියි කියනවා උතු රන්න හරියන්න ඕනි මහත්තයෝ.

0: මාසෙ මැද මෙච්චර බඩු ගන්න කොහමද? ලොතරැයියක්වත් ඇදුනද? මේ කීල්ස් ප්‍රොඩක්ට්ස් නේ. හැම දෙයක්ම හොඳම ක්වොලිටි එකෙන් ගන්න කීල්ස් නිෂ්පාදන තියෙනවා. ෂොපින් කරන්න ගිහිල්ලා අඩු වැඩි ගණන් හදපු කාලේ දැන් ඉවරයි.
1: කීල්ස් එකෙන් කාට් එකට දැක්කා ගත්තා. ඔබට ඕනම දේ අඩු මිලට හොඳම තත්ත්වයෙන් කීල්ස් නිෂ්පාදන වෙතින්.
2: සදාතනික විශ්වාසය. සදා හරිත 23 වසරක්. සදා නොසැලෙන ශක්තිය. සදා ආකර්ෂණීය ප්‍රතිලාභ. සදාතනික විශ්වාසය සමගින් සදා හරිත ප්ලාන්ටේෂන්ස් ලිමිටඩ් අපි සදාභිමානීය 23 වන වසර මෙසේ සමරමු.
3: වාර්තා පිට වාර්තා තිබෙන කෝටි 8 NLV තනට තහනේ ලොතරැයියේ රුපියල් කෝටි 13.97 ඉක්ම වූ දැවැන්ත සුපිරිතයාග ලබා දීමින් රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තන නිදහනේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
4: කොත්තුවත් ගණන් දාපු ජියෝපොලිටික්ස්.
5: මම මොකටද මේ ආචීගෙන නුවාගෙන එකේ කතා අහන්න කියලා සටන් විරාම දික් කරනවා කියලා පොඩි තීරණයකට ඇවිල්ලා.
6: යුද්ධ මැද හැංගුණ ඉකොනොමික්ස්.
7: ඉරානයේ නැවකට කීයටවත් ඉරානයේ වරායකට යන්න බෑ කියලා දැන දැනම ඉරානයේ කොඩිය ගහපු නැව. ඉරානයේ
8: හඳ වටේ රවුම් ගහපු ස්ටෝරීස්.
9: ක්‍රිස්ටිනා කෝටිං අහනවා එතන හිටපු එකම කාන්තා නියෝජකයින් අහනවා ඔරයන් කැප්සියුල් එකේ ඉඳන් අපේ පෘථුවිය දකිද්දි ඔගලන්ට මොනවද හිතුනේ?
8: සිලිකන් නිම්නයේ টপ සීක්‍රට්ස්.
7: මේ අලුත් Apple CEO ට LinkedIn account එකක් නැහැ. හිතා ගන්න පුළුවන්.
6: ඔය ඕන එකකින් අප්ඩේට් වෙන්න.
8: සතිය දවස්වල උදේ 7 ඉඳන් 10 වෙනකන් Algo Town-ට ටියුන් වෙන්න. ටියුන් වෙන්න.
10: සදාහරිත ව්‍යවසායික සීනේට අත්ලක් සදාකාලික ආයෝජනයක්.
11: ට්‍රයි කරන්න ගන්න විජය ආප පිටි.
12: ඔබේ ආදරණීය වැඩිහිටියෙකු සමග විෂන් කෙයා හියරින් සොලූෂන්ස් ශාඛාවකට පැමිණ ඔබත් හියරින් ඒන්ජල් කෙනෙක් වන්න. EV බයික් එකක් දිනා ගන්න. අමතන්න 0777-76-7610 විෂන් කෙයා හියරින් සොලූෂන්ස්.
13: FM Algo Town.
14: ආ පැටියෝ කොහොමද?
15: සින්දුවක් අහනවද?
16: විදෙමල් සරා ගැලවෙන්න බැරි තැන් බලා මඩ එන්න බැරි කරා උඹ දුන්නු හැඟුමේ නුරා.
15: මේක අපිලාගේ ගින්දර හැන්දෑව බ්‍රෝ.
17: දවල්ලෙකයි විනාඩි 25යි. ආදරේ සෙදහසේ මුට්ටියට දාල තම්බල පුවන්න යන්නේ. මුට්ටියට වගම වෙන්න මේ කට්ටිය. පොළොන්නරුවේ රමණියක් අද මගේ පල්ලම් වෙන්නේ කෝල. ආදරෙන් ආව එකතු කරගන්නවා. ජය වෙන්න ඕනේ, සුබ වෙන්න ඕනේ. ඉගාවට නාරම්මල අපි චමිලා වේක් හවුස් එකේ කිත්සිරි අය කතා කළා. කොල්ල ටික අපි ලවාහගෙන බරට වැඩලු. කුමාරයා කොහොමද? ඉගාවට උතරිනෝ ශාන්තයා, ජයන්තයා, ඉගාවට ගුරු දෝසයා ඔක්කොම ලංගුවම ආදරෙන් එකතු කරගනු. වැඩ කරන මගේ කොල්ලෝ ටිකට චූනිවත් මහන්සියක් නම් දැනෙන්න එපා. චමිලා බේක් හවුස් එකට උතුරන්න හරියන්න ඕනේ. ඉතින් ඉගාවට කිත්සිරයගේ ගෙදරින් නම ධනවතී, ජයම්පති, රූපසිරි, ධර්මසිරි, ජයසිරි, නන්දනී, ශ්‍රයානි කටයමත් එකතු කරගනවා. Thank you so much. මව හංගිනෝට ඉගාවට යටියන්තර ටයිටනික් සලෝන් එකේ තුෂාරය කතා කළා. සුන්දරම් කමල් අයලා දෙනවා තාදරින් එකතු කරගන්න. ඒ වගේම පැලන් පිටි හිරාණියකවත් මතක් කරන්න කියලා කිව්වා. කොල්ලු කෙල්ලු ටික ඔක්කොම එකතු කරගන්න. ලෑස්ති කරලා තියෙන සින්දු සේරම ටිකව අහන්න. ඒ අතර අද අපි ලගේ ගින්දර හැඳාව Facebook post එක. ඔයාගේ ෆෝන් එකේ මේ වෙලාවේ බැටරි කීයද? ඒකළු ඔයාගේ තව ඉස්සරහට ජීවත් වෙන්න තියෙන අවුරුදු ගාන. කමෙන්ට් එකක් දාගෙන යන්න. සීරියස් ගන්න එපා. මේක අතිශය විනෝදයේ සඳහා පමණයි. හරි, අපිට WhatsApp එකෙන් මෙන්න මේ කටි ඉන්නවා. අපි එකතු කරගමු මේ සින්දුව මහන්න. හයි ගින්දර කච කචි. දැන් දවල්ට එහෙම කාලද කියලා අහනවා ඉන්නේ. උගල දන්නවනේ මම එක වෙලාවයි උදේට දවල්ට එකට එක කාලා ඉන්නේ. එයා කියන හොඳ වෙලාවට ෆෝන් එක චාර්ජරේට දාලාලු තියෙන්නේ. දැනට නම් 47ක් වගේ තියෙලෝ. මොමෝ ඒක ඉතින් එන්න එන්න 100% ගානේ වැඩි වෙන නිසා මං ජීවත් වෙන කාලේ 100% ගානේ වැඩි වෙනවා. අනේ සාදෝ. අදත් සද්දට හගෙන ඉන්නවා කියලා කුරැසි අශෝ කියනවා. ආදරෙන් එකතු කරගන්න ජය වේවා. හයි වංශී ගින්දර සින්දු දෙන ඔයාටත් ජය වෙන්න ඕනි. මෙහෙම කියන්නේ මේකම ඔරලෝසු කනුවගාව ජයසිරි බතික් ෂොප් එකේ ස්ටාෆ් එක ආදරෙන් එකතු කරගන්නවා. Thank you අහන් ඉන්නවට. ඉගාවට මහරගම ජනතා අමාවතේ අපේ කොල්ලු සෙට් එක චමෝන් චමරයා මිලින්ද අය මහින්ද අංකල් ඉගාවට හෂාන අය රසංග සුමනේ අංකල් වගේ මමවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා කියනවා. අපිලට උම්ම දෙකක තෝනීලා. පිරිමහගන් ඔය ඇති ඉතින්

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට බෝට්ටුවේ නීති විරෝධීව සංක්‍රමණය වීමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
2: දැන් වෙලාව දවල් 1:00 විනාඩි 32.
1: මිනිස් ජවාරම්කරුවන්ගේ බසට රැවටී ඔබ ඒ අවාසනාවන්ත බෝට්ටුවට නැගුත් ඔබට සිදුවන්නේ මරණය හා අවමානය සමග පොරවැදීමටයි. අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට නීති විරෝධීව බෝට්ටුවෙන් යාමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
3: අලුත් තැනක් අඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් වෙතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් භාණ්ඩ රැසක් උපත් අදමැවිත් වෙනස වටහාගන්න. ශාකා මාදලේ කඩුවෙලාතුරුගිරිය නාරම්මල ගනේ මුල ගම්පොල කසාගල ග්‍රීන් සුපර් කසාගල සමූහ ව්‍යාපාරයේ වෙතින්.
4: වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු කර නැති ඉහළ ගුණාත්මක භාවයෙන් යුතුව ඔබේ කැමවෙල රසින් රසගන්වන මාතල ෆ්‍රීලන්ඩ් ඩෙවල් චිකන් රස සෝයා මීට්.
5: නොතරයියේ පෙරලි කරන NLB මෙගා පව තැවන්ත මෙගා සුපිරි ටෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි ටෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි ටෑග්ගට සුපිරි මෝටර් රථයක් දිනන ලොකුම සුපිරි ටෑග්ග දෙන එකම නොතරයිය NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න.
6: මමත් ඔයාලා වගේමයි. මට මං කවුද කියන එක ප්‍රශ්නයක් උනේ නෑ. මට ඕනේ දුර යන්න.
3: ලෝකෙට මාලෝකයක් වුණු ආලෝකා ලෝකා. අපි හැමෝටම ඕනේ මේ වගේ ධෛර්යයක් ශක්තියක් නේද? මේ වගේ ආලෝකයක් නේද?
7: සතිය දවස්වල උදේ 6ට Net FM Alpha Studio හලා දවසම ආලෝකමත් කරගමු. Net FM Alpha Studio with Cassini and Lehansa.
8: නොයිනස් අධිවේගයක් සුපිරිම සබඳියාවක් SLT Mobitel Fiber වෙතින් දැන් unlimited package රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙන සාත් විඳින්න SLT Mobitel Fiber කොන්දේසි අදාළවේ.
9: කින්දර හැන්දෑව
10: brought to you by
11: සුමුදු මතු පිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි, ලීක් වෙන්නෙත් නැහැ.
12: Frames Eric ඔයාට ඔයාව මගහැරෙන්නේ නැහැ.
13: අඩු වියදමකින් දිගුදුරක් යා හැකි අපේ රටේ නිෂ්පාදිත එකම ස්කූටර් එක KD Rice. වසර පහක වගකීමක්. KD Rice පුද්ගලික සමාගමට කතා කරන්න 077-406-4397.
14: ඔයාට ෂුගර් නම් සෙවනගල මධුමේහ හරණී කැප්සූල් අරගන්න 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 047-31-33540.
15: Oh my god, this is original.
16: Nato
17: meka apilage gindara handava bro.

දවල් එකයි විනාඩි 34යි වෙලාව. මං අහගෙන මේ උඩන් විටිය පාලම ගාව ත්‍රිවිල් පාකිකේ කොල්ලෝ ගැන අපේ ජනියත් කියනවා. මේ ඔක්කොමලව ගින්දර හැන්දාවට අහගෙන ඉන්නවා කියලා කිව්වා. ඒගොල්ලන්ට ෆ්ලෑෂ් බැක් ළඟේ ලස්සන සින්දුවක් ඕනි කියලා කිව්වා. මේක හොදයිනේ. ආදරෙන් උතරින් ඉන්න කොල්ලෝ සෙට් එකම එකතු කරගන්නවා. අපේ චීනා, හයි හයි චානා, ආදරෙන් ඕව එකතු කරගන්නවා. ඉගාවට තුෂාර නාලක, ඉගාවට අපේ අනුරයියාගේ ආදරණීය වයිෆ්. මම නෙමේ කියන්නේ, යා තමයි කිව්වේ මගේ ආදරණීය වයිෆ් මල්ලිකාවත් එකතු කරගන්න කියලා. මල්ලිකා නෙමේ, සමා වෙන්න මල්කාන්ති. සමා වෙන්නයි ඒ වරදක් කරත් සිතකින් නොවේ. අකවුල් යන එකක් නෑනේ නේද? ඉගාවට සංජය කසන්ත දුවවත් එකතු කරගන්න කියලා කිව්ව සිඳුරික අහන්න. එහෙම ආදරෙන් ඔක්කොම එකතු කරගන්න. ඉගාවට ගම්පල උමග උයන ඉන්දිකාය කතා කළා. ලස්සන සිඳුරිකක් හමුයි කියලා කිව්වා. නියම ආදරෙන් එකතු කරගන්න. අපේ බදුරලි අශෝක අයගේ ෆෝන් එකේ බැටරි නම් 54%ක් තියෙනවලු. ෂා ඔය මද 150ක් විතර ජීවත් වෙන්න පුළුවන් එතකොට. අනේ ආදරෙන් එකතු කරගන්නවා. Thank you. කුටුම මට කෝල් කළාට. ඉගාවට මගේ මේ ත්‍රිවිල් කොල්ලන්ට මම මතක් කරන්න යන්නේ හැමදාම ඔවට වේලි වේලි වැස්සට තෙමි තෙමි ඔය ටොක් එකේ රස්සාව කියලා නම් හරියන්නේ නැහැ. අපි පොඩ්ඩක් ඉදර ලයිෆ් එක ලෙවල් අප් කරගමු. නිකන් කායිකක ෆීල් එක දැනෙන. ගිනි පූට කව්වේ කරවිවි ඔයා ඉන්නෙත් නැතුව. ඔයත් එක්ක යන මගීන්ටත් අපහසුවක් නොවෙන්න. හොඳට ඒසී දාපු ටොක් එක කියන්දා. ඒසී දාපු ටොක් එක. මේක ඇවිල්ලා කායිකක ෆීල් එක දෙන නියම ටොක් එක. කරනවා රෝද නෙමේ, දොරවල් හයක් තියෙනවා. ඉගාවට ස්ටීරින් වීල් එකක තියෙනවා. අර මං කලින් කිව්වාගේ ඒසී තියෙනවා. ඉතින් ඒ නිසා කායිකක ෆීල් එක දෙන ටොක් එකක් ඔගලන්ට ගන්න පුළුවන්. ඉලෙක්ට්‍රික් ටොක් එකක් විදිහට වෙන කාගෙන්වත් නෙමේ. ඔයාගේ විශ්වාසය දිනාගත්තු කේඩි රයිස් මෝටර්ස් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ් වෙතින්. විශේෂයෙන් කියනෝනි, මේ ඇවිල්ලා මේඩ් ඉන් ශ්‍රී ලංකා කියලා කට ඇරලා බලයි නතුව කියන්න පුළුවන් ප්‍රොඩක්ට්ස් කරන නියම කම්පැනි එකක්. මතකයි නෙගුලන්ගේ ඉලෙක්ට්‍රික් ස්කූට එකයි පෙට්‍රල් ස්කූට එකයි. පෙට්‍රල් ස්කූට එකට මේ දවස්වල ලක්ෂයක මිලාඩුවක් තියෙනවා. ඒ වගේම හෙල්මට් ජැකට් නොමිලත් ලැබෙනවා. අනිත් එක තමයි මහතේ පෙට්‍රල් ගිනි ගණන් කාලේ රුපියල් 1000ක් දීලා පෙට්‍රල් ලීටර් දෙකක්වත් ගහගන්න බැරි කාලේ පෙට්‍රල් සුවඳට පවා දුවන නියම ටුක් ටුක් ටුක් ටුක් නෙමෙයි ස්කූටර් එක ඔගලන්ට ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ නිසා ළඟම ඉන්න අලෙවි නියෝජිතව කන්ටැක්ට් කරගන්න. අමතර කොටස් දිවයින පුරාම තියෙනවා. ඒ වගේම තමයි අලෙවීන් පස්ස සේවාවත් අති විශිෂ්ටයි. වැඩි විස්තර දැනගනවා දැම්ම කතා කරමු. කේඩි රයිස් මෝටර්ස් කම්පනි ප්‍රයිවට් ලිමිටඩ් එකට මෙන්න නම්බරේ 0776 46 97 0776 46 47 97 නොගලන්ට පුළුවන් වැඩි විස්තර කොහොමද දැනගන්න.

දවල් ලෙකයි විනාඩි 41යි විලම. ඔයාගේ ෆෝන් එකේ මේ වෙලාවේ බැටරි කීයක් තියෙනවද? ආන් ඒ ගන්නන ඔයාගේ ඉස්සරහ ආයුෂ කාලය. මගෙනන් 10%යි. වෙලාවට අද 10යි. නැත්තම් ගොඩක් වෙලාවට 2:03යි. සමීර වීර කොන අපේ සෑම් කියනවා. අපේ සමීරය කියනවා. ඔනෝ සටක් වැඩි වැඩිලෝ වැඩි නෑද අයියෝ අපි තව සාදු කිය කිමුද ඉගවට කුමාරි ජයවර්ධන අපේ කුමාරි අක්කා කියනෝ මගෙනම් මේ වෙලාවේ 95ක් තියනවලු ඉන්දරියෝ ඒ කියන්නේ මට තව අවුරුදු 95ක්ම තියනවද ෂා මරනේ ඉගවට ශාන්ති හෙටි ආරච්චි 22යි මේ ගානත් වැඩි වගේලෝ ඔබයි ඔබයි ඊට පස්සේ තෙලෙනි පබුවද කියනෝ තව 61ක් ඉන්න පුළුවන් එච්චර ඕනෙත් නෑ අප්පලෝ අපේ ආශක්කගේ 90ක් තියනවලු ෂියා සෑහෙන කල් තියනවා දීර්ඝායුෂ වේවා සරණලෝත් 89ක් තියනවලු එයාට ලක්මාලි ප්‍රදර්ශනියට 75ක් තියනවලු ඉරන්දි ලියනගේ 86ක් බුදෝම ඉච්චර කාලයක් ඉපාලෝ ඒ කෙල්ලේ ඉගවට පිවුමල් කෙනෝ 101යිලු බුදෝම කවදාද ඉතින් මම දාන හැම එකක්ම කොළොප්පොමට ගන්න අපේ සජිත් සඳ කැලුම් කෙනෝ 200ක් බැටරි තියනවලු අනේ අනේ 200ක් බැටරි තියෙන්නේ කොහමද මේ ලෝකේ බැටරියක් නම් වෙන්න බෑ මෙයාට තියන්නේ Facebook එකේ හා comments දාන කොමලම ආදරින් එකතු කරගන්න. ඊගවට ලෑස්ති කළ තියෙන සින්දු set එක වහනේ වගේම තමයි salon dinesh reke අපි වහගෙන ඉන්නු. Rikil lagas kade වගේම mile piti salon dinesh reke තහගෙන ඉන්නු. Sandeepane nuwantika shamba vijayasinghe katiyum එකතු කරගන්න. ඊගවට ලෑස්ති කළ තියෙන සින්දු set එකව අහන්න. ඒ අතරේ මමගේ ලස්සන ගෑල් ළමයිට කියනවා පීඩියස් දවසට විතරක් නෙවෙයි නිකන් දවසටත් ඔයා යන තැනවගේ හැන්ඩ් බෑග් එකේ වෙන්න පුළුවන් ඔගේ කාර් එකේ වෙන්න පුළුවන් එහෙම නැත්නම් ස්කූල් ගෙනියන බෑග් එකේ ක්ලාස් ගෙනියන බෑග් එකේ ඔෆිස් එකේ ලොකර් එකේ කොහෙ වුණත් සැනිටරි නැප්කින්ස් ස්ටෑන්ඩ් බයි තියා ගන්නවා කියන එක හොඳ පුරුද්දක් හැබැයි මොකද හදිසි අවශ්‍යතා කොයි වෙලාවේ නෝද කියලා කියන්න බෑනේ නේ සමහර වෙලාවට අපි ස්ට්‍රෙස් වුණාම ගොඩක් බය වුණාම කලබල වුණාම නේද ඔය වගේ වෙලාවල් වලට එක්සෑම් දවස්වලට උන පීරියඩ්ස් පොඩ්ඩක් එහෙම එහෙ වෙන්න පුළුවන් සමහර වෙලාවට කලින් හැදෙන්න පුළුවන් නැත්නම් චොටක් පහ වෙන්න පුළුවන් ඉතින් ඒ නිසා පෑඩ්ස් ළඟ තියාගන්න එක කෝකටත් හොඳයි මොකද ඔයාට නැතත් ඔයාගේ යාළුවෙක්ට අඳුරන්නෙම නැති කාන්තාවකට උන උදව්වක් වෙන්න පුළුවන් නේද ඉතින් ඒ නිසා පෑඩ්ස් ළඟ තියාගන්න හැබැයි ගෙවන ගානට සාධාරණ පෑඩ් එකක් හොයනවන මෙච්චර සාධාරණ මුදලකට ඔයාට ලැබෙන පෑඩ් එකක් නම් වෙළඳපළේ තවත් නෑ ඒ නිසා තමයි ෆෙම් සෑගෙන මං ඔයාට මතක් කරන්නේ ක්වලිටි එකේ චූටිවත් අඩුවක් නොකර SLS ISO තත්ත්ව සහතිකත් එක්කම තමයි මෙච්චර මේ සාධාරණ ගානකට ෆෙම් සෑය වෙළඳපළට එවන්නේ ඒ වගේම තමයි ලීක් වෙන්නේ නෑ ඇඳගෙන ඉන්නත් පහසුයි නම් කියලා නම් බලලම ෆෙම් සෑය ඔයා තරගන්න

0: වේලාව ඔබ වෙතගෙන එන්නේ.
1: රපුන්සල් වගේ මන්නන් ඉන්න මාව බේරගන්න කවුරුත් එනකම්.
2: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. කමර්ෂල් ක්‍රෙඩිට්.
3: වේලාව තමයි කයි විනාඩි 48යි. අපි අවුද WhatsApp එක පැත්තට කවුද ඉන්නේ කියලා බලන්න. ගම්පල ප්‍රියදර්ශනී හයි හයි. තාමත් හොඳටම හොඳ නෑනේ. ඉක්මනින් සනීප වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඊට සාපේක්ෂව හොඳයි නේද? කොහොමද වාෂි? අපි වැලිමඩේ චන්දි ෆැෂන් ඇන්ඩ් ටේලර්ස් එකෙන්. මේ ටිකේ පොඩ්ඩක් සද්ද නැතුව හිටියලු වාෂි නිවාඩු දාලා හින්දා. දැන් අපිත් ඇවිල්ලා සද්ද දාන ඕගොල්ලොත් සද්ද දාගෙන ඉන්න. ඊට පස්සේ හයි ගින්දර නංගි බබා. අපි ඔයාගේ කැන්ඩි බොයිස් ලප්‍රියන්ත කුමාර යුකේ කුමාර ඉගාවට සිල්ව රොහන්ත යුකේ කුමාරට උම්ම නැවක් කෝනිලෝ. අපෝ බෑයා නැවෙන් රට පැන්නොත් එහෙම. ආදරෙන් කටියම එකතු කරගන්නම් හරිද? හලෝ කොහොමද? මම ගාමිනේ. ජපාන් ඉඳන් ඔයාලව හැමදාම අහනවා. සිංදුවක් දෙන්න මගේ අලුව දෙන්න නිශාන්ත ඉෂාන් එක්ක. ගෙදරින් මගේ වයිෆ් සංජීවනී ගවට පුතා ඔෂධ ඒ වගේම දුව සෙනශ්‍රී එකතු කරගන්න කියලා කියන නියමයි. ඉන්න තැනක පරිසමට ඉන්න අය ආදරෙන් එකතු කරගන්නම් හරිද? ගුඩ් ආෆ්ටර්නූන් ගිනි ගින්දර බාෂි මැණිකේ. ගුඩ කාලකින් ඕව අහන්නේ. ඔ හොඳින්ද කියලා අහනවා. යස් මම ඉතාම හොඳින් ඉන්නවා. අපිට හවසට ගුරුව ගුරුව වහින්න ගන්නවා කියලා කියනවා. එහෙනම් කමන්නේ මාව නෑහුවට හරිද? රත්නපුරේ සුභාෂිණියක් ආදරෙන් එකතු කරගන්න මෙන්න ඔයා ඉල්ලපු උම්මා දෙක.

0: FM 95 94.8 ගින්දර හැන්දෑව විද්භාෂී.
1: දවල්ලිකයි විනාඩි 53යි වෙලාව. අපි අනහදන්නේ ලස්සන සිඳුටිකක් අහන්න, යොකෝම අහන්න. ගාලින් අපේ මල් කිව එකතු කරගන්න ඕනි ගාල්ලි ගෝනපුරේ. ඊට පස්සේ ගාල්ලි රමණී අම්ම කතා කළා. මං එයාට අම්ම කියන්නම්, මොකද යාමට හරි ආදරෙන් පුතේ පුතේ කියලා කතා කරපු නිසා. එයා කියනෝ නම කියන්න ඕනිත් නැල, මං එයාට ආස නිසාලු කෝල් කළේ. අනේ මම දෙකව දෙකක් ආදරේ නැති ටිකේ නම් සෑහෙන අඩුව දැනුණා. මන්නතු පාලුත් හිතනවයි කියන්නේ නේද? ආදරෙන් එකතු කරගන්න ඔක්කොම ලව. හරි, අපි යන්න හදන්නේ මෙන්න මේ සිඳුව අහන්න. මේ තමයි පළවෙනි පැය. ඔයාට මම ගින්දර හැඳාවෙන් අහන්න දෙන අන්තිම සිඳුව. එක අහන්න කලින් තුනටිය කැක්කුමයි නං අතපයි නවා ගන්නකොට අමේ අමේ කියලා කියවෙනවා නං. ඔවයි නවෙන්න ඕනේ. ගොඩක් කලාවට දැන් වයසට වඩා අපි වයසට ගිහිල්ලාද කියලා හිතෙනවානේ. බස් එකකට නැග ගන්න බෑ, පොඩ්ඩක් උස වාහනයකට නැග ගන්න බෑ, නිදාගත්තාම ඇහැරෙන්න බෑ, නැගිට ගන්න බෑ, ඉඳගත්තොත් එහෙම ප්‍රශ්න. කොච්චර දේවල් තියෙනවද නේද? අඩි 10ක් කැවිද ගන්න බෑ, කකුල් රිදෙන්න ගන්නවා, පොඩි බරක්වත් උස ගන්න බෑ. අපි සෑහෙන්න වයසට වඩා වයස ගිහිල්ලා. ඉතින් කොහොම වුණත් ඔයා අනම්ම නම් රුදාවල් ලොකෝම ටික නැත්තට නැති කළ දාන්න ගෙදර පුරුද්දට තියාගන්න සෙවන කළ හන්දි රාජ තෛලය ගත්ත ගෑව සනීපයි. එවගේම තමයි කියන්න ඕනේ සෙවන කළ ජීවබල අම්ල පිත සුවය. අහන අහන කට්ටියට වෙලාවට කන්න වෙලාවක්ම නෑ. යටි අන්තොට ටයිටනික් සලෝනිගේ තුෂාරයිත් නම් කන්න වෙලාවක් ලැබෙන්නෙම නෑ. මං හිතන්නේ දැන් ඔහොම ඔහොම ගිහිල්ලා අපේ තුෂාරයව ෂය වෙලාවම ගිහිල්ලා පේන්නත් ඔයයි. කෝකෝ තුෂාරයා, කෝ තුෂාර, හෝ හෝ තුෂාරා වගේ කෝකෝ තුෂාරා කියලා වයන්ත වෙනවා. මොකද ඇහුවත් කෑවද කියලා කෑවේ නෑ කියලා කියන්නේ. ඉතින් වෙලාවට කන්න බොන්න බෑ. ඒ වගේම තමයි ගොඩක්ම අපිට කන්න වෙන්නේ නේද? ඉන්ස්ටන්ට් දේවල් කියන්නේ තෙල් පිටි අනම්මනම්. ඉතින් ගෑස්ට්‍රයිටිස් එනවා. එහෙම ආවහම පෙති පෙති බීලා බීලා බීලා බීලා සනීපයක් නැත්තම් නිට්ටවට සනීප කරගන්න ජීව බල අම්ල පිත්ත සුවය පාවිච්චි කරන්න සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගමෙන් ඔයාට අරගෙන එන. මේ ඔක්කොම නිෂ්පාදන කමල් බන්දුල වීරපිරුම වෛද්‍යතුමාගේ අධීක්ෂණයෙන් තමයි නිෂ්පාදනය කරන්නේ. ඉතින් මං හිතරි 40 වසරකට වැඩි කාලයක් පුරාවට සෙවනගල ආයුර්වේදයත් එක්ක සුවය ලබන දහස් ගණන් ජීවිත අතරට ඔයාටත් එකතු වෙන්න පුළුවන්කම තියෙනවා. තව තව නිෂ්පාදන ගොඩාරියක් තියෙනවා. ඔයාගේ අවශ්‍යතාවය ගැන යාලට කතා කළ කියන්නේ එතකොට ඕනි දේවල් ඔයාගේ ගෙදරටම ඩිලිව කරයි. 0747 31 33 540 0747 31 34 වැඩි විස්තර

0: ලොතරැයි මණ්ඩලය.
1: එදා ආච්චි හදපු කොස්සට කළුපොල් රස දැන් අම්මගෙන් දුවටත්. මාතර ෆ්‍රීලන් කොස්සට කළුපොල් රස සොයා මීට්. වර්ණකාරකත් නෑ, රසකාරකත් නෑ.
2: අක්මා විතල් ෆැටි ලිවර්. බය වෙන්න එපා. සෙවනගල ලිවර් බූස්ටින් කැප්සූල් අරගන්න. අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද. 0747 31 33 540.

0: Net News. Mi pei rototota. ඔබ වෙතගෙන එන්නේ
1: සෙනෙහසින් ආදරෙන් හදවත් සනසලා
2: මෙදෝලි සෑම මොහොතක්ම රසවත් කරයි.
0: Net News. Mi pei rototota. Payen pay alut wana. Alut pay dibasuma.
3: අයිබෝන් මේ පැයි රට තුට සමගින් මම අසංක. ගනේමුල සංජීව ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළව වැලිසර අධිආරක්ෂිත බන්ධනාගාරයේ රඳවා සිටින ප්‍රබල පාතාල ක්‍රියාකාරීකුක වන චමින්ද රවි ජයනාත් නොහොත් දෙමටගොඩ චමින්ද නැමැත්තාගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමට කොළඹ අපරාධ කොට්ටාසයට අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් අවසර ලබා දුන්නා. ඒ කොළඹ අපරාධ කොට්ටාසය විසින් කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුවයි. කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංකේස් බෝධරගම මහතා විසින් මෙම නියෝගය ලබා දුන් බවයි නෙට් නිවුස් අධිකරණ වාර්තාකරු පැවසුවේ. මේ පිළිබඳව සවිස්තරාත්මක තොරතුරු සවස 6:30 නෙට් නිවුස් ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයෙන් බලාපොරොත්තු වන්න. මිලඟ නෙට් නිවුස් පස්වරු 3ට.
0: නෙට් නිවුස් මේ පැය රටතට.

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත් ගින්දර හැන්දෑවා
1: brought to you by
2: සුමුදු මතු පිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි ලීක් වෙන්නෙත් නැහැ
3: ෆ්‍රෙම්ස් අය එක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ
4: අඩුවියදමකින් දිගදුරක් යා හැකි අපේ රටේ නිෂ්පාදිත එකම ස්කූටර් එක KD Rice වසර පහක වගකීමක් KD Rice පුද්ගලික සමාගමට කතා කරන්න 077-406-4397
5: ඔයාට ෂුගර් නම් සෙවනගල මධුමේහ හරණී කැප්සූල් අරගන්න 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 047-31-33540
6: FM 95 94.8

0: Tinder handava with Bashi.
1: දෙකයි විනාඩි පහයි වෙලව අපි ලගේ ගින්දර හැඳෑව හගරන්න දෙවෙනි පැයි තමයි මේ පටන් ගන්න කොල් කර ද පුරදු නම්බේක බිඳ අයකයි දෙකයි පනස් පහ තිස්තුන හැතුන ගවට සැපික චටකට සැට්වන්න ඉඳ අයිහත්සේ කළ යනු පහයනු පහයනු පහෙන් වගේම ෆස්බුක් පෝස්් එක තාමොයාට අපි ලගේ ෆස්බුක් ෆෑන් පේජකට ලයික එකක් ෆලෝ පරක් දාන වැරවුණනගේ පැතිගෙන්න්න ලයි කරන්න ෆලෝ කරන්න ඒවගේම තමයි ෆස්බුක් පෝස්ට එකට ආගේ රියක්ෂන් එකත් දන්න කමෙන්ට් එකත් ඩ්‍රොප් කරගෙනයන් අදහල තියෙන ඔගේ ෆෝන් එකේ තියෙන බැට්‍රි ගාන කියද මේ වෙලාවයි ඒකලු තව ඉස්සරහට වැඩි ජීවත් වෙන්න තියෙන අයස් ගාන මේක තනි කරම අපිට පොඩි ජලියක් ගන්න විතරක් අහපු ප්‍රශ්නය එනිසා බලලා පොඩි ජොලියක් ගන්නත් එක්කේ පැතරෙන්න ලස්සන ලස්සන කමෙන්ට්ස් ගොඩාක් ඇවිල්ලා තියෙනවා අගෙත් කමෙන්ට් එක ඩ්‍රොප් කරගෙන යන්න හරි කොතනින්ද පටන් ගන්නේ මෙතනින් පටන් ගමුකෝ මට මේ කෝල් කළා මාබිම කාන්ති අමාරද එයා කියනවා අපි පොයිට දන්සලක් දෙමුලු එක උම්ම දන්සලක් කරමුලු එයා මුළු මාබිම ගමම දන්සලට එක්කන් එනවලු හැබැයි වෙන කාගෙන්වත් උම්මයි පාලු ඔයාගෙන්ම ඕනිලු එහෙම අමාරේනි අපි තියමු පෝලිමේ ජනීත්ව තියමු අසාව තියමු කස්සනිව තියමු අපේ සචිනිව තියමු පෝලිමේ උම්ම දෙව අනික කෝලම ආදරෙන් එකතු කරගන්න මගේ කාන්ති අම්මවයි ගවට යෙනක පැටියමයි යගේ මාලි දුවමයි මාල්ඩියෝසලින් සංගීත් මල්ලිවත් එකතු කරගන්න කියලා කිව්වා තැන්කියු කෝල් කළාට ඔක්කොම ළම එකතු කරගන්න ගින්දරියේ අපිවත් ලස්සන සින්දු ගොඩට එකතු කරගන්න කියලා හැලේගොඩ චමින්ද මූටසිගේ කට්ටිය කියනවා චමින්ද එයාලගේ සුදු බබ ඒ ගාවට සන කඹුරාවින් බින්දි මාලින්ද තනුෂ ශාක්‍ය විහාරා නිලු සමන්ත ඇලගේ ෆැමිලිකේ ඔක්කෝ මේ වගේම වර්ක්ෂොප් එකට බයික් හදාගෙන ඇවිල්ලා ඉන්න කොල්ලෝ ටික ඔක්කෝමත් එකතු කරගන්න කියලා කියනවා. ඊගාවට පොහොර බාවින් රෝහිත එයාගේ වයිෆ් ඇතුළු ෆැමිලිකේ ඔක්කෝමත් එකතු කරගන්න කියනවා. නියමයි ජය වේවා. නුවරම්පිටි ආරිය ටේලර් සෝමතිලකා ආතරෙන් එකතු කරගන්න. දැන් නම් සනීපයි නේද කියලා අහනවා. තාම පොඩ්ඩක් මඤ්ඤොක්ක කියාගන්නවා. කොමාරි බය කරන්න පානේ මේක බැටරි තියෙන ගානනම් ආයුෂ මම දැන් මැරිලලු මේනේ මගේ හොල්වලලු ෆෝන් එක ඩෙඩ් වෙන්න දෙන්නේ හබයි හයි වාෂි අපි සුහද ඇග්‍රෝ ප්‍රයිවට් ලිමිටඩ් බණ්ඩාර වෙල බොස් ත්‍රිෂාලිනෝ ඒ වගේ මෙයාගේ වයිෆ් ශාංක නිශාන්ත දර්ශන් ගිමහන විහංග මේ වෙලාවේ ෂොපිගි නොක්කෝමයි වාෂිවමයි ආදරෙන් එකතු කරගන්නවා කියලා කියනවා නියමයි තැන්ක් යූ සෝ මච් ආදරෙන් ඔක්කොම එකතු කරගන්න හයි හයි පෙතිනෝ මහරගව 90 සිකියුරිටි ටීම් එකේ ඔක්කෝමලාම එයාලගේ විපුල සේවත් එකතු කරගන්න කියලා කියනවා විපුලස ඇතුළ ස්ටාෆ් එකේ ඔක්කෝම ආදරෙන් එකතු කරගන්න මේ සින්දු අයිතිරි සින්දු ඔක්කොම ටිකයි හන්න

0: देखा विनारी पहलवा छोटी कमर्शियल ब्रेक के काक
1: फिनिशिंग वाला क्लेस कलर ऑफ फ्लो वेज बिना सिट बदगनी कल भवती अब लक्षण नोवी ओया वाले तो वाशी विन फिनिशिंग वाला नाम कलर ऑफ समय
2: මුදලාලි
3: අනෝනා
2: මට පරිප්පු 500යි ලෝ කිලෝ එකයි අපි රිස්කු ග්‍රෑම් 200ක්වත් දානවද මුදලාලි මට හොඳම කෑලි මිරිස් වලින් ග්‍රෑම් 300ක්ම දාන්න
4: මුදලාලි ඔයා කාටද මේ බොරු කරන්නේ අයි මේවත ඔබට ආමට මෙහෙම කරයි කියලා ඊයේ මුදලාලිගෙන් ගත්ත මිරිස් කුඩු රසත් නැ සරත් නැ මිරිස් පාටත් නැ
3: විජේ දාන්න ඔක්කොටම
4: ඇයි මුදලාලි නියම ප්‍රමිතියට හදන විජේ තමයි අපි කැමති කියලා මුදලාලි දන්නවනේ
2: හොඳ වෙලාවට ඔයා ආවේ නැත්නම් අපි තහු වෙනවා
5: මිරිස් නම් මිරිස් විජේ මිරිස්
6: අලුත් තැනක් අඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් වෙතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් භාණ්ඩ රසක් ඔබත් අද මේ විත් වෙනස වටහා ගන්න ශාකා මාතලේ කඩුවෙලා අතුරුගිරිය නාරම්මල ගනේ මුල කම්පොල කසාගල ග්‍රීන් සුපර් කසාගල සමූහ ව්‍යාපාරයේ වෙතින්
7: එක්සයිට් ගන්න ලක්කක චාර්ජ් කරගන්න එක්සයිට් බැටරියක් මිලදීගෙන වොරන්ටි එක ඇක්ටිවේට් කර සෑම සතියකම අඟල් 55 LED TV එකක් දිනා ගන්න
8: අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා අඩුම මිලටත් වඩා අඩුවෙන් සුදු කැකුළු කිලෝව රුපියල් 199යි සුදු සීන කිලෝව රුපියල් 209යි මුංගිට කිලෝව රුපියල් 875යි රතු පරිප්පු කිලෝව රුපියල් 279යි ලොකු ලූණු කිලෝව රුපියල් 149යි රතු ලූණු කිලෝව රුපියල් 320යි අර්ථාපල් කිලෝව රුපියල් 259යි ලංකා සතුස ජාතියේ මිල තීරක

அவச தக்காய் வினாடி தாகதாய் விழாவ ලැස්වෙන කටියක් එකතු කරගන්න මෙන්න මේ සින්දු අයිතිරි සින්දු සෙට් එකම අය අහන්න යන්න. කෝල් කරපු ඔයාට තමයි චාන්ස් එක දෙන්නේ. අපේ රංජනි අම්ම කතා කළා. එයා කියනවා ඔයාට මම ආදරේ තරම් දන්නේ. මමයි මගේ හිතයි විතරයිලු. නේ අම්මේ. ආදරේ ආදරේ කියලා බෑ. හරිද? මං දන්නවට ලොකු පවුලක් ඉන්නවා. දුවල පුතාලු මුණුබුරු මිනිමිරිය ගොඩාක් ඉන්නවා. හැබැයි ඉතින් මට ඒගොල්ලෝ කොටම වඩා ආදරේ නම් දේපලෝනි. දේපල බෙදරුකට මගේ කොට හවෙන් කරන්න හරිද? පොල් ගස් දෙකයි, බෙල් ගස් දෙකයි, කොස් ගස් දෙකයි ඔහොම වෙන් කරන්න ඕනි හරිද? අනේ ආදරේ අනේ මොමොත්. මට මන් දන්නේ ආදරේ වැඩි වුණාම දත් මිටි කැවෙනවා. ආදරේ මොමද? හරි කුරිරොයි මං. ආදරෙන් එකතු කරගන්න අපේ රංජනි අම්මගේ ලොකු ෆැමිලිකි ඔක්කොම. අපි කියමු නම් ටික. නයනා, රූපිකා, නිරෝධ, ප්‍රබෝධ, තරු, සඳු, ටෙහන්ස, රසුනාදී, ජයනි, මංජුලා, ඉගාවට, සුමන් බණ්ඩාර, හිමේෂ්, ප්‍රියන්ත සමරනායක, අයිරංගිනී අම්මා, යගේ ලේලි අයිරංගිනී, රොහන් පුතා කට්ටිය එකතු කරගන්න මම දෙකම දෙකක් ආදරේ. ඉගාවට ගාල්ලේ මේ ගෝනපුර මාලිකේ කතා කරපු වෙලාවේ විහාගිට ෆෝන් එක දුන්නේ කියලා මෙතන හෙන යුද්ධයක්. මම මල්ක එක තරහයි, මට ෆෝන් එක දුන්නේ කියලා විහඟී තාම දරුණු ලෙස කියනවා. ඇත්ත ඊටම සාධාරණයි, ලොකු වැරද්දක් කළා තියෙන්නේ. මල්ක මීට පස්සේ කෝල් එකක් ගත්තාම විහඟිව හොයාගෙන ගියලා ආ මෙන්න භාෂයක කතා කරන්න කියලා ෆෝන් එක දෙන නැත්තම් ලොකු ප්‍රශ්න වුණා හරිද? කොහොම හරි විහඟි පැටියව එකතු කරගන්නවා ඉතිරි සින්දු කොමටිකව අහන්න. අපි රිකිල්ලගස්කර අරුණයිය කතා කළා හරිද? දැන් කොහොමද ඔයාට ඊයේ තහන්න හිතාගෙන හිටිය කෝල් එක ආන්සර් කරාට පස්සේ කියවන කියන්න ඕනි මොනාද අහන්න ඕනි මොනාද කියලා අමතක වෙනවලු කොල්ලට. මං කියෝවි ඊට පස්සේ නෝට් පෑඩ් එකක් තියාගෙන ඒක ලියා ගන්න. ෆෝන් එක ආන්සර් කරයින් පසු ඇසිය යුතු දේවල් කියලා හරිද? ඊට පස්සේ ඔයා අහන්න. ඇත්තට දැන් දෙකේ නිවුස් එක කියන්න ආවනේ අපේ අසා. කොල්ල නිවුස් එක කියලා යන්න ලෑස්ති වෙලා ඉතාම සංවේදී විදිහට මේ මුකුත් හිතන්න එපා භාෂි. මේ ඇත්තට මේ කියන්නේ. පහුගිය දවසක අයගේ ආලෝකි ගෙදරක යන්න කලින් කෝල් කළාලු. මතන් අද ඉන්නවද කියලා අහන්න හරිද? කුමාරි කිව්වලු මේ ලොකු කරදරයක් වෙලා තියෙන්නේ, මලගයක් වෙලා තියෙන්නේ. හේතුව ඇහුවෙන් පස්සේ කැස්ස හැදිලා උණ හැදිලා හොස්පිටල් ගෙනිච්චාම මැරිලාලු. අසා කියනෝ ඒ මොහොතම මාව මතක් වුණාට. අනේ අසා දැන් මගේ පපුවත් එක්ක ගේනෝ. ඔය තරම් දරුණු විදිහට බය කරන්න මම මොකද්ද කරපු වැරද්දා? එහෙම කරනවද මිනිස්සුන්ට? ඒ කියපු රෝග ලක්ෂණ ඔක්කොම ටික ලක්ෂණටම මට තියෙනවා. වොයිස් එක ගියාමනේ කැස හැදුණ, ඊට පස්සේ සහලෝල උන ගත්තා. මොකද ඉද ළමයි නැති වෙයිනේ. අපි අමු මේ සින්දු අයිතිරි ටිකයි අහන්න.

அவசதை கலை வினாடி விசை ஹத்தரை விழாவ கலை ஒயாகே பல்லவினி ஆதரே அம்மா நினைத அம்மா அவருன்கே தினியாத் லங்கலங்கேனோ அபத்தருமோ அம்மல கன கட்டு அப்படி தேரென்ன இக்கோ தப்பி அம்மல வெண்ண வேணும் தாத்தல வெண்ண வேணும் எமனத்தான் சேகின காலையாக்கி அண்ண வேணும் எமனத்தான் அம்மல அப்பிலங்க நத்தி வெண்ண வேணும் அது இன்னக்காங்க அகையாக நே கேள கேனோனே இன்னக்காங்க இதே ளமையோ ஓயோ ஓயோ ஓயோ போன்னிக்கிட்டு கொட்டு கொட்டி இன்ன வேணாவே கந்த கேள கியூவா தப்பிட்டு தரா என்னோட அம்மா எத்தருவா அம்மல கேந்தே மாறவ மாற கியவகலா இவருக்கு நான் பெரிய விதியே போதாக දරන්න පුළුවන් ගානකට වෙළඳපළට එන එකම පෑඩ් එක තමයි ෆෙම් සෑය කියලා කියන්නේ. ගාන සාධාරණයි වගේ මේ සෙලෙස් ISO තත්ත්ව සහතිකත් එක්ක එන ෆෙම් සෑය. ඇඳගෙන ඉන්න පහසුව වට මාර්ම විදිහට දෙනවා. ඒ වගේම ලීක් වෙන්නේ නැහැ. ගෙවන ගානට වට උසස්ම තත්ත්වයේ පෑඩ් එකක් දෙනවා. ඉතින් ඒ නිසා බොරුවට එකම පෑඩ් එකට ලොකු ගානක් දීලා ගන්න වෙලාවේ ෆෙම් සෑය ගන්න කියලා ආදරෙන් මතක් කරනවා. ඒ වගේම තමයි කියන්නේ ඕනි. සමනගලයි රේදේ ගැන கமல் பந்துல வீரப்பிரம வைத்தியத்துமாகே பூர்ண அதீட்சணையா தெற்கு சிவனுக்கு ஆயுர்வேத ஔஷத நிஷ்பாதன உத்கலிக்க சமாகவே நிஷ்பாதனே கல்லா எலியிட்டு தானே நிஷ்பாதனம் இது நெனிசா மெனமே நம்பிக்கிட்டு கால் கரந்த ඔයාට නිට්ටාවට සුව කරගන්න පුළුවන් ඔයාගේ ෂුග ප්‍රශ්නේ හරම ඒ වගේම තමයි කියන්න ඕනි දැන් ගොඩක් කලාවට අපිට කැමෝ ප්‍රිය නෑ කන්න බෑබෑ වගේ එහෙම කියලා කියනවා අපිට ඕන තරම් ඇහිලා තියෙනවනේ බඩ රිදෙන්නවා ඊගාවට අජීර්ණ ගතියයි නං ගෙදර තියාගන්නම ඕනි දේවල් තමයි සෙවන ගලාස මෝදකම් කියලා කියන්නේ ඔයා බඩ අජීර්ණ එහෙම නිතර නිතර ඇති වෙන්න පුළුවන් ඉතින් ඒ නිසා මේ ඔක්කොම දේවල් වාටි ඉන්න තැනකට ගෙන ගන්න පුළුවන්කම තියෙනවා සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පොදුකලික සමාගමට කෝල් කරලා 0747 31 33 540 න් වැඩි විස්තර දැනගමු යමු WhatsApp එකට කවුද ඉන්නේ කියලා බලන්න බාෂි මම මොලොක්ගවේ සකුරි මාවයි අම්මවයි තාතවයි මල්ලිවයි සින්දුවකට එකතු කරගන්න කියලා කියනවා දීමයි ආදරෙන් එකතු කරගන්න අපිටත් සින්දුව කෝණි ඉබාගමුවේ නැෂනල් වතේ ජිනේන්ද්‍ර කොළබඩු ආයතනයේ මෙලුම් කාන්තියක තමයි මෙසේජ් එක වෙලා තියෙන්නේ ඔකේ ආදරෙන් එකතු කරගන්න හයි කෙම්ලේ පස්සර නදියක්කගේ මෙසේජ් එක හතර වෙනකන් ඔයා එක්ක හොඳයි කියලා කියනවා දීමයි ජය වේවා ආදරෙන් එකතු කරගන්න ඉන්දරියෝ වැලිමඩ IK රස ෆුඩ් ප්‍රොඩක්ට්ස් එකේ කොල්ල ටික සින්දුවකට එකතු කරගන්න කියලා කියන්නේ සින්දු ඔබකට බෑ සින්දු කොටිකට එකතු කරගන්න නම් හැමබර් ජය වේවා

0: මනරස වත් කරයි. ප්‍රතික්ෂාව කැස්ස උන ඇඟ පත වේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවන කළ මදෝකා කැස්සට පැනියා. සෙවන කළ ආයුර්වේද නිෂ්පාදනයක් අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවන කළ ආයුර්වේද 0747213540.
1: මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සොයමීට් කන්න කන්න ආස හිතෙන රසයෙන් සහ ගුණයෙන් ඉහළ මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සොයමීට් ඔබත් අදම රස බලන්න.
2: මමත් ඔයාලා වගේමයි. මට මං කවුද කියන එක ප්‍රශ්නයක් වුණේ නෑ. මට ඕනේ දුර යන්න.
3: ලෝකෙට මාලෝකයක් වුණු ආලෝකා. අපි හැමෝටම ඕනේ මේ වගේ ධෛර්යයක් ශක්තියක් නේද? මේ වගේ ආලෝකයක් නේද?
4: සතිය දවස්වල උදේ 6ට NetFM Alpha Studio හලා දවසම ආලෝකමත් කරගමු. NetFM Alpha Studio with Kasani and Lehansa.
5: Oh my god, this is original.
6: Nato?
7: Meka apilage gindara handava bro.

හවස දෙකයි විනාඩි 33 වෙලා. අපි හැමෝම Facebook post එක පැත්තට. ආගේ ෆෝන් එකේ බැටරි කොච්චරක් තියෙනවද? ඒ ගානලු ඔයාට තව ජීවත් වෙන්න තියෙන උරුත් ගාන. ජොලිය ගන්න ඒ පැත්තේ දාලා තියෙන කමෙන්ට්ස් බලන්න තමයි යන්න හදන්නේ. හැමද ලක්ෂිත රෝෂන මාර වැඩි නංගේ කම්පනි ෆෝන් එකේ 73%ක් තියෙනවා. පර්සනල් එකේ 92%ක් තියෙනවා. දැන් මොකද කරන්නේ? එකතු කළා දෙකට බෙදනවද? එහෙම නැත්නම් කම්පනි එකෙන් මැරිලා ආපහු ඉපදෙන්න වෙනවද? එකතු කළා දෙකට බෙදILLක් නෑ. හරිද? 92යි 73යි එකතු කළා එන ගාන තමයි ඔයාගේ ඉදිරි වායස. ඒක ඇවිල්ලා භාෂිත් මැරිලා භාෂිගේ දරුවන්ගේ මොනමුරුන්ගේ දරුවත් බලන්න පුළුවන් ඔගොල්ලන්ට. ඔගලන්ට අපේ ලක්ෂදායියට බලන්නේ තින්නේ නවේම තියෙනවන යනේ ඔල් ලකි කියලා. ස්වර්ණ හේරාත් මගෙන 98% භාෂි. එච්චර කාලයක් ඉඳීද භාෂයෝ මං කියලා අහනවා. අනේ වාසනාවන් සෑහෙන කල් නිදුක් නිරෝගීව ඉන්න ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. සඳන් කුමාර වයිෆ්ගේ 10ක් තිබිලා හස්බන්ඩ්ගේ 90ක් වගේ තිබ්බත් කොහමද? එහෙම හබියොන්ට තව මැරේජ් 3ක් විතර කරගන්න ටයිම් තියෙනවා. මේ වගේ හස්බන්ඩ්ලානේ මාගේ හස්බන්ඩ් එහෙම කිව්වනම් එහෙම කන්න දෙන්න. ඊට පස්සේ උදයන්ගේ එක වෙන මැසේජ් එකක් දාලා තිනවා. කොහොමද සුදු මැණිකවට තවම සනීප මදි නේද කියලා හෙනවා. ඇහෙන විදියට පොඩි ඤොඤ්ඤොන් ගතියක් තියෙනව නේද? එයාගේ නම් දැනෙන චාර්ජර්කින් ගැලවි 99%ක්ම තේනවලෝ. ෂා තවරුද 99%ක් ඉතින් මන්නන්නේ එතකොට. තිලක් ධම්මික 15යි කියලා කියනවා. තිලන්ට 36යිල තියෙන්නේ. මොඩ මංගල්‍යයක් කරන්න 36යි තියෙන්නේලු. ඊට පස්සේ සිහල් වීරසිංහ 89 වැඩිත් වගේ හැබැයිලු. සසන්තයට 38යිලු තව තියෙන්නේ. වසන්ත කුමාරේ අම්මු මගේ නම් නියම වයස දැන් 56යි. චාර්ජරේට ගහලා තියෙන්නේ 80යි. තව හිටිය හැකි ගොඩාක් කල්ලු. නුවර බුක්කවල රඹ කෙවල පාරේ වසන්ත අක්කගේ කමෙන්ට් එකනේ ආදරෙන් එකතු කරගන්නවා.

ඉදරිල්ල රූපමා මගේ රින හතයි හදදවස දානට එන්නෝනි භාෂී කියල කියනවා. සීනි කිලෝ එකකු තරන් එදන්ගයේ කෝලවක් කප්පා.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: සින්දරෙල්ලා වගේ මන්නම් ඉන්නේ මම බේර ගන්න කවුරුත් තැනකම්.
2: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. Commercial Credit.
3: වේලාව හවස 2:00 විනාඩි 45යි. එයා මෙච්චර හැඩයි කියන මල්ලිගේ අලුත් සින්දුව. මේකත් ඉතින් අපේ ජෙන්සීල ගොඩාක් කිල්ලනේ හින්දා මේක දෙන්න ඕනේ කියලා හිතුවා. ඉතින් අපි මේක අහමු. මේක අහන යන කලේ මම උගලන්ට මතක් කරනවා, කොයි කාට උනත් මහත්තයෝ තියෙනවා හිණයක් Tamanටම කියලා ඉන්න තැනක් හදාගන්නනේ. පොඩියට කාමරේකුයි මොනාද කියන්නේ කුස්සියකුයි සාලි කැල්ලකුයි තිබුණත් ඇති කියලානේ අපි හිතන්නේ නේද? හැබැයි දරුවෝ එක්කෙනා දෙන්න ලැබෙනකොට කාමර දෙකක්වත් තිබ්බනන්නේ නේ කියලා ඒට කියනවා. ඉතින් ඒ එක කතා වෙලා කැදල් එන්ටර්ප්‍රයිසස්ලට මේ දැම්ම කෝල් එකක් දාන්න. හරිද? ඔයාට පොඩියට හරි ඉඩම් කැල්ලක් තියෙනවනම් ඔයාට පුළුවන් කැදල් එන්ටර්ප්‍රයිසස් ලගේ ගෙයක් හදාගන්න. සල්ලි දෙනවනම් අපිත් කරගන්න ඕනේ. ඕකේ ඒගොල්ලන්ට කිය කිය ඉන්න ඕනිද කියලා දැන් ඔයා මගෙන් අහයි. සල්ලි නැති හින්දනේ නම් කියන්නේ දෙයනේ. දැන් හිතන්න ඔයාගේ ගේ හදාගත්ත සම්පූර්ණ යන්නේ 140යි නම් ඔයා ගාව මේ වෙලාවෙ ඉච්චර ලොකු සල්ලියක් නැති වෙන්න පුළුවන්. හරි, එයාලට කතා කරලා බලන්න වැඩි කොහොමද කරගන්නේ කියලා. එයාලා පහසුවෙන් ගෙවාගෙන යන ඔයාට ඉඩකඩ හදලා දෙනු සත්ත පහක පොලියක් අය කරන්නෙත් නැතුව. ඒ වගේම තමයි ඔයා නොහිතුවට කාමර දෙකක අංග සම්පූර්ණ ලස්සන ගේ පොඩ්ඩක් හදාගෙන යන්නේ 140ක් වගේ පොඩි ගානක්. ඉතින් ඒ නිසා 140කිනුත් ගේ හදලා පෙන්නනො බය වෙන්න එපා. බාලබඩු දිරාපුව දාලා නෙවෙයි. හරිද? ඕළු තරම් දැන් මටීරියල්ස් තියෙනවා පාවිච්චි කරන්න. අපිට හොඳ කාලයක් පවතින විදිහට ගෙදර සවිශක්තියක් තියෙන විදිහට හදාගන්න. ඉතින් ඒ නිසා එයාලව කන්ටැක්ට් කරගත්තනම් ඒගොල්ලෝ මේ වැඩේට ස්පෙෂලිස්ට්ලා නිසා වැඩි විස්තර කොහොමද ලස්සනට කියලා දෙයි. මහරග මල්හෙන් රෝඩ් එකේ තමයි කැදල් එන්ටර්ප්‍රයිසස් තියෙන්නේ. ලංකාවේ වෙන කොහෙවත් එයාලෝ නෑ. හරිද? ඉතින් ඒ නිසා එයාලව විසිට් කරන්න කලින් කෝල් එකක් දාලා පේමන්ට් එකක් දාගන්න. 0974392350 ගන්න. එහෙම නැත්නම් අන්තිම ඉලක්කම විතරක් එක විදිහට වෙනස් කරන්නකෝ. 0974392251 0974392251 ගන්න. කැපල් එන්ටර්ප්‍රයිසස් ලගේ විස්තර කොහොමද කිව්වද දැනගන්න.

0: අවසන් ගමනට ඉක්මන් වන්න. ඔස්ට්‍රේලියාවට බෝට්ටුවේ නීති විරෝධීව සංක්‍රමණය වීමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
1: අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා අඩුම මිලටත් වඩා අඩුවෙන් සුදු කැකුළු කිලෝව රුපියල් 199යි, සුදු සීනි කිලෝව රුපියල් 209යි, මුංගිට කිලෝව රුපියල් 875යි, රතු පරිප්පු කිලෝව රුපියල් 279යි, ලොකු ලූණු කිලෝව රුපියල් 149යි, රතු ලූණු කිලෝව රුපියල් 320යි, අර්ථාපල් කිලෝව රුපියල් 259යි. ලංකා සතුස ජාතියේ මිල තීරක.
0: අවසන් ගමනට ඉක්මන් වන්න. ඔස්ට්‍රේලියාවට බෝට්ටුවේ නීති විරෝධීව සංක්‍රමණය වීමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
2: හලෝ. හලෝ. හලෝ.
3: මට අහන්න ගොඩක් දේවල් තිබුණාට එයාට කියන්න මොකුත්ම තිබිලා නැහැ.

0: ಸಸ್ಯಾನು ರೋಮಾಂಟಿಕ ಮತಕ ಸ್ಮರಣೆಯ
1: නොයිනස් අධිවේගයක් සුපිරිම සබඳියාවක් SLT Mobitel Fiber within then unlimited package රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනස අත්විඳින්න SLT Mobitel Fiber කොන්දේසි අදාළ වේ.
2: කින්දර හැන්දෑව
3: brought to you by
4: සුමුදු මතු පිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි ලීක් වෙන්නෙත් නැහැ.
5: Fems එක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ.
6: අඩුව යදමකින් දිගුදුරක් යා හැකි අපේ රටේ නිෂ්පාදිත එකම ස්කූටර් එක KD Rice. වසර පහක වගකීමක්. KD Rice පුද්ගලික සමාගමට කතා කරන්න 077-406-4397.
7: ඔයාට ෂුගර් නම් සෙවනගල මධුමේහ හරණි කැප්සූල් අරගන්න 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 047-31-33540.
8: ආ පැටියෝ කොහොමද?
9: සින්දුවක් අහනවද?
10: විදමල් සරා ගැලවෙන්න බැරි තැන් බලා මඩ එන්න බැරි කරා උඹ දුන්නු හැඟුමේ නුරා.
9: මේක අපිලගේ ගින්දර හැන්දෑව බ්‍රෝ.
11: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
12: Hey yo, yana yana hama dana anytime set when a flavor delakiri padamak. Well I know gonna dano male wasakala kiri fun ekak piri elakiri kiri.
13: Velawa 3:01.

0: වටතොට ඔබ වෙතගෙන එන්නේ
1: මෙඩෝලි සෑම මොහොතක්ම රසවත් කරයි.
2: මේ පැයි රටතොට පැයෙන් පැය අලුත් වන අලුත් පැයි විමසුම.
3: අයිබෝන් මේ පැය රටතොට සමගින් මම සචිනී. තමිල්නාඩු මැතිවරණයෙන් ජයගත් තලපති විජේට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සිය සුභාශිංසන එක් කර තිබෙනවා. ACX ගිණුමෙහි සටහනක් තබමින් අති විශිෂ්ට ජයග්‍රහණයක් වෙනුවෙන් සී ජෝසප් විජේ මහතාට සුභ පැතුම් පළ කරන බවත් සැබෑ කාර්ය දැන් ආරම්භ වන අතර ඉදිරි අභියෝග ජය ගැනීමට සහ ජනතාවට අර්ථවත් ප්‍රතිලාභ ලබා දීමට ශක්තිය සහ අධිෂ්ඨානය ලැබේවා යැයි ප්‍රාර්ථනා කරන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා එම සටහනේ දක්වා තිබෙනවා. ජාතීන් දෙකෙහිම ජනතාවට බලපාන කරුණු සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සමග ශක්තිමත් සහ වඩාත් ධනාත්මක සම්බන්ධතාවක් බලාපොරොත්තු වන බවද නාමල් රාජපක්ෂ මහතා නිකුත් කළ සුබ පැතුම් පණිවිඩයෙහි සඳහන්.
2: මේ පැය රටතොට

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: ගින්දර හැන්දෑවා
2: Brought to you by
3: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි ලීක් වෙන්නෙත් නෑ
4: ෆිම්ස් ඇය එක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නෑ
5: අඩු වියදමකින් දිගුදුරක් යා හැකි අපේ රටේ නිෂ්පාදිත එකම ස්කූටර් එක KD Rice වසර පහක වගකීමක් KD Rice පුද්ගලික සමාගමට කතා කරන්න 077-406-4397
6: ඔයාට ෂුගර් නම් සෙවනගල මධුමේහ හරණී කැප්සූල් අරගන්න 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 047-31-33540
7: FM 95 94.8

0: det han där var vid Bashi.
1: හවස තුනයි විනාඩි 5යි වෙලාව. වාශික ගින්දර හන්දාව වහගෙන ඉන්න අන්තිම පය තමයි මේ පටන් ගන්න. මේ පැටත් කෝල් කළා WhatsApp එකේ chat එකට ඇවිල්ලා හැමදාම තමාගේ ෆෝන් එකේ බැටරි ගන්න. කීයද කියලා comment එකක් දාලා. ආයු කාලය මැන ගන්න පුතේ. ඔය තමයි තිබි official fan page එක like කරලා follow කරලා නැත්තම්. ඔය යමින් යමින් ගම like එකක් follow පාරක් දාගෙන යන්න අතින් පයින් යන්නේ. හරිද? මට කතා කළා අපි මේ කැගල්ලේ ශාන්ත ටේලර්ස්ලා. ශාන්ත අයවයි. ඉගාවට කෑ ගල්ල නිදහස් මාවතේ. සුපිරි බයිට් කඩේ මගේ සුපිරි කැල්ල රාණියක. අනේ ආදරෙන් එකතු කරගන්න ඔයාව. ඉගාවට කෑ ගල්ල බත් කඩේ සෙට් එක හයි. කොහොමද? උතුරන්න හදියන්න ඕනේ ඉතින් ආ. ඒ වගේම තමයි කෑගල්ලේ අසක්මලක් නෑර. ගින්දර හැන්දෑව හනවා කියලා දන්නෝ. ඒ හඟින් ඔක්කොමලවම ආදරෙන් එකතු කරගන්නෝ. මේ පැයේ ලැස්ති කියලා තියෙන සින්දු සෙරම ටිකම අහන්න. ඉගාවට බොරලන්දි කුසුමාවතේ අම්ම කතා කළා. ඔයාගේ අර ලස්සන මිනි බිරේවයි ෆැමිලිකි ඔක්කොමයි ආදරෙන් එකතු කරගන්න දෙකම දෙකක් ආදරේ. ඒ කෝල් කරපයි මම යන්නේ WhatsApp එක පැත්තට. කොහොමද සුදු මණිකා? තම චූටක් විතර සනීප මදි නේද කියලා අහනවා. මේ ගානේ වෙරිලි නෝමද නේද? මාත්‍ර කිංකිණි චතුමි අසාර කටිය එකතු කරගන්න කියලා කියන ජය වේවා. අපිත් සද්දෙට අහගෙන ඉන්නේ සින්දුවකට එකතු කරගන්න. අහංගම පංචාලේ ඉරේෂා සමන්ති නිලාන්ති ඉගාවට බොස් සමානන්ද අයියා කටිය එකතු කරගන්න කියලා දිස්නක්ක තමයි මෙසේජ් එකේ වෙලා තියෙන්නේ. ආදරෙන් එකතු කරගන්නවා ජය වේවා. මාෂාගේ අපිට ඔව අහගෙන ඉන්නේ කහපොල හේලිත ෆැෂන් එකේ සමන්ති මානෙල් කුමාරි අනුපම ප්‍රියදර්ශනි නිශාන්ති දමයන්ති රූප නිලාන්ති අජාන්ත සුධර්ම ජයශානි කටිය එකතු කරගන්න කියලා කියනවා. ලොකු එක කෝනීලෝ. ඕකේ දැන්නම් ඔය ඇති ඈ චතු තමයි මං හිතන්නේ මෙසේජ් එක කියලා තියෙන ජය වේවා. හයි සුදු මැණිකේ මගේ බැටරි 84ක් තියෙනවා. මට නම් එච්චර කල් ඉන්න බෑලෝ. නෑ මොකද මේකට කරන්නේ නේද? අනේ ආදරේ අනේ ආදරෙන් එකතු කරගන්නෝ. ඊට පස්සේ ජය වේවා බාෂි මැනික අපිත් සද්දට අහගෙන ඉන්නේ දුවගේ බර්ත්ඩේක. පළවෙනිදා තිබුණා. අනේ යට ලොකු ලොකු උම් එකක් දෙන්න. දුවගේ නම මොකද්ද කියන්න දන්නේ මම. යෙනුකි මං හිතන්නේ. යෙනුකි විලේට විශ අනේ වගේ හිතේ දෙන ලස්සන ලස්සන චූටි චූටි ඉන කොම හැබව වෙන ලස්සන බර්ත්ඩේ එකක් වෙන්න ඕනි පැටි පැටියෝ. අර ලස්සනය ඔලුවට අත් මලක් ගහලා ලස්සන ෆොටෝ එකක් එවලා තිනුමට ආදරෙන් එකතු කරගනෝ. පුතාලා දෙන්න ජනුක ඉගවට දිනුක අපේ ඒනුකි පැටිය හස්බන් සම මේ ඔක්කොම එකතු කරගන්න කියලා කියන්නේ රත්නපුර හෙට්ටි කන්ද නිරෝෂක ජය වේවා. මකුල ගල්පොත්ත හන්දී ප්‍රියන්තයගේ මෙසේජ් එක එකතු කරගන්න සපකස්කන්ද සෙන්ට්‍රල් එක 81 බැජ් එකේ ආලෝක කුමුකේ ආදරෙන් එකතු කරගන්න. බොරලස් ගමුව දිනිත් සුදානක විමුක්ති හර්ෂනෝ හේමචන්ද්‍ර මල්කාන්ති කමල් එක්ක සරත් චන්ද්‍ර සිංදුවක් දෙන්න කියලා කියනවා. ආදරෙන් කටියම එකතු කරගන්න. අදනම් සුපිරි සිංදු ටිකක් යනවා වගේ කියලා කියනවා. අහගෙන ඉන්නකෝ. හයි හයි වාශි අපිට ලතා වල්පල මහත්මියගේ ලස්සන සිංදුවක් දෙන්න කියලා කියනවා. අහමු. දෙහිවල නදිමාල ඇන්ඩර්සන් රෝඩ් එකේ චන්දන ස්ටෝස් එකේ චන්දන අයවයි චාන්දනියකවයි ආදරෙන් එකතු කරගන්න මේ කපිල් ලගේ ගින්දර හැන්දෑව.

මේදැන් කෝල් කලා වේ අංගොඩ සඳුනේ හරද එය කෙනෝ කිවෝටත් නිතර නිතර අස්සනීප වෙනවා නේද කියලා මෙහෙමනේ මට ලෙඩ වෙනවා හරද ලෙඩ හැදිලා සනීප වෙනවා මම සතියක් විතර හුහු ගගමොන්දර ජලිය ඉන්නවා එතකොට බලනවා නේචේක ඔය ඉන්න ජලි ආයලිඩ කරන්න ඕනි මෙයා දැන් අන්දඩා කියලා ආයලිඩ කරනවා ඌන් ඕකයි පොරස්නේ එයා කැමති නෑ මම සනීප වෙලා එක සුමානයක් සතුටින් ඉන්නවට නෝටියා ඇත්තට මං කල්පනා කරනවා ඇයි අනේ මාව ලෙඩ කරන්නේ මෙහෙම කියලා ඔකේ ගවන්න එයා මාව ලෙඩ කරන්න ලෙඩ කරන්න මමත් හොඳට ෆයිට් කරනවා එයත් එක්ක අවත ආදරෙන් එකතු කරගන්න thank you සඳු කෝල් කළාට ඊට පස්සේ දේවින්ද මල්ලිට ලොකු එකක් දෙන්න අපි හැමදාම ඔයා වහනවා කියලා කියනවා ගණ පිට මරි දේවින්ද.

0: සදාතනික විශ්වාසය, සදා හරිත විසිතුම් වසරක්, සදා නොසැලෙන ශක්තිය, සදා ආකර්ශනීය ප්‍රතිලාභ. සදාතනික විශ්වාසය සමගින් සදා හරිත ප්ලාන්ටේෂන්ස් ලිමිටඩ් අපි සදාභිමානීය 23 වන වසර මෙසේ සමරමු.
1: දැන් හැමෝම ගන්න හැමෝම දන්න KD Rice Leader 125 petrol bike. EFI තාක්ෂණය නිසා petrol සුවඳටත් දුවනවා. රුපියල් ලක්ෂයක discount එකක්. Helmet jacket free. KD Rice Leader 125 bike. KD Rice Motor Company Private Limited වෙතින්ම පමණයි. 077-406-4397.
2: Black car එකක රස බලන්න දැන් ඔයත් කැමති ඇති නේද? මෙන්න මාතර ෆ්‍රීලෙන් Black curry රස soya meat. Black curry රසට මස් නොකා මස් ගන්න.
3: BYD වාහනයක් දැන් රාජ්‍ය සේවක ඔබටත් මාසයකට රුපියල් 68,587ක වාරිකයක් සමග විශේෂ මිලකට සැනසිල්ලේ ගමන යන්න. ලංගම BYD ප්‍රදර්ශනාකාරයට පිවිස රාජ්‍ය සේවක ඔබේ BYD වාහනය අදම වෙන් කරවා ගන්න. වැඩි විස්තර සඳහා 0112-125-125 මතන්න. BYD කරුසරු සේවයට පැසසීමක් ජීවිතයට සැනසීමක්. කොන්දේසි සහිතයි.

0: පිටින් හවුල අහන්න. ජනි එක දේ දුනු මාවත. සතියේ දවස්වල උදේ 10ට.
1: ජනියත් වැඩි වෙලා.
2: නොයිනස් අධිවේගයක් සුපිරිම සමවියාවක් SLT Mobitel Fiber within then unlimited package රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනසක් විඳින්න SLT Mobitel Fiber කොන්දේසි අදාළ වේ.
3: Oh my god, this is original.
1: නැතු
4: මේක අපිලගේ ගින්දර හැන්දෑව bro.
5: හවස තුනයි විනාඩි 19යි වෙලාව. රූකාන්ත ගුණතිලක මහත්තයාගේ සිංදුවලට ආසයිදන් මේ මෙඩ්ලේක හමු. මේ සිංදු ටික අහන්න, සෝරි මේ මෙඩ්ලේක අහන්න එකතු කරගන්නවා රත්නපුර හකමෝ ගරාජකේ මගේ ටින්කරින් අයව. අද හකමෝ ගරාජකේ යන නිමේලු පොඩි වැඩ වගයක් කරගන්න කමල්ලයිගේ ගරාජකට ආවලෝ. එතන ලොකු මල්ලි ඉන්නවලු, පොඩි මල්ලි ඉන්නවලු, ඒකවට කමල්ලයි ඉන්නවලු. කටියම ආදරෙන් එකතු කරගන්න. ඒ වගේම තමයි හකමෝ ගරාජකේ අපේ ජයන්ත බොස් විජේ මාමව ආදරෙන් මතක් කරනවා. අපේ බෝලයක්වත් එක්කම හරි ඔක්කොම එකතු කරගන්නම්. මේ සිංදු අහිතරි සිංදු ඔක්කොම ටිකයි අහන්න. ඒ අතරම මගේ ලස්සන ගෑල්ලමයිට මතක් කරනවා. පෑඩ්ස් ඉතින් අපිට මාසිකට පාරක් ඕන වෙනවමයිනේ නේද? එතකොට ටිකක් වැඩිපුරත් එක ගෙනල්ලා තියාගන්න එක කවදාවත් පාඩුවක් වෙන්නේ නැහැ. ඉන්න තැන කොතන වුණත් තියලා තියන්න ස්ටෑන්ඩ් බයි. මොකද හදිසි අවස්ථාවක් අවු අතන මෙතන දුවදුව කරදර වෙවි ඉන්න ඕනේ නැනේ. ඒ නිසා ඔයාගේ ඔෆිස් එකේ ලොකර් එකේ වෙන්න පුළුවන්, ස්කූල් ගෙනියන බෑග් එකේ වෙන්න පුළුවන්, ක්ලාසස් ගෙනියන බෑග්ස් වල වෙන්න පුළුවන්, එහෙම නැත්නම් ඔයාගේ අල්මාරියේ වෙන්න පුළුවන්. කොතන වුණා පෑඩ්ස් තියාගන්න, ෆිම්ස් ඇය මාරගන්න. මොකද අපි හැමෝටම දරන්න පුළුවන් ඉතාම සාධාරණ ගානකට වෙළඳපළට එන්නේ ෆිම්ස් ඇය විතරමයි. SLS ISO තත්ත්ව සහතික දෙකත් එක්ක එන හොඳ ක්වලිටි ලීක් වෙන්නේ නැති ඇඳගෙන ඉන්න පහසුවක් දෙනවා. නියම පෑඩ් එකක් තෝරනවා නම් නම කියලා නම බලලා අරගන්න ෆිම්ස් ඇය.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට බෝට්ටුවේ නීති විරෝධීව සංක්‍රමණය වීමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
2: වේලාව 3:30.

0: ශ්‍රී ලාංකීය කුළුබඩු විජය ප්‍රොඩක්ට්ස්. අපේ රසය රටේ සැමට.
1: අඩු වියදමකින් දිග දුරක් යා හැකි අපේ රටේ නිෂ්පාදිත එකම ස්කූටර් එක KD Rice. වසර පහක වගකීමක්. KD Rice පුද්ගලික සමාගමට කතා කරන්න 077 406 43 97.
2: සින්ඩරෙල්ලා වගේ මං නම් ඉන්නේ මව බේර ගන්න කවුරුත් වෙනකම්.
3: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. Commercial Credit.
4: ඇයි ෂුග කියන මූනෙන්නගෙන සෙවන කළ මතුමේ හරණි කැප්සූල් අරගෙන සතුටින් ඉන්න. අපේ වෙතකම අපේ උරුමය. 40 වසරක අභිමානය. සෙවන කළ ආයුර්වේද 0747 31 33 540.
5: BYD වාහනයක් දැන් රාජ්‍ය සේවක ඔබටත් මාසයකට රුපියල් 68,587ක වාරිකයක් සමග විශේෂ මිලකට සැනසිල්ලේ ගමන යන්න. ළඟම BYD ප්‍රදර්ශනාකාරයට පිවිස රාජ්‍ය සේවක ඔබේ BYD වාහනය අතම වෙන් කරවා ගන්න. වැඩි විස්තර සඳහා 0112 125 125 මතන්න. BYD කරුසරු සේවයට පැසසීමක් ජීවිතයට සැනසීමක් කොන්දේසි සහිතයි.
6: නොයිනස් අධිවේගයක් සුපිරිම සබැඳියාවක් SLT මොබිටෙල් 5 වෙතින් දැන් unlimited package රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙන සාත් විඳින්න SLT මොබිටෙල් 5 කොන්දේසි අදාළ වේ.
7: කින්දර හැන්දෑව
8: brought to you by
9: සුමුදු මතු පිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි, ලීක් වෙන්නෙත් නැහැ.
10: Frames ඇයක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ.
1: අඩු වියදමකින් දිග දුරක් යා හැකි අපේ රටේ නිෂ්පාදිත එකම ස්කූටර් එක KD Rice. වසර පහක වගකීමක්. KD Rice පුද්ගලික සමාගමට කතා කරන්න 077 406 43 97.
11: ඔයාට ෂුගර් නම් සෙවනගල මධුමේහ හරණි කැප්සූල් අරගන්න. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747 31 33 540.
7: හිත ඉල්ලන සින්දු ඇහෙන ඉන්දර හැන්දෑවා.

සතුනේ විනාඩි 32යි වෙලාව. කෝල් කරපු කට්ටිය ගොඩක් ඉන්නව මතක් කරන්න. අපි මේ ගම්පල ඉන්දිකයි කතා කළා. මනීෂත් එක අහගෙන ඉන්නවල. දිනවම ආදරෙන් එකතු කර ගන්නවා. ඉතිරි සින්දු ටික කොහොම හන්ද? ඉල්ලපු සින්දු මං හොයනවා හැබැයි මට හම්බුන්නේ නැහැ. හරි. ඊගාවට පැලන් පිටි හිරානියක කතා කළා. අපි උපාලි අයවයි දිනේ තිගවට සුදුමහතේ නෙතු වින දිලිනි මාදවේ. කට්ටිය මේකතු කරගන්න කියලා කිව්වා. ඒ වගේම ටයිටනික් සලෝනිකේ තුෂාර අයව කන්නන්තොටි හැලගම බේකරි රසික අයිය ඇතුළු කට්ටිය. ඊගාවට මොල්ඩියුස්නේ සංගීත් මල්ලිවත් මතක් කරන්න කියලා කිව්වා. එයාගේ ෆෝන් එකේ නම් බැටරිය 127යිලු තියෙන්නේ. ඒත් වැඩිලෝ. හබයි හබයි. දෙනියයි වසන්ත අයියා. වෙළඳහා වාණිජ සංගමයේ ඔක්කොමයි ත්‍රිවිල් පාකිකේ කොල්ල ටික ඔක්කොමයි ෆැමිලිසල ඔක්කොමයි ආදරෙන් එකතු කරගන්න ජය වේවා ඉතින්. ඊගවට බුරලස්ගමේ රන්දි ක්‍රාෆ්ට් එකේ විමල් අංකල් කතා කළා. හිට අපි බටර් කේක් කන්න යන්නේ. විමල් අංකල් අපිට බටර් කේක් කටවනවා කියලා කිව්වා. ඉතකම් බලාගෙන ඉන්නේ නොකා නොවී වැඩේ ඉස්කරන් එන්න. හරි. අපි WhatsApp එකට කවුද ඉන්නේ කියලා බලන්න. හයි බාෂි පුරුදු විදිහට. අපිවත් සින්දුවකට එකතු කරගන්න වයිෆ්‍රේ නුකා දුව විශ්මි පුතා කවිනු. නෙතහන ඔක්කොමත් එකතු කරගන්න කියලා කියන අපේ GB ශාන්තය කැකෙනතරේ. ආදරෙන් එකතු කරගන්න. ඔයා වගේ දිරිය දියණියක් ලැබූ ඔයාගේ අම්මා හරිම වාසනාවන්තයි. උතරන්න හරියන්නානි. අනේ ගාමිණී අයියා වෙන්න ඕනි මේ මෙසේජ් එකවන්නේ. ආදරෙන් එකතු කරගන්නවා. හරිද? ජය වේවා. වටරකින්න සිතෝෂා. හයි හයි. සින්දුව කෝණි කියලා කියන ඔකේ ආදරෙන් එකතු කරගන්නා. කොහොමද කියලා මෙසේජ් එකක් එවලා තියෙනවා. කවුද කියලා නෑ. ඇහෙන විදිහට මං හොඳයි වගේ නම් මං හොඳින්. හයි වාෂි. ගින්දර හැන්දෑව වහගෙන ඉන්නේ සින්දු ගොඩක් දෙන්න. රවිදු ගම්පහෙන් කියනවා නේ ආදරෙන් එකතු කරගන්න. හයි වාෂෝ. NB 36 58 බදුල්ල වැලිමඩු බස් එකේ ඔව සද්දට අහගෙන යන ගමන් ඉන්නේ. අපේ කන්ඩක්ටර් අයවයි ඩ්‍රයිවර් අයවයි එකතු කරගන්න. අපේ කන්ඩක්ටර් අයියෝ ඔයාට මාරම කැමතියි. ඔයාව විතරමයි අහන්නේ හැමදාම බස් එකේ සෙට් එකම එකතු කරගන්න කියලා කියනවා. NB 36 58 බදුල්ල ඉඳන් වැලිමඩට යන බස් එකේ ඉන්න රියදුරු මහත්තයෝ රියදුරු දෑතට දෙවි පිහිටයි. අනේ ඔවත ආදරෙන් එකතු කරගන්න අපු. උන බස් එක හප්ප ගන්නතෝ පරිස්සමට යන්න. බස් එක යන කෝටමත් ලස්සන ගමනාන්තයක් වෙන කියලා ප්‍රාර්ථනා කරනවා. ජය වේවා. සුබදහවලක් වාශය අපි අලුත්ගම දර්ග ටවුන් එකේ AW Apparel Garment එකෙන් රංජනියක්ක සන්ධ්‍යක්ක චිත්‍රක්ක චම්පියක්ක ඒ වගේම විජේස අපේ බොස් ජයවර්ධන තිනවා. මම ප්‍රදීප් තමයි මෙසේජ් කියවන්නේ. අපේ කවි පුතා තිනවා. එයාට උම දෙකක් ඕනි කියලා කියනවා. ආදරෙන් කටිය මේකත කරගන්න. Thank you messages වලට.

அவசரத்துனா வினாடி நவையாய் விழாவ தவலாசன சிந்து டிக்கா கபிட்டாஹன்னு புலுவாங்க மே சிந்து அஹன் யானு கலி மாங்களாட்டு மதாக்கிறணும் මේ මම් වගේ ලෙඩ මහ ගඟට යනකම් ඉන්නේ නැතුව හරිද පොඩි හැමිරිසාවක් හැදීගෙන එනකොටම කැස්සක් එනවා කියලා තේරිගෙන එනකොටම උණ ගැතියක් දැනෙනකොට වැංගපත රිදෙන්න ගන්නකොටම සුවනගල මදුකක් කැස්සට වැනිය ගත්තනම් වැඩේ හරි දැන් නම් මම නම් too late හැබැයි දැන් බිව්වත් කමක් නැහැ කියලා තමයි කියන්නේ එහිඳ සුවනගල මදුකක් කැස්සට පැනිය පුරුද්දට ළඟ තියාගන්න මොකද පායල පායල පායල පායල ඉඳලා හිටලා මේ දවස්වල වහිනෝ එතකොට චූට්ට පින්නකට අහුනුකම අපිව ලෙඩ වෙන්න පුළුවන් ඉතින් ඒ නිසා මම වගේ නිතර ලෙඩ වෙන බබෙක් නම් ඕ ළඟ තියාගන්න හරිද ඒ වගේම තමයි අද කාලේ ගොඩාක් අයට අහුවදී අනේ මට සීනි සීනි සීනි ඔයාටත් සුගර් තියනෝ නම් ඉනා නෙවෙයි හරිද සීනි තියනෝ නම් නිකම් බෙහෙත් බිදී බෙහෙත් බිබී ඕක පාලනය කරා කියලා හරියන්නේ නෑ ඕක නිටාවට සුව කරගන්න ඕනි ආස නැද්ද නිටාවට සුව කරගන්න නේද කවුදනේ කැමැත්තෙන් ලෙඩ වෙලා ඉන්නේ අනේ හින්ද තමයි සෙවනගල මධුමේහ හරණී කැප්සූල්ස් ගැන මතක් කරන්නේ ඒ වගේම තමයි ලිවේකේ තෙල් ඒ කියන්නේ ෆැටි ලිවර් නම් බය වෙන්න එපා සෙවනගල ලිවර් බූස්ටින් කැප්සූල්ස් තියෙනවා පාවිච්චි කරන්න පුළුවන් ඒ වගේම සෙවනගල ජීව ශක්ති රසායනිය සෙවනගල ජීව බල අම්ල පිත්තු සුවය සෙවනගල හන්දි රාජ තෛලය මේ ඔක්කොම කමල් බන්දල වීරපිරිමු වෛද්‍යතුමාගේ අධීක්ෂණයෙන් සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගමේ නිෂ්පාදනය කරන දිවෝසු ඉතින් නෝට් ඔන්ලයින් ඕඩර් කරලා කියන ගන්න පුළුවන්කම තියෙනවා වැඩි විස්තර දැනගන්න ඔය කොටම මෙන්න මේ නම්බරයකට කෝල් එකක් දෙන්න පුළුවන් හරි 0847 31 33 540 0847 31 33 540 කතා කරන වැඩි විස්තර කොහොම ටිකම ආට දැනගන්න පුළුවන් ඒ වගේම තමයි කෙඩි රයිස මෝටර්ස් පුද්ගලික සමාගමෙන් ඔයාට අරගෙන එන අර ඉලෙක්ට්‍රික් ටුක් එක ගැන කියන්න ඕනි කායිකක ෆීල් එක ඔයාට දෙන ඒසී තියෙන ඒ වගේම ස්ටීරින් වීල් එකක් තියෙන ඊගාවට තමුනා දැනි දොරවල් හයක් තියෙන ඔවේ පිච්චි පිච්චි යන්න තෝ වැස්සෙන තු මියන්න සැප පහසු තියෙන නියම ටුක් එකක් වෙනවනයි මේ ලීඩ සෙවනාර ඉලෙක්ට්‍රික් ත්‍රී වීල් එක ට්‍රයි කරන්න ලංකාව පුරාම අලෙවි ජාලයක් ඉන්නව සේවා නියෝජිතයින් ඉන්නව අමතර කොටස් දෙවයින පුරාම තියෙනවා අලෙවියෙන් පස්ස සේවාවත් එහෙමමයි වැඩි විස්තර දැනගනව කතා කරන්නේ කෙඩි රයිස් මෝටර්ස් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ් වෙත 0977 46 93 94 කතා කරාම කායික ගන්න හීන දකින්න කොටම කායිකක ෆීල් එක දෙන මේ ටොක් එක ගන්න ලැබේවා කියලා මම ආදරෙන් ප්‍රාර්ථනා කරනවා මොකෝ ඉතින් කාර් ගොඩාක් ගණන්නේ හරි අපි මෙන්න මේ සින්දු අහන්න යමු WhatsApp එකේ මේ කට්ටියව උබා ගන්න ඕනි යකි අපි පනාමුරු ට්‍රොපිකල් එකින් අනේ යකි මෙන්න මේ මදු දීපාලි මේ දෙනගෙන් හරිම වදේ වගේ නුම්ම එකක් කරන් දෙන්නකො කියලා වැඩක් කරන්නෙම නෑ මේ දෙනනේ ලොකුම ලොකු උම්ම එකක් දීලා කට්ටියම සින්දුවකට එකතු කරගන්න හැබැයි රණ්ඩු කරන්න බෑ ඔය ලොකු මද ඉරිමහ ගන්න හරිද ඉරණි නිශාන්ති ලීලාවතී චාප අමාලි හෂිනි රමණී සඳුනි කටියම ආදරින් එකතු කරගන්නවා ජය වේවා සුබ දහමලක වාශියෝ ඔයා දම්මිකයියට බනින්න මම අපේ පාර අතුගාලා ගෙදරේති රේඩියෝ එකේ ඔයාව මාරු කළා කෑගල්ලේ අනුෂක්ක කියන්නේ දම්මිකයියේ ආහුවෙන්නේ මීටරේ කරකෝල හරිද අනේ ආදරෙන් එකතු කර ගන්නවා

0: වේලාව ඔබ වෙතගෙන එන්නේ.
1: රපුන්සල් වගේ මන්නන් ඉන්නේ. මාව බේරගන්න කවුරුත් එනකම්.
2: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න, ඇයට ඉඩ හරින්න. Commercial Credit.
3: වේලාව 3:46. හරි, අපි ලස්සන හින්දි ට්‍රැක් එකක් අහන්න යන්න හදන්නේ. ජගත් චමින්ද, ලලිත් ප්‍රියදර්ශන, ශරිත් නානායකාර, ජිබී ශාන්ත, වසන්ත කුමාරි, මාලාකා, ඉගාවට මානෙල් බණ්ඩාර, චම්පා වීරසිංහ, දර්ශන නුවන්, සංජීවනී සංජීවනී, දමිත් දර්ශන, නිරෝෂා, අල්විසේවා, පැතුම් සංජය, රවින්ද ලක්ෂා, නිරන්ද ලියනගේ, දපනගේ රත්නසිරි, ලලිත් ප්‍රියංකර, ජීකේ චන්ද්‍රරත්න, ප්‍රියදර්ශනී ජයසිංහ, අමේෂ රංගිකා, සුරේෂ් රාජරත්න, අපේ කෝඩිත්තා නිලන්ත කුමාර මේ කටිය මේකතු කරගන්න. පැතා නිලෝගාමන්ට එක වහලද මේටිකේ මෙසේජ එකක් තිබෙන ඇත්තේ. කුමාරි ආදරින් එකතු කරගන්න ඔක්කොම ලව ජය වේවා.

අපිලගේ ගින්දර හඳා වහන මගේ ගර්ල් ෆ්‍රෙන්ඩ්ස් ලාට කියන්න තියෙන්නේ. පීරියඩ්ස් දවස්වලට පෙම් සය තමයි අපිට ගැලපෙන්නවා. මොකද ඉතාම සාධාරණ ගානකට අපිට ගන්න තියෙන එකම සැනිටරි නැප්කින් එක තමයි ෆෙම් සය කියලා කියන්නේ. ලීක් වෙන්නේ නැහැ, ඇඳගෙන ඉන්නත් ඉතාම පහසුයි. ගෙවන ගානට අත උඩින්ම සාධාරණයි. ඉතින් ඒ නිසා ළඟම සුපර් මාකට් එකේ, ෆාමසි එකේ, ග්‍රොසරි ෂොප් එකේ වුණා නම කියලා නම බලලම ෆේමස් ඇයම ඉල්ලන්නේ කියලා අතරින් මතක් කරනවා. ගාන සාධාරණයි කියලා ක්වලිටි එකේ චූටිවත් අඩුවක් කියලා නැති නිසා විශ්වාසයෙන් අරගන්න පුළුවන්. ඒ හින්දාමයි SLS සහ ISO තත්ත්ව සහතික දෙකම ෆේමස් ඇයට ලැබිලා තියෙන්නේ. රයිට්, ඔකේ ඔකේ. හා, අපි මේ සිංදුව අහන යන කලියෙන් කටියක් ඉන්නවා එකතු කරගන්න. මේ කටියව දාගමු අපි. බාෂි, මම අම්බලන්තොට බැමිණියන් වෙල දම්මිකා කපිවත් ලස්සන සිංදුවකට එකතු කරගන්න. ආදරේ ගොඩක් කියලා කියනවා. හම්මෝ, සෑහෙන කාලෙකින් වෙන්න මෙසේජ් එකක් එවල. ආදරෙන් දම්මියක එකතු කරගන්න ඔයාගේ වසන්ත අයවයි, ඉගාවට මිනිදු පුතාමයි, අම්ම තාත වගේම හැමෝම. හරි බාෂි, හරි ලස්සන්ට අනුග්‍රාහක භවතුන්ගේ දැන්වීම ඉදිරිපත් කරනවාලු. ආදරයි මං, හැඩ ආදරෙන් එකතු කරගන්න. මේ මෙසේජ් එක වන්නේ මං හිතන්නේ කුවේට් වල ගාමිණියයි. ආදරෙන් එකතු කරගන්න. අද නම් වොයිස් එක 90% වගේ ඕකේ නේද? හොඳ නංගියෙක්. ලකි අයියා කියන දේ අහලා කොත්ත මල්ලි බිව්වා නේද කියලා. ඔය මොන මල්ලිව බිල්ලුවත් මට හරියන්නේ නැහැ. 90% හොඳයිද? මෙහෙමයි, දවල් එකට එනකොට මම ඉතාම හොඳින් හයි කියාගෙන ඉන්නවා. ඊට පස්සේ එක දිගට කතා කරනවානේ. ආපහු නිකන් 90% හිටියනම් 50-40 වෙනකම් බහිනව මාව අවසාතර වෙන්නේ. කොහොමද ආදරෙන් එකතු කරගන්නවා? ජය වේවා. මට ෆෝන් දෙකක් තියෙනවා, එකක බැටරි 80යි, අනිකට 93යි. කාන්ති අම්මගේ යෝජනාව හොඳයි, මගේ යාළුව ටික ඔක්කොම එකතු කරගන්නවා. ඉත හොඳ ජයන්ත අයියා කියන්නේ. මෙහෙම කරමු, ඔය දෙකේම ගාන එකතු කළා. ඉතින් මොන ආදරේ, අවුරුදු 200ක් විතර කොල්ලා එහෙන් වැජමෙන්න ඕනි. ආදරෙන් ඔයාගේ සුජීවක උදයන්ගයක් කටියම එකතු කරගන්න. ඇහැලියගුඩ සෝමිය අයියගේ 65 බර්ත්ඩේ කාද. අයියට දිග උම්මයිකක් දෙන්න. මම යකලි විභාගමේ නිපුණ කියලා කියනවා. අපි විශකක් දෙමු නේද? Happy birthday to you. Happy birthday to you. Happy birthday සෝමිය අයියා. අනුවගේ හිතේ තියෙන සිතුම් පැතුම් බලාපොරොත්තු ඔක්කොම ඉෂ්ට වෙන නියම බර්ත්ඩේ එකක් වෙන්න කියලා මම ආදරෙන් wish කරනවා. නිදුක් නිරෝගී සුවයිතින් ලැබෙන්න ඕනේ. හරිද? සුබ දවසක් බාෂි. අද නම් උම්මයිපා හචින් තමයි ඕනලු. දෙන්නම් අනේ, කැමැත්තෙන් දෙන්නම්. පුතා උමිරු, වයිෆ් සුරේනි, ගවට මම මිලාන් මාලක. ඉබ්බාගමුයින් කියලා කෙනෝ කැටිය මාදරෙන් එකතු කරගන්න. ඊට පස්සේ හයි ගින්දරියෝ, අද චූටක් පරක්කු වුණා, දැන් තමයි ගමන ගිහින් ආවෙල. ආහා, ඔයවත් ආදරෙන් එකතු කරගන්න යටියන්තට සුජීවව. ඊට පස්සේ හයි බාෂ ගින්දරි, කොහමද? ලස්සන සිංදුවකට එකතු කරගන්න වැඩ කරනකම මාව හගෙන ඉන්නේ. කුමාරි මිස් දුල් මේ තෙනු ලිදුව මේ කටියම එකතු කරගන්න කියලා කනවත ලක්මාලි අක්ක තමයි කියන්නේ. අනේ ආදරේ අක්ක, ආදරෙන් ඔක්කොම එකතු කරගන්න. චෝරිවත් මහන්සියක් ඉතින් දැනෙන්නේ පාහරද? මෙන්න සෑහෙන කාලෙකින් නකුරැස්සේ රම්‍යක්කට අපි මතක් කරලා ආදරෙන් එකතු කරගන්න හොඳේ. ගම්පුලෝ, උඹකිරි උයනේ, මම සංජීව. දවල දෙන්න නුවන්තේ, ගවට සත්සරණි, නෙත් එකේ අපේ දර්ශන අයවත් එකතු කරගන්න කියලා කියන කට්ටියම එකතු කරගන්න. කඹුරු මුල්ලේ රොටි කඩෙන් අපි කට්ටිය මහගෙන ඉන්නවලු. මම සුජීවා, මගේ හස්බන්ඩ් අජේ, ඒ වගේම අම්මවයි පුතාල දෙන්නවයි, දවල 4 දෙනවයි. ඉන්දික මල්ලිවයි ලස්සන සිඳරිකක් අහන්න එකතු කරගන්න කියලා කියන ඔකේ ආදරෙන් එකතු කරගන්න. හයි අකේ, අද මම ඔයාට දෙයක් කියන්නද? මම ඔයාගේ වොයිස් එක අහන මාර මාසයි. හිතට දුකක් ආවොත් ඔයා වහනකොට හිතට සතුටුයි අක්කේ. අද මම දුකෙන් කියලා නෝරා කියනවා. මොකද දෙයියෝ, ඔයා දුකේ දුක දවස් එනෝ අපි හැමෝටම දුක ඉක්මනට ඉවර වෙලා සතුට දවස් ඉක්මනට උදා වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරන්නම්. හරිද? ඊට පස්සේ ගිනි ගින්දර භාෂයකි අපිත් සද්දට නෙත් අහගෙන ඉන්නෝ. උම්මා දෙකකුයි
දෙන්න කියලා කියනෝ මයි මයි ධෝනිට මාවශී වෙලා සින්දුව දෙන්නලු. දැන් දෙන්න ටයිම් තමයි නැත්නම් ඔයාලට මේ ඇහෙන්නේ අද දවසේ අන්තිම සින්දුව. ඇහලියකට කෝෂලි අම කුමුදුනි තාතා චමීර මල්ලි මනෝජ නංගි මලීෂා. අකිවමත් එකතු කරගන්නවා කියලා කියනෝ එයා කියනෝ බැටරි 87ක් තියනවලු. එනම් ගොඩ ආදරි මේ සිදුවහන්න එකතු කරගන්න. ඊට පස්සේ හරි ඔක්කොම කිව්වයි ජය වේවා. එනගි තෙල් ළමයිනේ මං ගිහින් එන්න ලෑස්තු වෙන්න. සමා වෙන්න අද වගේ කෝල් එකකට ආන්සර් කරගන්න බැරි වුණා නම් ඉගාවට Facebook එකේ දාපු වගේ කමෙන්ට් එක මට කියවන්න බැරි වුණා නම් සමා වෙන්න. ඔගලොක්කමල පරිස්සමින් ඉඳලා අපි හෙට දවල් එක වෙනකොට හම්බ වෙමු. ජය වේවා. මම හෙලට දෙකම දෙකක් ආදරෙයි.

0: බොක්ස් බාර් නම් වෙළඳපළේ හරි හරියට. ඒත් නියම බර තියෙන බොක්ස් බාර් එකක් ගන්න හොඳම ක්‍රමය බාර් එක කිරලා බලන එක. මෙල්වා බොක්ස් බාර් වල නම ඝනකම මිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන්. රවට්ටන්නත් බෑ. මෙල්වා එක ලංකාවේ එක අපේ එක කිරන්න ඕන නැති එක.
1: මාතර ෆ්‍රීලෑන්ඩ් චීස් රස සෝයා එකක රස බලමුද? මාතර ෆ්‍රීලෑන්ඩ් චීස් රසති සෝයා මීට් වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු නැත.
2: BYD වාහනයක් දැන් රාජ්‍ය සේවක ඔබටත් මාසයකට රුපියල් 68,587ක වාරිකයක් සමග විශේෂ මිලකට සැනසිල්ලේ ගමන යන්න. ළඟම BYD ප්‍රදර්ශනාකාරයට පිවිස රාජ්‍ය සේවක ඔබේ BYD වාහනය අදම වෙන් කරවා ගන්න. වැඩි විස්තර සඳහා 0112 125 125 මතන්න. BYD කරුසරු සේවයට පැසසීමක් ජීවිතයට සැනසීමක් කොන්දේසි සහිතයි.
3: හලෝ මට අහන්න ගොඩක් දේවල් තිබුණට එයාට කියන්න මොකුත්ම තිබිලා.

0: ಸತತ ನೊಸ್ಟಾಲ್ಜಿಯಾನು ರೋಮಾಂಟಿಕ ಮತಕ ಸ್ಮರಣೆಯ
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
2: Hey yo, yamen hama tane anytime set when a flavor delikiri padamak. Welai me gena danuwale wasakala kiri fun ekak piri elakiri kiri.
3: සුබ සන්ධ්‍යාවක්. හතර වටේ පටන් ගන්න වේලාව හවස 4:00.

0: ඉන්නකොට. ඔබ වෙතගෙන එන්නේ
1: මෙඩෝලි සෑම මොහොතක්ම රසවත් කරයි.
2: මේ පැයි රටතොට පැයෙන් පැය අලුත් වන අලුත් පැයි විපස්සුම.
3: අයිබොන් මේ පැයි රටතොට සමගින් මම සචනී. ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ හිටපු මහා ඇමති M.K. ස්ටාලින් සියදුරෙන් ඉල්ලා සිටි තිබෙනවා. ඒ ප්‍රාන්ත මැතිවරණයෙන් සුපිරි නළු තලපති විජේ ජයග්‍රහණය කිරීමත් සමගයි. තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයේ අවසන් ප්‍රතිඵලවලට අනුව සුපිරි නළු විජේගේ නායකත්වයෙන් යුත් TVK පක්ෂයේ ජය වාර්තා කළා. එම පක්ෂයේ ප්‍රාන්ත ආසන 234 ආසන 108 හිමිවැති අතර හිටපු ප්‍රධාන අමාත්‍ය M.K. ස්ටාලින්ගේ නායකත්වයෙන් යුතු DMK පක්ෂයට හිමි වී ඇත්තේ ආසන 59ක් පමණයි. කෙසේ නමුත් ප්‍රාන්ත බලය තහවුරු කර ගැනීමට ආසන 118ක් අවශ්‍ය වන බැවින් එය තහවුරු කර ගැනීමට විජේගේ පක්ෂයට අනෙක් පාර්ශවයක සහය ලබා ගැනීමට සිදුවනු ඇති. මීලග්නත් නිවුස් පස්වරු පහට.
2: Net News. Me pay what a thought.

0: ඇතුම අතේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්. හතර වටේ හතර වටේ ඔබ වෙත ගෙනෙන්නේ
1: ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත්තන සම්පත තන නිධානය වෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
2: එක්සයිට් ගන්න ලක්කක චාර්ජ් කරගන්න. එක්සයිට් බැටරියක් වෙලදීගෙන වොරන්ටි එක ඇක්ටිවේට් කර සෑම සතියකම අඟල් 55 LED TV එකක් දිනා ගන්න.
3: විශ්වාසයෙන් ඔබගේ ප්‍රතිලාභ රැඩ් කරගන්න CBC Finance සමග මාස 37ක ජේෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පතු සඳහා වාර්ෂික පොලිය 13%ක් CBC Finance අදම අමතන්න 0776-800-700 මහ බැංකුව විසින් බලපත්‍රල කමර්ෂල් බැංකුවට පූර්ණ අනුබද්ධ පිට් ඒ ස්ථාවර ශ්‍රේණිගත කිරීමක් සහිත සමාගමකි.
2: ඔයත් පහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලරක් තමයි.

0: Hatara Aten Sindu Ehena Net FM Hatara Wate
1: සුබසන්දේවක් හවස 4:09 වෙනාඩි වෙලාව අපි හතර වටේ වැඩ පටන් අරගෙන තියෙන්නේ අඟහරු අද දවසේ හවසරු වැඩටි ඉවර කරලා එහෙමත් නැත්නම් ඔයා තාම වැඩ කරන ගමන් නම් ඉන්නේ කොයි විදිහට හිටියත් ඔයා වැඩිපුර ආදරය කරන කට්ටිය එකතු කරගෙන ආසම සින්දු අහන්න තියෙන පැය දෙකේ වැඩ පටන් අරගෙන තියෙන්නේ ඉතින් ඒ නිසා කතා කරලා මෙසේජ් කරලා ඔයාට මේ පැතර එන්න චාන්ස් එක තියෙනවා හොට්ලයින් නම්බර් එක දන්නවනේ නේ ටග්ගල මේ පැතර කෝල් එකක් ගන්න අද කෝල් කරන කට්ටියට වැඩිපුර චාන්ස් එක දෙනවා ඒ විතරක් නෙමෙයි ඔයා WhatsApp එකේ නම් මේ වෙලාව වාඩ චාන්ස් එක තියෙනවා 0711 95 95 95ට මට WhatsApp එකේ මැසේජ් එකක් තියන්න. හරිද? ඒ විතරක් නෙමෙයි පොඩි සර්ප්‍රයිස් එකක් තියෙනවා අද ප්‍රෝග්‍රෑම් එක පටන් ගන්නකොටම. මට හිතෙන පොඩ්ඩක් Facebook live එකක් එන්න. හරිද? ඉතින් Ensa on Net FM official Facebook page එකෙන් මම live එකක් ඇවිල්ලා ඉන්නේ. ඉතින් Ensa වාට පුළුවන් ටක් ගාලා live එක පැත්තට ඇවිල්ලා join වෙන්න. සාමාන්‍යයෙන් ඕනම දෙයකට ගොඩක් වෙලා බලාගෙන ඉන්න ඕනේ නැහැ නේද? අන්න ඒ නිසා තමයි අද ප්‍රෝග්‍රෑම් එක පටන් ගන්නකොට මම Facebook live එකක් ආවේ. සමහර දවස්වලට හවස 5ට විතර එනවා කියලා කියනවා. වැඩ වැඩි වුණාට පස්සේ Facebook live එක එන්න බැරි වෙනවා නේද? අන්න ඒ නිසා තමයි මම අද ප්‍රෝග්‍රෑම් එක පටන් ගන්නකොටම Facebook live එකක් ඇවිල්ලා ඉන්නේ. ඔයා තාමත් Net FM official Facebook page එක follow කරලා නැත්තම් අපි අද ප්‍රෝග්‍රෑම් එක පටන් ගන්නකොටම page එක follow කරලා live එක පැත්තට ඇවිල්ලා comment එකක් තියලා live එකේ set වෙන්න chance එක තියෙනවා. ඔයා ආදරය කරන ඕනම කෙනෙක් ඉන්නවා නම් මේක තමයි හවස්වරුවේ තියෙන හොඳම ටයිම් එක ආස සින්දුවකට යාවත් එකතු කරගෙන ලස්සන සින්දුවක් අහන්න නේ. ඉතින් ඒ නිසා අසා මේ වෙලාවේ අපිත් අහගෙන ඉන්නවා කියලා

යමින් යමින් ගමන් හිටියත් වැඩ කරන ගමන් හිටියත් කොහේ කොතන කොහොම හිටියත් ඔයා වැඩිපුර මාදරය කරන කට්ටියව එකතු කරගෙන ආසම සින්දු අහන්න තියෙන පැය දෙක. ඔයාගේ මගේ බෝරින තීවරින් ඩ්‍රයිව් එක හතර වටේ වැඩ පටන් ගන්න හදන්නේ. අධිකාරී ඉන්නවා අපි ලයිව් එකට ඇවිල්ලා ඉන්නේ කියලා කමෙන්ට් එකක් දාලා තිනවා. පළවෙනි කමෙන්ට් එක මම ආවත් එකතු කරගෙන වැඩ පටන් ගන්න හදන්නේ හවස් වරුවේ. දන්නවනේ මේක ඔයාගේ මගේ බෝරින තීවරින් ඩ්‍රයිව් එක හතර වටේ. මම DJ Azar.

ෆස්බුක් ලයිවකට සෑහෙන්න කටිය ඇවිල්ල ඉන්න නිසාම මම ඊළඟට ලෑස්තිකරගෙන තියෙන ට්‍රැක්කෙට යන්න කලින් මේ වෙලාවේ ඉන්න සෙට් එකක් මතක් කරන්න ඕනේ. ජගත්ශ්‍රී ආව එකතු කරගන්නම්. ඒ වගේම මහේෂික රත්නායක, චතු ලියනගේ, ශ්‍රියානි, ඒ වගේම ලක්මාලි ඉන්නවා, ජයනි ඉන්නවා, ඊට පස්සේ රාජ් ඉන්නවා. ඒ වගේම හායි කොහොමද කියලා මට මෙසේජ් එකක් දාලා තියෙයි, කමෙන්ට් එකක් දාලා තියෙනවා ශාමා ගමගේ. ඒ වගේම චූටි දෝනි ඔයාවත් එකතු කරගන්නම්. ඒ වගේම දම්මි ගමගේ ඔයාවත් එකතු කරගන්නම් ඊළඟට ලෑස්තිකරගෙන තියෙන හින්දු ට්‍රැක් එකට. ඊට පස්සේ සුලෝචනා ඉන්නවා, ඔයාවත් ගොඩාක් ආදරෙන් එකතු කරගන්නම්. Thank you. ඒ වගේම චතු අහල් දින කොහොමද අසා කියලා. අසා හොඳින් ඉන්නවා. හරිද? ඒ වගේම රිකිල්ල ගස්කඩ සලෝන් දිනේශ්‍රී එකේ, ඊට පස්සේ මයිලපිටිය සලෝන් දිනේශ්‍රී එකේ සෙට් එකම අවහගෙන ඉන්නවා. සංදීපනීවයි, නුවන්තිකාවයි, ශාමවයි සෙට් එකම එකතු කරගන්නම්. Thank you. ජය වේවා. හරි, මේ කට්ටිය ඔක්කොම එකතු කරගෙන මම ලස්සන ට්‍රැක් එකක් දෙන්න හදන්නේ. ඔයාලා ලයිව් එකට ආවේ නැත්නම් ටග් ගාලා එන්න.

0: දශම අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: ගාමන්ටිකෙන් පඩිය ගත්තකම මං කරන්නේ රුපියල් 6000ක් අයින් කරන එක.
2: තාමත් සීට්ටුවට ගෙවනවද?
1: සීට්ටුවක් දැම්මම වෙන්නේ අපි දාපු ගාණ ආයි අපිට ලැබෙනක විතරනේ. හැබැයි උනාට මේක ඊට වඩා ගොඩාක් වරප්‍රසාද ලැබෙන දෙයක්. සදාහරිත ප්ලාන්ටේෂන් එකෙන්. මොකද වැනිලා අපනයිනේ දැන් මාත් කොටස්කරුවෙක්නේ.
2: රුපියල් 6000කට වරප්‍රසාද ගොඩක් ලැබෙනවා.
3: ඔව්. සදාහරිත ප්ලාන්ටේෂන් සමග වෙළඳ කොටස්කරුවෙක් වන්න දැන් ඔබටත් පුළුවන්. වැනිලා අපනයන කරණයෙන් ලක්ෂ ගණනින් මුදල් අවුරුදු 25ක් දක්වා උපයන්න. දැන්ම කතා කරන්න. 011 52.3.
4: අම්ම කියන දුන්න කතාව සින්දරෙල්ල ගොඩක් පොඩි ළමේට.
5: නෑනේ, එයා ලොකු ළමෙක්.
4: එහෙනම් එයාට තිබ්බන එතනින් බේරලා යන්න.
5: එයා හිටියේ අව බේරගන්න කුමාර එක්කෙනකන් නේදෝ?
4: මන්නම් ඉන්නේ මාව බේරගන්න කවුරුත් තැනකම්.
6: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. Commercial credit.
7: Meltol hisarathaya una semprathishyawa angapatha vedanawa apahasu dina sadaha ikman sahanaya Meltol paracetamol visheshayaki
8: noinas adivegayak supirima sabandiyawak SLT mobitel fiber within then unlimited package rasak 100 mbps sita 1000 mbps dakwa masakata rupiyal 5900 sita supirima unlimited wenasa athwindinna SLT mobitel fiber kondesi adalave
9: මාසෙ මැද මෙච්චර මඩු ගන්න කොහමද? ලොතරැයියක්වත් ඇදුනද? මේ කීල්ස් ප්‍රොඩක්ට්ස් නේ. හැම දෙයක්ම හොඳම ක්වොලිටි එකෙන් ගන්න කීල්ස් නිෂ්පාදන තියෙනවා. ෂොපින්ග් කරන්න ගිහිල්ලා අඩු වැඩි ගණන් හදපු කාලේ දැන් ඉවරයි.
10: කීල්ස් එකෙන් කාට් එකට දැක්කා ගත්තා. ඔබට ඕනම දේ අඩු මිලට හොඳම තත්ත්වයෙන් කීල්ස් නිෂ්පාදන වෙතින්.
11: BYD වාහනයක් දැන් රාජ්‍ය සේවක ඔබටත් මාසයකට රුපියල් 68,587ක වාරිකයක් සමග විශේෂ මිලකට සැනසිල්ලේ ගමන යන්න. ලංගම BYD ප්‍රදර්ශනාකාරයට පිවිස රාජ්‍ය සේවක ඔබේ BYD වාහනය අදම වෙන් කරවා ගන්න. වැඩි විස්තර සඳහා 0112-125-125 මතන්න. BYD කරුසරු. සේවයට පැසසීමක් ජීවිතයට සැනසීමක්. කොන්දේසි සහිතයි.
12: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නෑ. රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා.
13: ඉතින් ෆෙම්ස් අය එක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ.
14: Kiehl's within then ඔබට වැඩි ඉතිරියක්. Sprite liter 2ක් සඳහා 130ක වට්ටමක්. Midori fat spread gram 500ක් සඳහා 135ක වට්ටමක්. ඔබත් අදම Kiehl's Nexus app එක download කර ප්‍රතිලාභ රසක් දිනා ගන්න. කොන්දෙසි සහිතයි.
15: කොත්තුවත් ගණන් දාපු ජියෝපොලිටික්ස්
16: අම්ම කොටද මේ ආචි ඉගෙන නුවාගෙන එකේ කතා අහන්න කියනවා සටන් විරාම දික් කරනවා කියලා පොඩි තීරණයකට ඇවිල්ලා
17: යුද්ධ මත හැංගුණ ඉකොනොමික්ස්
18: ඉරානයේ නැවකට කීයටවත් ඉරානයේ වරායකට යන්න බෑ කියලා දැන දැනම ඉරානයේ කොඩිය ගහපු නැව ඉරානයේ වෙන
19: හඳ වටේ රවුම් ගහපු ස්ටෝරීස්
20: ක්‍රිස්ටිනා කෝචින් හනා ඉතින් හිටපු එකම කාන්දා නියෝජනය හනා ඔරයන් කැප්සියුල් එකේ ඉඳන් අපේ පෘථුවිය දකිද්දි උගන්ට මොනවද හිතුනේ
19: සිලිකන් නිම්නයේ টপ සීක්‍රට්ස්
18: මේ අලුත් Apple CEO ට LinkedIn account එකක් නැහැ හිතා ගන්න පුළුවන්
17: ඔය ඕන එකකින් අප්ඩේට් වෙන්න
19: සතිය දවස්වල උදේ 7 ඉඳන් 10 වෙනකන් ඇල්ගොටවුමට ටියුන් වෙන්න
21: Brought to you by
22: අදම මිලට අලුත් තැනක් කසාගල ග්‍රේන් සුපර් මාතලේ කඩුවෙන අතරගිරිය කසාගල ග්‍රේන් සුපර් කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්
23: ප්‍රයිම් රෙසිඩෙන්සිස් වෙතින් ඔබ වෙතට ගෙන එන කොළඹ නවයේහි ඉදිවන ද ප්‍රයිම් කොළඹ අදම කතා කරන්න 0710-777-333
24: සදාහරිත විවසායක සීනේට අත්වලක් සදාකාලික ආයෝජනයක්
25: ට්‍රයි කරන්න ගන්න විජය ආප පිටි
26: ඔබේ ආදරණීය වැඩිහිටියෙකු සමග vision care hearing solutions ශාකාවකට පැමිණ ඔබත් hearing angel කෙනෙක් වන්න EV bike එකක් දිනා ගන්න අමතන්න 0777-7676-10 vision care hearing solutions
27: DFM

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: හතර වටේ

රයිට් වෙලාව හවස 4:26 අපි හතර වටේ අහගෙන ඉන්න ගමන් ලෑස්ති කරගෙන තියෙන ලස්සන සින්දුවකට යාළුව කට්ටියක් එකතු කරගන්න ඕන. හැබැයි ඊට කලින් ඔයාලට මතක් කරන්න ඕනේ CBC Finance ගැන. හරිද? වයසට යන්න ගත්තාම නේද ජීවිතේ සමහර දේවල් අපිට ටිකක් තේරෙන්න ගන්නෙ නේ. තරුණ කාලේ දඟල දඟල හිටියා. වයසට ගියාට පස්සේ ජීවත් වෙන්න විදිහ ගැන පොඩ්ඩක් කල්පනා කරේ නැහැ කියලා පොඩි ප්‍රශ්නාර්ථයක් එන වෙලාවල් තියෙනවා නේ. සමහර කට්ටිය වයසට යන්න බය මේකනේ. ඇයි ඉතින් වයසට ගියාට පස්සේ වතුර ටිකක්වත් දෙන්න කවුරු හරි නැති වෙයි කියන බය වාට තියෙනවා ඇති නේද සමහර වෙලාවට. අන්න ඒ නිසා තමයි මම ඔයාලට කියන්නේ. පුළුවන් කාලේ ඉඳලම හරිද ඒකට වයස් ભેදයක් නැහැ තමන්ට පුළුවන් කාලේ ඉඳලම තමන්ගේ ජීවිතයේ සැඳෑ සමය සතුටින් ගත කරන්න හොඳ ප්ලෑන් එකක් තමන් ගාව තියෙන්න ඕන නේද? කවුරු නැති වුණත් තමන්ට තමන් ඉන්නවනි කියලා විශ්වාසයෙන් වැඩ කරගෙන යන්න පුළුවන් හොඳ ප්ලෑන් එකක් ඔයාට තියෙන්න ඕන. අන්න ඒ නිසා තමයි මම ඔයාලට කියන්නේ. ඔයාත් අදම CBC Finance එකට ගිහිල්ලා ඔයාගේ ස්ථාවර තැන්පතු අදම ආරම්භ කරන්න. මොකද ජීවිතයේ සැඳෑ සමය ගත කරන්න අපේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට කරන්න තියෙන හොඳම ආයෝජනය තමයි CBC Finance එකේ ඔයාගේ ස්ථාවර තැන්පතුවක් ආරම්භ කරන එක. 13% අති දැවැන්ත පොලි අනුපාතයක් ඔයාගේ ස්ථාවර තැන්පතුවට ලබා දෙන්නේ CBC Finance විතරමයි. මේක කමර්ෂියල් බැංකුවට අනුබද්ධිත නිසා ඔයාට විශ්වාසය ගැනයි චුට්ටක්වත් බය වෙන්න දෙයක් නැහැ. හරිද? මං කියන්නේ වයසට යනකම් ඉන්න ඕනෙත් නැහැ. රස්සාවක් කරන කෙනෙක් නම් දැන් ඉඳලම CBC Finance එකේ ස්ථාවර තැන්පතුවක් දැම්මහම ඔයාගේ ජීවිතයේ සැඳෑ කාලය දරුවන්ටත් උදව් කරගෙන මුණුබුරන්ටත් උදව් කරගෙන ඔයාගේ වැඩ ටිකත් ලස්සනට කරගෙන දැන් ඉන්නවා වගේම ලස්සනට ජීවත් වෙන්න පුළුවන් හොඳම විදිය තමයි CBC Finance එකත් එක්ක එකතු වෙලා ස්ථාවර තැන්පතුවක් ආරම්භ කරන එක. අපේ ජ්‍යෙෂ්ඨ ප්‍රවේශියන්ට විශේෂයෙන් මතක් කරන්න ඕන CBC Finance එකත් එක්ක එකතු වෙලා ස්ථාවර තැන්පතුවක් ආරම්භ කරලා ඔයාට ආයෝජනය කරන්න අයිඩියා එකක් තියෙනවා නම් ලොකුවට මහන්සි වෙන්න දෙයක් නැහැ. හරිද? ශාඛා ගණනාවක් ලංකාව පුරාම තියෙනවා. ඒක ඇත්ත. හැබැයි ඒ වුණාට ඔයා වෙනුවෙන් හරිද ඔයා තරුණ කාලේ අපි වෙනුවෙන් සෑහෙන්න මහන්සි වුණා රට වෙනුවෙන් සෑහෙන මහන්සි වුණා කියලා අපි දන්නවනේ. අන්න ඒ නිසා තමයි ඔයාට චුට්ටක්වත් මහන්සියක් වෙන්නේ නැතුව ඔයාගේ ස්ථාවර තැන්පතුව CBC Finance එකත් එක්ක ආරම්භ කරන්න ඒගොල්ලෝ ඔයාට ලොකු සහයෝගයක් ලබා දෙන්නේ. ඒ කියන්නේ 0768700 නම්බරයකට කතා කරාට පස්සේ ජ්‍යෙෂ්ඨ පුරවැසි ඔබ වෙනුවෙන්ම CBC Finance එකේ අපේ නියෝජිතින් ඔයාගේ ගෙදරටම ඇවිල්ලා විස්තර ටික කතා බහ කරලා දශමිටම හරිම විදියට ස්ථාවර තැන්පතුවක් ආරම්භ කරලා දෙනවා. හරිද? මම ඔයාලට කිව්වා වගේ 13% අති දැවැන්ත පොලි අනුපාතයක් හම්බ වෙනවනි. ඒ නිසා මේක ඔයාලට හොඳ ආයෝජනයක්. ඔයාගේ ජීවිතයේ සැඳෑ සමය සතුටින් ගත කරන්න නම් තියෙන හොඳම ආයෝජනය තමයි CBC Finance කියලා කියන්නේ. හයි කොහොමද සයි? අපිත් මේ වෙලාවේ ඔයාගේ හතර වටේ අහගෙන ඉන්නවා. අපිටත් ලස්සන සින්දුවක් දෙන්න කියලා මට මැසේජ් එකක් දාලා තියෙනවා. සඳ ලංකාවෙන් තාරුණි, මම ඔයාව ගොඩාක් ආදරෙන් එකතු කරගන්නම්. ඒ වගේම අකුරැස්සෙන් යශෝ, හයි කොහොමද සයි? අපිත් මේ වෙලාවේ ඔයාව අහගෙන ඉන්නවා. ගෙදර හැමෝම වගේ net එක අහගෙන ඔයත් එක්ක ඉන්නවා කියලා තියෙනවා. එහෙනම් ගෙදර ඔක්කොම එකතු කරගන්නම්. හරිද? ඊට පස්සේ කවුද මේ heart එකක් විතරක් කියවලා තියෙන ලස්සන ගෑනු ළමයා? ඔයාගේ නමත් එවන්න හොමම. හරි, මම ඔයාව එකතු කරගන්නම්. ඊට පස්සේ වරකගොඩ පැත්තට ගියාම ඉක්මනින් සින්දුවක් දෙන්න අපි ඔෆ් වෙන්න කලින් ඔයාව අහගෙන ඉන්නේ කියලා. වරකගොඩ ඉඳලා යාළුව සෙට් එකක්, ආ ජී අපරල් ගාමන්ට් එකේ සෙට් එකනේ, ඔක්කොම එකතු කරගන්න. නයනමිස් ඇතුළු සඳුනි, නදී, ලක්ෂි, රමණී, තමරා, ශාමලී, සම්පත්, උමේෂ්, සමන්මලී, ක්‍රිෂ්ණා, ඊට පස්සේ CB, ප්‍රියා, මිනුකි සෙට් එකම එකතු කරගන්න කියලා තියෙන. ඕකේ, අනිවාර්යෙන් කට්ටිය ඔක්කොම එකතු කරගන්නම්. තැන්කියු මට මැසේජ් කරාට. ඔයාලා මැසේජ් එකක් දැම්මේ නැත්තම් 0711 95 95 95 තියෙනවා. මැසේජ් එකක් දාන්න.

0: හතරඅතෙන් සිින්දු ඇහෙන නැතපෙම් වෙලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට බෝට්ටුවෙන් නීති විරෝධීව සංක්‍රමණය වීමට ඔබට කිසිදු අවස්ථාවක් නෑ.
2: සුබසන්ධයාවක්. හවස 4:36 දැන්.
3: ෆිනිෂින් වහලක් ලෙස කලරප් ලොව වැජබෙනා සිත් පැදගනි කල් පවති අවලක්ෂණ නොවී ඔයත් වහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලරප් තමයි.
4: ඔයා ගාව තියෙන සල්ලි හොඳම විශ්වාසීදායි තැනක, හොඳ පොලියක් දෙන තැනක ඉතිරි කරන්න ඔයා බලාපොරොත්තුවෙන් ඉන්නවනම් CBC ෆයිනෑන්ස් කියලා කියන්නේ ඒකට තියෙන හොඳම ඔප්ෂන් එක. කමර්ෂල් බෑංක යටතේ තියෙන කම්පැනි එකක් හන්දා විශ්වාසය ගැන අමුතුවෙන් කතා කරන්න දෙකුත් නැහැ. විශේෂම දේ වෙන්නේ ඔයාට ෆික්ස් ඩිපොසිට් එකක් දාන්න ඕනි නම් ඒ වෙනුවෙන් කරන්න ඕනි කරුණු කාරණා ටික ගෙදරටම ඇවිල්ලා කරලා දෙන්නත් CBC ෆයිනෑන්ස් සූදානම් ඉන්නවා. කතා කරන්නකෝ 0.76 8 700 0.76 8 700.
5: අලුත් තැනක් අඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් වෙතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් භාණ්ඩ රැසක්. ඔබත් අද මේවිත් වෙනස වටහා ගන්න. ශාකා මාතලේ කඩුවෙලා අතුරුගිරිය නාරම්මල ගනේ මුල ගම්පොල කසාගල ග්‍රීන් සුපර් කසාගල සමූහ ව්‍යාපාරයේ වෙතින්.
6: ගෑනු ළමයින්ට යලව මිස් වෙන දවස් තියෙනවා.
7: ඒයි
6: ගොඩක් ගෑනු ළමයින්ට පීරියඩ් කාලය කියන්නේ අපහසු කාලයක්. එයාලා ආසාවෙන් කරපු වැඩ පවා පීරියඩ්ස් කාලෙදි කරන්නේ නැහැ.
7: ඒ කියන්නේ එයාලට යලව මගහැරෙනවා.
6: අන්න හරි. හැබැයි අපිට අපිව මගහැරෙන්න ඕනේ නැහැ. අන්න ඒ නිසා තමයි ෆෙම්ස් ඇය සනීප ආරක්ෂකතුව ඔයාලටටපත් වෙන්නේ. සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නැහැ. රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා.
8: ඉතින් ෆෙම්ස් ඇය එක්ක ඔයාට ඔයාව මගහැරෙන්නේ නැහැ.
9: නොයිනස් අධිවේගයක් සුපිරිම සබඳියාවක් SLT මොබිටෙල් 5 වෙතින් දැන් unlimited package රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනස අත්විඳින්න SLT මොබිටෙල් 5 කොන්දේසි අදාළ වේ.
10: වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු කර නැති ඉහළ ගුණාත්මක භාවයෙන් යුතුව ඔබේ කැමවෙල රසින් රසගන්වන මාතර ෆ්‍රීලන් ඩෙවල් චිකන් රස සෝයා මීට්.
11: එක්සයිට් ගන්න ලක්කක චාර්ජ් කරගන්න. Excite battery ekveladigena warranty ek activate kara sama satyekama angal 55 LED TV ekak dina ganna.
12: BYD vahanayak den rajya sevaka obatat maasekata rupiyal 68587 ak warikayak samaga vishesha melakata sanasille gamana yanna langama BYD pradarshanagarayata pivisa rajya sevaka obe BYD vahanaya adama wen karawa ganna. වැඩි විස්තර සඳහා 0112-125-125 මතන්න. BYD කරුසරු. සේවයට පැසසීමක්, ජීවිතයට සැනසීමක්. කොන්දේසි සහිතයි.
9: නොයිනස් අධිවේගයක් සුපිරිම සබඳියාවක් SLT මොබිටෙල් 5 වෙතින් දැන් unlimited package රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනස අත්විඳින්න SLT මොබිටෙල් 5 කොන්දේසි අදාළ වේ.
0: හතර වටේ ඔබ වෙත ගෙන එන්නේ
13: ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත්ම සම්පත තන නිධානයේ විලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
11: එක්සයිට් ගන්න ලක්කක චාර්ජ් කරගන්න. එක්සයිට් බැටරියක් විලදීගෙන වොරන්ටි එක ඇක්ටිවේට් කර සෑම සතියකම අඟල් 55 LED TV එකක් දිනා ගන්න.
4: විශ්වාසයෙන් ඔබගේ ප්‍රතිලාභ රැඩි කරගන්න CBC ෆයිනෑන්ස් සමග මාස 37ක ජේෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පතු සඳහා වාර්ෂික පොලිය 13%ක් CBC ෆයිනෑන්ස් අදම අමතන්න 0.76 8 700 700. මහ බැංකුව විසින් බලපත්‍ර ලත් කමර්ෂල් බැංකුවට පූර්ණ අනුබද්ධ පිච් ඒ ස්ථාවර ශ්‍රේණිගත කිරීමක් සහිත සමාගමකි.
3: ඔයත් වහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලරප් තමයි.

0: දශම අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: Right, වෙලාව හවස 4 විනාඩි 41යි. හරිද? සාමාන්‍යයෙන් ගයක් හදනවා කියන එක අපිට තියෙන ලොකු බලාපොරොත්තුවක් නේද? ඒකත් එක්ක ජීවිතේ තරුණ වයසට ආවම රස්සාවක් කරන්න ගත්තාම විවාහයක් වුණාට පස්සේ අපිට තියෙන ලොකු බලාපොරොත්තුවක් තමයි අපිටම කියලා ගයක් හදාගන්න එක නේද? මං කියන්නේ මේක ජීවිත කාලේ ඔයා කරගන්න හොඳ ආයෝජනයක්. හොඳ ගයක් හදාගන්නවා කියන එක නේද? හොඳ ගයක් හදද්දී අපි නිතරම try කරනවා ගෙදරට හොඳම දේවල් අරගෙන එන්න, ගෘහ භාණ්ඩ වෙන්න පුළුවන්, ඊට පස්සේ ගෘහබෙදිලි උපකරණ වෙන්න පුළුවන්, ඊට පස්සේ මේස පුටුව අනම් මනම් ඔය හැමදේම හොඳම දේවල් අරගෙන එන්න. අද කාලේට ගැලපෙන දේවල් අරගෙන එන්න, ඊට පස්සේ දිගු කාලීන පැවැත්මක් තියෙන දේවල් ගන්න අපි සෑහෙන try කරනවා නේද? ඒකෙන් අපි පිළිගන්නවා අපේ ගේ ලස්සනට තියාගන්න, ඊට පස්සේ එන කෙනෙක්ට හරි ප්‍රසන්න හැඟීමක් ඇති වෙන විදිහට අපිට ගේ තියාගන්න පුළුවන් කියලා අපි පොඩ්ඩක් විශ්වාස කරනවානේ. අන්න ඒ නිසාම තමයි මම ඔයාලට කියන්නේ, ඔයා චුට්ටක් ඔය හිතන විදිහටම ඔයාගේ ගේ හදනකොට වහල ගහද්දි දාන රූෆින් ෂීට් එක ගැනත් පොඩ්ඩක් හිතලා බලන්න කොනේ. දැන් ඔය ඉස්සර වගේ වහල ගැහුවට පස්සේ දාන්නම් වාලේ රූෆින් ෂීට් දාලා හරියන්නේ නැහැ. මොකද සාමාන්‍යයෙන් මම විශ්වාස කරන සහ අපි දන්න දෙයක් තමයි, පිටින් කෙනෙක් එනකොට, හරිද, පාරෙන් යනකොට කියලා හිතන්නකෝ, ඔයාගේ ගේ දිහා බැලුවාම ටක් ගාලා මුලින්ම පේන්නේ වහල. සාමාන්‍යයෙන් ගේ කොච්චර ලස්සනට හැදුවත් වැඩක් නැහැ, වහල පිළිවෙලට නැත්තම්, ඊට පස්සේ හොඳ ෆිනිෂින් එකක්, ඊට පස්සේ දැකුම් කළු නිමාවක් නැත්තම් වාගේ කොච්චර පිළිවෙලට හැදුවත් වැඩක් නැහැ, අර තියෙන ලස්සන හැමදේම නැති වෙලා යනවා. ඒ නිසා තමයි මම ඔයාලට කියන්නේ වහලට හොඳ රූෆින් ෂීට් එකක් දාන්න ඕනේ. අනිත් එක තමයි රූෆින් ෂීට් දානකොට මතක තියාගන්න, දැන් ඔය ඉස්සර වගේ, හරිද, මේක ඉස්සර නොදන්න නිසා වෙච්ච දෙයක්. ගොඩක් කට්ටිය දන්නවනේ දැන් කලර් රූෆින් ෂීට් දැම්මහම ගෙදරට ලස්සනයි කියලා. ඉතින් එතකොට ඉස්සර ගොඩක් අය කරපු දෙයක් තමයි සාමාන්‍ය රූෆින් ෂීට් එකක් අරගෙන ඇවිල්ලා මේක වහලා ගහලා ෂීට් දාලා ඔක්කොම කරලා ඉවරලා පේන්ට් කරනවා නේද? හැබැයි උනාට ඊට පස්සේ මොකද්ද ප්‍රශ්නේ ඇති වෙන්නේ? මාසයක් යන්න හම්බෙන්නේ නැහැ. ලංකාව කියලා කියන්නේ නිතරම කාලගුණේ වෙනස් වෙන රටක්. එතකොට සෑහෙන්න වහිනව, වෙලාවකට තදට පායනව, ඔය දේවල් එක්ක ආර පේන්ට් කරාට පස්සේ තියෙන ලස්සන පාට ටික ගැලවිලා යන, يعني කලයක ෆේඩ් වෙලා යන, පොතු ගැලවිලා යනවා නේද? ඊට පස්සේ සමහර වෙලාවට සමහර ගෙවල් වල රූෆින් ෂීට් එක කළු වෙලා ගිහිල්ලා නේද? පාසි බැඳිලා වගේ වෙලා ওই වගේ ප්‍රශ්න ගොඩක් වෙනවා. එතකොට මාස දෙකෙන් දෙකට තුනෙන් තුනට ආයෙත් පේන්ට් කරන්න වෙනවනේ. බලන්න එතකොට රූෆින් ෂීට් දාලා කොච්චර නම් වියදමත්ද කියලා. දැන් ඕක කළු වෙලා ගියාට පස්සේ gedara තියෙන ලස්සනත් නැත්තරම නැති වෙලා යනවනේ. අන්න ඒ නිසා තමයි මම ඔයාලට කියන්නේ, ඔයා ගයක් හදනවා නම් වහලට රූෆින් ෂීට් දානකොට ඔයා ඔය ගොඩ බෙදකමට අත තියන්න යන්න එපා. ඔයා බය නැතුව ගිහිල්ලා නම කියලා මිල්ලන්න කලර් ඔෆ් රූෆින් ෂීට් එකක් දෙන්න කියලා. හරිද? කලර් ඔෆ් රූෆින් ෂීට් එක දැම්මට පස්සේ ආයෝ ආට බය වෙන්න දෙයක් නැහැ. ප්‍රධානම දේ තමයි ගෙදරට මාර ලස්සනක් පිළිවෙලක් එනවා. වහල මාර ෆිනිෂින් එකක් එනවා. හරිද? පිටින් බලන කෙනෙක්ට ගේ හරි ලස්සනට පේන්න ගන්නවා. හරිද? අනිත් එක තමයි මං අර කියපු ප්‍රශ්න, කලර් ෆේඩ් වෙන එක, ඊට පස්සේ පාටවල පොතු ගැලවිලා යන එක, ඊට පස්සේ ටික කාලයක් ගියාට පස්සේ කළු පාටට වැඳෙන එක, මේ සියලු දේවල් ඔයාට බය වෙන්න දෙයක් නැහැ. රූෆින් ෂීට් එකක් දාදි, කලර් ඔෆ් රූෆින් ෂීට් එක දැම්මොත් එහෙම ඔයාට මේ දේවල් වලට මූණ දෙන්න වෙන්නේ නැහැ. මොකද හොඳ අවුරුදු 5ක වගකීමක් එක්ක තමයි කලර් ඔෆ් රූෆින් ෂීට් එක ඔයාට එන්නේ. අනිත් එක තමයි මේක ඇවිල්ලා ලොකු ප්‍රොසෙස් එකක් කරහා ඔයාගේ අතට එන රූෆින් ෂීට් එකක්. කියන්නේ දවස් 90ක් විතර යනෝ මේ කලර් ඔෆ් රූෆින් ෂීට් එකේ සම්පූර්ණ නිෂ්පාදන ක්‍රියාවලියට. හරිද? ඉතින් ඒ නිසා කාලගුණයට ඔරොත්තු දෙන විදිහට, දිගු කාලීනව පහට ආරක්ෂා වෙන විදිහට තමයි මේක නිර්මාණය කරලා තියෙන්නේ. අන්න ඒ නිසා අනිවාර්යෙන් ඔයා ගේ හදලා වහල ගහනවා නම්, ලස්සනට වහල ගහන්න ඕනේ නම්, පිටපෙනුම ලස්සනට තියාගන්න ඕනේ නම්, දිගු කාලීන පැවැත්මක් බලාපොරොත්තු වෙනවා නම්, ඔයා අනිවාර්යෙන් කලර් ඔෆ් රූෆින් ෂීට් ම තමයි දාන්න ඕනේ. අනිත් එක තමයි මේ රූෆින් ෂීට් එකට වසර 5ක වගකීමක් හම්බ වෙනවා මතු පිට ආලේපණයට. ඒ නිසා බය වෙන්න දෙයක් නැහැ. අනිත් එක තමයි අවුරුදු 5ක් ගියාට පස්සේ, හරිද, ගිහිල්ලත් සෑහෙන කාලයක් ගියාට පස්සේ මොනවාම හරි හේතුවක් නිසා වාට කලයක ඩැමේජ් වුණොත්, හරිද, මොනවාම හරි ගැටලුවක් ඇති වුණොත් ආයෙ වාට මේක ඒගොල්ලොන්ටම කියලා පේන්ට් කරගෙන ආයෙත් වාට රූෆින් ෂීට් එකට වගකීමක් ගන්න පුළුවන්. හරිද? අන්න ඒ නිසා තමයි මම වාට කියන්නේ ගයක් හදනවා නම් රූෆින් ෂීට් දානවා නම් ඔයා අනිවාර්යෙන් කලර් ඔෆ් රූෆින් ෂීට් තමයි දාන්න ඕනේ. වාට කැමති වර්ණයකින් මිලදී ගන්න හැකියාව තියෙනවා. වාහනයක් තියෙන කට්ටිය, හරිද, එහෙම වාහනේ බැටරියක මොන හරි ගැටලුවක් නිසා බැටරියක මාරු කරන්න හිතාගෙන ඉන්නවා නම්, ඔයාට තියෙන හොඳම තේරීම තමයි එක්සයිට් බැටරියක කියලා කියන්නේ නේද? එක්සයිට් ඔටෝමේටිව් බැටරියක් කියලා කියන්නේ ඒ කාලේ ඉඳලා මේ වෙනකන් ලංකාවේ බැටරිවල, හරිද, අංක එකේ සන්නාමයනේ නේද? අන්න ඒ නිසා තමයි මම ඔයාලට කියන්නේ වාහනේට බැටරියක ගන්නවා නම් එක්සයිට් ඔටෝමේටිව් බැටරියක ගන්න කියලා. අනිත් එක තමයි දැන් එක්සයිට් බැටරිය එකේ ඉන්නේ බ්‍රවුන්ස් විශ්වාසයත් එක්කනේ නේද? වසර 150කට වැඩි විශ්වාසයක් තියෙන බ්‍රවුන්ස් අන්නාමේ හරහා තමයි එක්සයිට් බැටරිය එකේ ඉන්නේ. ඉතින් ඒ නිසා ඔයාගේ වාහනෙට අනිවාර්යෙන් බැටරිය එක දානවා නම් එක්සයිට් ඔටෝමොටිව් බැටරිය එක දාන්න අමතක කරන්න එපා. මම ඔයාලට එහෙම කියන්න තව විශේෂ හේතුවක් තියෙනවා. ඒ තමයි දැන් ඔයා එක්සයිට් ඔටෝමොටිව් බැටරිය එකක් ගත්තාම ඔයාට චාන්ස් එක හම්බ වෙනවා අඟල් 55 LED UHD ස්මාර්ට් රූපවාහිනිය එකක් වාගි කරගන්න. හරිද? අඟල් 55 LED UHD ස්මාර්ට් TV එකක් වාගි කරගන්න තියෙන හොඳම චාන්ස් එක තමයි ඔය එක්සයිට් බැටරිය එකක් මිලදී ගන්න එක. එක්සයිට් ඔටෝමොටිව් බැටරිය එකක් මිලදී ගත්තාම ඔයාට E warranty එකක් හම්බ වෙනවනේ නේද? මේ E warranty එක ඇක්ටිවේට් කරගත්තාම ඔයා නිකම්ම තරඟයේ සඳහා සුදුසුකම් ලබනවා. ඒ කියන්නේ දිනුම් භාරය සඳහා අවස්ථාවක් ලබා ගන්නවා. හරිද? එතකොට ඔයාට හොඳ විශ්වාසයෙන් දිගු කාලීනව පාවිච්චි කරන්න පුළුවන් බැටරිය එකක් වගේම ඔයාට ඒත් එක්කම ඔයාගේ ලක්කික චාර්ජ් කරගන්න අගල් 55 LED UHD ස්මාර්ට් TV එකක් වාය කරගන්න චාන්ස් එක තියෙනවා. ඉතින් ඒ නිසා මේ චාන්ස් එක මිස් කරගන්න එපා. පෙබරවාරි මාසේ ඉඳලා අගෝස්තු මාසේ වෙනකම් ඔයාට මේ දිනුම් අවස්ථාවන් සති 24ක් පුරාවට හිමි කරගන්න අවස්ථාව තියෙනවා. ඉතින් ඒ නිසා ඔයත් අදම එක්සයිට් ඔටෝමේටිව් බැටරිය එකකට මාරු වෙලා අගල් 55 LED UHD ස්මාර්ට් TV එකක් වාය කරගන්න අමතක කරන්න එපා. රයිට් ලාස්ට් එකකින් තියෙන සින්දුවට යන්න කලින් ඔයාලට මතක් කරන්න ඕනේ මේ වෙලාවේ තව දෙයක් තියෙනවා. ඔයාගේ ජීවිතේ වාසනාව උදා කරගන්න ඔයාට තියෙන තව හොඳ තීරණයක් තමයි ඔයාට ධන නිධානයේ ලොතරැයිය අරගන්න එක නේද? මොකද දැන් ධන නිධානයේ ලොතරැයිය හරහා ජාතික මහා ධන සම්පත ධන නිධානයේ ඔබේ ජීවිතයේ සීන යථාර්ථයක් බවට පත් කරන්න සන්ඩේ බෝනස් අවස්ථාවක් අරගෙන අවිලා තියෙනවා. ඒ කියන්නේ සුපුරුදු මුදල් තෑගි වලට අමතරව දැන් ඔයාට සන්ඩේ බෝනස් හරහා ඉලක්කම් 4කින් සමන්විත අංකය පිළිවෙලින් ගලපාගෙන රුපියල් 10,000 තෑගි දිනා ගන්න තත්ත්වාව තියෙනවා හැම ඉරිදා දිනයකම. ඉතින් ඒ නිසා මේ chance එක මිස් කරගන්න එපා. බල බල ඉන්න එපා. දකින දකින තැන බලන බලන තැන ධන නිධාන ලොතරැයිය වැඩි වැඩියෙන් මිලදී අරගෙන මේ මාසේදී ඔයාට කෝටිපතියෙක් 20 ලක්ෂපතියෙක් වෙන ගමන්ම සුපුරුදු තෑගි වලට අමතරව ඔයාට ඉරිදා දිනයේ දැන් ඔන්න සන්ඩේ බෝනස් වාසනාවත් හිමි කරගන්න අවස්ථාව තියෙනවා. මේ මතක් කිරීම ජීවිතයේ සීනේට වාසනාවේ ආශිර්වාදය ජාතික ලොතරැයි මණ්ඩලයේ.

ජේෂ්ඨ පුරවැසි ඔබ වෙනුවෙන්ම ඔයා අමාරුවෙන් හම්බ කරගෙන තියාගෙන ඉන්න සල්ලි ටික ආයෝජනය කරන්න තියෙන විශ්වාසවන්ත හොඳම තැන. හරිද? ඇයි මං ඔයාට එහෙම කියන්නේ? ඔයාට CBC ෆයිනෑන්ස් කියලා කිව්වහම විශ්වාසය ගොඩනගන්නේ මේක කමර්ෂල් බැංකුවත් එක්ක අනුබද්ධ වෙලා යන සමාගමක් නේද? ඉතින් ඒ නිසා ඒ වගේ තැනක මුදල් ආයෝජනය කරන්න ආයි දෙපාරක් හිතන්න ඕනේ නෑ. අනිත් එක තමයි ඔයාගේ ස්ථාවර තැන්පතුවට ලංකාවේ හොඳම පොලි අනුපාතය ලබා දෙන්නේ CBC ෆයිනෑන්ස් එකෙන් තමයි. 13%ක් දක්වා ති දැවැන්ත පොලි අනුපාතයක් ඔයාට ලබා ගන්න පුළුවන්. ඉතින් ඒ නිසා තමන්ගේ ජීවිතයේ සැඳෑ සමය සතුටින් නිදහසේ ගත කරන්න නම් ඔයාට තියෙන හොඳම විදිහ තමයි CBC ෆයිනෑන්ස් එකත් එක්ක එකතු වෙලා ඔයාගේ ස්ථාවර තැන්පතුව ආරම්භ කරන එක. තරුණ කාලේ ජීවත් වුණා වගේම සතුටින් ජීවත් වෙන්න ආසයි නම් CBC ෆයිනෑන්ස් එකට කතා කරලා ඔයාත් අදම ස්ථාවර තැන්පතුවක් ආරම්භ කරන්න. 0600 700 700 කතා කරන්න. එතකොට ඒගොල්ලෝ ගෙදරටම ඇවිල්ලා ඔයාට අවශ්‍ය හැම දේම කරලා දෙයි. හරිද? ඊට පස්සේ මම මේ වට ආයෙත් මතක් කරන්න හදන්නේ ධන නිධානය ලොතරැය්‍ය ගැන. ඔයාට ඔයාගේ ජීවිතයේ සීන යථාර්ථයක් කරගන්න තියෙන හොඳම අවස්ථාව අරගෙන ඉන්නේ ධන නිධානය ලොතරැය්‍ය. මොකද දැන් වෙනද ලබා දෙන තෑගිවලට අමතරව සන්ඩේ බෝනස් අවස්ථාවත් හිමි කරගන්න පුළුවන් ඔයාට ධන නිධානය ලොතරැය්‍යෙන්. ඉතින් එතකොට ඔයාට රුපියල් 10,000 වටිනා තෑගි හිමි කරගන්න පුළුවන් මේ අවස්ථාව හරහා. ඉලක්කම් 4කින් සමන්විත අංක පිළිවෙලින් ගලපාගෙන ඔයාට පුළුවන් ඔන්න ධන නිධානය ලොතරැය්‍යෙන් සන්ඩේ බෝනස් එක හිමි කරගන්න. ඉතින් ඒ නිසා ඔයාට වෙනද හම්බ වෙන, හරිද, කෝටිපතියෙක් වෙන්න, ඊට පස්සේ 20 ලක්ෂපතියෙක් වෙන්න තියෙන අවස්ථාව වගේම දැන් වන්න ඔයාට සන්ඩේ බෝනස් හරහා ඔයාට රුපියල් 10,000 වාසනාවන්ත මුදල් තියාගි හිමිකරුවෙක් වෙන්නත් අවස්ථාව තියෙනවා. මේ මතක් කිරීම ජීවිතයේ සීනේට වාසනාවේ ආශිර්වාදය ජාතික ලොතරැයි මණ්ඩලයේ. ඒකනත් මතක් කරලා අපි යන්න හදන්නේ අලුත් පැයකට. හවස 4:53.

0: අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්. වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: සින්දරෙල්ලාගේ මන්නම් ඉන්න මව බේර ගන්න කවුරුත් එනකම්.
2: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩහරින්න. කමර්ෂල් ක්‍රෙඩිට්.
3: වේලාව හවස 4 විනාඩි 57යි.
4: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100% පිරිසිදු බිලට්වලින්ම හදන නිසායි මම මෙල්වා RB500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
5: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
6: Brand new 3-wheeler සඳහා රුපියල් 883ක දිනක වාරිකයට ලීසින් පාසුකම් දැන් LB Finance වෙතින්. අමතන්න 0112-202-200.
7: එදා ආච්චි හදපු කොස්සට කළුපොල් රස දැන් අම්මගෙන් දුවටත්. මාතර ෆ්‍රීලන් කොස්සට කළුපොල් රස සොයා මීට්. වර්ණකාරකත් නැ, රසකාරකත් නැ.
8: BYD වාහනයක් දැන් රාජ්‍ය සේවක ඔබටත්. මාසයකට රුපියල් 68,587ක වාරිකයක් සමග විශේෂ මිලකට සැනසිල්ලේ ගමන යන්න. ලංගම BYD ප්‍රදර්ශනාගාරයට පිවිස රාජ්‍ය සේවක ඔබේ BYD වාහනය අදම වෙන් කරවා ගන්න. වැඩි විස්තර සඳහා 0112-125-125 මතන්න. BYD කරුසරු. සේවයට පැසසීමක්, ජීවිතයට සැනසීමක්. කොන්දේසි සහිතයි.
9: අක්මාවි තෙල් ෆැටි ලිවර්. බය වෙන්න එපා. සිවනගල ලිවර් බූස්ටින් කැප්සූල් අරගන්න. අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සිවනගල ආයුර්වේද. 0247-31-33-540.
10: දඹදිව වන්දනාවේදී ජේතවනාරාමේ සුගන්ධ කුටිය මලින් සරසා දැක සතුටු වන්නට ඔබත් එන්න ට්‍රැවල් නෙට් එක. පිටත්වීම් අගෝස්තු සිට දෙසැම්බර්. අමතන්න 0112-862-863-363 0776-716-3872.
11: හලෝ. මට අහන්න ගොඩක් දේවල් තිබුණට එයාට කියන්න මොකුත්ම තිබිලා නැහැ.

0: ஹவுஸ்பாய் வினாடிய கைதன்
1: நெட் நியூஸ் மீபை ரட்டத்துடன் ஒப்ப வித்தகின என்னே
2: மேடோலி சேம மோகத்தாக் மன் ராசவாத் கராய்
1: நெட் நியூஸ் மீபை ரட்டத்துடன் பேன் பே அலுத்வன அலுத் பே விமசுமா
3: අයිබෝන් මේ පැහැ රටතර සමගින් මම සචිනී. තෙදින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි රුසියානු සමූහාණ්ඩුවේ සෞඛ්‍ය අමාත්‍ය මිහායිල් මොරාෂ්කෝ මහතා ඇතුළු නියෝජිත පිරිස නිල සංචාරය සාර්ථකව නිම කර දෙවෙනින් පිටත් වූ ගොස් තිබෙනවා. මෙම නිල සංචාරය තුළ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සමග රුසියාව සහ ශ්‍රී ලංකාව අතර සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සම්බන්ධයන් සහ සහයෝගීතාවන් ශක්තිමත් කිරීමට අදාළ විශේෂ සාකච්ඡාවක්ද පැවැත්වුණා. එහිදී මෙරට ප්‍රාථමික සෞඛ්‍ය සේවාව සංවර්ධනය සහ AI තාක්ෂණය ඇතුළු නවීන තාක්ෂණයෙන් මෙරට සෞඛ්‍ය සේවාව බලගැන්වීම පිළිබඳ සාකච්ඡා කර තිබෙනවා. මේ අතර ඖෂධ සහ වෛද්‍ය උපකරණ, වෛද්‍ය විශේෂඥයන්ගේ පුහුණුව සහ උසස් පුහුණුව, අධ්‍යයන සහයෝගීතාව, ආයුර්වේද වෛද්‍ය ශාස්ත්‍රය, ඩිජිටල්කරණය, සංචාරක සෞඛ්‍ය සේවාව ආදී ශාස්ත්‍ර පිළිබඳව විශේෂ අවධානය යොමු වූ බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුවේ. Net News ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයේ සවසහාය ඉදිරියට බලාපොරොත්තු වන්න.
1: Net News මේ පැය රටතට.
4: කවදත් අලුත් කාගෙත් net.
5: Hey yo, yamena hama dana anytime fit when the flavor della kiri padamak. Well I ain't gonna dance. Wasakala kiri fun එක piri ela kiri kiri.

සුබ සන්ධ්‍යාවක්. හවස 5යි විනාඩි 8යි අපි හතරවටේ අහගෙන ඉන්න ගමන් වගේ මගේ බෝරින් නැති විනින් ඩ්‍රයිව් එක හතරවටේ දෙවනි පැය පටන් අරගෙන තියෙන්නේ. දෙවනි පැය පටන් ගන්නකොට මට හිතෙන පොට්ට WhatsApp එකට යන්න. මොකද කලින් පැයේදී සෑහෙන කට්ටියක් මැසේජ් කරලා තිබ්බා. ඒ කට්ටියව මතක් කරලාම අලුත් පැයට ගියා නම් හොඳයි කියලා මට හිතුණා. හයි, කොහොමද සා? අදත් නිතහගෙන ඉන්නේ කඩවත කිරිබත්ගොඩ බස් එකේ යන ගම. අපි හැමෝම එකතු කරගන්න කියලා තියෙනවා. කල්යاني තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. ඕකේ, ඩ්‍රයිවර් අයවයි, කන්ඩක්ටර් අයවයි. ඊට පස්සේ බස් එකේ මේ වෙලාවේ මාව අහගෙන ඉන්න කොල්ලෝ කෙල්ල සෙට් එක හැමෝමයි ගොඩක් ආදරෙන් එකතු කරගන්නම්. Thank you. ජය වේවා. සුබ සන්ධ්‍යාවක් වේවා සා. අපිත් මේ වෙලාවේ ආව අහගෙන ඉන්නවා කියලා යක්කල මහිමි මැසේජ් කරලා තිනවා. Thank you මහී, ආවත් එකතු කරගන්නම්. ඒ වගේම අපිත් මේ වෙලාවේ නිතහගෙන ඉන්නේ ලස්සන සින්දුවක් දෙන්න කියලා මට ටුෂාන් විශාල් එක කුමුදු මැසේජ් කරලා තිනවා. Thank you. අනිවාර්යෙන්ම මම ආවත් එකතු කරගන්නම්. ඊට පස්සේ ඔලිනා බබවයි මාවයි සින්දුවකට එකතු කරගන්න කියලා සුරෝචනා මැසේජ් කරලා තිනවා. නේ, ඔයාගේ නම කියන කන්නු බලාගෙන හිටියේනේ. අන්න කිව්වා. හරිද, මම අනිවාර්යෙන් ඔයාලව එකතු කරගන්නම්. Thank you. ජය වේවා. 0711 95 95 95 නම්බර් එක තියෙනවා. අපි දෙන්නට මැසේජ් කරන්න chance එක තියෙනවා. මොකද අලුත් පැයක් පටන් අරගෙන තියෙන නිසා හවස 6 වෙනකන් ඔයාලට හතර වටේ අහගෙන ඉන්නකම් මේ පැත්තට එන්න chance එක තියෙනවා. හරි, ටග් ගාලා මැසේජ් එකක් තියන්න. අද wall post එකකුත් දාලා තියෙනවා. ඔයාලට ගියාට පස්සේ බලලා comment එකක් තියන්නත් පුළුවන්. net fm official facebook page එකට ගියාම ඔයාලට wall post එක හම්බෙනවා. comment එකකුත් තියන්න අමතක කරන්න එපා. හරිද? ඔයා ජීවිතේ පියවරෙන් පියවර ඉස්සරහට යන්න බලාපොරොත්තු වෙමින් ඉන්න කෙනෙක් නේද? එතකොට පොඩි කාලේ ඉඳලා මහන්සි වෙලා ගෝමාරි කරලා තමන්ගේ තියෙන බලාපොරොත්තු ඉෂ්ට කරගන්න ඔයා පුදුම විදියට මහන්සි වෙනවා, කැපකිරීම කරනවා කියලා මම දන්නවා. හරිද? ඔයාගේ ජීවිතේට ලබා ගන්න දේවල් හැමදාම හොඳම දේවල් හරිම විදියට ලබා ගන්නවා try කරන කෙනෙක් කියන්නත් මම දන්නවා. හරිද? අනේ නිසා තමයි මම ඔයාට කියන්නේ. ඔයාගේ ජීවිතේ තියෙන ලොකු බලාපොරොත්තුවක් තමයි ලස්සන්ට ගෙයක් හදාගන්න එක නේද? මං කියන්නේ අපිට ගොඩක් වෙලාවට ගෙයක් හදනවා කියලා කියන්නේ ජීවිතේ එකපාරක් පමණක් කරන විශාලම ආයෝජනයක්. හැමතිස්සෙම මං කියනවානේ අපි ගෙයක් හදන්නේ මාසිකට, දෙකකට, අවුරුද්දකට, අවුරුදු දෙකකට ඉන්න නෙමෙයි. පරම්පරා ගානකට ජීවත් වෙන්න තමයි ගේ හදන්නේ නේද? එතකොට ඒකට ගේ හදන්න භාවිතා කරන ඇනමුරිච්චී ඉඳලා අපි හොඳට හිතලා බලලා තමයි ගන්න ඕනේ. අනිත් එක තමයි දැන් ගොඩක් වෙලාවට ඉස්සර වගේ මේ කාමර දෙකයි සාලේයි හදලා කුස්සියයි හදලා ගෙවල් තියාගෙන ඉන්නේ නැහැ නේ. දැන් හැමදෙස්සෙම බලන්නේ අද කාලේට ගැලපෙන විදිහට ලස්සන ගේ පොඩ්ඩක් හදාගන්න. හදන්නේ පොඩි ගයක් වුණත් ඒක ලස්සනට පිළිවෙලට හදාගන්න අපි try කරනවනේ නේද? අන්න ඒ නිසාම තමයි ඔයා ගෙදරට ගෙන ගෘහ භාණ්ඩ, ඊට පස්සේ විදුලි උපකරණ, ඊට පස්සේ හැම දෙයක් ගැනම රසමයක් නැහැ. අද කාලේට ගැලපෙන විදිහට හොඳම ඩිසයින් වල ඉන්නේද? කියක් ගියත් කමන්නේ කියලා අපි අරගෙන ඉන්නේ අන්න ඒ නිසා. හරි. හැබැයි එච්චර පිළිවෙලට හදන ගෙදරට ඔයා දාන රූෆින් ෂීට් එක ගැන ඔයා පොඩ්ඩක් කල්පනා කරලා බැලුවද? කල්පනා කරලා බැලුවද? නෑනේ නේ. දැන් ගොඩක් වෙලාවට අපි දන්නවා දැන් ඉස්සර වගේ මේ නිකම්ම

මේක කලර් කරන්න, මේක පේන්ට් කරන්න හිතනවා. සමහර කට්ටිය එහෙම කරනවා නේද? කරපු කෙනෙක්ගෙන් අහලා බලන්නකො ඊට පස්සේ ඒගොල්ලන්ට මොනවද වෙන්නේ කියලා නේද? ඒ කියන්නේ දැන් සාමාන්‍යයෙන් නිකන් රූපින් ෂීට් එකක් අරගෙන ඒකට ඔයා කැමති කලර් එකක් ගෑවෑයි කියලා ඕක සාර්ථක වැඩක් වෙන්නේ නැහැ. ලංකාව කියලා කියන්නේ බහිනවා පායනවා තද අවුවට, ඊට පස්සේ තද වැස්සට මේ පාට හේදිලා යනවා. රූපින් ෂීට් එක ටික දවසක් ගියාට පස්සේ කලර් එක ෆේඩ් වෙලා යනවා. ඊට පස්සේ ටික කාලයක් ගියාම ওই කලර් එකේ කියන්නේ පේන්ට් එකේ පොතු ගැලවිලා යනවා. ඊට පස්සේ සමහර වෙලාවට ටික කාලයක් ගියාම ගේ හොඳට තියෙනවා. හැබැයි වහලා දැක්කහම සසර කලකිරෙනවා නේ. කියන්නේ කළු වෙලා ගිහිල්ලා පාසි බැඳිලා අවර්ණ වෙලා හරිම කැතයි. ඊට පස්සේ නේද ඔයා කෝටි ගාණක් වියදම් කරලා ගේ හැදුවත් වැඩක් නැහැ. ඔයා රූෆින් ෂීට් එක ලස්සනට පිළිවෙලට හරි එකක් දැම්මේ නැත්නම්, අද කාලේට ගැලපෙන එකක් දැම්මේ නැත්නම් ඔයා කෝටි ගාණක් හදලා තියෙන ගේ පෙනුමත් නැත්තරම නැති වෙලා යනවා. හරිද? ගෙදර ලුක් එක සම්පූර්ණයෙන්ම රඳාපවතින්නේ වහලට දාන රූෆින් ෂීට් එක අනුව තමයි. ආයි ඒකේ කතා දෙකක් නැහැ. අපි සමහරලාට දැකලා තියෙනවා ලොකුවට හදලා තියෙන, හරිද, පිළිවෙලට හදලා තියෙන ගෙවල් තියෙන. හැබැයි රූෆින් ෂීට් වල කළු පාට වෙලා පාට ගිහිල්ලා නම් මනම් ප්‍රශ්න වෙලා සෑහෙන්න ඒක අපරාධයක් වෙලා තියෙන්නේ නේද? අන්න ඒ නිසා තමයි මම ඔයාලට කියන්නේ ඔය වගේ බාල දේවල් වලට යන්නේ නැතුව, හරිද? ඔයාට පුළුවන් එකපාරම කලර් ඔෆ් රූෆින් ෂීට් එකක් දාලා තමන්ගේ ගෙදරට සම්පූර්ණ නිමාවක්, හරිද, හරිම ආකර්ෂණීය නිමාවක් ලබා ගන්න. කලර් ඔෆ් රූෆින් ෂීට් එක දැම්මම මම ඔයාලට ඔය කිව්ව එක ප්‍රශ්නයකටවත් ඔයාලට මුහුණ දෙන්න වෙන්නේ නැහැ. පළවෙනි එක තමයි මේක අර පාට පිච්චෙන ටික කාලයක් ගියාම, මාසයක් දෙකක් ගියාම කලර් එක ෆේඩ් වෙලා යන, ඊට පස්සේ තින්තේකේ පොතු ගැලවිලා යන, ඊට පස්සේ කළු පාට වෙන, පාසි වෙන, ওই ප්‍රශ්න වලට ඔයාට මුහුණ දෙන්න වෙන්නේ නැහැ. මොකද කලර් ඔෆ් රූෆින් ෂීට් එකේ වසර 5ක වගකීමක් හම්බ වෙනවා මේ මතුපිට තින්තාලේපණයටම, හරිද? අවුරුදු 5ක් ගිහිල්ලත් නිකන් හරි පාට ගිහිල්ලා මොන හරි ප්‍රශ්නයක් වුණොත් ඔයාට පුළුවන් ඒගොල්ලන්ට කතා කරලා ආයි මේක රීපේන්ට් කරලා ඒ වගකීම ඒ විදිහම තවත් කාලයකට ලබා ගන්න. හරි. අන්න ඒ නිසා තමයි මම කියන්නේ මේ විශ්වාසයත් එක්ක ඔයා වහලට රූෆින් ෂීට් දානවා නම් කලර් ඔෆ් රූෆින් ෂීට්ම දාන්න කියලා. ඔයා දන්නවද නියමිත ප්‍රමිතියට කලර් ඔෆ් රූෆින් ෂීට් එකක් හදන්න දවස් 90ක් විතර යනවා. ඒ ප්‍රොසෙස් එකෙන් පස්සේ තමයි ඔයාගේ අතට තාක්ෂණින් උසස්ම විදිහට තියෙන විශේෂඥ දැනුම භාවිතා කරලා කලර් ඔෆ් රූෆින් ෂීට් එකක් හම්බ වෙන්නේ. හරිද? හොඳම කලර් ඔෆ් රූෆින් ෂීට් එකේ ප්‍රොටෙක්ටිව් අන්ඩර්ලේ එකක්, ඒ වගේම තමයි ප්‍රීමියර් කෝටින් එකක්, ඒ වගේම තමයි කාලගුණයේ ලංකාවේ විදයකට ඔරොත්තු දෙන විදිහට ටොප් කෝටින් එකකුත් ගහලා 90 දවස් 90ක් විතර ප්‍රොසෙස් එකකින් පස්සේ තමයි ඔයාට මේ කලර් ඔෆ් රූෆින් ෂීට් එක හම්බ වෙන්නේ. ඉතින් ඒ නිසා ඔය මේ වහල ගහලා ඉවරලා සාමාන්‍ය රූෆින් ෂීට් එකක් දාලා අතින් පාට ගන්නවා වගේ පේන්ට් කරනවා වගේ නෙමේ, නියම කලර් ඔෆ් රූෆින් ෂීට් එක ඔයාට එන්න ලොකු ප්‍රොසීඩිය එකක් තියෙනවා. ඉතින් ඒ නිසා තමයි මෙන්න මේ තාක්ෂණික ක්‍රම භාවිතා කරලා නිෂ්පාදනය කරන ලංකාවේ පළමු සන්නාමය තමයි කලර් රූෆින් ෂීට් වල හොඳම සන්නාමය තමයි කලර් ඔෆ් රූෆින් ෂීට් කියලා කියන්නේ. ඉතින් ඒ නිසා ඔයාට හොඳම දේ තමයි අර මං කිව්වා වගේ මතුපිට තින්තාලේපණයට වසර 5ක වගකීමක් වගේම රූෆින් ෂීට් එකට වසර 25ක වගකීමක් දෙන්නේ. හරි. ඒ නිසා ඉතින් ආවට ගියාට හම්බ වෙන වගකීම් නෙමෙයි මේවා. අන්න ඒ නිසා තමයි මම ඔයාලට විශ්වාසයෙන් කියන්නේ ඔයාගේ ගෙදර හොඳට හදනවා වගේ තමයි ඔයාගේ බහලට දාන රූෆින් ෂීට් එකත් හොඳම රූෆින් ෂීට් එකක්, හොඳම කලර් ඔෆ් රූෆින් ෂීට් එකක් දාන්න අමතක කරන්න එපා. හරිද? මේක ඔයා හොඳට හිතලා බලලා ගන්න ඕනේ තීරණයක් නිසා තමයි මම ඔයාට මේ ගැන මතක් කරන්නේ. මොකද කාලයක් ගිහිල්ලා ආයේ පේන්ට් කරන්න, ඊට පස්සේ ෂීට් මාරු කරන්න, අනම්මනම් වලට දෙතුන් පාරක් සල්ලි වේදම් කරනවට වඩා ඔයාට එකපාරින් වැඩේ කොට දා ගන්න පුළුවන් කලර් ඔෆ් රූෆින් ෂීට් දැම්මහම. හරිද? රයිට්. එතකොට ඔයාට අවශ්‍ය කරන ඕනම පාටකින්, හරිද, ඔයාට ගැළපෙන විදිහට, ඔයාගේ ගෙදරට අද කාලේට ගැළපෙන විදිහට වර්ණ බොහොමයකින් ලබා ගන්න හැකියාව තියෙනවා. ඉතින් එන්සා වාට කලර් ඔෆ් රූෆින් ෂීට් දානවා නම් වැඩි විස්තර දැනගන්න 0145 748 738 0145 748 738 නම්බර් එකට කතා කරලා වාට වැඩි විස්තර දැනගන්න පුළුවන්. CBC ෆයිනෑන්ස් ගැන අපි කතා කරනවනේ නේද? මොකද ඔයා ජ්‍යෙෂ්ඨ පුරවැසියෙක් විදිහට ඔයාගේ ස්ථාවර තැන්පතුව දාන්න තියෙන හොඳම, ආරම්භ කරන්න තියෙන හොඳම තැන තමයි CBC ෆයිනෑන්ස් කියලා කියන්නේ. කමර්ෂල් බැංකුව අනුබද්ධිත CBC ෆයිනෑන්ස් කියලා කියන්නේ ලංකාවේ විශ්වාසවන්තම මූල්‍ය ආයතනයක්. හරි. ඔයා දාඩිය මහන්සියෙන් හම්බ කරපු සල්ලි ටික CBC ෆයිනෑන්ස් එකේ දාලා 13%ක පොලියකුත් අරගෙන ස්ථාවර තැන්පතුවෙන් ඔයාගේ ජීවිතයේ සඳ සමය ඔයාට සතුටින් ගත කරන්න පුළුවන් කියලා දැනටමත් ඔයා දන්නවනේ නේද? ඉතින් ඒ නිසා ඔයාට කරන්න තියෙන්නේ 0.6 8
හත්සියයි හත්සිය බින්දුවයි හතයි හයයි අටයි හත්සියයි හත්සිය නම්බයකට කතා කරලා තවත් අදම CBC ෆයිනන්ස් එකේ ස්ථාවර තැන්පතුවක් ආරම්භ කරන්න. ජ්‍යෙෂ්ඨ ප්‍රවේශියන් වෙනුවෙන් තියෙන හොඳම තීරණය තමයි CBC ෆයිනන්ස් ස්ථාවර තැන්පතුව කියලා කියන්නේ. මේක කතා කරාට පස්සේ ඒගොල්ලෝ ගෙදරටම ඇවිල්ලා ඔයාලට අවශ්‍ය සියලුම දේවල් කටයුතු ටික ඒගොල්ලෝ සූදානම් කරලා දෙනවා. ඉතින් ඒ නිසා රස්තිය අඩු වෙන මහන්සි වෙන්න දෙයක් නැහැ. ජ්‍යෙෂ්ඨ ප්‍රවේශියන්ගේ ජීවිතයේ සඳහා සමය ගත කරන්න තියෙන හොඳම තීරීම තමයි CBC ෆයිනන්ස් කියලා කියන්නේ. ඔයත් ස්ථාවර තැන්පතුවක් ආරම්භ

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්. ඇතුළතින්ම ශක්තිමත් දරාගැනීමේ හැකියාව ඇති පහසුවෙන් හැන්ඩල් කළ හැකි ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම ස්ලිම් ලයින් ඩෝස් සහ වින්ඩෝ සීරිස් එක ස්විස්ටෙක් ස්ලිම් ලයින්.
1: විශ්වාසයෙන් ඔබගේ ප්‍රතිලාභ රැඩි කරගන්න CBC ෆයිනෑන්ස් සමග මාස 37ක ජ්‍යෙෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පතු සඳහා වාර්ෂික පොලිය 13%ක් CBC ෆයිනෑන්ස් අදම අමතන්න 0.768700 මහ බැංකුව විසින් බලපත්‍රල කමර්ෂල් බැංකුවට පූර්ණ අනුබද්ධ පිච් ඒ ස්ථාවර ශ්‍රේණිගත කිරීමක් සහිත සමාගමකි.
2: මෙල්ටෝල් හිස රතය උණ සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි.
3: දැන් හැමෝම ගන්න හැමෝම දන්න KD Rice Leader 125 petrol bike EFI තාක්ෂණය නිසා පෙට්‍රල් සුවඳටත් දුවනවා. රුපියල් ලක්ෂයක ඩිස්කවුන්ට් එකක්. හෙල්මට් ජැකට් ෆ්‍රී. KD Rice Leader 125 bike. KD Rice Motor Company Private Limited වෙතින්ම පමණයි. 077-406-4397.
4: ලොතරැයි පෙරලි කරන NLB මෙගා පව. දැවැන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර රථයක්. දිනන ලොකුම සුපිරි තෑග්ග දෙන එකම ලොතරැයි NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න.
5: චුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකින් සඳහා LB Finance වෙතින් රුපියල් මිලියනයක් දක්වා ව්‍යාපාරික ණය අනුමැතිය තවසින් LB සංමිත අමතන්න 0112200.
6: නොවිනස් අධිවේගයක් සුපිරිම සබඳියාවක් SLT Mobitel Fiber වෙතින් දැන් unlimited package රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනස අත්විඳින්න SLT Mobitel Fiber කොන්දේසි අදාළ වේ.
7: වසට තිත රසට ඉඩ. අතීතයේ සිට විවිධ රටවල මිනිසුන් Tamanගේ ආහාර රස ගන්වන කුළුබඩු සොයාගෙන ආවේ අපේ රටට. ඒක හින්දා රස ගැන හොඳින්ම දන්නේ අපි. ජාතියම ලෙඩ කරන ලෝකේ නැති රසකාරක වර්ණක වෙනුවට ලෝකේම රසවත් කරන අපේ ස්වභාවික රස විජේ නිෂ්පාදන ලෙසින් දැන් වෙළඳපොලේ. මිරිස් කුඩු, කහ කුඩු, තුන පහ කුඩු, බැදපු තුන පහ කුඩු, ගම්මිරිස් කුඩු, මස්කරි පවුඩර් ඇතුළු සියලුම කුළුබඩු වර්ග විජේ වෙති.
8: යහගුණ වඩන අපේ රස විජේ.
7: වෙළඳපොලෙන් කුළුබඩු මිලදී ගැනීමේදී දැඩි සැලකිල්ල ඉතාම වැදගත්.
9: BYD වාහනයක් දැන් රාජ්‍ය සේවක ඔබටත් මාසයකට රුපියල් 68,587ක වාරිකයක් සමග විශේෂ මිලකට සැනසිල්ලේ ගමන යන්න. ළඟම BYD ප්‍රදර්ශනාගාරයට පිවිස රාජ්‍ය සේවක ඔබේ BYD වාහනය අදම වෙන් කරවා ගන්න. වැඩි විස්තර සඳහා 0112-125-125 මතන්න. BYD කරුසරු සේවයට පැසසීමක් ජීවිතයට සැනසීමක් කොන්දේසි සහිතයි.

0: පිටින් හවුල යහන්න ජනි එක දේ දුනු මාවත සතියේ දවස්වල උදේ 10ට
1: ජනියත් වැඩි වෙලා
2: හතර වටේ ඔබ වෙත ගෙනෙන්නේ
3: ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත්ම සම්පත තන නිධානයේ වෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න
4: Excite ගන්න ලක්කක charge කරගන්න Excite බැටරියක් මිලදීගෙන warranty එක activate කර සෑම සතියකම අඟල් 55 LED TV එකක් දිනා ගන්න.
5: විශ්වාසයෙන් ඔබගේ ප්‍රතිලාභ රැඩ් කර ගන්න. CBC Finance සමග මාස 37ක ජේෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පතු සඳහා වාර්ෂික පොලිය 13%ක් CBC Finance. අදම අමතන්න 076-800-700. මහ බැංකුව විසින් බලපත්‍ර ලා commercial බැංකුවට පූර්ණ අනුබද්ධ pitch A ස්ථාවර ශ්‍රේණිගත කිරීමක් සහිත සමාගමකි.
4: ඔයත් පහලට වශී වෙන්න. finishing මහලක් නම් කලරක් තමයි.
6: Come on,

වෙලාව හවස පහයි විනාඩි 28යි. මේ වෙලාවේ මා වහගෙන ඉන්න සෙට් එකක් මතක් කරන්න ඕන. හතර වටෙන් අපිත් මේ වෙලාවේ දලංචේ බඩ සෙන්ටෙන්ටරිස් රෝඩ් එකේ මේ වෙලාවේ මා වහගෙන ඉන්නවා කියලා තියෙනවා. සෙන්ටෙන්ටරිස් රෝඩ් එකේ සෙට් එක අනිවාර්යෙන් එකතු කරගන්න. ඊට පස්සේ සුබ සන්ධ්‍යාවක් වේවා. අපිත් මේ වෙලාවේ මා වහගෙන ඉන්නවා කියලා සරච්චන්ද්‍ර මැසේජ් කරලා තිනු. ගුඩ් ඉවනිං අසා අපිටත් ලස්සන සින්දුවක් දෙන්න කියලා. මිනුවන් ගොඩි නිලු මැසේජ් කරලා තිනවා. Thank you darling. මම ආවත් එකතු කරගන්න. ඊළඟට ලෑස්ති කරගෙන තියෙන මම ඔයාට ලයිව් මික්ස් අප් එකක් අහන්න දෙන්න. හැබැයි ඊට කලින් මතක් කරන්න ඕනේ මේ වෙලාවේ උපාලි හાર્ඩ්වෙයාර් එකේ මේ වෙලාවේ සෙට් එකක් මම වහගෙන ඉන්නවා. මම අනිවාර්යෙන් කට්ටිය ඔක්කොම එකතු කරගන්න. ලෑස්ති කරගෙන තියෙන සින්දුවට අසායි අපිටත් ලස්සන සින්දුවක් දෙන්නකෝ. අපිත් මේ වෙලාවේ ඔයා වහගෙන ඉන්නවා කියලා මට මැසේජ් කරලා තියෙනවා. චතු මං ඔයාවත් එකතු කරගන්න. ලෑස්ති කරගෙන තියෙන මේ මික්ස් අප් එකටම. හැබැයි ඊට කලින් මම මේවට මතක් කරන්න හදන්නේ ලෑස්ති කරගෙන තියෙන සින්දුවට යන්න කලින් ජාතියේ මහා ධන සම්පත ධන නිධානය ඔබේ ජීවිතයේ සිහිනය යථාර්ථයක් බවට පත් කරන ලොතරැය්‍ය. දැන් ඔයාට ඔන්න තව තවත් වැඩි වැඩියෙන් වාසනාව අරගෙන ඇවිල්ලා තිනු. ඒ තමයි සන්ඩේ බෝනස් අවස්ථාවත් දැන් ඔයාට හිමි කරගන්න අවස්ථාව තියෙනවා. ඒ කියන්නේ වෙනදා ලැබෙන ජයග්‍රහණයන්ට අමතරව දැන් ඔයාට සන්ඩේ බෝනස් අවස්ථාව හිමි කරගන්න පුළුවන්. ඒ කියන්නේ ඉලක්කම් හතරකින් සමන්විත අංක පිළිවෙලට ගලපලා රුපියල් 10,000 ත්‍යාග රසක් දිනා ගන්නවට අවස්ථාව තියෙනවා. දැන් ඒකට විශේෂයෙන් මතක් කරන්න ඕනේ 2026 අවුරුද්දේ ඉඳලා. හරිද? ඒ කියන්නේ මේ අවුරුද්දේ පහුගිය මාස 4ක කාල සීමාව තුළ ධන නිධානය ලොතරැයියෙන් රුපියල් 120,000 ප්‍රථම ත්‍යාගලාභින් 18 දෙනෙක් බිහි කරන්නත්, ඒ වගේම මාර්තු මාසේ පළවෙනිදා ඉඳලා මේ වෙනකම්ම රුපියල් 10,000, ඒ කියන්නේ සන්ඩේ බෝනස් ජයග්‍රාහකයන් 581 දෙනෙක් බිහි කරන්නත් ධන නිධානය ලොතරැයියට හැකියාව ලැබුණා. ඉතින් ඒ නිසා තමයි ඔයාලට මතක් කරන්නේ. තව තවත් බල බල ඉන්නතුව දකින දකින තැන බලන බලන තැන ධන නිධානය ලොතරැයිය වැඩි වැඩියෙන් අරගෙන වැඩි වැඩියෙන් ඔයා දිනුම් අවස්ථාවන් හිමි කරගන්න. මේ මතක් කිරීම ජීවිතයේ සීනේට වාසනාවේ ආශිර්වාදය ජාතික ලොතරැයි මණ්ඩලයෙන්. ඔයාගේ ලක්කෙක නිකන් චාර්ජ් වෙලා නැහැ වගේ දැනෙනවා නම් ඔයාගේ ලක්කෙක චාර්ජ් කරගන්න තියෙන හොඳම විදිහ ගැන තමයි මම මේ කියන්න හදන්නේ. හරිද? ඔයාට ඔයාගේ ලක්කෙක චාර්ජ් කරගන්න නම් දැන් හරිම සිම්පල් දෙයක් තමයි කරන්න තියෙන්නේ. සාමාන්‍යයෙන් වාහනයක් පාවිච්චි කරන කෙනෙක් නම් දන්නවා ලංකාවේ වාහන බැටරි වල සන්නාමය, ප්‍රමුඛතම සන්නාමය තමයි එක්සයිට් කියලා කියන්නේ. බැටරි වල සන්නාමය ගත්තහමත් ලංකාවේ දා ඉඳලා අද වෙනකන් ප්‍රමුඛතම සන්නාමය තමයි එක්සයිට් බැටරි කියලා කියන්නේ. ඉතින් එතකොට දැන් ඔයාට ඔයාගේ ලක්කෙක චාර්ජ් කරගන්න අවස්ථාව තියෙනවා. එක්සයිට් ඔටෝමේටිව් බැටරියක් අරගත්තාම දැන් ඔයාට අඟල් 55, හරිද, LED UHD ස්මාර්ට් TV එකක් ඔයා ඒක කරගන්න ඔයාට අවස්ථාව තියෙනවා. මේක පෙබරවාරි මාසේ තමයි පටන් ගත්තේ. හරිද? එක්සයිට් බැටරියත් එක්ක පෙබරවාරි මාසේ තමයි මේ වැඩේ පටන් ගත්තේ. අගෝස්තු මාසේ වෙනකන් තියෙනවා. ඒ කියන්නේ සති 24ක් පුරාවටම හැම සතියකම වාසනාවන්ත ජයග්‍රාහකයෙක් අඟල් 55 LED UHD ස්මාර්ට් TV එක වාසනාවන්ත ජයග්‍රාහකයෙක් තෝරගන්න මේගොල්ලෝ ලෑස්ති වෙලා ඉන්නවා. ඒ නිසා ඔයාට කරන්න තියෙන්නේ හරිම සිම්පල් දේවල් ටිකක් මේ කාල සීමාව ඇතුලේ ඔයාට කරන්න තියෙන්නේ. නියම ජෙනුයින් එක්සයිට් ඔටෝමේටිව් බැටරි එකක් අරගන්න. අරගන්නකොට මතක තියාගන්න බලයලා තලවිනියෝජිතයෙක්ගෙන් හරි හැමෙන් නැත්තම් බ්‍රවුන්ස් මධ්‍යස්ථානයකින් තමයි ඔයා අනිවාර්යෙන් එක්සයිට් ඔටෝමේටිව් බැටරි එක අරගන්න ඕන. ඒ අරගන්නකොට ඔයා දන්නවනේ දැන් ඊවොරන්ටි එකක් හම්බෙනවනේ බැටරි එකට. විශේෂයෙන් මතක් කරන්න ඕනේ දැන් ඔය එක්සයිට් බැටරි එක ගන්න කට්ටිය දන්නවා ඔය තැන් තැන් වල වගේ මේ වොරන්ටි කාඩ් දැන් අතට දෙන්නේ නැහැ. වොරන්ටි කාඩ් එක බැටරියට මොන හරි ප්‍රශ්නයක් වුණාට පස්සේ වොරන්ටි කාඩ් එක හොයන්න ගේ පෙරලන්න වෙනවා නේද? දැන් එහෙම නැහැ. ලංකාවේ පළවෙනි වතාවට ඊ වොරන්ටි එක හඳුන්වා දුන්නේ එක්සයිට් එකෙන්. ඉතින් ඒ නිසා ඔන්න ඔයාට දැන් එක්සයිට් ඔටෝමේටිව් බැටරි එකක් ගත්තාම ඔයාගේ බ්‍රවුන් සීකියා පද්ධතිය හරහා ඔයාගේ ඊ වොරන්ටි එක ඇක්ටිවේට් කරලා දෙනවනේ. අන්න එතකොට ඔයාව නිකම්ම මේ තරඟයේ සදා සුදුසුකම් ලැබෙනවා. ඒ කියන්නේ වාසනාවන්ත ජයග්‍රාහකයෙක් වෙන්න අවස්ථාව ඔයාට හම්බ වෙනවා. හරිද? ඊට පස්සේ සිදු කරන දිනුමැදීමකින් තමයි ඔය සතිය පතා මේ දැවැන්ත වාසනාවන්ත තයාගේ වාය කරගන්න ඔයාට අවස්ථාව හම්බ වෙන්නේ අඟල් 55 LED UHD ස්මාර්ට් TV එකක්. ඉතින් එතකොට මේ අවස්ථාව හිමි කරගන්න නම් මම ඔයාලට කිව්වා වගේ සරලවම ඔයාලට කරන්න තියෙන්නේ එක්සයිට් ඔටෝමේටිව් බැටරි එකක් අරගන්න එක විතරමයි. හරිද? දැන් එතකොට එක්සයිට් බැටරි එක ගැන අපි චුට්ටක් කතා කරන්න ඕනනේ. මොකද මේක තමන්ගේ වාහනයට වෙන්න පුළුවන්, තමන්ගේ අවශ්‍යතාවයන්ට වෙන්න පුළුවන්. බැටරි එකක් ගන්නකොට සල්ලි වියදම් කරලානේ ගන්න. ඒතකොට ඒකේ විශ්වාසය කියන එක සෑහෙන්න වැදගත් වෙනවා නේද? එතකොට දැන් මේ එක්සයිට් බැටරි එක කියලා කියන්නේ අවුරුදු 100ක් පුරාවට ලංකාවේ අංක එකේ බැටරි සන්නාමය. ආයි ඒක ගැන කතා කරන්න දෙයක් නැහැ. මොකද ලංකාවේ ওই පහුගිය කාල සීමාවේ අර්බුදකාරී සමයන් වල ලංකාවේ බැටරි අවශ්‍යතාවයෙන් හරිද 95%ක්ම සපුරාලන්නේ එක්සයිට් බැටරියකින්. එනිසා රාජ්‍ය සේවය පවත්වාගෙන යන්නේ, ඒ වගේම ලංකාවේ දිනදා වැඩ කටයුතු කරගෙන යන්න හැමදාමත් මූලිකත්වය ලබා දුන්නේ, හරිද, අවශ්‍යතාවයන් වෙනුවෙන් සැපයුම ලබා දුන්නේ එක්සයිට් බැටරි එක 95%ක්. හරිද? ඒ වගේම තමයි දැන් ලංකාව විතරක් නෙමෙයි
ලොව පුරා යුරෝපය ඇතුළු සංවර්ධිත රටවල් 140කට අධික ප්‍රමාණයක එක්සයිඩ් බැටරියක එක්සයිඩ් සන්නාමය තියෙනවා. ඉතින් ඒ නිසා මේක ලංකාව විතරක් නෙමෙයි ලෝකයේ පුරාම ප්‍රචලිත සන්නාමයක්. අන්න ඒ නිසා තමයි මේ විශ්වාසයත් එක්ක මම ඔයාලට කිව්වේ එක්සයිඩ් බැටරිය එකක් අනිවාර්යෙන් එක්සයිඩ් ඔටෝමේටිව් බැටරිය එකක් ගන්න බය වෙන්න එපා කියලා. අනිත් එක බ්‍රවුන් සරහානේ ඉන්නේ එක්සයිඩ් බැටරිය එක. බ්‍රවුන්ස් කියලා කියන්නේ අවුරුදු 150ක විශ්වාසයේ තියෙන සන්නාමයක්. ඒ නිසා මේ විශ්වාසයත් එක්ක තමයි එක්සයිඩ් බැටරිය එක එන්නේ. අනිත් එක තමයි මේ එක්සයිඩ් බැටරියක සතුව දිවයින පුරා හරිද නියෝජිතයන් 800කට අධික ශක්තිමත් බෙදාහැරීමේ ජාලයක් තියෙනවා. එතකොට ඒක පාරිභෝගිකයන්ට මාර පහසුයිනේ. ඒ වගේම තමයි දැන් ඔයා දන්නවා බැට් මොබයිල් සේවාව, ඒ කියන්නේ ලංකාවේ ඕනම තැනක ඔයාගේ බැටරියකේ මොන හරි ප්‍රශ්නයක් තිබ්බොත් බැට් මොබයිල් සේවාව හරහා ඔයාලට පුළුවන් ඔයා එක්සයිඩ් බැටරිය එකක් නම් පාවිච්චි කරන්නේ ඔයාලට කතා කරලා බැට් මොබයිල් සේවාවේ සහාය ලබා ගන්න පුළුවන්. ලංකාව පුරා බැට් මොබයිල් රථ 50කට අධික ප්‍රමාණයක් ස්ථාපිත කරලා තිනවා. ඒ නිසා මේ සියලු කාරණා එක තමයි මම ඔයාලට කියන්නේ. ඔයාගේ බැටරිය අවශ්‍යතාවය වෙනුවෙන් ඔයා තේරීමක් කරනවා නම් ඒකට තියෙන හොඳම තේරීම තමයි එක්සයිඩ් ඔටෝමේටිව් බැටරිය කියලා කියන්නේ. එක්සයිඩ් ඔටෝමේටිව් බැටරිය එකක් අරගෙන ඔයාගේ ලක්කික චාර්ජ් කරගෙන අඟල් 55 LED UHD Smart TV එක මේ සතියේ වාසනාවන්ත ජයග්‍රාහකයා වෙන්න ඔයාටත් දැන් පුළුවන්.

0: like that, baby.
1: අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට බෝට්ටුවේ නීති විරෝධීව සංක්‍රමණය වීමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
2: ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත්ම සම්පත තන නිධානය වෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
3: අලුත් තැනක් අඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් වෙතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් බහඬ රැසක් ඔබත් අදමැවිත් වෙනස වටහා ගන්න. ශාකා මාතලේ කඩුවෙලා අතුරුගිරිය නාරම්මල ගනේ මුල ගම්පොළ කසාගල ග්‍රීන් සුපර් කසාගල සමූහ ව්‍යාපාරයේ වෙතින්.
4: විශ්වාසයෙන් ඔබගේ ප්‍රතිලාභ රැඩ් කරගන්න CBC ෆයිනෑන්ස් සමග මාස 37ක ජ්‍යෙෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පතු සඳහා වාර්ෂික පොලිය 13ක් CBC ෆයිනෑන්ස් අදමම තන්න 076-8700 මහ බැංකුව විසින් බලපත්‍රල කමර්ෂල් බැංකුවට පූර්ණ අනුබද්ධ පිච් ඒ ස්ථාවර ශ්‍රේණිගත කිරීමක් සහිත සමාගමකි.
5: සහෙලි හැපිලි කියන්නකෝ ඔයාලගේ කෑෂ්බැක් කතාව.
6: ෂෙනාලි ලී වගේද ස්විස්ටෙක් ඇලුමිනියම් ආකිටෙක් වගේම ෆැබ්‍රිකේටත් හයිලි රෙකමන් කරා. ලව්ලි ඊට පස්සේ සහිලි ෆැබ්‍රිකේටගේ කොටේෂන් එක ස්විස්ටෙක් එකට වට්ස්ඇප් කරා. කෑෂ්බැක් එක වගේම අවුරුදු 30ක වොරන්ටියත් ලැබුණා. ලයිෆ් ටයිම් ආෆ්ටර් සේල් සර්විස් එකක් දෙනවනේ.
7: මිලියන 2.5ක් දක්වා කෑෂ්බැක් ලබා ගන්න ඔබේ ස්විස්ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 076-7780 වට්ස්ඇප් කරන්න.
8: කැස්සය ආදරේ හංගන්න බෑ කියලා තියෙනව නෙමෙයි. කැස්සට සිද්ධාලේප කැස්ස සිරප් එක බිව්වහම හංගන්න නෙමෙයි නැති කළම දාන්න පුළුවන්.
9: නියම ආයුර්වේද ඔසු කැස්ස සමනය කරයි.
8: මාරයිනේ.
10: මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සොයා මීට් කන්න ආස හිතෙන රසයෙන් සහ ගුණයෙන් ඉහළ මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සොයා මීට්. ඔබත් අදම රස බලන්න.
11: හිතනවටත් වඩා ඉක්මනින් සැලකිල්ලෙන් ඉල්ලනවටත් වඩා උදව් කරන එක ඇත්තටම හිතට හරි සහනයක්. LB රන් අය ගත්ත කෙනෙක් ආයේ වෙන තැනකට යන්නේ නැත්තේ ඒකයි. LB රන් අය අපි ගැන හිතන අපිටම හරියන තැන.
12: අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා අඩුම මිලටත් වඩා අඩුවෙන් සුදු කැකුළු කිලෝව රුපියල් 199යි, සුදු සීනි කිලෝව රුපියල් 209යි, මුංගට කිලෝව රුපියල් 875යි, රතු පරිප්පු කිලෝව රුපියල් 279යි, ලොකු ලූණු කිලෝව රුපියල් 149යි, රතු ලූණු කිලෝව රුපියල් 320යි, අර්ථාපල් කිලෝව රුපියල් 259යි. ලංකා සතුස ජාතියේ මිල තීරක.
4: විශ්වාසයෙන් ඔබගේ ප්‍රතිලාභ රැඩ් කරගන්න CBC ෆයිනෑන්ස් සමග මාස 37ක ජ්‍යෙෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පතු සඳහා වාර්ෂික පොලිය 13ක් CBC ෆයිනෑන්ස් අදමම තන්න 076-8700 මහ බැංකුව විසින් බලපත්‍රල කමර්ෂල් බැංකුවට පූර්ණ අනුබද්ධ පිච් ඒ ස්ථාවර ශ්‍රේණිගත කිරීමක් සහිත සමාගමකි.
13: BYD වාහනයක් දැන් රාජ්‍ය සේවක ඔබටත් මාසයකට රුපියල් 68,587ක වාරිකයක් සමග විශේෂ මිලකට සැනසිල්ලේ ගමන යන්න. ලංකම BYD ප්‍රදර්ශනාකාරයට පිවිස රාජ්‍ය සේවක ඔබේ BYD වාහනය අදම වෙන් කරවා ගන්න. වැඩි විස්තර සඳහා 0112-125-125 මතන්න. BYD කරුසරු සේවයට පැසසීමක් ජීවිතයට සැනසීමක් කොන්දේසි සහිතයි.
14: ප්‍රතික්ෂාව කැස්ස උණ ඇඟපත වේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවණගල මදෝකා කැස්සට පැනිය. සෙවණගල ආයුර්වේද නිෂ්පාදනය අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවණගල ආයුර්වේද 0747-21-33-540.
15: ගෙයක් හදන්නද හිත හිත ඉන්නේ? හිත හිත ඉන්න ඕනේ නෑ. ගෙයක් හදන්න ඉස්සලාම ඔයා දැන් යන්න ඕනේ කැදැල්ල එන්ටර්ප්‍රයිසස් වෙතට. මොකද ඔයාගේ ගෙදර හදන මේ හීනය හැබෑවක් කරන්න කැදැල්ල එන්ටර්ප්‍රයිසස්ලට පුළුවන්. ඔයාගේ ඉඩම තුල නිදන කාමර දෙකක නිවසක් 140 ඉඳන් ඉහළට ඔයාට හදාගන්න පුළුවන්කම ලැබෙනවා. මේක එකපාර ගෙවන්න ඕනෙත් නෑ. මූලික ගෙවීම කරලා ඉතුරු ටික අවුරුදු 10ක් දක්වා ගෙවන්න පුළුවන්. ලංකාව පුරාම ඕනම ස්ථානයක ඔයාගේ නිවාස සිහිනය සැබෑ කරගන්න එන්න කැදැල්ල එන්ටර්ප්‍රයිසස් මහරගමට. වැඩි විස්තර දැනගන්න 0774-390-3250 හරි 0774-390-3251 කතා කරලා වෙලාවක් වෙන් කරගෙන ඔයත් මේ වෙනස වටහා ගන්න.
16: නොවිනස් අධිවේගයක් සුපිරිම සබඳියාවක් SLT Mobitel Fiber within then unlimited package රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකව රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනසක් විඳින්න SLT Mobitel Fiber කොන්දේසි අදාළ වේ.

රයිට් වෙලාව හවස 5:48යි මට මතක් කරන්න දේවල් ටිකක් තියෙනවා මේ වෙලාවේ මතක් කරන්න කට්ටියකුත් ඉන්නවා හයි කොහමද සාපිත් මේ වෙලාව වහගෙන ඉන්නවා අපිටත් ලස්සන සින්දුවක් දෙන්න කියලා මට මැසේජ් එකක් දාලා දිනවා දියතලාවේ නලින් සුජීව මම ඔයාව ගොඩක් ආදරෙන් එකතු කරගන්නම් ඊට පස්සේ සුබම සුබ සන්දේවක් වේවා ලස්සන සින්දුවකට බැද්දේගමින් අපිවත් එකතු කරගන්න කියලා තියෙනවා කවුද මේ මට මැසේජ් එක දාලා තියෙන්නේ සන්ධ්‍යා මම ඔයාවත් එකතු කරගන්නම් ඊට පස්සේ මාකෝල ගල්පොත්ත හන්දිය පැත්තට ගියාම ප්‍රියන්ත සමරවීර සින්දුවකට කට්ටිය ඔක්කොම එකතු කරගන්න කියලා තියෙනවා අනිවාර්යෙන් ඔයාලවත් එකතු කරගන්නම් සුබ සන්දේවක් වේවා අපිටත් සින්දුවක් දෙන්න කියලා අනුර මැසේජ් කරලා තියෙනවා ඒ වගේම හැලිය ගොඩින් වාග්ය ඔයාවත් එකතු කරගන්නම් ඒ වගේම අපිවත් ලස්සන සින්දුවක් එකතු කරගන්න කියලා චමින්ද මෝටර්ස් එකේ සෙට් එක මැසේජ් කරලා තියෙනවා ඒ වගේම ජයනි රබීනා මං හරි නේද ඔයාගේ නම කිව්වා ජයනි මං ඔයාවත් එකතු කරගන්නම් ඊළඟට ලෑස්ති කරගෙන තියෙන සින්දුවට අසයි මටත් ලස්සන සින්දුවක් දෙන්න කියලා ඉරේෂා දිස්නා සමන්ති සෙට් එක මැසේජ් කරලා තියෙනවා thank you මැසේජ් කරාට දැන් මේ කට්ටිය ඔක්කොම වහගෙන ඉන්නකොට මට වාට මතක් කරන්න තියෙන්නේ Excite Automotive බැටරි එකක් අරගත්තාම දැන් ඔයාලට ඔයාගේ ලක් එක charge කරගන්න පුළුවන්. ඒ මොකද පෙබරවාරි මාසේ ඉඳලා අගෝස්තු මාසේ පළවෙනිදා වෙනකම් මාස 6ක්, ඒ කියන්නේ සති 24ක් පුරාවට ඔයාලට දැන් ඔන්න Excite Automotive බැටරි එකක් ගත්තාම ගල් 55 LED UHD Smart TV එකක් ඔයාය කරගන්න පුළුවන්. ඒ කියන්නේ සතියකට එක් ජයග්‍රාහකයා ගන්න සති 24ක් පුරාවට වාසනාවන්ත ජයග්‍රාහකින් 24 දෙනෙක් තෝරගන්න Excite Automotive බැටරි එක දැන් සූදානම් වෙලා ඉන්නවා. ආඩර් කරන්න තියෙන මේ කාල සීමාව ඇතුලේ නියම ජෙනුයින් Excite Automotive බැටරි එකක් මිලදී අරගන්න. එතකොට විශේෂයෙන්ම මතක තියාගන්න බලයලා තලවිනියෝජිතයෙක්ගෙන් හරි බ්‍රවුන්ස් මධ්‍යස්ථානයකින් හරි තමයි ඔයා Excite Automotive බැටරි එක ගන්න ඕන. එතකොට ඔයා කොහොමද මේ තරඟයට ඇතුළත් වෙන්නේ? රයිට්. ඔයා දන්න ඕනේ බැටරි එක ගත්තට පස්සේ ඔයාට හම්බ වෙනවා ඊවරන්ටි එකක්. මේක හම්බ වෙන්නේ Excite Automotive බැටරි එකට. හරිද? බැටරි එකට ඊවරන්ටි එකක් හම්බුනාම ඊවරන්ටි එක ඇක්ටිවේට් කරගත්තාම ඔයා නිකම්ම තරඟය සඳහා සුදුසුකම් ලබනවා. හරිද? ඉතින් එන්සා විදිර වාසනාවන්ත ජයග්‍රහකෙක් වෙන්න නම් ඔයාලට කරන්න තියෙන්නේ හරිම පුංචි දෙයයි Excite Automotive බැටරි එකක් අරගන්න. එතකොට ඔයාලට පුළුවන් අඟල් 55 UHD Smart TV එකක් වාගේ කරගන්න. හරිද? විශේෂයෙන් මතක් කරන්න ඕනේ Excite බැටරි එකක් ගත්තාම දැන් Excite බැටරි එකේ ක්වොලිටි එක ගැන කතා කරද්දී 2016 සහ 2023 අවුරුදු වල නිෂ්පාදන ශාස්ත්‍රය සඳහා වුණ ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මානයෙන් පිදුම් ලැබලා තියෙනවා Excite බැටරි එක. ඉතින් ඒ නිසා ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල නිසා තමයි මේ සහතිකය ලබා දීලා තියෙන්නේ. වගේම තමයි ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය, ඒ කියන්නේ SLS සහතික සහිත වෙළඳපොළේ ඇති බැටරි අතරින් බැටරියේ මතුපිටම SLS සහතික මුද්‍රාව සහිත එකම බැටරි සන්නාමය තමයි Excite කියලා කියන්නේ. ඒ සේරටමත් එක්කම Excite බැටරිය කියලා කියන්නේ වසර 100ක් පුරාවට ලංකාවේ අංක 1 බැටරි සන්නාමය. හරිද? රාජ්‍ය සේවයේ පවත්වාගෙන යන ලංකාවේ ජනතාවගේ දෛනික සේවාවන් වලට හැම දෙයකටම ගැළපෙන විදිහට බැටරි නිෂ්පාදනයේ ප්‍රමුඛයා විදිහට එදා ඉඳලා අද වෙනකන් ප්‍රමුඛම පෙළේ සන්නාමයේ විදිහට තිබුණේ සහ තියෙන්නේ Excite බැටරිය එක තමයි. ඉතින් එන්සා වට Excite බැටරිය එක අරගෙන Excite Automotive බැටරිය එකත් එක්ක ඔයාගේ ලක් එක charge කරගන්න පුළුවන් අඟල් 55 ඔයාට ස්මාර්ට් ටීවී එකක් වාය කරගන්න දැන් chance එක තියෙනවා. ඉතින් එන්සම් මේ chance එක මිස් කරගන්න එපා. අගෝස්තු මාසේ පළවෙනිදා වෙනකන් තියෙන මේ අති දැවැන්ත දිනුම් මැදීමේ වාසනාවන්ත ජයග්‍රාහකයන් 24 දෙනාගෙන් එකෙක් වෙන්න ඔයාටත් දැන් අවස්ථාව තියෙනවා. ඒකනත් මතක් කරලා මම අද යන්න හදන්නේ හවස 5:52. අපි බදාදා දවසේ හෙට හම්බ වෙනවා 4 වටින්. ඔයාගේ මගේ බොරින් නැති විනින් ඩ්‍රයිව් එක 4 වටින්. එතකම් පරිස්සමින් ඉන්න ගිහිල්ලා එන්න ජය වේවා. Mama DJ Asa, good night.

0: අසුබ අතේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත් වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: රපුන්සල් වගේ මන්නන් ඉන්න මාව බේරගන්න කවුරුත් එනකම්
0: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන් ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න කමර්ෂල් ක්‍රෙඩිට්
2: හවස පහයි විනාඩි 59යි දැන්
3: බොක්ස් බාර් නම් වෙළඳපලේ හරි හරියට ඒත් නියම බර තියෙන බොක්ස් බාර් එකක් ගන්න හොඳම ක්‍රමය බාර් එක කිරලා බලන එක. මෙල්වා බොක්ස් බාර් වල නම ඝනකම බිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන්. රවට්ටන්නත් බෑ.
0: මෙල්වා එක ලංකාවේ එක අපේ එක කිරන්න ඕන නැති එක.
4: ඒ අනුවන තීරණය ඔබේ දෙමාපියන් මහමගට දිදමාවි. ඔබව සමාජයෙන් කොන් කරාවි. ඔස්ට්‍රේලියාව ඔබට තහනම් දේශයක් බවට පත් කරාවි. අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට නීති විරෝධීව බෝට්ටු වෙන්න යාමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
5: BYD වාහනයක් දැන් රාජ්‍ය සේවක ඔබටත් මාසයකට රුපියල් 68,587ක වාරිකයක් සමග විශේෂ මිලකට සැනසිල්ලේ ගමන යන්න. ළඟම BYD ප්‍රදර්ශනාකාරයට පිවිස රාජ්‍ය සේවක ඔබේ BYD වාහනය අදම වෙන් කරවා ගන්න. වැඩි විස්තර සඳහා 0112 125 125 මතන්න. BYD කරුසරු සේවයට පැසසීමක් ජීවිතයට සැනසීමක් කොන්දේසි සහිතයි.
6: ලෙස කලරම් ලොව වැජබෙනා
7: සිත් පැදගනි කල් පවති අවලක්ෂණ නොවී
6: ඔයත් වාලෙට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලරම් තමයි.
8: විශ්වාසයෙන් ඔබගේ ප්‍රතිලාභ රැඩ් කරගන්න CBC Finance සමග මාස 37ක ජේෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පතු සඳහා වාර්ෂික පොලිය 13%ක් CBC Finance අදම අමතන්න 0.768700 මහ බැංකුව විසින් බලපත්‍ර ලත් කමර්ෂල් බැංකුවට පූර්ණ අනුබද්ධ පිච් ඒ ස්ථාවර ශ්‍රේණිගත කිරීමක් සහිත සමාගමකි.
9: බ්ලැක් කරි එකක රස බලන්න දැන් ඔයත් කැමති ඇති නේද? මෙන්න මාතර ෆ්‍රීලෙන් බ්ලැක් කරි රස සොයා මීට්. බ්ලැක් කරි රසට මස් නොකා මස් කන්න.
10: මේක තමයි විස්තරේ. දාන්න ඕන පත්තරේ.
11: කොල්ල කෙල්ල කොට

0: ගලොතරයි මණ්ඩලය.
1: ඉගෙනුමට හොඳ මාත්‍රවැල. මාස්ටර් ගයිඩ් පෙරපාසලේ සිට 13 ශ්‍රේණිය දක්වා සියලු වැඩපොත් ඇතුළු නවතම ප්‍රකාශන. ළඟම පොත්හලෙන් හෝ මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින් 0772013636.
2: ජීවිතයේ අවුරුදු ගාණක් වැඩ කරන තැනට කැප කරලා ඉතුරු කරගත්ත සල්ලි ටික හොඳ තැනක ආයෝජනය කරනවා නම් ඒ වෙනුවෙන් තියෙන හොඳම තැන තමයි CBC Finance කියලා කියන්නේ. CBC Finance කියලා කියන්නේ commercial bank එක යටතේම තියෙන කම්පැනියක්. විශ්වාසයෙන් අමුතුවෙන් කියන්න අවශ්‍ය වෙන්නේ නැහැනේ. මාස 37 fixed deposit එකක් තියෙනවා. 13% පොලියක් ඔයාට හම්බ වෙනවා. කරන්න තියෙන්නේ call එකක් අරගෙන විස්තර දැනගන්න එක. 0766-8700 fixed deposit එක දාන වැඩේ ගෙදරටම ඇවිල්ලා කරලා දෙන්න. CBC Finance සූදානම් වෙන්න ඉන්නෝ.
3: දන්නවද දඹදෙව වන්දනාවට හොඳ ආයතනයක්?
1: ඔව් මන් දන්නවා. TravelNet.
3: අවබෝධයෙන් සීළු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. TravelNet තමතන්න 0112-863-363 0776-716-3672.
4: හැලෝ. මට අහන්න ගොඩක් දේවල් තිබුණට එයාට කියන්න මොකුත්ම තිබිලා නැහැ.

0: ආදාරම්රෑ හතට නොස්ටැල්ජියානු රෝමාන්තික මතක ස්මරණයා
1: හතර වටේ ඔබ වෙත ගෙනෙන්නේ
2: ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත්ම සම්පත තන නිධානයේ විලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න
3: Excite ගන්න ලක්කක චාර්ජ් කරගන්න Excite බැටරියක් විලදීගෙන වොරන්ටි එක ඇක්ටිවේට් කර සෑම සතියකම අඟල් 55 LED TV එකක් දිනා ගන්න
4: විශ්වාසයෙන් ඔබගේ ප්‍රතිලාභ රැඩ් කරගන්න CBC Finance සමග මාස 37ක ජේෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පතු සඳහා වාර්ෂික පොලිය 13ක් CBC Finance අදම අමතන්න 0.768700 මහ බැංකුව විසින් බලපත්‍රල commercial බැංකුවට පූර්ණ අනුබද්ධ pitch A ස්ථාවර ශ්‍රේණිගත කිරීමක් සහිත සමාගමකි
3: ඔයත් පහලට වශී වෙන්න finishing වහලක් නම් කලරම් තමයි

0: දශම අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
2: Hey yo, yam in a hamatan anytime set when a flavor delakiri padamak. Well I may get a denwale. What's a kalakiri? Fun nigga piri elakiri kiri.

සේගේ අනිමිස ලෝචන පූජාවෙන් පිදුම් ලැබූ උතුම් විජයශ්‍රී ජයශ්‍රී මහා බෝධින් වහන්සේගේ රන් කඳේ පිහිට ආරක්ෂාව ආශිර්වාදය අපේ ජීවිතවලට සැලසේවා කියන උතුම් ප්‍රාර්ථනාවෙන් අප බෝධි වන්දනාව හා ඒකාත්මික වෙමු.

ඔබේ ජීවිතයට ග්‍රහණක්ෂත්‍රානුකූලව බලපාන සකලාන්තරාය සරු උපද්‍රවයන් දුරින් දුරවී මෙලව සැනසිලිදායක වාසනාවන්ත ජීවිතයකට මේ ආශිර්වාදාත්මක සිත් කවි වන්දනාවේ පිහිට සලසා ගමු.

0: පැවැත්වූ උතුම් ආශිර්වාද පූජාවේ අනන්ත බුදුගුණ බලයෙන් අනන්ත බුදුගුණ ආශිර්වාදයෙන් ඔබට අපට සැමට රටට සියලු යහපත සැලසේවා.
1: නෙත් FM බුදුගුණ හැන්දෑව.

0: සකල කිරි ෆන් එක පිරි එළ කිරි කිරි
1: විශ්වාසයෙන් ඔබගේ ප්‍රතිලාභ වැඩි කරගන්න CBC ෆයිනෑන්ස් සමග මාස 37ක ජේෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පතු සඳහා වාර්ෂික පොලිය 13ක් CBC ෆයිනෑන්ස් අදම අමතන්න 0768700 මහ බැංකුව විසින් බලපත්‍රල කමර්ෂල් බැංකුවට පූර්ණ අනුබද්ධ පිච් ඒ ස්ථාවර ශ්‍රේණිගත කිරීමක් සහිත සමාගමකි
2: මාස මැද මෙච්චර බඩු ගන්න කොහොමද ලොතරැයියක්වත් ඇදුනද මේ කීල්ස් ප්‍රොඩක්ට්ස් නේ හැම දෙයක්ම හොඳම ක්වොලිටි එකෙන් ගන්න කීල්ස් නිෂ්පාදන තියෙනවා ෂොපින් කරන්න ගිහිල්ලා අඩු වැඩි ගණන් හදපු කාලේ දැන් ඉවරයි
3: හීල්ස් එකෙන් කාට් එකට දැක්කා ගත්තා ඔබට ඕනම දේ අඩු මිලට හොඳම තත්ත්වයෙන් හීල්ස් නිෂ්පාදන වෙතින්
4: නොවිනස් අධිවේගයක් සුපිරිම සබඳියාවක් SLT Mobitel Fiber වෙතින් දැන් unlimited package රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනසක් විඳින්න SLT Mobitel Fiber කොන්දේසි අදාළ වේ
5: ලීසින්ග් පොලි අඩු කාලේ ඇයි තාමත් වාහනයක් ගන්න නැත්තේ LB ලීසින්ග් වෙතින් ලියාපදිංචි කළ නොකළ ඕනෑම වාහනයකට වැඩිම ලීසින්ග් මුදල අඩුම පොලියට දැන් මාම තන්න 0112200
6: ඇතුළතින්ම ශක්තිමත් දරා ගැනීමේ හැකියාව ඇති පහසුවෙන් හැන්ඩල් කළ හැකි ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම ස්ලිම් ලයින් ඩෝ සහ වින්ඩෝ සීරිස් එක ස්විස් ටෙක් ස්ලිම් ලයින්
7: රසවත් කරයි
1: විශ්වාසයෙන් ඔබගේ ප්‍රතිලාභ වැඩි කරගන්න CBC ෆයිනෑන්ස් සමග මාස 37ක ජේෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පතු සඳහා වාර්ෂික පොලිය 13ක් CBC ෆයිනෑන්ස් අදම අමතන්න 0768700 මහ බැංකුව විසින් බලපත්‍රල කමර්ෂල් බැංකුවට පූර්ණ අනුබද්ධ පිච් ඒ ස්ථාවර ශ්‍රේණිගත කිරීමක් සහිත සමාගමකි
8: පළවසවස 6:30 යි

0: Net News. Net News. ඔබ වෙත ගෙන එන්නේ. දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
1: දන්නවද දඹදෙව වන්දනාවට හොඳ ආයතනයක්?
2: ඔව් මන් දන්නවා. ට්‍රැවල් නෙට්.
1: අවබෝධයෙන් සීලු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. ට්‍රැවල් නෙට් අමතන්න 0112-863-363 0776-716-3872.
0: Net News. අයිබෝවන්. දවසේ පුවත් පෙළගැස්ම නෙට් නිවුස් සවස 6:30 සමගින් ප්‍රවෘත්ති සංස්කරණය සමග ඉදිරිපත් කිරීම මම තරංග රුක්ෂාන්ජය ඇසේකර. ප්‍රථමයෙන් ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල.
3: නෙට් නිවුස් සිරස්තල.
0: බණ්ඩාගාර මුදල් සොරකම ගැන පාර්ලිමේන්තුවට විශේෂ ප්‍රකාශයක්. තමන්ද අංග සම්පූර්ණ නැතැයි ආණ්ඩුවම පිළිගනී.
4: කියන විදිහට අතපසුවීම් වෙන්න පුළුවන්ද පුතුමා රජේ?
5: අතපසුවීම් කියනවා වෙන්න පුළුවන්. සහ වැරදීම් කියනවත් වෙන්න පුළුවන්. අපි කිසිම කෙනෙක් පර්ෆෙක්ට් මිනිස්සු නෙවෙයි. අපි කවුරුත් අර සර්ව සම්පූර්ණ පරිපූර්ණ තත්ත්වයන් නෙවෙයි. ඉතින් වැරදීම් අතපසුවීම් වෙන්න පුළුවන්.
0: ගණි මුල්ලේ සංචිව ඝාතනයේට දෙමටගොඩ චමින්දගෙන් ප්‍රකාශයක් ගන්න අවසර. එයා බස් සිද්ධියට රිමාන්ඩ් කර සිටි කපිල චන්දසේනට ඇප.
3: Net News. ඔබ වෙනුවෙන් දිවි හිමියෙන්.
0: වත්මන් ආණ්ඩුව අතින්ද යම් වැරදි අඩුපාඩු සිදුවිය හැකි බව ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවරණ මහතා පවසනවා. ඒ මාධ්‍යවේදීන් අද ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින්.
5: යම් යම් අවස්ථාවල විවිධ චෝදනා අපට එල්ලෙමින් තියෙනවා. ඒ එල්ලෙමෙන චෝදනා සම්බන්ධයෙන් අපේ මැදිහත්වීය මොන ආකාරයේද කියන ඔබ දන්නවා. සහ ලංකාවේ පෞගේ කාලයේ ඉතාම ආන්දෝලනාත්මක මාතෘකා කීපයක් වෙච්ච යම් යම් සිදුවීම් සම්බන්ධයෙන්
4: ධාරණයක් ගත්තා. මේ මොකද අපි දැන් අයගෙවීමේදී සිදුවීමක් සිදු වුණා.
5: ඔව් ඒක
4: ලොකු අතපසුවීමක් ජනතාව
5: මුදන්නේ. මෙහෙමයි, ඒක තාමත් අපි දන්නේ නැහැනේ කාගෙන්ද සිදුුනේ, කොහොමද සිදුුනේ කියන්නේ. මේක සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණ දැන් සිදුවීම් පවතිනවා. සහ මේක සම්බන්ධයෙන් ඒ අදාළ සොයා බැලීම් කරමින් තින්න. මේක
4: කියන විදිහට අතපසුවීම් වෙන්න පුළුවන්ද පුතුමා රජේ?
5: අතපසුවීම් කියනවා වෙන්න පුළුවන්. සහ වැරදීම් කියනවත් වෙන්න පුළුවන්. අපි කිසිම කෙනෙක් පර්ෆෙක්ට් මිනිස්සු නෙවෙයි. අපි කවුරුත් අර සර්ව සම්පූර්ණ පරිපූර්ණ තත්ත්වයන් නෙවෙයි. වැරදීම් අතපසුවීම් වෙන්න පුළුවන්. නමුත් අපි බලන්න ඕන ඒවා වැරදීම් අතපසුවීම්ද, එහෙම නැත්නම් හිතාමතා කරලද, චේතනාන්විතව කරලද දූෂණ වංචාද කියලා. දැන් මේ උසාවියට එන සමහර දේශපාලනඥයින් බලනවා චේතනාන්විතව ජනතාවගේ මුදල් සොරකම් කිරීම සඳහා චේතනාන්විත කරන ලද කාරණා සම්බන්ධයෙන් තමයි මේ උසාවියට සමහර දේශපාලනඥයින් අරන් එන්නේ.
0: මේ අතර මහ භාණ්ඩාගාර සිදු වූ මුදල් අස්ථානගත වීම සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදීද ප්‍රශ්න කෙරුණා. මේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා.
6: විශේෂයෙන්ම අපිට දැනගන්නට කැමති මේ ඩොලර් මිලියන 2.5 අහිමිවීමත් සමගම අපේ මාධ්‍ය අමාත්‍යවරයාත් කියලා තියෙනවා මේ US පෝස්ට් එකේ ඇමරිකන් ඩොලර් ලක්ෂ 6ක ප්‍රශ්නයකුත් තියෙනවා. ඒ වගේම අපිට ආරංචි මේක හොයලා බලන්න අස්වැසුමේ සමහර ඩබල් පේමන්ට්ස් වගේක් සිදු වෙලා තිබෙනවා කියලා ආරංචි වෙනවා. ඒ වගේම සත්‍ය මොකක්ද? ඒ වගේම ප්‍රංශ රජින් ලබාගත් ණය මුදලකට අදාළ ණය පත්‍රිකා මුදල් අමාත්‍යංශයේ පරිගණක වලින් අතුරුදහන් වෙලා තිබෙනවා කියන මොකක්ද ඒවයි සත්‍ය. ඒ නිසා පැහැදිලිවම මේ ණය ගෙවීමේ ක්‍රියාපටිපාටිය පිළිබඳව පාර්ලිමේන්තුව විධිමත් පැහැදිලි දැනුවත් කිරීමකට ලක් කරන්නට ඕන. මොකද අපිට දැනගන්න ලැබී තිබෙන ආකාරයට ජනවාරියේ මේ සිද්ධිය වෙලා තිබෙන්නේ පාර්ලිමේන්තුවට කිසිම වාර්තාකරණයක් කරේ නැහැ. විශේෂයෙන්ම විවිධ සිවිල් ක්‍රියාකාරීන් සහ අපි තමයි මේ ප්‍රශ්නය පිළිබඳව රජයෙන් ප්‍රශ්න කරේ. එතකොට තමයි තොරතුරු අනාවරණය වුණේ. ඉතින් මේ කරුණු රජය විසින් සංවාද තබන්නට හේතු පදනම මොකක්ද?
0: නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත මහතා ඊට ප්‍රතිචාර දක්වුවේ මෙලෙසයි.
7: දිනේ අනාවරණය වන දින 2026 මාර්තු 23 වෙනි දින මේ සම්බන්ධයෙන් වූ පරීක්ෂණ සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත දැනුම් දුන් අතර එම විමර්ශනයෙන් ලැබුණු තොරතුරු බී වාර්තාවක් මගින් අධිකරණය වෙත දැනටමත් වාර්තා කර ඇත. පාර්ලිමේන්තුව අප්‍රේල් මාස අවසන් සතියේදී රැස් නොවූ නිසා මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට වාර්තා කිරීමට අවස්ථාවක් නොමැති විය. එසේ වුවද එම කටයුත්ත සම්බන්ධයෙන් අඛණ්ඩව පරීක්ෂණ පවත්වාගෙන යන අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත වාර්තා කිරීම මෙන්ම අභ්‍යන්තර කමිටුවක් මගින් පරීක්ෂණයක් කර එම කමිටුවෙන් අනාවරණය ආවරණය වූ තොරතුරු මත නිලධාරීන් 4 දෙනෙකුගේ වැඩ තහනම් කර ඇත. ඒ අනුව කිසිම ආයුරකින් මේ කරුණු වාර්තා කිරීම මගහැරීමක් සිදු කර නැත. ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයට මේක වාර්තා කරනවා 2026 ජනවාරි 9 වෙනිදා. එය ශ්‍රී ලංකා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පිටපත් කරනවා 2026 දිනම. ඊළඟට ඕස්ට්‍රේලියාවේ එක්ස්පෝර්ට් ෆයිනෑන්ස් ආයතනය, ඒ තමයි ණය හිමියා, මුදල් නොලැබූ බව වාර්තා වෙනවා 2026 මාර්තු 23 වෙනිදා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලිඛිත පැමිණිල්ලක් විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් විසින් 2026 මාර්තු 24 සිදු කරනවා. මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකයට වාර්තා කිරීම සිදු කරන 2026 අප්‍රියල් 1 වෙනිදා. 6. ඒ වගේම මේ කුමන ගණයේ වරදක්ද යන්න පිළිබඳ තීරණය කිරීමට අදාළ ආයතන විසින් මේ වෙනකොට පරීක්ෂණ සිදු කරමින් පවතිනවා. මේ සම්බන්ධයෙන් ණය ප්‍රතිවගතකරණයට සම්බන්ධ වූ උපදේශකයන් මූල්‍ය හා නීති උපදේශකයන් දැනුමත් කර මේ තාක්ෂණික ණය පැහැර හැරීමක්ද කියන කාරණේ ටෙක්නිකල් ඩිෆෝල්ට් එකක් වෙලාද කියන කාරණේ පිළිබඳ අදහස් ලබාගෙන තියෙනවා. ඒ වශයෙන්ම ශ්‍රී ලංකාව විසින් ගෙවන ලද මුදල ඕස්ට්‍රේලියානු ණය හිමියා වෙත නොලැබී ඇතත් ණය ගෙවීමේ නොහැකියාවක් හෝ ණය ගෙවීම පිළිබඳ කිසිදු අකමැත්තක් ශ්‍රී ලංකා රජයට නොමැති බැවින්, ඒ වගේම ඕස්ට්‍රේලියාව ශ්‍රී ලංකා රජය සමග ඉතා සමීපව කටයුතු කරන බැවින් හා මේ සයිබර් අපරාධකරුවන් විසින් කරන ලද්දක් බැවින් මේ ණය පැහැර හැරීමක් ලෙස ඕස්ට්‍රේලියාව හා පැරිස් ක්ලබ් සමාජිකයන් විසින් නොසලකනු ලබන ඇති බව ඒ ණය ප්‍රතිවගතකරණයට සම්බන්ධ වෙච්ච උපදේශකයන් විසින් අපට දැනුවත් කරලා තියෙනවා.
0: මෙතර ඇමරිකානු ඩොලර් මිලියන 2.5ක් අහිමි වීමේ සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිලි කර තිබුණේ රංග රාජපක්ෂනව විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා අද පැවසුවා. පාර්ලිමේන්තුවේදී මේ සම්බන්ධයෙන් පැවති හදිසි විවාදයක් දක්වමින් ඔහු මෙම අදහස් පළ කළා. මෙතර අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදීද මේ සම්බන්ධයෙන් අදහස් පළ වුණා. විදේශ ණය වාර්කයක් ලෙස ගෙවීමට තිබූ ඇමරිකානු ඩොලර් මිලියන 2.5ක් වෙනත් පාර්ශ්වයක් අතර පත්වීමේ සිද්ධිය පිළිබඳ විවිධ පාර්ශ්වයන් විවිධ අදහස් දක්වුවද මුදල් අමාත්‍යාංශ ලේකම් ආචාර්ය හර්ෂණ සූර්යපෙරම් මහතා එම දුරෙන් ඉවත් කිරීමට අවශ්‍ය නොවන බවයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා එහිදී ප්‍රකාශ කළේ. අමාත්‍යවරයා පැවසුවේ මුදල් අමාත්‍යාංශයේ මේ පිළිබඳ තොරතුරු වාර්තා කිරීමෙන් පසුව අමාත්‍යාංශ ලේකම්වරයා ඇතුළු අමාත්‍යාංශ කළමනාකාරත්වය විසින් අදාළ සිදුවීම සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගෙන තිබෙන බවයි. ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරිගණක හදිසි ප්‍රතිචාර ඒකකයේ වෙතද පැමිණිලි කර ඇත්තේ මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාගේ අනුමැතිය අනුව බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ. මේ අතර ජූලි පළමුවනදා සිට ක්‍රියාත්මක වීමට නියමිත බදු සංශෝධන සම්බන්ධයෙන්ද අමාත්‍යවරයාද අදහස් පළ කළා.
8: යම් යම් මාස සදා වැඩි කිරීමල රජයේ පසුවිදා පියවර ගත්තා. දැනට තියෙන 118 වැඩ බද්දර මේක එකතු වෙනවද නැත්නම් මොන අංශ වලටද මේක වැඩි වෙන්නේ?
9: මෙතන අවසානයේදී ගෙවන්න සිද්ධ වෙන්නේ සමස්ත බදු ප්‍රමාණය 25.5. ඒත් කලිනුත් ඒගොල්ලෝ 25.5ක් ගෙව්වා. ඒ ගෙව්වේ වැට් එක 118ත් සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද 2.5 හැටියට. ඒතර මේ මූල්‍ය නොවන ශේෂ්ත්‍රය සඳහා 2.5 සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද ඉවත් වෙලා එය තනි බද්දක් හැටියට ගෙවනවා. ඒක තමයි සිදුවෙන්නේ. ඒ නිසා අර වැට් එක 2.5ක් වැඩි කරා කියන අතරෙම තිබුණු බද්දක් ඉවත් කරා කියලා කිව්වොත් තමයි සාධාරණ. මොකද කිසිවෙක් වැඩිපුර ගෙවන්නේ නැහැ. අතර මෙයට පහසුවක් වෙන්නේ සාමාන්‍ය මේ බදු දෙකම ගෙවන්න සිදු වුණාම ආයතන වලට එළිය කියලා හොමාරුවේදී ටිකක් සංකීර්ණ තත්වයක් එනවා. මේ බදු සරල කිරීමේ සහ පහසු කිරීමේ ප්‍රතිපත්තිය අර තමයි අපි මේ කටයුතු කළා තිබෙන්නේ. ඒ නිසා කිසිවෙකුට බදු ගෙවන්න ප්‍රමාණය වැඩි වීමක් සිදුවන්නේ නැහැ. ඔවුන්ට තිබුණු සමාජ ආරක්ෂණ බද්ද 2.5 ඉවත් වෙලා ඒ වෙනුවට තනි බද්දක් හැටියට වැට් එක ගෙවන්න සිදු වෙනවා.
8: අමතුමා දැන් ඕකේදී අර ඩිජිටල් ප්ලැට්ෆෝම් එකේ වෘත්තිය කරන අයට ආදායමක් උපයන අයට වැට් එකක් ගෙවන්න වෙනව නේද?
9: අලුතෙන් ගෙවීමක් නෙමෙයි මේ තිබෙන අයට තමයි මේ මේක ඉදිරිපත් කළා තියෙන්නේ.
0: ගණේමුල්ල සංචිව ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව වැලිසර අධි ආරක්ෂිත බතනාගාරයේ රඳවා සිටින ප්‍රබල පාතාලකල්ලි ක්‍රියාකාරකයෙකු බව කියන චමින්ද රවි ජයනාත්න හොත් දෙමඩකොට චමින්ද නැමැත්තාගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමට කොළඹ අපරාධ කොට්ටාශයට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් අද අවසර ලබා දුන්නා. කොළඹ අපරාධ කොට්ටාශය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංකිස් බෝධරග මහතා විසින් මෙම නියෝගය නිකුත් කළා. යනු මෙම සහත්වනදා අදාල් රඳවියාගෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා කොළඹ අපරාධ කොට්ටාශය නිලධාරීන්ට පහසුකම් සපයන ලෙසයි මෙහිදී මහේස්ත්‍රාත්වරයා විසින් වැලිසර අධි ආරක්ෂිත බන්ධනාගාරයේ අධිකාරීවරයාට නියම කළේ. ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා මෙම සිද්ධියට සම්බන්ධ සැකරුවන් ලබන 15 දක්වා ආරක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළා. ශ්‍රී ලංකන් ගුවන් සමාගමට එයාබස් ගුවන් යානා මිලදී ගැනීමේදී ඇමරිකානු ඩොලර් මිලියන 2ක අල්ලසක් ලබා ගත්තේ යයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි එම සමාගමේ හිටපු ප්‍රධාන විධායක කපිල චන්දුසේන මහතා අපමත මුදාහරණ ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද නියම කළා. එය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංකස් බෝධරග මහතා විසින්. යනෝසැකරු රුපියල් ලක්ෂ 5ක මුදල් අප සහ රුපියල් ලක්ෂ 100 බැගින් වූ ශරීරප 3ක් මත මුදා හැරීමටයි නියෝග කෙරුණේ. මේ අතර ප්‍රියංකා නියෝමාලි විජයනායක සහ ශමින්ද රාජපක්ෂ යන සැකරුන් අත්අඩංගුවට ගැනීම සඳහා අධිකරණයේ විසින් ලබාගත් වරෙන්තුවට අනුව ජාත්‍යන්තර රතු වරෙන්තු ලබා ගැනීමට අවශ්‍ය කටයුතු මේ වන විට සිදු කරමින් පවතින බවයි අල්ලස් කොමිසමේ නිලධාරියා මෙහිදී දැනුම් දුන්නේ. එමෙන්ම මෙම විමර්ශන වලට අවශ්‍ය කරන ඇතැම් ලේඛන ලෙස HSBC බැංකුවෙන් ඉල්ලීම් කළත් සැලකේතු කාලයක් ගත වී තිබීම නිසා එම දත්ත තමන් සතු නොමැති බව අදාළ බැංකුව ප්‍රකාශ කර ඇති බවත් අල්ලස් කොමිසමේ නිලධාරියා කියා සිටියා. Net News නිමාව මිලඟ Net News හට උදෑසන 6:45ට එතෙක් නවතම තොරතුරු සඳහා Net News Total කේ අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න සුබරාත්‍රියක්.
3: Net News ඔබ වෙනුවෙන් දිවි හිමියෙන්. Net News ඔබ වෙත ගෙනාවේ
10: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
11: බුද්ධගයාවේදී ඔබේ දෝතින් සකස් කරන කිරියාහාර පින්කම් සහ දානශීල භාවනා පුරන්නට සුදුසුම තැන ට්‍රැවල්නෙත්. පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. අමතන්න 01112863363 076716872
3: FM 95.8 Net FM Divaina Pura
10: Sri Lankaya apima rate hondama te dallaka rasaya gunaya den obadat
12: Sihin hedathi nirogimat lassana sirurakata Vijaya Green Tea
10: Prabodhamat jeevithayakata Vijaya Black Tea
12: Obage jeevitha kalayat ekku karana Vijaya Green Tea Bag saha Black Tea Bag
10: Novinaswana rasavatma rasaya
12: Vijaya Green Tea saha Black Tea
10: Vijaya Products අපේ රසය රටේ සැමට
13: විශ්වාසයෙන් ඔබගේ ප්‍රතිලාභ රැඩ් කරගන්න CBC Finance සමග මාස 37ක ජේෂ්ඨ පුරවැ සිස්තාව තැන්පතු සඳහා වාර්ෂික පොලිය 13%ක් CBC Finance අදම අමතන්න 076-7800-700 මහ බැංකුව විසින් බලපත්‍රලත් කමර්ෂල් බැංකුවට පූර්ණ අනුබද්ධ පිච් ඒ ස්ථාවර ශ්‍රේණිගත කිරීමක් සහිත සමාගමකි
14: නොවිනස් අධිවේගයක් සුපිරිම සබඳියාවක් SLT Mobitel Fiber within then unlimited package රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙන සාත් විඳින්න SLT Mobitel Fiber කොන්දේසි අදාළ වේ.
15: රපුන්සල් වගේ මන්නන් ඉන්නේ. මාව බේරගන්න කවුරුත් එනකම්.
16: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න, ඇයට ඉඩ හරින්න. Commercial Credit.
17: Excite ගන්න, ලක් එක charge කරගන්න. Excite battery එක පිළිදීගෙන warranty එක activate කර සෑම සතියකම අඟල් 55 LED TV එකක් දිනා ගන්න.
18: තැඹිලි තෙල් කුකුම් පොතු සුදු හඳුන් වෙනිවැල් අරෝද සහ වදමල් අඩංගු පාරම්පරික ආයුර්වේද වට්ටෝරුවක් අනුසාරයෙන් සිද්ධාලේප කැකුළු බේබි සබන් බිරිඳ සමට හෙළ ඔසු රැකවරණය
13: විශ්වාසයෙන් ඔබගේ ප්‍රතිලාභ රැඩ් කරගන්න CBC Finance සමග මාස 37ක ජේෂ්ඨ පුරවැ සිස්තාව තැන්පතු සඳහා වාර්ෂික පොලිය 13%ක් CBC Finance අදම අමතන්න 076-7800-700 මහ බැංකුව විසින් බලපත්‍රලත් කමර්ෂල් බැංකුවට පූර්ණ අනුබද්ධ පිච් ඒ ස්ථාවර ශ්‍රේණිගත කිරීමක් සහිත සමාගමකි
19: උත්තමෝ දඹදිව වන්දනාව සම්පූර්ණ වෙන්න නම් ආහාර නවාතැන් බස් රථය පින්කම් යන මේ සියලු පහසුකම් ඉතාම වැදගත් වෙනවා මෙවයින් එකක් හරි අඩු වුණොත් පරිපූර්ණ වන්දනාවක් සිදු කරගන්න හැකියාව ලැබෙන්නේ නැහැ. ඒ හින්දා සියලු සම්පූර්ණ පහසුකම් වලින් සමන්විත අවබෝධාත්මක වන්දනාවකට ඔබත් එන්න ට්‍රැවල්නෙත් වෙතට. අමතන්න 01112863363 අංකයට. ට්‍රැවල්නෙත්. අසිරිමත් බුද්ධ දේශය අවබෝධයෙන් යුතුව වන්දනා කිරීමට.
20: හලෝ Hello. Hello. මට අහන්න ගොඩක් දේවල් තිබුණාට එයාට කියන්න මොකුත්ම තිබිලා නැහැ.

මානැත අන් සතු සිත් විඳලා දෑතම බැඳගෙන ඉඳිමි බලා මානැත අන් සතු සිත් විඳලා දෑතම බැඳගෙන ඉඳිමි

පළමුවනිය වෙලා එන්න බැරිවුණත් අන්තිමය වෙලා එන්න. මොකද කිව්වොත් පළවෙනියට වැඩියට අන්තිමයට.

දරාගන්න බැරීම තරමට කිමද අපි ලංවනේ? හිතා ගන්නම බැරිම විදිහට කොහොම අපි වෙන්වනේ? හිරුට හොරහින් සඳත් ඇවිදින් අපිට අපි හිමි නැතුනේ. කොහේ කොතැනක ඉඳන් නුඹ සඳ ළඟ සිත් අම්මවනවා ඇති. තාම මං කලවරට බයට ගැහැමින් කඳුළු බිඳු සුසුම් ළඟ තනි රකිනවා. නුඹ නොදන්නවා ඇති වසන්තයක් හොයන්නට මගේ හිත කම්මැලි වෙලා ඇති. තාම මං තනිකඩව නුඹ ගැනම හිතමින් ඉන්න බව උඹ දන්න නැතු ඇති. නුඹ සඳත් සමගින් තරු පිරිවරා යහතින් තුටින්නම් අනේ මටේ ඇති ඉබ්බාගමුයන් මිලාන් මාලකා.

ආදරණීය තරංගක්. ඉතින් කාලෙකින් ඔයාට සටහනක් තිබෙමේ. රණ්ඩු වෙලා තරහ වෙලා ආයෙම යාළු වෙච්ච වාර ගාන අනන්ත අප්‍රමාණ වෙන්නත් ඇති. WhatsApp එකෙන් ෆෝන් එකෙන් නම් එක බ්ලොක් කරපු වාර ගානන ඒත් එහෙමම ඇති. ඒත් අතහරින්නට බැරි වුණු තැනත් එතනමයි. ආයෙත් යාළු වෙදි තිබ්බට වඩා ආදරය වැඩි වෙලා තිබුණාද මන්දා. වැඩියෙන් රණ්ඩු කළෙත් උහලන්න බැරි තරමට ආදරය කළෙත් එකම එක්කෙනාටයි. තාමත් ආදරේ. මං හිරෝ.

ඇතින් පේන ශිතිජය දැන්ම ඇතට නොපෙනී ගිහින් මොකද කිවෙත් කළුවර වැටිලා ශිතිජය ළඟ ඉන්න ඇතින් ආලෝකයේ තියෙනකට තමයි. ආදරණීය මගේ සහෝදරේ මුලින්ම අට සුබ මන්දාරම් රැයක් කියනවා. අදහන දෙයට නම් අනන්තවත් කියලා මට උත්තරයක් තියෙනවා. ඒ කාලේ මම තරහ වුණේ මිරිසියාවට. ඒව දැන් හරි ආදරණීය මතක. අද හිතනවා මොන තරම් නොඳගත් දෙයටද හිත රිදව ගත්තේ කියලා. දිහාවත් නොබල ළඟට යන්නෙත් නැතුව ළඟට ගන්නෙත් නැතුව ඈතින් ඉඳලා ගෙදර ගිහින් ගෙදර එක පලි ගහනවා. මගේ අම්මා මම හැරෙද්දි දන්නා වෙලා තියෙන දේ. එයා හිනා වුණාම මම එයත් එක්ක තරහ වෙනවා. තරහ වෙලා එපා කියලාවිත් අඬන කවල් කරනවා. ඔහු හිනා වෙනවා. හැමදාම කිව්වේ උඹ ඉතින් මගේ ඉරිසියාකාරි කියලා විතරයි. තරහුණු හැමදාම යාළුනේ මම්මයි තරංග. අද නම් මම තරහුණාම උන්නනම් මල්ලගෙන් ආදරෙන් මොහොතක් දුන්නනම් සනසලා නාලලතට හාදව තිස්සම ළඟ නැතත් ඒක මට මහමෙරක්. ආදරේ කියන්නෙම දුක නිවන බෑතක් රමණි සුමේදා. ආදරේ කියන්නෙම දුක නිවන බෑත.

0: rõm rè,
1: quán ta rõm rè,
0: mắt ta rõm rè, with Taranga, Taranga.
2: Sada tin ka vishwasya, sada har ta visitum vasrak, sada nocelan shaktiya, sada aakarshaniya pratilabha. සදාතනික විශ්වාසයේ සමගින් සදාහරිත ප්ලාන්ටේෂන්ස් ලිමිටඩ් අපි සදාපිමානනීය 23 වන වසර මෙසේ සමරමු.
3: හිතුවද මේක ප්ලේන් එක කියලා සැප ගන්න? මෙව තමයි කන්න තියෙන්නේ. කනවනම් කපන් නැත්නම් පැනපන් මුහුදට.
4: මිනිස් ජාවාරම් කරුවන්ගේ බොරුවල් රැවටි ඔස්ට්‍රේලියාවට නීති විරෝධීව ඇතුල් වීමේ අදහසින් බෝට්ටුවට නැග්ගොත් ඔබටත් අහන්න වෙන්නේ මේ වගේ කතා. ඔබට ඔස්ට්‍රේලියාවට යන්න වෙන්නේ නැහැ. ඒ වෙනුවට ඔබට සිදුවන්නේ මහ මුහුදේ මරණය හා අවමානය සමග පොරබදන්න. අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට නීති විරෝධීව බෝට්ටුවෙන් යාමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
5: කොළඹ මැද බේස්ලයින් පාරට ඉතා ළඟින් අපාර්ට්මන්ට් එකක් දැන් ඔබට ප්‍රයිම් රෙසිඩෙන්සිස් වෙත ඔබ වෙතට ගෙන එන කොළඹ නවයේහි ඉදිවන ද ප්‍රයිම් කොළඹෝ. පාසල් රෝහල් සහ දෛනික අවශ්‍යතා සියල්ලටම විනාඩි කිහිපයයි. රුපියල් මිලියන 45 සිට ඉහළට. ආඩම්බරයෙන් කොළඹ ජීවත් වෙන්න අදම කතා කරන්න. 0710 777 333.
6: ප්‍රයිම් කොළඹෝ.

සැබෑ ප්‍රේමණීය කතාවක අවසන නොමැති චෝදනා අවලාද අපවාද විඩාපත් වූ තුන් හිතම හැඟුම් විරහිතව වූ නිරාමිසේක සැනසේ විරාව පවා දුකක් මැනව හුදෙකලාවක ඇති රසයක ගිලී යන අතීතයට එකතු වූ කාලය දිනද සතිද මාසද වසරද කිසිවක් නොසිතමි නොතැවෙමි. කෙටි කාලයකට වුවද ලැබීමක් මිස අහිමිවීමක් සේ රිදුමක් හදට නොදැනෙන මොහුකුරාගේ අප නිහඬ පෙම දෙතැනක ලතවෙන අයුරු සිහි කරන විට සතුටකි මහදට අපමණ අතීතය අපට යලියා නොහැකි තැන අනාගතය මා හා නුඹ කිසිදා හමු නොවන තැන නුඹ මාතර නික්මුණු රැය එයයි නුඹෙන් මාලද කමටහන හැකිවනානම් මාට නුඹව හිතින් අතහැරන්නට දැනෙඳු අත් හැරිය හැකි කිසිවක් දැනෙඳු අත් නොහැරිය හැකි කිසිවක් මෙලොව කිසිවෙකුට හමුවී නැත. කුමාරි පෙරේරා.

0: Mandaram Rare with Taranga. Mandaram Rare, Mandaram Rare. අලුත් තැනක් අඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් වෙතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් බහන්ඩ රැසක් උපතත් මෙවිත් වෙනස වටහාගන්න ශාකා මාදලේ කඩු වෙලාතුරුගිරිය නාරම්මල ගනේ මුලකම්පොල කසාගල ග්‍රීන් සුපර් කසාගල සමූහ ව්‍යාපාරයේ වෙතින්.
1: ඔහු ඒ නැතිකර දෙමීමට උත්සාහ කරන්නේ ඔහුගේ ජීවිතය පමණක් නොවේ ඔබගේ ජීවිතයයි දරුවන්ගේ අනාගතයයි. ඔබ ඔහුව වැළැක්විය යුතුමයි. අවසන් ගමනට අනුබල දෙන්න එපා. ඕස්ට්‍රේලියාවට නීති විරෝධීව බෝට්ටු එන්න යාමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.

0: හදා හදා ඔන්න දහය වෙලා
1: පවුල් පිටින් හවුල අහන්න ජනි එක දේ දුනු මාවත සතිය දවස්වල උදේ 10ට
0: ජනියත් වැඩි වෙලා
2: මන්දාරම් රැ
3: මන්දාරම් රැ

අපි කතා කරන්නේ එක රණ්ඩුවක් කොච්චර දුරදිග ගියාද කියලා. සමහර රණ්ඩු නොකල්හි ඇති වෙලා නොකල්හි ප්‍රේමයටම සමුදෙනවා. සමහර රණ්ඩු ඇති වූ සැනින් නැති වී ගිහිල්ලා ප්‍රේමයට අලුත් බලාපොරොත්තුවක් දෙනවා. ඉතින් මට කියන්න ඔබේ රණ්ඩුව කොච්චර දුරදිග ගියාද කියලා. 2715 95 95 95.

එක් වෙලා එක මඟක ඇවිදින් මට හොරෙන් නැවතුනේ කොතැනද වෙන් වෙලා යන බව කියන්නට නුඹට අමතක වුනේ කොහොමද හිස් වෙලා ගිය හිතක් නුඹ ළඟ තව හුඟක් කල් තිබී කුමටද රිද්දලා ඉවර නම් ආපහු මගේ හදවත ගෙනත් දෙනවද

0: පිටින් හවුල යහන්න ජනි එක දේ තුනු මාවත සතියේ දවස්වල උදේ 10ට
1: ජනියත් වෙඩි වෙලා

අවුරුදු 15ක් යනකල් තම්මුසේ කියන වචනවත් කියන්නතෝ මට මහා ආදරයක් දුන්න එයා. මගේ මහත්තයා. අවුරුදු 20ක් යනකොට වෙන කෙනෙක් ළඟට ගියා. ඉතින් විතරක් නෙමෙයි ගතිනොත්. ඒත් කොහොම අමතක කරන්නද? මං එයාගේ නෝනා. සුචී.

ආදරණීය තරංගා එක දිගට වහිනකොට අපි කියනවා මේ වැස්ස නම් එපා වෙලා හැම වෙලේම චුරු චුරු රෙදි කැලකට වේලා ගන්න බෑ කියලා. ඊට පස්සේ දවස් දෙක පායනකොට ඒ කියපු අපිම අම්මා පුදුම රසණයක් ඉවසන්න බෑ දාඩිය දානවා. එහෙම කියනවා. ඒ වුණාට තරංගා ඉවත දාන මායෝක දණ්ඩත්

පැලවෙන්නේ ඔය හේතුවත් එක්ක. දැන් ඔයාගේ ප්‍රස්තුතිය සමානයි ආදරෙත්. ඔහේ එක විදියට ගලා ගියොත් අවුව වැස්ස වගේමයි. අතරමැදට පුංචිම පුංචි නොහඳ නෝකඩුවක් ඕනේ. එතකොට ආදර නැමැති දණ්ඩ දළුලා ලියලා වැටෙනවා. මම හරි ආසයි ඒකට. මන්න හිතා මතා හරි ආදරණීය රණ්ඩුවක් දාගන්නවාමයි. ඒක මාරි රහයි. හැබැයි ඉතින් පරිස්සමයි. දරදික ගෙනියනා හැම නෙවෙයි. ඉන්දික සමරනායිකා.

ඉතින් රන්ඩ වෙන තරම් ලොකු කාලයක් නෑ අපිට තරංග. එක හුස්මක් ඇති මට යුරිස්ට බර වෙලා සිප ගන්න. මගේ මුළු ලෝකෙම පිරෙන ආදරේ. ජීවිතේ රන්ඩෝ නෑ මඩපාඩු හොයපු මිනිස්සු. අපි අඩපාඩුව සැහැවෙම අපේ ලස්සන ලෝකෙ. තරංගේ ලස්සන ලෝකෙ. ඉතින් ආදරේ පිරෙන්න මගේ ආදරණීය බෝසත් කුලේ සැමියාට හැමදාම රන්ඩු අස්සෙන් දුන්නෙත් ඔයා මහා ගොඩක් ආදරේ. මන් දන්නවා. බන්දාරවෙලින් සාගී.

ආදරණීය සාහිත්‍ය ගුරුතුමියනි, ඔබ දන්නවද මේ හෝරා දෙක තුළ ආදර නැමති පාඩමින් කවියන් කිවිඳියන් කී දෙනෙක් මෑමනකට බිහි කළාද කියලා? ඔබ හොඳ ඇදුරුතුමියක. ආදර තුළ හැලහැප්පීම් නැතුව බෑනේ. ඒව දුරදිග යවා ගන්න බෑ. පෙන් වෙලා ගියා නම් ආදරය කරලා නැහැ. මැටියෙන් දිල්.

අනේ මන්ද ආදරණය මොහොද මට කියන්නකෝ මගේ ඇස් මොහොද වගේද එතකොට ආදරේ ආදරෙත් මොහොද වගේ දානේ එයයි කියන්නේ.

අනේ මන්ද එයා කියනවා මොහොද වගේ නිල් පාට මගේ ඇස් දෙකෙන් ආදරේ කටපාඩම් කරනවලු බොරු නේ බරු බරු බරු බරු බරු රැවටෙන්න එපා නේද මොහොද ආදරේ නෑ නේද එයා මේක නම් මහ විශාල බොරුවක්

0: من دارم رعتا ایوینا دی حت لیس دیکھائی
1: ویلاو اوبا بیتا گینے اننے
2: සින්දරෙල්ල වගේ මං නම් ඉන්නේ මාව බේර ගන්න කවුරුත් තැනකම්
3: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන් ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න කමර්ෂල් ක්‍රෙඩිට් සදාතනික විශ්වාසය සදා හරිත 23 වසරක් සදා නොසැලෙන ශක්තිය සදා ආකර්ෂණීය ප්‍රතිලාභ සදාතනික විශ්වාසය සමගින් සදා හරිත ප්ලාන්ටේෂන්ස් ලිමිටඩ් අපි සදා අභිමානීය 23 වන වසර මෙසේ සමරමු
4: ඇයි ශුග කියල මූනෙල්ලගෙන සෙවන කළ මතුමේ හරණි කැප්සූල් අරගෙන සතුටින් ඉන්න අපේ වෙතකම අපේ උරුමය 40 වසරක අභිමානය සෙවන කළ ආයුර්වේද බින්දෝය 47 31 33 540 ඉගෙනුමට හොඳ මාතෘවැල මාස්ටර් ගයිඩ් පෙරපාසලේ සිට 13 ශ්‍රේණිය දක්වා සියලු වැඩපොත් ඇතුළු නවතම ප්‍රකාශන ළඟම පොත්තලෙන් හෝ මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින් 0672 213 336
5: ඇය ගානක් ඩ්‍රයිව් කල්ලා ඔෆිස් එකෙත් බිසි වුණහම එන කොන්ද කැක්කුමට මම සිද්ධාලේප ස්ප්‍රේ කළා. සිද්ධාලේප පරම්පරා ගණනාවක විශ්වාසය දිනු උත්සාහය.
2: රපුන්සල් වගේ මන්නං ඉන්න මාව බේරගන්න කවුරුත් එනකම්
3: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන් ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න.

மன்னாரம் ரே வித் தரங்கா மந்தாரம் ரே மந்தாரம் ரே.

ආදරණීය තරංගසුබ මන්දාරම් රැකේවා. ඇත්තටම මේ වෙනකොට ඔබට නොකිව රහසක් නැති තරම් අවුරුදු 25ක මගේ පවුල් ජීවිතය ගැන සිහි කරනකොට කොච්චර හැලහැපීම් තිබුණත් තරහ වුණත් බත්තලී දෙන කල් විතරයි. ඒ හැම අවස්ථාවකම අපි එකිනෙකාට වෛර කරගත්තේ නැහැ. අපි සමාජයේ ලැබපු අත්දැකීම් ජීවිතේ හැඩගස්ස ගන්න උදව් කරගත්තා. තරහ වෙලා ඉන්න හේතු දාහක් තියෙද්දි අපි ආදරෙන් හිටියා. ඒ තමයි ජීවිතය. එහෙම කියන්නේ නිකවරටියෙන් චම්පික ලලිත් පෙරේරා. හිතාසෙ තද වෙච්ච නොකී කතන්දර හූල්ලන හුස්මකට බර වැඩි හැමතැනම. පපුව මැද හිර වෙලා ගල් ගැහුණු සුසුම් වැල් අමු අමු එදවනවා හීනවල තටු පවා. සිනහවක වැස් බැඳන් ලෝකයට පෙනුනාට ඇතුළාන්තය හරිම අන්තරුයි. තවමත් කෑ ගහලා අඳන්නට බැරි කමට ඉවසන හිතස්සෙ රිදුම් අමු මමු ගෙන්දරක්. ඩක්ට දිනේෂ් මන්දාරම් රෑ ගණන්දුරු වෙලාගෙන සඳවතිය සැඟවෙලා රණ්ඩු කරන තරු කැටත් බොඳ වෙලා වලාකුළු ආදරවන්තය පැමිණිලා කෙලෙස රණ්ඩු කරන්නද තරංග වලාකුළු ආදරවන්තයයි මාමා නිර්නාමිකයි. ආදරණීය සූර්ය තරංග සමහර අය ගතින් ළඟයි හදවතින් දුරයි. තමත් සමහරු හදවතින් ළඟයි ඒත් ගතින් දුරයි. ගතින් දුරස්සනාට එතන ජීවිතේ විඳීම තියනවා නම් දුරස්සනාම මොකෝ ගතින්. හිතින් දුරස්සනාම කොච්චර දුකයිද. සංසාර පුරුද්දකුත් මේ දුරස් බව තුළ ඇති මං සුචාව.

0: දිනෙන් දින ව්‍යාකූල වන මිනිස් සිත් සතන් අමිල නිමල බුදු දහමේ ශක්තියෙන් සුවපත් කරනු පිණිස නෙක් පාරමිතාව ධර්ම දක්ෂිණා.
1: අයිබෝවන් සියලු දෙනාට වාසනාවන්ත සුවදායි රාත්‍රියක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරමින් අදත් මේ සූදානම් වන්නේ නෙතෆම් රේඩියෝවේ අඟහරුවාදා ධර්මදක්ෂිණා ධර්මදේශනා ආරම්භ කිරීම සඳහායි. මේ උතුම් ධර්මදේශනා ආරම්භ කරන්න පෙර ඔබට සිහිපත් කරන්නට ඕනේ පුරපසළොස්වක පොහෝ දිනයන් වල ලංකාවේ වැඩිම භික්ෂුන් වහන්සේ ප්‍රමාණයක් වැඩමවා වැඩිම ගුවන් කාලයක් විකාශය කරන ශ්වේතපූජා සජීවී වැඩසටහනක් ඔබේ ගමේ නගරයේ ආයතනයේ හාරස්ථාන තුල විදේශ රටක හෝ සංවිධානය කරන්නට කැමැත්තක් දක්වනවා නම් මෙන්න මේකයි අපේ දුරකථන අංකය 077 41 51 272 077 41 51 272 තමයි දුරකථන අංකය. ඔය දුරකථන අංකයටම කතා කරලා ඔබ සමහර විට අටමස්ථාන වේවා සොළොස්මස්ථාන වේවා ඔබ ප්‍රදේශයේ විහාරස්ථානයක වේවා ඕනෑම සජීවී ආගමික වැඩසටහනක් විකාශය කර ගැනීම සඳහා ඇමතුමක් ලබා දෙන්නට පුළුවන් කමක් තිබෙනවා. අද අඟහරුවාදා නෙතෙෆෙම් ධර්මදක්ෂිණා ධර්මදේශනාව ආරම්භ කිරීම සඳහා අපි ගෞරවයෙන් නමස්කාරපූර්වකව ආරාධනා කරමු අතිපූජනීය හසලක සීලවිමල ස්වාමීන් වහන්සේට. අවසරයි ස්වාමින් වහන්ස. සාදුහු සාදුහු සාදුහු.
2: සමන්

සග්ගමොක්කදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ඒ අපගේ ශාස්ත්‍ර වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප හැම දිනාගේම නමස්කාරය වේවා. සුපින්වත්නි, ඔබ අදත් ඉතාම ශ්‍රද්ධාවෙන් බලාපොරොත්තු වන්නේ ධර්මශ්‍රවණය කරන්නටයි. අද ඉතාම ශ්‍රද්ධාවෙන් යුතුව නිතෙපෙම් නාලිකාව තුළින් බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචනය මතුවන තෙක් ඉතා කැමැත්තෙන් බලාගෙන සිටින සියලු පින්නතුන්ට අපගේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පිළිසරණ සැලසේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. පින්වත්නි, මේ ජීවිතේ හරි පුදුම එකක්. අපේ ජීවිතවලට දුක සැප ගලන විදිය, අපේ ජීවිතවලට විවිධාකාරයෙන් දුක සැප ගලාගෙන ඉන විදිය අපට සැලසුම් කරගන්න පුළුවන් කමක් නැහැ. එම සැලසුම් කරගන්න බැරි වෙලා තිබෙන්නේ අන් කවර දෙයක් නිසාවත් නෙමෙයි, අපගේ බුදුරජාණන් වහන්සේ වදාළ මේ අවිනිශ්චිත බව නිසා. මේ ජීවිත කොච්චර අවිනිශ්චිතද කියනවා නම්, ඒ අවිනිශ්චිත බව කොයිතරම් ගැටලුකාරීද කියනවා නම්, පින්වත්නි, ඊළඟ මොහොත ගැනවත් අපට සැලැස්මකට යන්න පුළුවන් කමක් නැහැ. හෙට දවස ගැන කවර කතාද? ලබන අවුරුද්ද ගැන අපට මොනවා කතා කරන්න තියෙනවටද? ඊළඟ මොහොත ගැන අපට හිතාගන්න බෑ. ප්‍රත්‍යද ප්‍රත්‍යෝත්පන්නේද, මේ අතර තියෙන පටිච්ච සමුප්පාදයේද කවදාවත් අපට තේරුම් ගන්න බෑ. ඒවා හැසිරෙන විදිය අපට තේරුම් ගන්න පුළුවන් කමක් නැහැ. හැබැයි අපට විශේෂ අවකාශයක් තියෙනවා. ඒ තමයි මෙබඳු අවිනිශ්චිත තත්වයකින් සම්පූර්ණයෙන්ම මිදෙන්නේ කොහොමද කියලා, අවිනිශ්චිත ස්වභාවයෙන් සම්පූර්ණයෙන්ම ගැලවිලා සත්‍යාවබෝධය කරා යන්නේ කොහොමද කියලා අපට අපගේ බුදුරජාණන් වහන්සේ අනුදැන වදාලා. නියඟ එන කාලෙට ගස්වල කොළ හැලිලා යනවා. එක කොළයක්වත් නැති විදියට ගස සම්පූර්ණයෙන්ම දුර්වල වෙලා යනවා. හැබැයි පින්වත්නි, නියඟයට කොළ හැලුණු පමණින්ම ගහ මිය ගිහින් කියලා කාටවත් කියන්න බෑ. ගහ මැරිලා කියලා කාටවත් කියන්න බෑ. අන්න ඒ වගේ සමහර කාලවලදී අපට වේගෙන් කනස්සල්ල, පීඩාව, දුක අපේ ජීවිතවල විවිධ දුර්වලතා මතුවෙනවා. හැබැයි පින්වත්නි, ඒකෙන් අපට කියන්න බෑය සදාතනිකවම අපේ ජීවිතේ වෙලාගෙන අපේ ජීවිතේ පුරාවටම පවතී කියලා අපිට කියන්න බෑ. හරියට නියඟේ කාලෙට කොළ හැලුනාම ගහක් මිය ගියා කියලා කියන්න බෑ වගේ. පින්වත්නි, අපේ ජීවිතේ කටුක අත්දැකීම් තුලින් අපි අපේ ජීවිතේ පෙළෙන තැනකට, අපේ ජීවිතේ යට කරගෙන ජීවිතේ එපා වෙන තැනකට එකතු විය යුතු නෑ පින්වත්නි. ඒකට හේතුව තමයි මේ ලෝකේ හැම වෙලාවකම වෙනස් වෙනවා. අන්න ඒ නිසා කටුක අත්දැකීම තුල පවා ජීවිතේ බලාපොරොත්තු තියාගන්න එක වටිනවා. ප්‍රබෝධමත් ජීවිත අත්දැකීම තුල පවා නැවත කටුකත්වයකට කරා අපේ ජීවිතේ පෙරලෙන්න පුළුවන් කියන අදහසත් අපේ ජීවිතේ තියෙන එක වටිනවා. මෙන්න මෙබඳු ආකාරයට පෙරලෙන ජීවිතයක් නිසා බුදුරජාණන් වහන්සේ අපට දුකයි කියලා වදාළේ. මේ පෙරලීම ඇතුලේ පින්වත්නි, අපට කවදාකවත් අපට සැලසුම් කරගෙන අපේක්ෂා දල්වගෙන ජීවිත ඉස්සරහට යන්න බෑ. යන්න බැරි බව අපි අපේ ජීවිතය තුළින්ම දකින්න ඕන. ඒ දැක්ම නැත්තං අපට කවදාවත් ජීවිත අවබෝධය කරා යන්න බෑ.
පින්වත්නි අපි හැම වෙලාවකම අපේ ජීවිතවලින් විමසා බලන්න ඕන ඇත්තටම අපට ජීවිත අවබෝධය කරා යන්න බැරි ඇයි ජීවිත අවබෝධය කරා යන්න බැරි හේතු මොනවද කියලා අපි අපේ ජීවිතවලින් සෑම අවකාශයකදීම විමසා බලන්න දක්ෂ වෙන්න ඕන පින්වත්නි මේ ජීවිතයේ පිළිබඳ මැදහත් වෙන ශ්‍රාවකේ ජීවිතේ සම්පූර්ණයෙන් අතහැරලා දානවා යයි අපට කියන්න පුළුවන් කමක් නැහැ. සම්පූර්ණයෙන් ජීවිතේ අතහැර දැමීමෙන් ලැබෙන සත්‍ය අවබෝධයකුත් නැහැ. සත්‍ය අවබෝධය කියන්නේ අපි හිතනවට වඩා වෙනත් මානයක පවතින දෙයක්. පින්වත්නි මේ ජීවිතේම අතහැරලා දාන්න බැරි නිසා අපි අවශ්‍යතා සමග එකතු වී අවශ්‍යතාවයන් නඩත්තු කරමින් අපි අපේ ජීවිතේ ගෙවන්න ඕන. අවශ්‍යතා නඩත්තු කිරීම වනාහි සත්‍ය අවබෝධයට සම්බාධකයක් නෙමෙයි ගෘහස්ත ජීවිතේ ගත කරන කෙනෙකුට. මේ ගෘහස්ත ජීවිතේ ගත කරන කෙනෙකුට ගිහි ජීවිතයේ තුලදීම ඉතා පරිස්සමින් ධර්මාවබෝධය කරා යන රටාව අපට අපගේ බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්නා. පින්වත්නි මේ ජීවිතේ පැවැත්ම තුළ අපට අවශ්‍යතාවයන් තියෙනවා. ඔබ කිසිදාක ඔබේ අවශ්‍යතාවයන් අතහැරලා දාන තැනකට පෙළඹෙන්න එපා. හැබැයි මම ඔබට ඉතාම වැදගත් දෙයක් කියන්නම්. අවශ්‍යතාවයන් නඩත්තු කළාට අත්‍යවශ්‍යතාවයන් නඩත්තු නොකර ඉන්න බලන්න. අවශ්‍යතා මත පැවැත්ම තහවුරුනාට අත්‍යවශ්‍යතා මත තණ්හාව තහවුරු වෙන බව දකින්න. අත්‍යවශ්‍ය මිනිස්සු කියලා જાතියක් අපට අවශ්‍ය නැහැ. අවශ්‍ය මිනිස්සු කියලා භවකින් අපේ ජීවිතේ ගොඩනැගුණාට කමක් නැහැ. අවශ්‍යතා මිසක් අත්‍යවශ්‍යතා නඩත්තු නොකර සිටීමට වග බලා ගත්තොත් අපට පුළුවන් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ අවබෝධයේ පැත්තට ක්‍රමානුකූලව එකතු වෙන්න පුළුවන්. නැත්තම් එකතු වෙන්න බෑ. පින්වත් නිතා පරිස්සමින් බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනය දෙස බලන්න. මෙදහත් සිතකින් බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනය දෙස බලන්න. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයාට සත්‍ය අවබෝධය කරා උපකාරාර්ථය ඉතා ප්‍රවේශමින් බුද්ධ ශාසනය පෙන්වා දීලා තියෙනවා. ඒක ඉතා පරිස්සමින් කරලා තියෙන දෙයක්. ඔබගේ ජීවිතයේ ප්‍රෝඩාකාරී වෙලා තිබෙන්නේ ඔබට සත්‍ය අවබෝධයේ මගහැරී ඇති නිසයි පින්වත්නි. සත්‍ය අවබෝධයට ඔබේ සිත එකතු වෙන්න මේ සමස්ත ප්‍රෝඩාවෙන් අපට මිදෙන්න පුළුවන්. මායාවෙන් මිදෙන්න පුළුවන්. එම නැති වුණොත් අපි දන්නේ නැහැ අපි මෙබඳු මායාකාරී බවක පැටලිලා ඉන්නවා කියලා අපි දන්නේ නැහැ. මෙබඳු ප්‍රෝඩාවක පැටලිලා ඉන්නවා කියලා අපට තේරෙන්නේ නැහැ පින්වත්නි. භාග්‍යවතුන් වහන්සේ තමයි අපේ දැස් පෑදුවේ. අන්ධ වෙලා ඉන්න ලෝකයක සම්මාදිට්ටි ඇස නැති ලෝකයක සදාතනික විමුක්තියක් පිණිස දොරගුල් හැරී නැති වෙලාවක අමා නිවන ගැන වචනාර්ථයවත් ඇහෙන්නේ නැති වෙලාවක බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙලා ධර්මය අපට ලබා දුන්නා. බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙලා අපට ඇතිවෙන නැතිවෙන රිද්මය ගැන පැහැදිලි කළා. බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙලා අපට අවිද්‍යාව නිසාද තණ්හාව නිසාද උපාදානයේ නිසාද මේ ලෝකයේ සකස් වී ඇති බව අපට වදාලා. බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙලා අපට මේ ලෝකයේ චතුරාර්ය සත්‍ය ධර්මයේ කියලා එකක් අවබෝධ කරගන්න බැරි නිසා අප දීර්ඝ සංසාරී ඉපදීපදි මෙරි මෙරි යන බවත් යම් කෙනෙක් චතුරාර්ය සත්‍ය අවබෝධ කළොත් මේ ඉපදීපදි මෙරි මෙරි යන ගෝර සංසාරයෙන් නිදහස් විය හැකි බවත් බුදුරජාණන් වහන්සේ වදාලා. භාග්‍යවතුන් වහන්සේ නමක් පහළ වෙලා එබඳු චතුරාර්ය සත්‍ය අවබෝධ කළොත්
ඒ අවබෝධ කරන කෙනා චිත්ත විමුක්තියත් ප්‍රඥා විමුක්තියත් මේ ජීවිතයේදීම සාක්ෂාත් කරගන්න බව භාග්‍යවතුන් වහන්සේ වදාලා. ඉතින් මෙබඳු පැහැදිලි කිරීමක් තියෙන වෙලාවක මෙබඳු ඉතා පරම දුර්ලභ අවකාශයක අපි උත්සාහ කරලා බැලිය යුතුයි. ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුලින් අපට නිවෙන්න පුළුවන්ද? භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයේ තුලින් එහෙම සදාතනික විමුක්තියක් කරා නිවීමක් කරා අපට එකතු වෙන්න පුළුවන්ද කියලා අපි අපේ ජීවිතයෙන් ප්‍රශ්න කරන්න පටන් ගන්න ඕන. අපි අපේ ජීවිතයෙන් ඉබඳු ආකාරයට ප්‍රශ්න කළොත් අපට කවදාහකවත් වරදින්නේ නැහැ. මොකද අපට වරදින්න විදිහක් නැහැ පින්වත්නි.

අපට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ අවබෝධය කරා යන්න බැරි වුණේ හේතු කීපයක් නිසා. අපි උත්සාහ කරලා බලන්න ඕන අපට අවබෝධය කරා යන්න බැරි වුණේ මොන වගේ හේතු නිසාද කියලා. ඇත්තටම බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනය තුල අපට අවබෝධය කරා යන්න බැරි වුණේ කුමන හේතු නිසාද කියලා විමසා බලන එක තමයි අපි පළවෙනියෙන් කරන්න ඕන. අපි මේ නිවන පිණිස විමුක්තිය පිණිස බණ අසාගෙන ඒවා අනුව පිළිපදින්නේ කොහොමද කියලා දසාතේ කල්පනා කර කර ඉන්නවා. පරණ රොඩු ටික ඒ විදිහටම තමන්ගේ ඇතුළාන්තයේ තුල පුරවාගෙන මේ පරණ රොඩු වලින් හිස් කරගන්නේ නැතුව අපට පුළුවන්කමක් නැහැ ජීවිත අවබෝධය කරා යන්නට. මේ පරණ රොඩු වලින් පුරවාගත් ඇතුළාන්තය සම්පූර්ණයෙන් අපිව දවනවා, සම්පූර්ණයෙන් අපිව තවනවා, සම්පූර්ණයෙන් අපිව පුළුස්සනවා. අනිබ්බාන සංවත්තනිකෝ, නිවන පිණිස ඇති අවශ්‍යතාවය, අවකාශය වහලා දානෝ. තේ නිවන පිණිස ඇති අවකාශය වහලා තියද්දී අවබෝධය සම්බන්ධ සිතේ නිමිත්ත විතරක් තියාගෙන ස්වල්ප වූ චර්යාවකට අපි අපේ ජීවිතය ගොඩනගාගෙන මේ ගත කරන ගත කිරීම පින්වත්නි කලයක් අනිත් පැත්තට හරවලා ඒකට වතුරුවක් කරනවා වගේ අපේ මේ අභ්‍යන්තරය උඩුකුරු කළේ බුදුරජාන් වහන්සේ. බුද්ධ කාලයේ මිනිස්සු සතුටු වුණු විදිය බලන්න. ඒ අය බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචනේ ඉදිරියේ ඒගොල්ලෝ සම්තෘප්තිකර තමන්ගේ ආස්වාදජනක අවකාශය, ධර්මයෙන් ලැබුණු ආස්වාදය පැහැදිලි කරපු තැන් බලන්න. ඒවා ගොඩාක් දේශනාවල තියෙනවා. මං එක පාඨයක් ඔබට කියන්නම්. අභික්කන්තං බෝ ගෝතම සෙය්‍යතාපි බෝ ගෝතම නික්කුජ්ජිතං වා උක්කුජ්ජෙය. ඔබ වහන්සේ කරේ හරියට යටිකුරු දෙයක් උඩුකුරු කළා වගේ. එතකොට යටිකුරු වෙලා තියෙන චින්තනය උඩුකුරු කරගන්න අපිට බැරි වුණොත් ඒ උඩුකුරු නොවුණු හිතකට ධර්මය යන්නේ නැහැ. විමුක්තාර්ථයට යාට එකතු වෙන්න පුළුවන් කමක් නැහැ පින්වත්නි. දැන් අපිට හැම වෙලාවකම සිද්ධ වෙලා තියෙන්නේ යටිකුරු අපේ ජීවිතේ ගෙවණ්ඩයි. මේ යටිකුරු වීම ඇතුලේ අපට අහිමි වුණේ සත්‍ය අවබෝධය. අපට තියෙන යටිකුරු චින්තනයක් භාග්‍යවතුන් වහන්සේ අපි උඩුකුරු කළා. පටිච්චන්නං වා විවරෙය, හරියට තිරයකින් වහලා තිබුණු දෙයක් තිරය විවෘත කරලා පෙන්නවා වගේ බුදුරජාණන් වහන්සේ විසින් විස්මිත දෙයක් කළා. තිරයකින් වහලා තිබුණ එකක් තිරේ ඇරලා පෙන්නවා වගේ අපගේ භාග්‍යවතුන් වහන්සේ කළදී එබඳු විශේෂ දෙයක් අපගේ බුදුරජාණන් වහන්සේ අප වෙනුවෙන් සිද්ධ කළා. බුදුරජාණන් වහන්සේ කළ විශේෂ දේ තමයි මේ තිරයකින් වහලා තිබුණු තැනක දෙයක් තිරේ ඇරලා පෙන්නවා වගේම සම්පූර්ණයෙන් අන්ධකාරයේ තිබුණු අවබෝධයට අදාළ අත්දැකීම අභිසම්බුද්ධත්වයේ තුලින් ආලෝකමත් කොට පෙන්නවා. ඒක හරියට බුද්ධ වචනේ ගොඩාක් තැන්වල මේ විග්‍රහය තියෙනවා. අන්ධකාරේ වා තේල පජ්ජෝතං ධාරෙය, අඳුරු වෙච්ච ලෝකයකට තෙල් පහනක් දැල්වුවා වගේ දෙයක් අපගේ බුදුරජාණන් වහන්සේ අප වෙනුවෙන් කළා. ඉතින් මෙබඳු ආලෝකමත් වෙච්ච තැනක, මෙබඳු උඩුකුරු වෙච්ච තැනක වසා තියෙන දෙයක් විවෘත කොට පෙන්වාසේ භාග්‍යවතුන් වහන්සේ මේ වදාළ අර්ථය තුල තවදුරටත් අපි ශක්තිමත් වෙනවා විනා අපට කරන්න දෙයක් නැහැ. එබඳු ශක්තිමත් වීමකින් නැගී සිටින්න පුළුවන් අවසාන අවකාශයයි මේ ලැබිලා තියෙන්නේ. මේ ලැබිලා තිබෙන්නේ අවසාන අවකාශය. ආයි මෙබඳු අවකාශයක් අපට ඇත්ති නැහැ. මේ තමයි අපට ඇති අවසාන අවකාශය. බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචනය තුළින් ජීවිතය සසඳන, ජීවිතය විමසන, ජීවිතය ගලපන,

0: අවංක ශ්‍රාවකෙක් නම් ඔබ ඔබගේ ජීවිතයේ අවංකව අවබෝධය කරා යන්න ඕන කියලා අදහසක් තියෙනවා නම් ඔබගේ ජීවිතේ තියෙන්න ඕන වැදගත් දේ තමයි ඇයි මට අවබෝධය කරා යන්න බැරි කියලා විමසන එක. ඔබට අවබෝධය කරා යන්න ආර්ය අෂ්ටාංගික මාර්ගය, සතර සතිපට්ඨානය, ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම, බොජ්ජංග ධර්ම, සතර සම්‍යප්ප්‍රදාන වීරිය, සතර ඉද්ධිපාද ආදී සත්තිස් බෝධිපාක්ෂික ධර්මයන්ම අපි ඉස්සරහා මතුවෙලා තියෙනවා. එනිසා ධර්මයේ මතුවීම සම්බන්ධ අර්බුදයක් අපට නැහැ. අපි ඉස්සරහා ධර්මය බොහොම ලස්සනට මතුවෙලා තියෙනවා. මෙන්න මේ මතුවුණු ධර්මය, මේ ධර්මයේ මතුවෙලා තියෙන තැන අප කළ යුතු දේ තමයි පින්වත්නි, අපේ ජීවිතවල සෑම අවකාශයකදීම මේ මතුවුණු ධර්මයත් එක්ක අපි බලන්න ඕන මේ ධර්මයේ මගේ ඇතුළේ රැඳෙන්නේ නැත්තේ ඇයි, මේ ධර්මයේ මගේ ඇතුළාන්තයට ගලන්නේ නැත්තේ ඇයි, ඇතුළාන්තයට මේ ධර්මයේ ගලලා මාව සංසිඳෙන්නේ නැත්තේ ඇයි, සංසිඳෙන්නේ නැති වෙන්න මගේ ඇතුළාන්තයේ තියෙන කෝලහාලේ කුමක්ද, මගේ ඇතුළාන්තයේ තුල තියෙන අරබුදේ කුමක්ද කියලා අපි අපේ ජීවිත වලින් ගැඹුරින් ගැඹුරින් කියවා, ගැඹුරින් ගැඹුරින් විමසා බලන්න ඕන. එහෙම විමසා බලනකොට පින්වත්නි, මේ මනුෂ්‍යත්වයේ ගැඹුරු අවකාශයක් අපට පිණි. මේ ධර්මයේ ගලපා ගන්නවා විනා, ඒ ධර්මයේ ගලපා ගැනීම පිණිස ඇතුළාන්තයේ සූදානම් කර ගන්නවා විනා, ඇතුළාන්තයේ ලෑස්ති කරගන්නවා විනා, මේ බාහිර පුද පූජා වත්පිළිවෙත් ආචාර ධර්ම වලින් පමණක්ම සංසිඳෙන්නේ නැති බව පෙනේ. ඒවා අවැදගත් නෑ. බාහිර පුද පූජා වත්පිළිවෙත් ආචාර ධර්ම බොහොම වැදගත්. හැබැයි සංසිඳෙන්නේ නැත්තේ අපේ ඇතුළාන්තයේම පවතින අඩුපාඩු නිසා. ඒ ඇතුළාන්තයේ ධර්මයේ වෙනුවෙන් සූදානමක් නැති නිසා, නැතුව ධර්මයේ තියෙන අඩුළු හුඩුකන් නිසා නෙමෙයි කියලා ඔබට දැනේවි. මේ මනුෂ්‍යත්වයේ කොයිතරම් සුවිශේෂ අවකාශයක්ද කියලා ඔබට දැනේ. මේ මනුෂ්‍යත්වයේ පිළිබඳ ප්‍රබෝධමත් අදහසක් ඔබ තුන මෝරයි. මේ මනුෂ්‍යත්වයේ වනාහි ආවේ කොහෙන්ද කියලා දන්නෙත් නැති, යන්නේ කොහෙටද කියලා දන්නෙත් නැති අමුතු තැනක්. ආපු තැන ගැන අපි දන්නේ, යන්නේ කොහෙද කියලා දන්නෙත් නැහැ. එහෙම වුණත් මේ ඉන්න තැනදී සම්පූර්ණයෙන් ජීවිතය ධර්මය මිශ්‍ර කොටගෙන ගමන් මඟ නවතා දමන්න පුළුවන් තීරණාත්මක නවා තැන මේ මනුස්ස භූමිය බව ඔබට දැනේ. අන්නිතාට මනුෂ්‍යත්වයට ඔබ ප්‍රශංසා කරයි. එදාට ඔබට මනුෂ්‍යත්වයේ තුල කෝලහල තියෙන එකක් නැහැ. එදාට ඔබට මනුෂ්‍යත්වයේ තුල ගැටුම් තියෙන එකක් නැහැ. එදාට ඔබට මනුෂ්‍යත්වයේ තුල ව්‍යාකූල අර්බුදකාරී ප්‍රශ්න තියෙන එකක් නැහැ. ඇයි ඔබට තේරෙන්නේ ආවේ කොහෙද දන්නේ නැති, යන්නේ කොහෙද දන්නේ නැති, එහෙම වුණත් සදාතනිකව නිවෙන්න පොටක් පෑදුණු. ඒ නිවීම තුලින් සදාතනිකව බවගමනට තිත තියන්න පුළුවන්, අවසන් කරන්න පුළුවන්, නිමා කරන්න පුළුවන්, තීරණාත්මක නවාතන මේ මනුස්ස භූමියමයි කියලා දැනෙනකොට ඔබට තදෙන් ධර්මයේ තුල ජීවමාන වෙන්න අවකාශයක් උදා වෙයි. ඒක හරි වටිනා දෙයක්. ඒකට ජීවිතයට ඉතාම වැදගත් දෙයක්. මෙබඳු තැනකදී සදාතනිකව නිවෙන්ට කැමති ශ්‍රාවකේ නිවෙන්ට බැරියයි කියලා විමසා බැලීමෙන් තමයි නිවීමට පාර හැදෙන්නේ. නිවීමට අදාළ පාරට අවතීරණීය වීමෙන්ම කෙනෙක් නිවෙන්නේ. නිවීමට අදාළ ඇතුළාන්තයේ සූදානම් කර ගැනීම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකේකුට ඉතා වැදගත් අවකාශයක්. ඒ වැදගත් අවකාශය කවදාවත් අහිමි කරගන්න එපා. එහෙමනම් අපි දැන් බලමු අපට ඇයි අවබෝධය කරා යන්න බැරි කියලා. මේ දේශනාවේ සාරය මෙන්න මේ කොටස. පින්වත්නි, මම මේ දේශනාවට අයිති කාලය ගැන සලකලා ඒවා ඉලක්කගත ඔබට පැහැදිලි කරන්න. 1. ඔබට අවබෝධය කරා යන්න බැරි ඔබ තුල පවතින බලාපොරොත්තු වල අසීමාන්තික බව. අවබෝධය කරා යන්න බැරි වෙන්න බලපාන ප්‍රධාන දෙයක්. ඒකට ධර්මයේ මහිච්ඡතාවය කියලාත් කියනවා. ඔබට තියෙන ඔබේ ජීවිතය ගැන අදි탁සේරුවක්. ඔබේ ජීවිතය තුළ පවතින අදි탁සේරුව ඔබට අවබෝධය කරා යන්න බැරි වෙන්න බලපාන මූලික දෙයක්. ඒ අදි탁සේරුව පුද්ගලයා තුළ ගොඩනැගෙන මාන්නයේ සමග බැඳී පවතිනවා. කුලය, බලය, නිලය, වෘත්තීය වටිනාකම්, උගත්කම්, බුද්ධිමත්කම්, බලපුලුවන්කාරකම්, මෙන්න මේවාත් එක්ක ඔබගේ ජීවිතය සම්බන්ධ ඔබට පවතින අදි탁සේරුව බැඳී පවතිනවා. පින්වත්නි, ඔබේ ජීවිතේ පවතින අදි탁සේරුව ඔබගේ අවබෝධය තුලින් ඔබව ඈත් කරනවා. එතකොට ඒ අදි탁සේරුව මාන්නයේ සමග බැඳී පවතිනවා. ඒ අදි탁සේරුවක් අපේ ජීවිතය තුළ පවතින නිසා පින්වත්නි, පුද්ගල බවම අපි නඩත්තු කරනවා. මේ පුද්ගල බවම අපි නඩත්තු කරන්නේ අපේ ජීවිතය තුළ පවතින අදි탁සේරුව. ඒ අදි탁සේරුව පුද්ගලයාගේ පුද්ගල බවත් එක්ක මාන්නයත් එක්ක ගැටගැසී පවතිනවා. මෙන්න මේ නිසා ඔබට ධර්මයේ හම්බ වෙනකොට ධර්මයේ පිළිබඳව පවතින ආගන්තුක බවක්, ධර්මයේ පිළිබඳව පවතින ආදුනිකත්වයක්, ධර්මයේ පිළිබඳව පවතින අලුත් බවක්, ඒක තමන්ගේ ඇතුළාන්තට පෑහෙන්නේ නැති බවක් එයාට දැනෙනවා. මේ ගතිකත්වයේ පුද්ගලෙක් තුළ අඩුවීම පිණිස ලොකු උදව්වක් කරන දෙයක් තමයි ශ්‍රද්ධාව. පුළුවන් තරම් මේ මට්ටමින් අයින් වෙන්න ඔබලා ශ්‍රද්ධාව වඩා ගන්න. ශ්‍රද්ධාවට රුකුලක් ගන්න. ඒක gederin පටන් ගන්න. පුංචි දේවල් වලින් පටන් ගන්න. පොඩි කාලේ ඉඳලම දරුවට ඒක දෙන්න. හැමදාමත් නිවසක උදේට ආහාර පිසිනවා. ලංකාවේ හැමත් ගයක් තමයි ආහාර පිසින් නැතුව ඇත්තේ. උදේ කාලේ ආහාර පිසින එක බොහෝ නිවෙස්වල සිද්ධ වෙන කෘත්‍යයක්. උදේම ආහාර පිසුවට පස්සේ ඒ කෑම එකෙන් බත් ඇන්දක් විතර හරි කමක් නැහැ, පොඩි පාත්‍රයකට ගන්න. ප්‍රණීත භෝජන නොවුනට කමන්නේ. නමුත් ඔබ අග්‍රභාගය පොඩි පාත්‍රයකට අරගෙන උණු පැන් එකක්, සිසිල් පැන් එකක් එක්ක ගෙදර හැමෝටම අතගස්සන්න. දරුවෝ නිදිනං ඇහැරවල අතගස්සන්න. අපගේ බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් සද්ධාවෙන් පුදන්ට. එතනින් පුළුවන් සද්ධාව මූලාරම්භයක් ගන්න. මුල් කාලේ දරුවෝ වුණත් මේක කරදරයක් විදියට දකි. දරුවන්ට වුණත් හිතේ මේක නොවටිනා දෙයක් කියලා. අවැදගත් කියලා දරුවෝ හිතයි. දරුවෝ එක එක විදියනේ අපේ දරුවෝ. එහෙම හිතුවත් ඔවුන්ගේ ජීවිතයට මේක එකතු වෙයි. සමහර විට ඔබ නොසිටියත් හුරුවක් විදියට දරුවෝ මේ දේ gedara කරයි. අපි තුමු හම්බෙන් අපි gedara නැහැ. එදාට දරුවොන්ට මේක පොඩි මදිපුංචිකමක් වගේ දැනී මේ හුරුව ඇති වුණොත්. මුල් කාලේ දරුවෙක් නිදාගෙන ඉන්නකොට පුතේ මේ බුද්ධ පූජාවට ඔයත් අත ගහන්න කියනකොට මේ අම්මගේ ඔළුව නරක් වෙලාද දන්නේ කියලා දරුවෙක් කියන්න බැරි නෑ. එහෙම කිව්වා ටික දවසක් යනකොට. ඒකේ දරුවගේ ජීවිතේට හුරු වුණාට පස්සේ ඒ දරුවම ඔබෙන් අහයි කුස්සියට ඇවිල්ලා, අම්මයාද බුද්ධ පූජාව තිබ්බේ නැද්ද කියලා දරුවම අහයි. ඒ හුරුව දරුවට ලබා දෙන්නේ ඒකෙන් ලැබෙන සද්ධා ඉන්ද්‍රිය, ඒ තුලින් මෝරණ ශ්‍රද්ධාව, පුද්ගල භව දුරුවීමට, පුද්ගල භාවයේ දුර්වල භාවයට ඒ පුද්ගල භාවය තුලින් පැන නගින අදිතක්සේරුව දුර්වල වීමට ඒ අදිතක්සේරුව මතින් එයා තුල ගොඩ නැගෙන මාන්නක්කාරකම ඇතුලේම කෙලෙස් කෝලහලයට නැවත නැවත හසු වී ධර්මයට ඔරොත්තු නොදෙන ආකාරයට ධර්මයේ ඔබේ ඇතුලාන්තයට නොයන ආකාරයට ඔබේ ජීවිතය තුල පවතින අරබුදකාරී බව සමනේ වෙයි පින්වත්නි. ඒ අරබුදකාරී බව සමනේ වීමෙන් තොරව ඔබට කවදාකවත් මේ ධර්මයේ ඇතුලාන්තයට පමුණවා ගන්න පුළුවන් කමක් නැහැ. මේ ධර්මයේ අපි ඇතුලාන්තයට පමුණවා ගත යුතුයි. මේ ධර්මය ඔබේ ඇතුලාන්තයට පමුණවා ගන්න ඔබට උවමනාවක් තියෙනවා නම් ඔබ මේ බඳු චර්යාවකට එකතු විය යුතුයි පින්වත්නි. එහෙනම් ඔබට ධර්මය ඔබේ ඇතුලාන්තයට යන්නේ නැති පළවෙනි එක තමයි ඔබේ ජීවිතය තුල පවතින අදිතක්සේරුව. මේ අදිතක්සේරුවත් එක්ක අපි පුරුදු වෙලා ඉන්නේ තමන් තුල ධර්මය හුවා දක්ව ගන්න නෙමෙයි, තමන්ව හුවා දක්වන්න. මේ තමන්ව හුවා දක්වන එකෙන් අපේ අනාතකම තවත් වැඩි වෙනවා. තමන්ව හුවා දක්වන්න හුරු වෙච්ච කෙනා හැම වෙලාවකම තමන්ව ඔසවා තබනවා. මේ තමන්ව ඔසවා තබන එක ඔබගේ ඇතුලාන්තයට ධර්මයේ නොයන්ට බලපාන ප්‍රමුඛ දෙයක්. දෙවැනි කාරණේ තමයි ඔබේ ඇතුලාන්තයට මේ ධර්මයේ නොයන්නේ ඔබ හොඳට බණ අහන බව ඇත්ත. ඔබ හොඳට දන් දෙන බව ඇත්ත. ඔබ සංඝ පිරිස ඇසුරු කරන බව ඇත්ත. ස්වාමින් වහන්සේලා සමග ඉතා ප්‍රතිබල සම්පන්න ගනුදෙනුවක් තියෙන බව ඇත්ත. විහෙර විහාරස්ථාන ගොඩනගන්න ඔබ දක්වන ඍජු දායකත්වයට ප්‍රශංසා වේවා. ඒක හොඳයි. හැබැයි අපි අපේ ජීවිතේ පරිස්සමින් විමසා බැලිය යුතුයි නේද? ඇයි මට මේ ධර්මය මේ තරම් මතුවලා තියෙද්දිත් මගේ ඇතුලාන්තයේ තුල ධර්මය රෝපණය වෙන්නේ නැත්තේ ඇයි කියලා ඔබ ඔබෙන් ප්‍රශ්න කළ යුතුයි. ඔබ ඔබෙන් විමසා බැලිය යුතුයි. පින්වත්නි, එහෙම විමසා බලනකොට ඔබට තැනේවි ඇයි මට මේ ධර්මය රොත්තු නොදුන්නේ කියලා. බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශනාවට අනුව ගැඹුරින් කියවා ගන්නකොට දෙවැනි කාරණේ තමයි ඔබේ ඇතුලාන්තයට ධර්මය නොයන්ට බලපාන දෙවැනි කාරණේ තමයි ඔබට තියෙන්නේ කවරාකාරයකින්වත් අරමුණු වලින් සම්තෘප්තිමත් නොවන අසහනකාරී ජීවිතයක. ඒතර පළවෙනි එක තමයි අදිතක්සේරුව. ඒක ඇතුලේ මාන්නෙන් උපකාරය ලැබෙනවා, පුද්ගල බව ඇතුලේ යා මෝරනවා, ඒ පුද්ගල බවත් එක්ක යා ගනුදෙනු කරනකොට කෙලෙස් කෝලහලයට අහුවෙනවා. ධර්මීය තුල හැම වෙලාවකම පවතින ආදුනික බවක්, ආවේනික බවක් නෙමෙයි. ඒ නිසා යා බණ අහනවා, ස්වාමීන් වහන්සේගේ මැසුරු ඉන්නවා, සංඝ පිරිස මැසුරු කරනවා, ස්වාමීන් වහන්සේලා එක්ක ඕනතරම් ඇයි හොඳයි කම්පාලා ගනුදෙනු කරගෙන ඉතා සමීපව යා කටයුතු කරනවා. හැබැයි එයා එහෙම සමීපව කටයුතු කළාට එයාගේ ඇතුලාන්තයට ධර්මී යන්නේ. ඒකට බලපාන ප්‍රධාන දෙයක් මම මේ පැහැදිලි කළේ. දෙවැනි කාරණේ තමයි ආරම්මණ ග්‍රාහීව අරමුණු ඇසුරු කරගෙන සම්තෘප්තිමත් නොවන ජීවිතය. අරමුණු ඇසුරු කරගෙන අපේ ජීවිතය සම්තෘප්තිමත් නැහැ. ඒ කියන්නේ සංසිඳෙන ජීවිතයක් අපිට නැහැ. අපිට තියෙන්නේ නොසන්සිඳෙන ජීවිතයක්. අපේක්ෂාවන් ඇති කියලා හිතෙන වෙලාවක් අපිට ඉන්නේ නැහැ. ඒ අපේක්ෂා මත පිහිටා ඒවා පසුපස හඹාගෙන යන ජීවිතයක් අපිට තියෙන. ඒක තමයි දෙවෙනි එක. මේ කෙලෙස් බලවත් වෙන්න අපි තුල සිද්ධ වෙන දෙයක් තමයි හැම වෙලාවකම ජීවිතේ සහනදායි නැහැ. දැන් ඇති කියලා එකක් නැහැ. ඒක කෙලෙස් බලවත් වෙනකොට වෙන දෙයක්. ඒක පැවිද්දෙකුට උනත් වෙන්න පුළුවන් දෙයක්. මම ඔබට ලස්සන දෙයක් කියන්නම්. එක ස්වාමීන් වහන්සේ නමක් හිටියා. ඒ ස්වාමීන් වහන්සේ වැඩ සිටි ගල් තලාවක. ඒ ගල් තලාවේ ස්වාමීන් වහන්සේ භාවනා කරගෙන පිළිවෙත් පුරාගෙන ගුණ ධර්ම දියුණු කරගෙන හිටියා. ඒ ගල් තලාවේ තිබුණු එක්තරා නිකන් ගල් ගුහාවක වගේ තැනක සෑම රාත්‍රියකම මේ ගල් තලාවට හොරු කණ්ඩායමක් එන්න පුරුදුව හිටියා. මේ හොරු කණ්ඩායම මේ හාමුදුරු ගැන හරි විමසිල්ලෙන් හිටියා. මොද මේ හාමුදුරුව හරහා වුණත් යම් කිසි ආකාරයක ඔත්තුවක් යන්න පුළුවන්. රජුරුවන්ට. නමුත් මේ ස්වාමීන් වහන්සේ පාඩුවේ වැඩ හිටියා. මේ ස්වාමීන් වහන්සේ තෝරු ගැන උනන්දුවෙන් හිටියා. උන්වහන්සේ බලාපොරොත්තු වුණා මේ හොරු කොයි වෙලේ හරි මේ භූමිය අතහැරලා යයි. අතහැරලා නොගියත් මම නම් මෙයා එක්ක කිසිම ගැටුමක් හදාගන්නේ නැහැ කියලා උන්වහන්සේ බොහොම උනන්දුවෙන් හිටියා. ඉතින් උන්වහන්සේ බොහොම උනන්දුවෙන් ඉන්නකොට, උනන්දුයි කියන්නේ උන්වහන්සේට උමනාවක් තිබුණ නැහැ මේ හොරුන්ට එරෙහිව වචන මාත්‍රයක්වත් පාවිච්චි කරන්න උමනාවක් තිබුණේ නැහැ. මේ ස්වාමීන් වහන්සේත් මේ හොරු කණ්ඩායම ටික කාලයක් යනකොට දැනගත්තා. මේ ස්වාමීන් වහන්සේ දැනගත්තා මේ හොරුන්ගෙන් මට කිසි ප්‍රශ්නයක් නැහැ. මම මගේ පාඩුවෙන් පිළිවෙත් පුරාගෙන බඹසර දියුණු කරගෙන ගුණධර්ම වඩ아가න මම මගේ ජීවිතය ඉස්සරහට යano කියලා මේ හාමුදුරුවෝ හිතුවා. හොරුත් බැලුවා මේ ස්වාමීන් වහන්සේගෙන් අපිට කරදරයක් නැහැ. ඒ නිසා උන්වහේ උන්වහන්සේ තිටපුවාවි කියලා හොරුන්ගේ කණ්ඩායමේට අයිති කෘත්‍යයන් කරලා හොරකම් කරගෙන ඇවිල්ලා මේ ගල්තලාව ඉඳලා තමයි හෙට හොරකම් කරන ඒවා ගැන, අද හොරකම් කරපු දේවල් ගැන, අඩුපාඩු ගැන සාකච්ඡා කරන්නේ, කතා කරන්නේ. එක්තරා දිනයක මේ හොරු නායකයා, විශාල කණ්ඩායමක් 500ක විතර, මේ හොරු නායකයා අර හාමුදුරුව ළඟට ගියා. ගිහින් ඕ දොරට තට්ටු කළා. උගුර පෑදුවා. උන්වහන්සේ සංසුන්ව වැඩියා. මේ හොරු නායකයා මේ හාමුදුරන්ගෙන් අමුතු කතාවක් ඇහුවා. මොකක්ද අමුතු කතාව? මේ හොරා ඇහුවා, ඔබ වහන්සේ කොච්චර කල්ද මේ ගල්තලාවේ? උන්වහන්සේ කොමං අවුරුදු 6ක් ඉන්නවා. මේ අවුරුදු 6ට ඔබ වහන්සේට ලැබුණේ මොනවද? බලන්න සාමාන්‍ය හොරෙක් නම් අහන්නේ නැහනේ. ඇහුවනම් අපි කියයි, ඔයාට මේ තිසරණේවත් නැහැ, ඔයා කොහොමද මගෙන් ප්‍රශ්න කරන්න කියලා අපි අනිත් පැත්තට අහන්නේ නැද්ද? අහනවා. නමුත් උන්වහන්සේ මැහුවේ නැහැ. උන්වහන්සේ කිව්වා, මම මේ ගල්තලාවේ අවුරුදු 5ක් වෙනවා. අවුරුදු 5කටත් වැඩි. එහෙමයි උන්වහන්සේ උත්තර දුන්නේ. අවුරුදු 6ක් විතර වෙනවා. 6ක්වත් නැහැ 5කට වැඩි කියලා උන්වහන්සේ කිව්වා. එතකොට මේ හොරු නායකයා කිව්වා, මේ අවුරුදු 6ට ඔබ වහන්සේට ලැබුණු මනුස්ස ධර්මයේ අභිබවා ගියපු දේ කුමක්ද? මම කැමති ඒක දැනගන්න. එතකොට මේ ස්වාමීන් වහන්සේ කිව්වා, මට තියෙනවා නිකැලල් බඹසර සීලයක්. මගේ සීලේ කැලල් වෙලා නැහැ. මගේ සීලේ අපවිත්‍ර වෙලා නැහැ. මගේ සීලේ සිදුරු නැහැ. මම ජීවිතයේ දෙවෙනි කොට සිල් රකින්න කෙනෙක්. ඒ නිසා මගේ සීලේ කිසිම කෝලහලයක්, අර්බුදයක්, ගැටලුවක් නැහැ. ඉබඳු පාරිශුද්ධ සීලයක් ප්‍රතිවේක්ෂණා කරන්න පුළුවන් මට්ටමේ පිරිසිදු සීලයක් මට තියෙනවා. මේ ස්වාමීන් වහන්සේ කිව්වාම, ඔබ වහන්සේ දන්නවද මම කවුද කියලා? අර හොරා ඇහුවා. එතකොට උන්වහන්සේ කිව්වා, මම දන්නේ නැහැ කියලා. මීට අවුරුදු 7කට කලින් ඔය ගල් කුටියේ මමයි වැඩ හිටියේ. මම හැමදාමත් දැන් මේ ගල්තලාවට ඉන්නේ, මෙතන මට හොඳට හුරු තැන. මේ ශේෂ්ත්‍රය ගැන මම දන්නවා. මේ කැලෑව ගැන මම දන්නවා. මේ භූමිය ගැන මට අමුතුයින් කියලා දෙන්න ඕනේ. අද මම හොරෙක් තමයි. හැබැයි මීට අවුරුදු 7කට කලින් මම ඔය කුටිය වැඩ හිටියා. හැබැයි ඔබ වහන්සේ එකක් මතක තියාගන්න. ඔබ වහන්සේට අද තියෙන්නේ පවිත්‍ර නිකැලල් සිදුරු නැති බඹසර සීලයක් විතරයි. මට එදා තිබුණා චිත්ත සමාධියක්. මම 4 වෙනි ධ්‍යානෙන් නැගිටලා පිණ්ඩපාත වැඩිය කෙනෙක්. කාමයන්ගින් වෙන්ව, අකුසලයන්ගින් වෙන්ව, විවිච්චේව කාමේහි, විවිච්චේව අකුසලේහි, සවිතක්කං සවිචාරං විවේකජං ප්‍රීති සුඛං පටමච්ඡානං උපසම්පච්ච විහෙරති. කාමයන්ගින් වෙන් වෙලා, කුසලයන්ගින් වෙන් වෙලා, විතර්ක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතා සහිත පටම ධ්‍යානෙට මම සමවැදිලා පිණ්ඩපාත යනකොට බොහෝ පිරිසක් මං උදෙසා දන් පුදනෝ. පළවෙනි ධ්‍යානයට මිනිත්තු කීපයකින් සමවදින්න පුළුවන්. පළවෙනි ධ්‍යානෙන් දෙවෙනි ධ්‍යානෙට වේගෙන් හමාර වෙන්න පුළුවන්. 4 වෙනි ධ්‍යානෙ නැගිටින්න පුළුවන්. ධ්‍යාන සිත් එබඳු ආකාරයට ගැඹුරින් වාශී කරගත් කෙනෙක් මම. එබඳු ගැඹුරු සමාධියක් මට තිබ්බා හඳුරණි. ඔබ වහන්සේ අද කියනවා මට තියෙන්නේ පිවිතුරු නිකැලල් සිදුරු නැති කැලල් නැති සීලයක් කියලා. හාඳුරනේ, මට සීලයක් විතරක් නෙමෙයි තිබුණේ. මට අදිචිත්ත චිත්ත සමාධියකුත් තිබුණා. උපචාර අර්පණා වශයෙන් වඩාපු සමාධියක්, දියුණු සමාධියක් තිබුණා. අනේ හාඳුරුනේ, එක්තරා දිනයක එක්තරා ස්ත්‍රියක් දරට ආව මේ කැලේට, ගොපලු දැරිවියක්. ඇය දැක්කා මගේ සිතේ සරාගී බවක් ඇති වුණා. එදායින් පස්සේ මං ගොඩාක් සමාධිය පුරුදු කළා. හැබැයි මට වැඩුන්නේ නැහැ. මං අර පරණ සමාහිත සිතට සමවදින්න සෑහෙන උත්සාහ කළා. නමුත් අර රූප සම්පන්න ස්ත්‍රී මට මැවිලා පෙනුණා. මගේ ආධ්‍යාත්මික ගමන කඩාගෙන වැටුණා. මට පැවිද්ද එපා වුණා. මට අර ස්ත්‍රිය ඕන වුණා. පැවිද්දට වඩා අර ස්ත්‍රියත් එක්ක ගත කරන ජීවිතයේ ශ්‍රේෂ්ඨත්වයක්, ගැඹුරු චිත්ත සමාධියක් තිබුණු මට පේන්න පටන් ගත්ත සමාධිය නොපෙනී ගියා. සීලේකට දුන්න වටිනාකම කඩාගෙන වැටුණා. මම මගේ පැවිද්ද අතහැරියා. මම කහට වස්ත්‍රයක් දරාගෙන හිටපු ජීවිතේට ඒ ජීවිතය අවසන් කළා. ඒ ජීවිතය අවසන් කරලා මම ගිහි ඇඳුම් ඇඳගෙන අර දියණිය හොයාගෙන ගියා. නමුත් ඒ හොයාගෙන යනකොට මට ආහාර ඕන වුණා. ගෙවල් වලට ගිහින් මං ආහාර ගන්න පටන් ගත්ත හොරට. මිනිසුන්ගේ කුස්සියට හොරෙන් ඇතුල් වෙලා බත් මුට්ටියෙන් බත් බෙදාගෙන පලා ගියා. මේක තමයි මගේ මුල්ම හොරකම. එමේ යද්දී අර තරුණිය මට හම්බ වුණා. ඇය මා සමග ජීවිතේ ගෙවන්න අකමැති වුණා. ඇය බලහත්කාරයෙන් මං උසවගෙන ආවා. මට කීප දෙනෙක් හම්බ වුණා. ඒ අයත් එක්ක එකතු වෙලා හොරකම් කළා. මේ බලන්න මගේ පිරිස් අර ගල් තලාවේ තැනින් තැන තැනින් තැන වාඩි වෙලා කතා බහ කර කර ඉන්නේ අද රැයට හොරකම් කරන එක සම්බන්ධව. මගේ ඔළුවෙත් වැඩ කරන්නේ අද රැයට හොරකම සාර්ථක කරගන්නේ කොහොමද කියලා. අනේ හාමුදුරනේ, ඔබ වහන්සේ කියන ඔබ වහන්සේට නිකැලැල් සීලයක් තියෙනවා කියලා. නිකැලැල් සීලයක් පමණක් නොව ගැඹුරු චිත්ත සමාධියක් තිබුණු මාත් වැටුණා හාමුදුරනේ. මාත් කඩාගෙන වැටුණා නම් ඔබ වහන්සේ ගැන කවර කතාද? ඒක නෙමෙයි පුදුමේ. මං දැන් හොයාගත්ත හොරකම් කරපු ගොඩාක් දේවල් තියෙනවා. මේ 500ක කණ්ඩායමේ නායකයා මම. මේ 500ම හැසිරෙන්නේ මං කියන විදියට. මේ 500ම වැඩ කරන්නේ මට ඕන විදියට. මට එරෙහිව යන කිසිවෙක් මෙතන නැහැ. මේ 500 යොදවා මා හොරකම් කොට ගොඩනගාගත්ත භෞතික සම්පත් බොහෝමයක් සොරාකාලා මා රැස් කරගෙන තියෙනවා. ඒත් ස්වාමීනි, මේ හොරකමට තිත තියන්න හිතෙන්නේ නැහැ. සංසිඳින්නේ නැහැ. දැන් නම් ජීවත් වෙන්න ඇති කියලා හිතෙන්නේ නැහැ. හැමදාමත් මගේ හෘද සාක්ෂිය කියනවා. අදත් හොරකම් කරන්න ඕන. අදත් හොරකම් කරන්න ඕන කියලා මගේ හෘද සාක්ෂිය හැමදාමත් මට කියනවා. ඒ නිසා හාඳුරණි, කෙලෙස් බලවත් වුණාම මේ සිතට ඇති කියලා දෙයක් නැහැ. අන්න ඒ වචනේ මට ඔබට අද මේ දේශනාව කියන්න ඕන උනේ. කෙලෙස් බලවත් වෙනකොට සීමා මායිම් නැහැ. අනිත් එක තමයි මේ හොරාගේ කතාව ඇතුලේ තිබුණ ලස්සන බණ. මොකද්ද? සීලයකින් නොනැවති, චිත්ත සමාධියෙන් නොනැවති, විදර්ශනා ඥානය දක්වා නොගිය, ඥාන දර්ශනේ උපදවා නොගත්, ඇතිවෙන නැතිවෙන රිද්මය අඳුනා නොගත්, ඇතිවීම නැතිවීම පදනම් කරගෙන අනිච්චානුපස්සී, අනත්තානුපස්සී, නිබ්බිදානුපස්සී, විරාගානුපස්සී, නිරෝධානුපස්සී, පටිනිසග්ගානුපස්සී වශයෙන් තමන්ගේම ඇතුළාන්තේ විදර්ශනා නොකරන කෙනෙක් ඉන්නේ අවදානමක. එයාගේ ජීවිතය සම්පූර්ණයෙන් කඩාවැටෙන්න පුළුවන්. මේ විදිහට කියනකොට ඔබත් දන්න, එබඳු කඩාවැටිච්ච මිනිස්සු ගැන ඔබට මතක් වෙනවා ඇති. සම්පූර්ණ ධර්මයේ විසිවිලා යන්නේ ප්‍රෝඩාකාරීව ජීවිතේ ගෙවපු නිසා නෙමෙයි, සිහිනුව නැහිමි වෙච්ච නිසා. අවංකව පිළිවෙත් පුරන කෙනෙක් පවා බිඳ වැටෙන්නේ, අවංකව පිළිවෙත් පුරාගෙන ඉන්න මිනිස්සෙකුට පවා වරදින්නේ ආන් කවර දෙයක් නිසාවත් නෙමෙයි පින්වත්නි. එයාට වරදින්නේ එයාගේ ජීවිතය තුළ භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයේ පෙන්වා දෙන සම්පජානකාරී බව අහිමි වීමෙන්. සම්පජානකාරීව නොවසන කෙනෙකුට තියෙන අවධානම, සීලයකින් විතරක් රැකෙන කෙනෙකුට තියෙන අවධානම, සමාධිය ගැන විතරක් උනන්දු කෙනෙකුට තියෙන අවධානම, විදර්ශනා ඥාන උපදවාගත් කෙනෙකුගේ අවධානම අඩුයි. විදර්ශනා ඥාන ඔස්සේ මාර්ගයත් ඵලයත් තමන්ගේම ජීවිතය තුළ සාක්ෂාත් කරගෙන චිත්ත විමුක්තියත් ප්‍රඥා විමුක්තියත් මේ ජීවිතයේදීම අත්දකින්න කෙනෙකුට සුරක්ෂිත බවක් තියෙනවා. රක්ෂණයක් තියෙනවා. රැකවරණයක් තියෙනවා. මෙන්න මේ රැකවරණේ කරා යන්න බැරි දෙවැනි හේතුව තමයි අපේ ඇතුළාන්තය තුළ කෙලෙස් බලවත් වෙනකොට ඒ කෙලෙස් බලවත් වෙච්ච තැන කෙලෙසුන්ගේ බලවත් වීමත් එක්ක අපට සිද්ධ වෙන දෙයක් තමයි පින්වත්නි අරමුණු පස්සේ දුවලා කොච්චර මහන්සිය දැනුණත් අරමුණු පස්සේ දුවලා කොච්චර වෙහෙසක් දැනුණත් අනේ දැන් නම් ඇති කියලා හිතෙන්නේ නැහෙනි පින්වත්නි දැන් නම් හොඳටම ඇති කියලා මේ ජීවිතේ නැවැත්මක් පේන්නේ එහෙනම් පළවෙනි එක තමයි ජීවිතේ පවතින අදිතක්සේරු ධර්මිය තුලට නොයන්ද දෙවැනි එක තමයි අරමුණු ඔස්සේ සන්තෘප්තිමත් නොවීම මේ හොරා කිව්වේ එක දෙයයි ඒ දෙය තමයි හැමදාම තොරකම් කළාට මේ හිත කියන්නේ දැන් ඇති කියලා ඒකට හේතුව මොකද්ද කෙලස් ටික ඇතුලේ බලවත් එහෙනම් අපි ඔක්කොම කෙලස් බලවත් අය අපි අවංකව එක පිළිගන්න ඕන අපේ ඇතුළාන්තය තුල කෙලස් බලවත් වෙනකොට ආරම්මන ග්‍රාහීව සන්තෘප්තිමත් වී අවසන් වන ජීවිතයක් අපට හම්බ වෙන්නේ ඒක දෙක. තුන්වෙනි කාරණේ තමයි අපි හැම වෙලාවකම විවේකයට දක්වන අකමැත්ත. අපි හරි ආසයි පිරිසත් එක්ක ඉන්න. පිරිස පිරිවරාගෙන ඉන්න අපි හරි ආසයි. මේ පිරිසත් එක්ක ජීවිතේ ගෙවනකොට හැම වෙලාවකම කෙලෙස් වලට අවකාශයක් ලැබෙනවා. බලන්නකො පින්වත්නි පිරිසත් එක්ක ඉන්නකොට ඒ පිරිස සමග වාසය කරන තැන යන්නේ බොරුවේ. කේලම් වලින්, හිස් වචන වලින්, පරුස වචන වලින්. දැන් සමහර අය අපිට කියනවා එයත් එක්ක හිටියම්මට පාළුවක් නැහැ. එයත් එක්ක ගමනක් ගියාම ඉතින් ආයේ කතා කරන්න දෙයක් නැහැ. නිින්ද යන්නේ නැහැ. එයත් එක්ක ගමනක් ගියාම එයත් එක්ක වාසය කරනකොට කිසිම කම්මැලිකමක් එන්නේ නැහෙනි. දැන් සමහර ගමනක් ගියාම අපි කියනවා අපරාධය රහවලා තින්නයි තිබ්බේ. ආවනම් අපිට හරිම ආස්වාදයක් තියෙනවා. එතකොට මේ ආස්වාදයක් තියෙනවා එයා ආවනම් හොඳයි. එයත් එක්ක හිටියානම් හොඳයි. එයත් එක්ක ඉන්නකොට නිින්ද යන්නේ නැහැ. ওই වගේ කතා කියන්නේ ඇයි? හොඳට එතන හිස් වචන මතුවෙනවා. පරුස වචන මතුවෙනවා. කේලම් මතුවෙනවා. බොරු මතුවෙනවා. ඒ වහරහා අපුඩි ගහලා හිනා වෙන්න තමයි අපි අපේ ජීවිතේ හුරු වෙලා තියෙන්නේ. අන්න ඔය හුරුව නිසා ඉඳහිට බණක් ඇහුවත් ඉඳහිට දන් ටිකක් පිදුවත් ඉඳහිට සංඝයා සමග ධම් කතාවක යෙදුණත් ඉඳහිට ආරාමයකට ගිහින් පිළිවෙත් පුරන්න උත්සාහ කළත් ධර්මය ඇතුළේ නොරැඳෙන්න බලපාන තුන්වෙනි දියෝක මේ ධර්මය තමන්ගේ ඇතුළාන්තය තුළ නොරැඳෙන්න බලපාන හතරවෙනි දෙයක් තියෙනවා මේ ධර්මය ඇතුළාන්තය නොරැඳෙන්න බලපාන හතරවෙනි දේ තමයි පින්වත්නි අපේ ජීවිතවල ඊට විශේෂතාවයක් තියෙනවා ඒ තමයි මේ ධර්මී ඉස්සර අපේ සිත හැම වෙලාවකම කුසීතයි ඒකට ධර්මීය අරතිය කියලාත් පෙන්වලා තියෙනවා ධර්මී ඉස්සර හැකිලෙනවා හැබැයි අධර්මී ඉස්සර ප්‍රබෝධමත් වෙනවා දැන් මේ දේශනාවක් අහනකොට ටිකක් උදාසීනයි හැබැයි ක්‍රිකට් මැච් යනකොට දිගට බලන් ඉන්න පුළුවන් හොඳ ෆිල්ම් එකක් යනවා නම් දිගට බලන්න පුළුවන් සමහර වෙලාවට අපි ඇබ්බැහි වෙලා ඒවත් එක්ක ඉන්නකොට කෑම ඕන්නේ වතුරවත් බොන්න ඕන්නේ අර දිහා බලාගෙන ඉන්න පුළුවන් එයා ඒකට කෙලෙස් සහගතව සමවදිනවා ඒ කෙලෙස් සහගත සමවැදීම ඇතුළේ යාට පදිංචි වෙලා ඉන්න පුළුවන් ඒ පදිංචිය තුළ මේ අඬනවා මේ දැන් වෙන දෙයක් නිසා නෙමෙයි ටීවී එක දිහා බලාගෙන මිනිස්සු අඬනවා තමන්ගේ ජංගම දුරකථනයේ දිහා බලාගෙන මිනිස්සු අඬනවා කෙනෙක් ටීවී එක දිහා බලන්නේ මේ මොහොතේ අඬන්න ටීවී එක ඇතුළේ මොකෝත් හේතු සකස් වෙලා තියෙනවට නෙමෙයි මේක කලින් රඟපාපු දෙයක් නමුත් ඒක යා යථාර්ථයක් කියලායි බැහැගන්නේ ඒක යථාර්ථයක් කොට බැසගෙන ඒ බැස ගැනීම තුල යා පදිංචි වෙනවා එහෙම පදිංචි වෙලා ඉන්න කෙනෙක්ගේ ජීවිතේ හරියට තියෙන්නේ පින්වත්නි කෙලෙස් වල බහුලත්වය සමහර මිනිසුන්ට ඒවට ඇබ්බැහි වීමක් තියෙන්නේ ක්‍රිකට් මැච් යනකොට ඒගොල්ලන්ට හිතා ගන්න බෑ මේ ලෝකෙ මොනවද වෙන්නේ කියලා යාලා දන්නේ නැහැ එච්චරයකට බැස ගන්නවා එතකොට ඒවට බැසගෙන ඉන්නකොට යාගේ සිත හැකිලෙන්නේ නැහැ හැබැයි බණපදයක් අහනකොට හැකිලෙනවා ධර්මයට එකතු වෙනකොට එයාගේ සිත මන්දගාමි වෙනවා. ධර්මයට සමවදිනකොට එයාගේ සිත පින්වත්නි නිද්‍රාගත වෙනවා. කම්මැලි. ඒ මේ කම්මැලි වීමත් එක්ක එයා හිතන්නේ ධර්මී කියන්නේ මේ කාලෙට නුසුදුසු දෙයක් කියලා. ධර්මයේ ඉස්සරහා තමා තුළ මතුවෙන උදාසීනකම, සිතේ හැකිලීම ඔබට ධර්මයේ ඇතුළට නොයන්ට බලපාන හතරවෙනි එක. පස්වෙනි දේ තමයි පින්වත්නි මේ ධර්මයේ අදාළ වෙන්නේ මේ මොහොතට. ලබන මාසෙට මේ ධර්මයේ අදාළ නැහැ. ලබන අවුරුද්දට මේ ධර්මයේ අදාළ නැහැ. ඉස්සරහට මේ ධර්මයේ අදාළ නැහැ. මේ ධර්මයේ අදාළ වෙන්නේ මේ මොහොතට. මේ මොහොතට ගලපා ගත යුතු ධර්මයක්. ඒකයි අපි ඔබට ඉස්සෙල්ලම මේ දේශනාවේදී ඔබට මම එක තැනකදී කිව්වා. ආපු තැන දන්නෙත් නැති, යන තැන දන්නෙත් නැති. එහෙම වුණත් මේ ඉන්න තැනදී නිවෙන්න පුළුවන්. මේ දැන් වර්තමානයේ නිවෙන්න පුළුවන්. ඒ තුලින් සදාතනිකව ගමන් මඟ නිමා කරන්න පුළුවන් තැනක් මේක කියලා. ඒක හරි ප්‍රබෝධමත් වචනයක්. ඒ කියන්නේ මේ මොහොතටයි ධර්මයේ අදාළ කියලා බලන්නේ නැහැ. සමහර අය හිතනවා වයසට ගියාම ධර්මයේ අදාළයි කියලා. තවත් සමහර අය හිතනවා මේ ධර්මයේ මිකලට ගැලපෙන්නේ නැහැ. ඒ කාලට ගැලපුණා. ඒ කියන්නේ අදට 2600 කට එහා පැත්තේ ගැලපුණා. අදට මේ ධර්මයේ ගැලපෙන්නේ නැහැ කියලා සමහර අය හිතනවා. ඒ නිසා අද ධර්මයේ ඇතුළට යන්නේ නැත්තේ මේ මොහොතට ධර්මයේ අදාළයි කියලා ඕගොල්ලන්ට ධර්මයේ දෙස සම්මා දිට්ටි කැසකින් බලන්න බැරි වීමේ අරුබුදේ නිසා. ඒක තමයි ධර්මයට ඇතුළට නොයන්ට බලපාන පස්වෙනි දේ. හයවෙනි දේ තමයි මේ මොහොතේ අත්දකින ආයතනික අත්දැකීමක් තියෙනවා. හය පැත්තකින් ආයතනික අත්දැකීමක් තියෙනවා. ඇස කන නාසය දිවකය මනස තුලින් මේ මොහොතේ අත්දකින අත්දැකීම් පරාසයක් අපි තුල තියෙනවා. මේ අත්දැකීම් පරාසය තුල විතර්ක විචාර කරන ගමන් ගොඩනැගෙන තණ්හාවේ ප්‍රභේදවලට එකතු වෙච්ච තැනක ධර්මිය යන්නේ ඇතුළට. ඒ නිසා මේ මොහොතේ සංසුන්කම, මේ මොහොතේ සංසිඳීම, ආරම්මන ග්‍රාහීව සිත වික්ෂිප්ත නොවී පවතින හැකියාව අපි තුල නැති නිසා අපි තුල ධර්මිය යන්නේ. ඒක තමයි හයවෙනි කාරණේ. හත්වෙනි කාරණේ තමයි මේ මොහොතේ අත්දැකීමක් තියෙනවා. මේ මොහොතේ අත්දැකීම ඇති වෙලා නැති වෙලා යනවා. ඒ නිසා අනිත්‍යයි කියලා බලන්න බෑ. මේ මොහොත අනාත්මයි කියලා මේ මොහොතට අදාළ தত্ত্বය අනිත්‍යයි අනාත්මයි කියලා බලන්න බෑ. ඒ බලන බැල්ම නැති නිසා ධර්මයට ගැළපෙන්නේ නැහැ. ඒ නිසා මෙයා කරන්නේ තණ්හාමාන දිට්ටි සහගතව ලෝකෙට බැසගෙන ලෝකේ නඩත්තු කර කර ඉන්නවා. ඒ නඩත්තු ඇතුලේ පිරෙන කෙලෙස්වල පූර්ණත්වේ නිසා ධර්මයේ ඇතුළට යන්නේ, ධර්මයේ ඇතුළට රැඳුණත් ඉක්මනට එළියට විසිවෙනවා අර ප්‍රපංචකරණේ බලවත්. මෙන්න මේ මට්ටම ඔබ අඳුනගන්න, දැකගන්න, තේරුම් ගන්න. තේරුම් ගත්තොත් සංසිඳෙන්න පුළුවන්. ඒ බඳු සංසිඳීමක් පිණිස මේ දේශනා උපකාර වේවා. අද මේ නිතෙපෙම් නාලිකාව තුළින් මේ දේශනාව ශ්‍රවණය කරපු සියලු පින්නතුන්ට මේ කුසල් බලවත් වේවා. සියලු දෙනාගේම ජීවිත හාත්පස ධර්මයෙන් ආලෝකමත් වේවා. සියලු දෙනාටම සුවසේම නිවන් මඟ පූර්ණී කරගන්න මේ කුසල් බලවත් වේවා කියලා අපි පින්වත්නි මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරනවා. ඒත් එක්කම මේ කුසලානිසංස ධර්මයන් නිතෙපෙම් නාලිකාවේ සියලු දෙනාටත්, කාර්ය මණ්ඩලවල සියලු දෙනාටත්, ධර්ම ශ්‍රවණී කරපු ලක්වාසී ලෝකවාසී හැම දිනාටමත් සුවසේම නිවන් මඟ පූර්ණී කොට මේ ගෞතම බුද්ධ ශාසනීයම සංසිඳීමට බලවත් වේවා. සියලු දෙනාගේම නමින් මියගිය ඥාතීන්ට මේ කුසල් හේතු වේවා. මියගිය සියලු ඥාතීන්ගේ ආයිති භවයේ සසර ගමන සුවපත් වේවා. සසර දුක් ගෙවා ලබන උතුම් නිවන් පිණිසම මේ ධර්ම දානමේ කුසල් හේතුපකාර වේවා. සතරවරම් රජ දරුවන් සක් දෙවිඳුන් ප්‍රදාන සියලු දෙවියන්ටද, බ්‍රහ්ම රාජ මණ්ඩලවලටද, අවීචී පටන් බවාග්‍රේ දක්වා විහිදී පැතිරී පවතින පෙනෙන නොපෙනෙන හැම දිනාටමද මේ කුසල් නිවන් දොරටුවක් වේවා. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්කන්තු සාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්කන්තු දේශනං. ఆకాశట్టాచ బుమ్మట్టా దేవానాగా మహిత్తికా పుణ్యంతం అనుమోదిత్వా చిరంగ్రక్కంతు త్వం సదా. ఏ అప్పగే శాస్త్రు సమ్మా సంబుదురచానన్ వహన్సేట అవసానయామి దప్పగే నమస్కారే వేవా.
1: సాధు సాధు సాధు. అద అంగహరువాదా నితెఫిం ధర్మదక్షిణ ధర్మదేశనా ప్రవత్తియం సందహా వెడము అన్నటే యదును అతి పూజనీయ హసలక శీల విమల స్వామిన్ వహన్సేట అపి కవరుత్ ఇన్న తెనక సిట హయ్యన్ హండనగా సాధు హండక్ పవత్తమిన్ నిదుఃఖ నిరోగీ స్వచిరజీవనే హా ఉతుమ్ ధర్మాబోధే లభేవాయి కియా ప్రార్థనా కరము. ఇదిన్ ఏ ప్రార్థనావ ఎలసిన్ సిద్ధకరణ గమన్ అపి ఒబ సీలు దినాట ఆరాధనా కరణవ పురపసలొస్సక పొహో దినయన్ వల లంకావే వెడిమ భిక్షున్ వహన్సే ప్రమాణ్యక్ వెడమవ వెడిమ గ్వన్ కాలయక్ వికాశయ కరణ శ్వేత పూజా సజీవీ వెడసటహనక్ ఒబే గమే నగరే ఆయతనే విహర విహారస్థానతుల విదిశ్రటక హో సంవిధానే కరన్నట కెమత్తక్ దక్కనువానం మిన మేకై అపే దురకతన అంకే 0.77 41 52 72 తమై దురకథన అంకే. ఒక దురకథన అంకేటమ కథా కరలా ఒబ సమహార విట అటమస్థాన వేవా సొలుస్మస్థాన వేవా ఒబ ప్రదేశీయ విహారస్థానేక వేవా ఓనేమ సజీవి ఆగమిక వెడసటానక్ వికాశయ కరగనీయం సందహా ఎమతుమక్ లబా దెన్నట పులువన్ కమక్ తిబెనవా. విశ్వాసవంతవ దంబదివ సీలు సిద్ధస్థాన ఇతామత్మ సదహతియన్ గౌరవేన్ వందనామాన కరన్న శ్రద్ధావేన్ వందనామాన కరన్న విశ్వాసవంతవ వందనామాన కరన్న బలాపురుత్వక్ తిబెనవానం ఒబ అత్వెల్ బెదగన్నట ఓనే ట్రావెల్ నిత్ ఆయతనే సమగిన్ కార్య శూర కార్యమండలేక సేవావ సమగిన్ సీలు సిద్ధస్థాన ఇతామత్మ పెహదిలి కరదమిన్ ఒబట అవశ్యకన్న గమన్ పహసుకం సలసాదమిన్ దంబదివ సీలు సిద్ధస్థాన వందనామాన కరన్నట అవశ్య కరణ సీలు మగ పెన్నీం సిదుకరాన్ని ట్రావెల్ నిత్ ఆయతనే. ఎనిసా వెడి విస్తర దెనగన్న మెన్న మే దురకథనాంక సటహన్ కరగన్న 0.11 2 863 363 ఎవగేమ 0.76 7 163 872 తమై దురకథనాంక. ఇతిన్న మే శ్రవణీయ కల ధర్మదేశనావ నెవత నెవతత్త శ్రవణీయ కరన్నట పివిసెన్న నేత్రాలోక యూట్యూబ్ అపగే నాలికావట ఎవగేమ ఒబట సిహిపత్ కరన్నటోనే అతి పూజనీయ హసలక శీల విమల స్వామీన్ వహన్సే అతులు నెతిఫిం రేడియోవే ధర్మదేశకయానన్ వహన్సేలా పవత్తన ధర్మదేశనావన్ సందహ దాయకత్వే లబా దెన్న 0.74 25 214 0.74 25 214 దూరకథనాంకేట కథా బహ కరన్న పొలువన్. ఒబట తెరువన్ సరణాయి.
2: దినిన్ దిన వ్యాకూల వెన మినిసిత్ సతన్ అమిల నిమల బుదు దహమే శక్తియన్ සුවපත් කරනු පිණිස නෙත් පාරමිතාව ධර්ම දක්ෂිණා.

Nit FM, Nit Spirit Mandebeeld. ආරණ්‍යවාසීව සිල් ගුණදම් පුරන භාවනානුයෝගීව වැඩවසන ආර්ය මහා සංඝරත්නයේ සහභාගීත්වයෙන් සත්‍යයනා කරන මේ මහ පිරිත් දේශනාවේ අනුහසින් ඔබට සිතක් ශාන්තියක් උදා වේවා.

භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ මහා වන නම් ශාක්‍ය උයනේදී පොළොව තලයේ පටන් සක්වල මුව විට දක්වා අකනිටා බඹලුවතෙක් රැස්ව සිටි දස දහසක් සක්වල දෙව් බඹුන් සතුටු කිරීම ආරම්භයා. මෙම මහා සමය සූත්‍රය දේශනා කළ සේක. එදා බුදුරදුන්ගේ ශ්‍රී මුඛයෙන් එක්වරක් පමණක් දේශනා කළ මෙම මහා සමය සුතුර ශ්‍රවණය කළ ශ්‍රද්ධාවන්ත දෙව් බඹුහු අදත් වැඩ සිටිති. දෙව් බඹුන් ඇසීමට ප්‍රිය කරන මෙම මහා සමය සූත්‍රය මෙතැන් සිට ශ්‍රවණය කොට ඒ පින් දෙවි දේවතාවුන්ට අනුමෝදන් කරමු. සතුටු සිත් ඇති දෙවියෝ නිරන්තරයෙන් අප සැම සුවපත් කරත්වා. මහා සමය සුතුරේ සුමිහිරි සජ්ජායනය ගම්පොළ මීතලාව කොහුමඩ රුවන්පා මූල මහා විහාරාධිපති ශාස්ත්‍රවේදී පූජ්‍ය ගණේකුඹුරේ ශාන්ත ස්වාමින් වහන්සේ.

කිවිසුම් යාමේ සිට සිදුවිය හැකි සියලු රෝග පීඩාවන්ගෙන් ආරක්ෂා වීමට බුදුන් වහන්සේ අනුදැන වදාළ බොජ්ජංග පිරිත මෙතෙන් සිට ශ්‍රවණය කරමු.

බුදුරජාණන් වහන්සේ සහ මහරහතන් වහන්සේ නිරෝගී සුවය පිණිස නිරතුරුව ශ්‍රවණය කළ සත්‍යයනා කළ පිරිත් සූත්‍ර දේශනා

celu din atam javata udaveva. ඥානතර ගුණතර කුරුරට ජනපදවාසී නුදෙසා සම්බුදුරජාණන් වහන්සේ දෙසා වදාළ සත්‍ය ඥානය නිර්වාණ මාර්ගය සතර සතිපට්ඨානයයි. දුක්ඛ සමුදය නිරෝධ මාර්ග යන චතුර්විධ ආර්ය සත්‍ය මග සාක්ෂාත් කොට දුකින් නිතරව බියෙන් තොරව සදහම් මග වඩමු. සතර සතිපට්ඨානය ශ්‍රවණය කරමු.

ඔබේ ජීවිතයට පැමිණෙන නොයෙකුත් බාධක, නොසිතා පැමිණෙන නොයෙකුත් කරදර, මගහැර නොහැකි ග්‍රහ අපලාදී සියල්ලන්ගෙන් ඔබ ආරක්ෂා කොට ජීවිතයට සතුට සැනසුම උදාකර දීමට උපකාරී වන දසමාර පිරිත.

Net FM. Net FM. Ferit Mandebeer. Mandebeer. බුද්ධ ධම්ම සංඝ යන තුනුරුවනේ බලයෙන් අතීත වර්තමාන අනාගත යන තුන් කල්හිම සිත සැලසූ ආනුභාව සම්පන්න ජය පිරිත් දෙසුමින් අනිත්‍ය දුක්ඛ අනාත්ම යන තිලකුණු පසක් කරගන්නා තෙක් වා පිත් සෙම් යන තුන් දොස් කිපීමෙන් හටගන්නා රෝගාබාධ දුරු වී ජය සතුට දියුණුව ලැබේවායි පතමින් ජය පිරිත ශ්‍රවණය කරමු.

ආහාර පාන ආදියෙන් සුලභ වීමටත් වෙළ හෙළඳාම් ආදියෙන් දියුණු වීමටත් රජ සොර සතුරු බියෙන් හා තුන් දුස් කිපීමෙන් ඇතිවන රෝග ආදියෙන් සුවපත් වීමටත් නිර්වද්‍ය වචන උච්චාරණයෙන් යුතුව සජ්ජායනය කොට ඇති මෙම සීවලී පිරිතම ඔබත් ශ්‍රවණය කරන්නේ

Net FM, Spirit Mandebeeld. අධර්ම ධර්මය නිවා ධර්ම මේඝයෙන් හැම ඝන සුවපත් කරන්නට නන්දුක්ඛම් කටොල්ලෙන් පෙළෙන හීන ධෛර්ය ඇතිසිත දිරිගන්වන්නට දහසක් බුදුන් බුදුවන මේ බුද්ධ අරුණෝදයේ බුදු ගුණ ශාන්තිය

ලොව අඳුරදුරු කළ සකල සත්වයාගේ දහම්මෙස පාදා ඒකාලෝක කළ රන්වන් සූර්යාසී බබලන ලෝතුරු දම් රජුනේ සකල ක්ලේශයන් දුරු කළ ඔබ වහන්සේගේ ඒ උතුම් බෝධි ගුණයට මාගේ නමෙතුම වේවා. නිවසින් පිටව යලි නිවසට එනතුරු කිසිදු උපද්‍රවයක් නොම වේවා. කිසිදු අන්තරායක් නොම වේවා. සකල කටයුතු සරුඵලම ගෙන දේවා. ඔබ වහන්සේගේ අනන්ත වූ බුදු ගුණ මට ආරක්ෂාවම වේවා. මේ උතුම් මෝර පිරිතේ බල මහිමය දස අත විහිදේවා.

බය තැති ගැනීම චිත්ත පීඩාවන්ගින් මිදීම සඳහාත් සංග්‍රාමවලින් ජය ලැබීමටත් විභාගවලින් සමත්වීමටත් ඔබට ආශිර්වාදය කෙනදින දජක්ක පිරිත මෙතැන් සිට ශ්‍රවණය කරමු.

ආර්ය ජාතියට පිවිසිදා පටන් අංගුලිමාල මහරහතන් වහන්සේ කිසිදු පාප ක්‍රියාවක නිරත නොවූහ. ඒ මහා සත්‍යානුභාවේ අනුහසින් සත්‍යක්‍රියා කරන්නට බුදු හිමියන් අනුදැන වදාළහ. අංගුලිමාල පිරිතේ අනුහසින් වසර දහස් ගණනක් ගර්භණී මව්වරු සුවපත් වූහ. මේ මොහොතේ පටන් අංගුලිමාල පිරිත ශ්‍රවණය කරන ඔබ සුවපත් වේවා.

කේශාන්තයේ සිට පාදාන්තය දක්වා ශරීරයේ ශරීර අභ්‍යන්තරයේ ඇති සියලු අවයව සඳහා බුදුගුණ, ධම්ගුණ, සංඝගුණ යන ත්‍රිවිධ රත්නයේ ගුණ මෙනෙහි කර උතුම් වූ සත්‍යක්‍රියාවේ නියැලෙන්න. එම සත්‍යක්‍රියාවේ බලයෙන් අනුහසින් ඔබට සිතක් ශාන්තියක් උදාවේවා. මේ ඒ උතුම් ජින පංජරයයි.

මෙලොව පහළ වූ අසිරිමත් දහම් මැස විවර කරන්නා වූ සියලු බුදුවරුන්ට සාධාරණ මහා ගුණ කදම්භය කැටිකොට ඒ ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමතින මේ මහා පරිත්‍රාණය අටවිසි පිරිතයි. මෙතැන් සිට ඒ පිරිත ශ්‍රවණය කරන ඔබගේ සියලු උවදුරු දුරු වේවා. අප්‍රමාණ බුද්ධ ශක්තිය ඔබට ආශිර්වාදයක්ම වේවා.

0: Net FM. Net FM. Spirit Mandebeeld.
1: පින්වත මේ හිමිදිරි පාන්දර මිනිස් සිතකට සිතන්නට බුදුගුණ තරම් වටිනා දෙයක් ලොව අන් කිසි තැනක නැති තරම් ජීවමාන බුදුරුව දකින්නට නැතිවත් ඒ උත්තරීතර බුදුගුණ සමුදායෙන් බිඳක් දකින්නට අපි උත්සාහ කරමු. මහා කාරුණික වූද, දේවාති දේව වූද, බ්‍රහ්මාති බ්‍රහ්ම වූද, තුන් ලෝකාග්‍ර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ඔබ දෙනෙත් අභියස විද්‍යමාන වේවා. අනන්ත බුදුගුණ බෙලෙන් ඔබට සෙත් වේවා.

මේ උදාවන්නේ බ්‍රහ්ම මොහොතයයි. මහා බෝධිසත්වයන් වහන්සේ ලෞතර බුද්ධත්වයට පත්වන්නේද මහනදම් පුරණ බොහෝ භික්ෂූන් වහන්සේ සෝවාන් සකෘදාගාමි අනාගාමි සහ මහරහත් ආර්යයන් වහන්සේලා බවට පත්වන්නේද මේ උතුම් කාලය තුලයි. තුන්යම් රාත්‍රියේ ධර්මය අසන සදහැවතුන් බෙහෙවින් මගපලවලට පැමිණෙන්නේද මේ බ්‍රහ්ම මූර්තියේදී. මේ උතුම් මොහොතේ ලෞතර බුදු බවට පත් වූ සියලු බුදුවරුන්ගේ මංගල ධර්ම දේශනය දම්සක් පැවතුම් සුතුර යහපත් සංකල්පනාව නැතිකර ගැනීම උදෙසා ගෞරව පෙරදරිව ශ්‍රවණය කරමු. දම්සක් පැවතුම් සුතුර ශ්‍රද්ධාපූර්වක සජ්ජායනය ගම්පොළ මීතලාව කොහුමඩ රුවන්පා මූල මහා විහාරාධිපති ශාස්ත්‍රවේදී පූජ්‍යපාද ගණේ කුඹුරේ ශාන්ත ස්වාමින් වහන්සේ.

නෙත් වෙතින්ම පමණක් ශ්‍රවණය කළ හැකි උතුම් දම්සක් පැවතුම් සුතුරේ ආශීර්වාදය ඔබේ ජීවිතය සුවපත් කරත්වා. පාරමිතා උපපාරමිතා පරමත්ථ පාරමිතා පුරමින් සාරා සංඛේය කල්පලක්ෂයක් පුරා බුදු බව පැතූ බෝධිසත්ව ගුණය නිසාම ලෝතුරා බුදුරජාණන් වහන්සේ ලෝදම් අභිභවනය කළසේක. ඒ සකලවිද දිනීමේ මංගල කාරණා සත්‍යක්මයි. ඒ මහා සත්‍යානුභාවය ඔබේ ජීවිතය දිනීමේ සත්‍යක්‍රියාවම වේවා. නිරතුරු ජයමංගල්‍යයක්ම වේවා.

දහසක් බුදුන් බුදුවන මේ පින්සාර උදෑසන බ්‍රහ්ම මුහුර්තයෙන් අවදි වූ ඔබ මෙතෙන් සිට ශ්‍රවණය කරන්නේ තෙරුවනේ ආශිර්වාදයෙන් බලගැන්වුණු නෙත්තෙෆෙම් අලුයම් දොරයයි. මේ ප්‍රබෝධමත් උදෑසන ඔබත් මුලින්ම පානය කරන වතුර වීදුරුව දිව ඔසුවක්ව ඔබ දවස පුරා නිරෝගීව තබන්නට තුනුරුවනේ බලමහිමේ රැඳුණු මේ එක් එක් ගාථා අවසානයේ තෙක් ශ්‍රවණය කරමින් සජ්ජායනා කොට ඒ ජලබඳුන පානය කරන්න. අකණ්ඩව දින 108ක් මෙය සිදු කිරීමෙන් ඔබ නිසකව සුවපත් වේ, නිරෝගී වේ, ධනය වැඩේ, ජීවිතය සුම්නසින් පිරේ.

මේ ඇසෙන ගාථාව ශ්‍රවණය කරන ඔබගේ ජීවිත ආරක්ෂාව සලසයි. දිනපතා ශ්‍රවණයෙන් සකල උපද්‍රවයන්ගෙන් ඔබව ආරක්ෂා කරයි. හත්පස රැකවරණය සැලසේ. මානසික ව්‍යාධි සමනය කරයි. දියුණුව සලසවයි.

ජීවිතයේ අතුරු අන්තරා නසන දීර්ඝායුෂ ලැබෙන නිතර ශ්‍රවණය කළ යුතු උතුම් ගාථා රත්නය. උත්තම බුද්ධ ශාසනයම සම්පිණ්ඩණය කොට දක්වන මේ උත්තම ගාථාවන් ශ්‍රවණය කිරීමෙන් අපා, දෙපා, සිව්පා, බහුපා ආදී සතුන්ගෙන් සිදුවන සියලු දෝෂ නිවාරණය කරයි. මේ ගාථාවන් අඛණ්ඩව දින 108ක් ශ්‍රවණය කිරීමෙන් සත්‍යයනා කිරීමෙන් සකල සැප සම්පත් හිමි වේ.

දුටුගැමුණු රජතුමා යුද්ධයට යන කල රන්පත්‍රය කලියා ඔටුන්නෙහි තබාගෙන යනලදැයි ප්‍රසිද්ධ මහානුභාව සම්පන්න ගාථාත්‍රය. බුදුරජාණන් වහන්සේ තුන්ලොවට සරණය. තුන්ලෝ වාසීන්ගේ මෝහනැමති අන්ධකාරය විද්වංසනය කිරීමට සූර්ය දිව්‍යරාජයා වැනිය. ඒ බුද්ධ රත්නය මට නිර්භය පිණිස පවතින්නේය. ඒ බුද්ධ රත්නය මම සරණ කොට යමි. එහෙයින් මට කිසි කලෙක බියක් නැත්තේය. මේ ගාථා ශ්‍රවණය කරන ඔබගේ සියලු බිය සංසිඳේවා.

බුද්ධ ගුණය අපමණය, දහම් ගුණය අපමණය, සංඝ ගුණයද අපමණය. ඒ මහා ගුණ බලයෙන් සියලු සත්වයන් නිසා ඔබට සිදුවන උවතුරු දුරු වේවා. විශේෂයෙන්ම සරුපයන්, ගෝනුස්සන්, පත්තෑයන් ආදී විස සහිත සතුන්ගෙන් හානි සිදු නොවේවා. අපා, දෙපා, සිව්පා ආදී සියලු සත්වයන්ගෙන් ආරක්ෂාව සැලසේවා යන පැතුමෙන් සත්‍යයනා කරන උතුම් බුද්ධ භාෂිතය කන්ද පිරිතයි.

මෙලොව පහළ වූ සියලුම බුදුවරුන්ගේ ශ්‍රී ශරීරය අතිශය සෝභමානය. අභිනීල අක්බඹර කේශධාතුන් වහන්සේලාගේ පටන් 108ක් මගුල් ලකුණෙන් සුසැදී ශ්‍රී පාද පద్මේ දක්වා 23 මහා පුරුෂ ලක්ෂණයන්ගින් සපිරුණු උත්තම බුද්ධකායේ ආශිර්වාදයෙන් ඔබට සෙත් පතන ජය පිරිතයි මේ.

බුදුරජාණන් වහන්සේගේ සම්බෝධි මූලයේදී මාරයාට පරාජය අත්විය. පැහැදුණු දේව සමූහයා සතුටින් ഘോഷා කළහ. ඒ සත්‍ය බලයෙන් ඔබට ජය වේවා.